වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත.

0: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
1: වත්දීපත් කරන මම සනායිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
2: ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
3: MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියන් වටත් එකට එන්න ඕනි කියලා.
0: ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa.
5: Brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපන උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
8: වීතරාගේ මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
9: නැත්තෆෙම් බුදුගුණ හැන්දෑව.

0: කේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙතෙෆම් බුදු ගුණ හඳව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙතෙෆම් බුදු ගුණ හඳව
2: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
3: වත්දීපත් කරන මම සනයිනවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
4: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
5: MWODC හමල්ප ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
2: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
6: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.
0: අවදත් අලුත් කාගෙත් net
1: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට
10: ප්‍රේමවන්ත දරුවෙනි ඔන්න අද දවසෙත් මම ඔබේ නිවහනට ගොඩ වදින්නේ අප සංවිධානන් වහන්සේගේ වදනක් මගේ සවන්වලද රැව් පිළිරැව් දෙන අතරතුර උන්වහන්සේ කියනවා මම යහපත් ඉඳීරා වෙමි මාගේ බැටළුවෝ මාගේ කටහඬ හඳුනති උන්වහන්සේ යහපත් බැටළු ඉඳීරා පිළිබඳව කතිකා කරන ඒ සුභාරංචි පාඨය ඔබ සියලු දෙනාම දන්නවා වහන්සේ තමන් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගෙන මූලික තැන ස්වාමීත්වය දෙන්නේයි කියලා ආරාධනා කරන්නේ ප්‍රේමවන්ත දරුවෙනි උන්වහන්සේ දන්නවා මේ මහ පොළවේ ඇවිදින ජීවිතය ඇතුළේ උන්වහන්සේව නොමැතිව අපට මාවතක් නැති බව. ඉතින් උන්වහන්සේ ඔබේ ජීවිතේ කවුරුන්ද ඔබට ඇසෙනවා නම් උන්වහන්සේගේ කටහඬ උන්වහන්සේ කියනවා මාගේ බැටළුවෝ මාගේ කටහඬ හඳුනති මම ඔවුන්ගේ නම කියා හඬ ගසමි ඔහු මා වෙතට පැමිණෙති එබැවින් උන්වහන්සේට ඔබේ ජීවිතයේ අයිතිය අයිතිකාරකම දී ඇතනම් පමණයි ඔබ අවනත නම් පමණයි උන්වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්නේ අද දවසේදී කල්පනා කරන්න ජීවිතයේ උපරිමයෙන් උන්වහන්සේට අවනත වන්නේ කෙසේදැයි ඔබ කතිකා කරගන්න සම්විධානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ මත වගුරුවන සේක ඔබට ජේසු පිටයි
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
11: ගෞරවනීය සහෝදර සහෝදරියනි මේ හිමිදිරි උදෑසන අපි යහපත් දේ කරමු කියන එකෙන් වචන කීපයක් බලමු ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ පැවසුවා පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඔවුන්ගෙන් කවරෙකු යහපත් දේ කරන්නේද ඔහුට යහපත් ජීවිතයක් අපි ලබා දෙන්නෙමු. ඒ වගේම ඔහු කළ ඒ යහපත් දේවල් වලට ලබා දිය යුතු උපරිම පිනත් අපි ලබා දෙන්නෙමු කියා අල්ලා දෙවියන් වහන්සේ ඒ අරුතියෙන් කියා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි අපි යහපත් දේ කළ යුත්තේ මොකටද? එක් කවියෙක් කියනවා ඔබ ඔබගේ අම්මා හුසෙන් එළියට යවන විට ඔබ අඬ අඬා තමා මේ ලෝකෙට ආවේ. අඬ අඬා මේ ලෝකෙට ආවා. එතකොට අපගේ ඒ ළඟ හිටපු නෑදෑ හිතමිතුරන් ඔක්කොමලා ලස්සට hina වුණා. හොඳ ළමයෙක්, ලස්සන ළමයෙක්, සුදු ළමයෙක්, චබ්බි ළමයෙක් කියලා ඔක්කොමලා හිනාවේ හිටියා. නමුත් ඉපදිනකොට ඔබ අඬ අඬා ඉපදුනා. නමුත් ඔබ යම් දවසක මරණයට පත්වෙනවා. ඒ මරණයට පත්වෙන විට ඔබ සිනා මුසි මුහුණින් යන්නට ඕන නම්, ලස්සන මුහුණක් ඇතිව යන්නට ඕන නම් ඔබ යහපත් දේවල් කරන්න, ඇත්ත කතා කරන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, දෙවියන්ව නමදින්න, මේ වගේ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිනා මුසු මුසින් ඉන්නකොට ළඟ ඉන්නේ නෑදෑ හිතුමුතුරන් අඬා අඬා ඉඳී මපගේ ලස්සන හොඳ එක්කෙනා අපගින් වෙන්මුණා නේද කියලා. ඒ වෙනි දවසකට අපි යන්නට යහපත් දේ කරමු.
7: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීම එක සිංගල් සිම්පල් පේ ටිකට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
2: තසර පින්දුලගෙන් සුබ දවසක් වේලාවලියම 6යි ඔබ අහගෙන ඉන්නේ නැත්

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: नेट एफएम अल्फा स्टूडियो विद विशन क्या का सुनिए लहंसा।
1: Hello, very good morning. Good morning, Kasuniaki.
2: Good morning, Siluma Sri Lanka kene wage mulihansa. Dadhasse se hai October 14. Badhatav ude haya vinadi pahai den velawa. Iting ada oyage prarthanawa mokakda kela man ehuwot?
1: Ada mage prarthanawa veradatat wada suba wenno ne kiyana eka. Api hemadama eka prarthana karana ne Kasuniaki. Iyeti bata wada man hiya prarthana karana api hemogewa jeevithe ahan inna balan inna apiwa oyage jeevithe lassana wenna kiyala iyeta wada satutu wenna tawa wedipura hethu godak labenna kiyala.
2: Ehenam net paula alpha paula alpha studio paula ekata wela api punchi ideyak karamuda.
1: Ha.
2: Ada api දැන් අපි කලින් දවසකත් කිව්ව දවස් 21ක් මෙන්න මෙහෙම කරලා බලමු. මෙන්න මේක ඔයා කරලා බලන්න එහෙම කියලා අපි යෝජනා කරනවනේ දේවල්. ඉතින් එහෙම කරන අය අපිට මැසේජස් එවනවා. අපිට සතුටුයි. අදත් මට හිතන දෙයක් කිව්වොත් හොඳයි කියලා. මෙන්න මේක අපි හැමෝම එකතු වෙලා කරමු. කරන ටිකක් අමාරු වෙයි හැබැයි අපි කරමු. කොහොම හරි. එක දිගට දවස් 30ක් සීනි කෑවේ නැත්තම් ඔයාට මෙන්න මේ දේවල් නිකම්ම වෙනවා කියලා මගේ වෛද්‍යවරයා මට කිව්වා. ඉතින් මම කල්පනා කරා මේක ටිකක් වැඩිපුර මම ඒක ප්‍රශ්න කරා දිගින් දිගටම. ඉතින් ඒක දිග කතාවක් හැබැයි මම කෙටියෙන් කියන්නම්. මෙහෙමයි ලෙහන්සා, කිසිම ආකාරයක සීනි ගන්න බෑ. හැබැයි එක දිගට දින 30ක් මේක කරන්න ඕනි. හරියටම ගත්තොත් මාසයක් කියලා අපි හිතමුකෝ. පළවෙනි දවස් 7 ඇතුළත ගොඩාක් අමාරු වෙනවා අපිට. සීනි ඇඟට ආවේ නැහැ කියලා හිතුවහම අධික මහන්සියක් දැනෙනවා. විටින් විට අපිට හිස රදේනවා. ඒ කියන්නේ ඔළුවේ කැක්කුම එනවා. ඇඟේ ශක්තිය අඩු බව දැනෙනවා. ඒ කියන්නේ අපිට නිකන් පණ නැති ගතියක් එනවා. චොක්ලට් කෑල්ලක් කන්න ඕනේ කියලා හිතෙනවා. අනේ මම නෙමෙයි මේ බඩේ ඉල්ලනවනේ මගෙන් කියලා හැම හිතෙනවා. බිස්කට් එකක් ටිකක් පැණි රස බිස්කට් එකක් කමක් නැහැ, ඕන්න චොක්ලට් අයිස්ක්‍රීම් ටිකක් කමු. එහෙම කියලා හිතෙනවා. මොකද පණ නැහැ කියලා හිතෙනවා. නිතරම පැණි රස කන්න ආසාව වැඩි වෙනව පළමුවෙනි දින 7 ඇතුළත. හරි. හැබැයි අපි ඒක කොහොම හරි කරනවා. කන්නෙම නැහැ. කන්නෙම නැහැ. ඊට පස්සේ පළවෙනි දින ඔන්න 15 ඇතුළත. හා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔන්න දවස් 7ක් ගියා. ඊට පස්සේ එන දවස් 15.
1: හා.
2: සිරුර නැවත මුල ඉඳලා ආරම්භ වෙන පටන් ගන්නවා. දන්නෙම නැතෝ ඔයාගේ බඩ එක පාරටම මෙන්න අඩු වෙන්න ගන්නවා. සීනි නැති නිසා ලේ ගමනාගමනය ඉතාම හොඳින් සිද්ධ වෙනවා. මේ මම නෙමේ කියන්නේ, මේ ඩොක්ටර් කිව්වේ. හරි. ඒ නිසා සිරුරේ තියෙන මේදය අධික විදිහට දහනය වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ ආයෙ වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. මේ සීනි කණේක නැති කරලා මේදේ වෙලා තියෙන්නේ. මොකක්ද? සිරුරේ නැවත මුලින් ඉඳලා පටන් ගන්නවා. දන්නේම නැතෝ ඔයාගේ බඩ අඩු වෙනවා. සීනි නැති නිසා ලේ ගමනාගමනේ තාම හොඳින් සිද්ධ වෙනවා. සිරුරේ තියෙන මේදය අධික ලෙස දහනය වෙන පටන් ගන්නවා. හරි. ඊළඟ දින 16-24 ඇතුළත ඔයාගේ හැම ගොඩක් සිනිදුයි ලෙහන්සා. හරි. මුහුණේ තියෙන තෙල් ගතිය අඩු වෙලා, හැම පැහැපත් වෙලා, දවල්ට නිින්ද යන්නේ කෙහෙම නැති වෙලා, ඔයාගේ ක්‍රියාශීලීත්වය වැඩි වෙලා, අවධානය දෙන එක, ඔයාගේ ફોකස් එක සෑහෙන්න වැඩි වෙලා, වෙනතට වඩා ඔයා ගොඩක් වැඩ කරනවා, මහන්සි වෙනවා. හැබැයි ඒක වෙන්නේ ලෙහස දන්නෙම නැතිව. දන්නෙම නැතිව තමයි මේ සියල්ල ඔයාට සිද්ධ වෙන්නේ. ඊළඟ දින 25 තිය ඇතුළත ඔන්න දැන් අන්තිම දවස් 5. මේ දවස් 5 ඔයා හොඳට එළවලු කන්න, පළතුරු කන්න, සීනි රහිත කෑම කන්න ඔයාට නිකම් මේව රහ වැටෙනවා. මේ ඔයාට වෙනද කාපු පළතුරු වල රහ ටිකක් වැඩිපුර දැනිලා, වෙනදට ඔයා කන කෙසල් කිටිය වැඩිය, දැන් ඔයාට මේ කෙසල් කිටිය පැණි රස වෙලා. කරලා බලන්න මේක. ඔයාගේ වේගය 100%-30%-කින් වැඩි වෙනවා ඔයා දවස් 30ක් මේ වැඩේ කරොත්.
1: හමු, ඒක තමයි කසුනියකි. මට මේ කොයි වෙලෙත් නිින්ද යන්නේ. සීනි කනවා වැඩි.
2: ඇත්තටම අපි සීනි කනවා වැඩි. ටිකක් හිතලා බලන්න බොරු කියනවනේ. මේක කරලා බලන්න. මමත් උත්සාහ කරනවා මේක කරන්න. තාම මට හරියටම කරන්න බෑ ඇත්තටම. හැබැයි අපි උත්සාහ කරලා බලමු. අපි හැමෝම කරලා බලමු මේ වෙනස මෙහෙම වෙයි නේද කියලා. එහෙම කරපු අය ඒ වෙනස කරලා පෙළන තියෙනවා. ජය.

0: බිඳු බිඳි පුිනි මුතුවැල් මග සරසනවා. මට නොකියම හෙමි හෙමීට පියා සලනවා. කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ? අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ. ලස්සනයි නේද සින්දු?
1: හරිම ලස්සනයි.
0: හැබැයි ඉතින් හොඳට වචන අහගෙන හැංගීමෙන් කියන්න ඕන අහන්න ඕන. මං හරි මාසව ලතා වල්පල මහත්මිය ඒ සමහර තැන්වල ගායනා කරන මේ විදිය. එකන අර මේ පොකුරු පොකුරු මල් සැනකෙලි ඔම්මරි ලතාවයි නොහුරු හැඟුම් හැඟුම් අර හැඟීම හැඟුම හැඟුම විදියටම දෙනවා. නොහුරු හැඟුම් මාවට කර රඟන ලතාවයි. හරිම ලස්සනයි. ඉතින් මං හිතන්නේ හැම උදේකම හැම දවාලකම හැම රෑකම හැම මොහොතකම හැම දේකම රහ විඳින්න පුරුදු වෙන්න ඕනේ අපි.
1: දැන් මේ අපේ කසුනියකිගේ සීනි කතාවට ප්‍රතිචාර ගොඩාක් තියෙනවා.
0: දැන්
1: ඒකනේ අද තමයි අපි ඒ ගැන පළවෙනි වතාවට කිව්වේ. හැබැයි කට්ටිය ඒක කරලා තියෙනවා කසුනියකි. අපිට එවලා තියෙනවා ඒක නම් ඇත්ත තමයි. මම දැන් ඔන්නෝක ෆලෝ කරගෙන යනවා. මටත් තේරෙනවා මගේ ඇඟ නීරෝගී වෙනවා කියලා. ඉතින් දැන් කසුනියකි ඕක කියද්දි මට හිතුනේ මොකද්ද දන්නවද? දැන් අපි පාර යන කෙනෙක්ට අඬ ගහලා මේ එන්නකෝ මේ ඔයා මෙහෙම කරන්න සීනි කන්න එපා කියලා අපි උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැති කොහෙවත් යන කෙනෙක්ට ඒ වුණාට අපි එහෙම උපදෙස් දෙනවා කියන්නේ. අපි ආදරේ කියන එකනේ අපි ආසයි ඔයාලා නිරෝගීව ඉන්නවට. කායිකව මානසිකව මේ හැම පැත්තකම. දැන් මානසික නිරෝගීතාවය ගැන කතා කරද්දි කසුනියක් කි අපි මේ උදේම කරන්නේ ඒක. හැපි හෝමෝන්ස් කියන්නේ මානසික නිරෝගීතාවය තමයි. ඔයාට අලුත් කන්සෙප්ට්ස් වලින් අපි කියලා දෙන්නේ කොහොමද ඔයා මානසිකව ශක්තිමත් වෙන්නේ කියලා. ඒ වගේම නතරින් පතර අපි ඔයාගේ කායික නිරෝගීතාව ගැනත් සැලකිලිමත් වෙනවා. ඉතින් මේවට හරිම සතුටුයි කසුනියක් කි අපි පවුලක්නේ. ඒ පවුල ඇතුලේ අපි කියා ගන්න ඇති දෙයක් නෑ. අපි කියනෝ මෙහෙම වෙන්න එපා කියලා. අපි කියනෝ මෙහෙම වෙන්න කියලා. අපි සමහර වෙලාවට අර කසුනියක් කියන්නේ කියන්න ඕන දේ සරටම කියනවා. සමහර වෙලාවට ව්‍යංගාර්ථයෙන් කියනවා. ඉතින් මේ පවුලක් ඇතුලේ තියෙන ඕන හැම දෙම අපේ ආල්ෆා ස්ටුඩියෝ පවුල ඇතුලේ තියෙනවා.
0: ඔව් ඒකට එහෙනම් මං දැන් මම වෙන කතාවක් මෙහෙම කියන්න හිටියේ නෑ. හැබැයි මං ඒකට මෙහෙම දෙයක්ත් කියන්න. දැන් ඔය සතුට හෝමෝන්ස් ගැන කියවන අපි මේක නිතරම කියනවනේ. අපි දන්නෙම නැතුව සතුට හෝමෝන්ස් කියන දේ අපේ ඇතුලේ වැඩ කරනවා. අපි අර ගොඩක් සතුට වෙන්නේ අනේ අපිට

0: කොහොමද කියන්නකෝ. එතකොට අර අපි කියපු ආහාර ගැනීම, ඉලක්ක සපුරා ගන්න එක, කාර්යයක් හරිම නිවැරදිව අවසන් කරන එක, තමන් තමන් ගැන බලා ගන්න එක, මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ඩෝපමින් කියන රසායනික ද්‍රව්‍ය ඇතුලේ. හරි, ඒව අපි හිතන්නේ නැහැනේ වැඩි. ඊළඟට ඔය ඔක්සිටොසින්, මේකට කියනවා මේ හුරතල් හෝමෝනය කියලා. එහෙම නැත්නම් ආදරේ හෝමෝනය. ඔක්සිටොසින් එක්ක අපිට අන් අයව හරි ලස්සනට ඇසුරු කරන්න පුළුවන්. ශාරීරික ස්පර්ශයකට වැදගත් වෙනවා. චූටි බබාලව ස්පර්ශ කරන එක, අනේ එන්නකෝ කොයි නුම් එකක් දෙන්න, එහෙම කියලා නේද අපි හුරතල් කරන්නේ. ඊළඟට සතුන් හුරතල් කරන එක, අන්න අයට උපකාර කරන එක, මේ හැමදේම වෙන්නේ ඔය ආදරය හෝමෝනේ, හුරතල් හෝමෝනේ, ඔක්සිටොසින්. මේක තව ගොඩාක් තියෙනවා විස්තර. ඉතින් මේ අර ලෙහන්ස කියපු කාරණායි අපි මේව හිතන්නේ නෑනේ. හැබැයි මේ රසායනික ක්‍රියාවලියක්, කෙමිකල් තමයි මේ හැම තැනම වැඩ කරන්නේ, මොලේද ශරීරය ඇතුළ හැමදේම. ඉතින් ඒ නිසා ඔයා ඔයාගේ රසායන ද්‍රව්‍ය හොඳට පවත්වාගෙන යන්න, ඒකට තමයි ඇඟ ඇතුළ හොඳට තියාගන්න ඕනි. මානසික සුවතාවේ, කායික සුවතාවේ කියලා කියන්නේ මේ අනිත් ලෝකයක තියෙන දෙයක් නෙමෙයි, අපි ළඟ තියෙන දෙයක්.
1: ඔව්, ඉතින් මම තවත් ඒ වගේ ඔයාලට කතාවක් කියන්න ආවා. ඉතින් මේ අපි හරියටම සඳුදා මතක් කළා ඔය ඇරියස් රිග්‍රෙට්ස් කියන දේ ගැන. ඉතින් මට හිතුන කසුනියකි ඒ ගැන අද චුට්ටක් කතා කළොත් හොඳයි කියලා.
0: හරි,
1: අපේ ජීවිතයේ අපි ගොඩාක් වෙලාවට අපේ වෙලාව, අපේ ශක්තිය නාස්ති කරන්නේ පරණ තරහවල්. එතකොට අපේට කරන්න තිබ්බ දේවල් ගැන හිත හිතනේ. ඒක එකෙක්කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. කස්සුනි අකියේ ගැන පොඩ්ඩක් වැඩිපුර හිතද්දි මම පොඩ්ඩක් හිතන්න පුළුවන් ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි මම විශ්වාස කරන අපේ ජීවිතේ එකම එක වතාවක් හෝ අවම වශයෙන් අපි ඒ ඇරියස් ගැන හිතලා තියෙනවා. ඉතින් කස්සුනි අකියේ, අපි හැම වෙලේම අපේ සල්ලි පස්සේ යනවා. එතකොට ඒක කරන්න ඕන දෙයක්. අපි බලය, තනතුරු, තානාන්තර, මේ හැමදේම පස්සෙන් දුවනවන. ඒ දේවල් අපේ ජීවිතයට ගන්න, එකතු කරගන්න අපි මහන්සි වෙනවනේ. හැබැයි අපි නොදැනුවත්ම විදිහට අපේ ජීවිතයට එකතු කරගන්න තවත් දෙයක් තමයි ඔය ඇරියස් කියන්නේ. රිග්‍රෙට්ස් අපි කියන්නේ මේ රිග්‍රෙට්ස් නැති ජීවිතයක උරුමකාරියක් වෙන්න ලැබීම, උරුමකාරයෙක් වෙන්න ලැබීම ඇත්තටම ලොකු පිනක්. ඉතින් මේ කාට හරි කියන්න තිබ්බ ඒත් කියපු නැති පරණ වචනයක් ගැන ඔයා ආය ආය හිත හිත දුක් වෙන්න පුළුවන්. එතකොට තරහක් හිත ඇතුලේ තියාගෙන හම්මෝ මෙයාමට ඕක කරානි, කොච්චර හොඳ වැඩක් කරත් අර පරණ එක නරක වැඩේ තමයි අපිට මතක් වෙන්නේ. ඒක අපේ වැරැද්දක් නෙමෙයි, ඉතින් ඒක අපේ මොලේ හැදිලා තියෙන විදිහ. හැබැයි අද මං ඔයාට කියලා දෙන්නම්කෝ කොහොමද ඒකෙ මිදෙන්නේ කියලා. ඉතින් ඔන්න ඕවා තමයි ඇරියස් වලට උදාහරණ. දැන් අපි චූටි කට්ටිය බලනවා ඇතිනේ මොනවද මේ ඇරියස් කියන්නේ කියලා. ඒ අපි ඔය එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන වචන. ඉතින් නිකමට හිතන්නකෝ, අපිට කොයි වෙලේවත් බෑනේ අපේ අතීතයට ගිහින් ඒක ආපහු වෙනස් කරගෙන එන්න. එහෙම පුළුවන් නම් අපි ඒව කරලා ගොඩාක් කල්. හැබැයි අපිට පුළුවන් අපේ අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන හිතලා අද දවස සතුටින් පුරව ගන්න. ඉතින් ඇරියස් එක කියන්නේ කසුනියක්කි හරියට අපි ජීවිතේ නොකරපු වැඩකට හැමදාම ගෙවන ලොකු පොලියක් වගේ. ඉතින් ඒකින් වෙන්නේ අපේ මේ වර්තමානය, අපේ ශක්තිය විනාශ වෙන එක. ඉතින් මම ඔයාට අද යෝජනා කරනවා, ඔයා අද හිතට ශක්තිය අරගෙන ඔයාගේ පරණ හිත රිදවීම අමතක කරන්න, අතහරින්න. ඔයාට කාට හරි සමාව දෙන්න ඕනි කියලා හිතුණා නම් සමහර විට ඒකේ නෑ ඔයාගේ සමාව ඉල්ලලා තියෙන පුළුවන්. ඔයාගේ හිතේ තියෙන අර තරහට, කේන්තියට සමාව නොදුන්නා වෙන්නත් පුළුවන්. ඉතින් අද ඔන්න එයාලට සමාව දෙන්න. ඔයාට කෙනෙක්ගෙන් සමාව ඉල්ලන්න තියෙනවා නම් අන්යාගෙන් සමාව ඉල්ලන්න අද හොඳම දවස. ඒ වගේම ඔයා කරන්න ආසාවෙන් හිටපු දෙයක් තියෙනවා නම් ඒක තමන්ටවත් තවත් කෙනෙක්ටවත් හානියක් වෙන්නේ නැහැ. තන් අරයමුණා හිතයිද මෙයමුණා හිතයිද කියලා හිතන්න නැතුව අද මේ දේ කරන්න. මොකද කසුණියක් අපි හැමදාම කියනවා වගේ මේ ජීවිතයේ තියෙන විඳින්න මිසක් විඳවන්නේ නෙවෙයි. ඉතින් දැන් අපි සමහර වෙලාවට අපිට ඔය කරන්න බැරි වෙච්ච දේවල් තරුණ කාලේ හිත ඇතුළේ තැම්පත් වෙලා අපි වයසට ගියාම තරුණ කට්ටිය කරන දේවල් දිහා බලලා අපිට හිතනවා අනේ අපි නම් මෙහෙම කළේ නෑ. හැබැයි අපේ හිත ඇතුළට ගියාම අපිට මෙහෙම කරන්න ඕනකම තිබිලා තියෙනවා. ඒත් අපේ සමාජයෙන් අපිට ඒක කරන්න ඉඩ ලැබිලා නැහැ. ඉතින් මම කියන්නේ අපි මොකටද එහෙම ඇරියස් තියාගෙන ඒ ළමයින්ට දුකක් වෙන්නේ. දැන් ඒක කසුණියකි ලොකු කුඩා ભેදයකින්තරෝ හැමෝගාම

0: තියෙනවා තියෙනවා හපොයි හපොයියෝ ඉති ඉතින් මම ඔන්න ඕක තමයි ඔයාට කරන යෝජනාව මන් දන්නවා මේකට මේක ගැන මට වඩා ගොඩාක් අපේ නැන්දල මාමලා දන්නවනේ එයාට ජීවිත එක්ස්පීරියන්සස් තියෙනවනේ
1: වැඩිහිටියෝ ගැන හොඳටම දන්නවා
0: ඉතින් අපිටත් එවන්න මටයි කසුනියා කිතා ඒවෙන් දෙයක් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න තියෙනවනේ
1: මණිකටේ ඇරිස් නම් තියාගන්න පවුන්න හොඳේ ආදරයට කියන්න පැටියෝ

0: එද ලැස්ති වෙන උපන්දිනේ සමරන්න විෂන් කෑයි කපි මේ විදිහට හැමදාකම ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන එනවා ලස්සනම මෝනින් වයිබ් එක අරගෙන හොඳම මෝනින් වයිබ් එක අරගෙන ඉතින් මේ විටමින්ස් ටික හොඳට අරගෙන හොඳ ජවයකින් වැඩ කරගෙනයි යන්න ඕනේ උදේ 6යි විනාඩි 24යි
1: net fm alpha studio with vision kya kasuni and lehansa fm anupaha fm anuhatarai dashma ata net fm
2: matara freeland cheese rasa soya ekak rasa balamuda matara freeland cheese rasa ti soya meat varnakaraka rasakaraka kisima kadangu netha
3: hamaka darama ai me wada hitana danne ఫోన్ ఎక హిట మొద మట గన్నట వెన్నే ఆ హిట నిమి
4: అవిశ్వాస ఇవగ కీమై సింగ ఎకే దియన్నే
3: అదమ గన్న ఫోన్ ఎక ఐ హిటట దాన్నే
4: విశ్వాస ఇవగ కీమై ఎక సింగ సింప పే
3: హిటట నోద టిక టిక గివన్న అదమ వాగ స్మార్ట్ ఫోన్ ఎక అరగన్న
5: గమ పోసత్ కరణ వ్యవసాయక బలకాయక్ దివైన పుర వ్యవసాయకిన్ 14014 జాతిక ఆర్థికే గొడనెంగీమ విడువెన్ ఆర్డిబి వ్యవసాయక బలకాయ ඔබත් එක්වන්න 1985 මතන්න
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
6: මාරයිනේ
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
1: NetFM Alpha Studio
7: brought to you by
8: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: විෂන් කයා එක්ක නෙත ෆිමල්ෆ ස්ටඩියෝ උදේ හයයි විනාඩි විසියාටයි. අද මට තව දෙයක් කියන්න ඕනි කියලා හිතන කසුනියක්කි.
1: ඕන දෙයක් කියන්න.
0: කසුනියක්කිගේම කටහඬින් කියනක අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම මොකද්ද කියලා? ඇල්ෆා ස්ටුඩියෝ. අන්න හරි. කසුනියක්කි දන්නවද? මම ඔය ගැන චුට්ටක් හොයලා බැලුවා. අපි මේ පාවිච්චි කරන ඇල්ෆා කියන වචනේ කසුනියක්කි එක පුදුම තරම් බලවත් වචනයක්.
1: අනිවාර්යෙන්ම ඇල්ෆා පරම්පරාව.
0: හරියටම හරි. ඒ වගේම තමයි අපි විශ්වය ගැන හැම වෙලේම කතා කරනවානේ. විශ්වය තියෙන ලොකුම ශක්තියක් තමයි ඇල්ෆා කියන්නේ. මේ බලන්න.
1: ඇල්ෆා බීට්.
0: ඇල්ෆා බීට් ආහුම නමක් තියෙන්නේ. ග්‍රීක අක්ෂර මාලාවේ පළමු අකුර ඇල්ෆා. ඕනම දෙයක ආරම්භය, මූල ආරම්භය හෝ පදනම හඳුන්වන්නේ යොදාගන්නේ මේ වචනය. මනෝවිද්‍යාවේ සහ ස්නායු විද්‍යාවේදී මිනිස් මොළය හරිම සංසුන් ස්ට්‍රෙස් එකෙන් තොරව, ඒ වගේම නිර්මාණශීලී මට්ටමක පවත්වන විට නිකුත් වන තරංග අපි හඳුන්වන්නේ ඇල්ෆා වේව්ස් කියලා. ඉතින් කසුනියක්කි, මේ ඇල්ෆා කියන වචනය හරිම ප්‍රබලයි. භෞතික විද්‍යාවේදී ඉතා ඉහළ ශක්ති ප්‍රභවයක් සහ විකිරණශීලී අංශුවක් හඳුන්වන්නේ ඇල්ෆා පාටිකල්ස් කියලා. මට හිතෙන්නේ මේක නිකන් අපිට ලැබුණු එසේ මෙසේ නමක් නෙමෙයි.
1: නෑ නෑ, මේක එසේ මෙසේ ගැන හිතලා නෙමෙයි මෙසේ මේ නම කෙසේ හෝ දැම්මේ.
0: අම්මෝ කොහොදන් එහෙම කිව්වේ? ඉතින් මේ ඒක මට හිතෙන්නේ අපි හැම වෙලේම විශ්වය ගැන කතා කරනවා. අපි විශ්වයත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නේ. ඉතින් මේ ඔක්කොම අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ කසුනියක්කි තියෙන්නේ හරිම හොඳ පොසිටිව් දේවල්.
1: ඕර අපේ ඕර එක හරි මේ බලවත්
0: අනිවාර්යයෙන්
1: ප්‍රබලයි, ඒ වගේම පිරිසිදුයි.
0: මොකද දන්නවද, අපි දෙන්න වගේම මෙතනට එන කට්ටිය එන්නේ හිතේ මොන තරම් ලොකු සතුටක් තියාගෙනද. හීන හැබෑ කරනවා කියන්නේ, හීන හැබෑ වෙනවා කියන්නේ මිනිස්සෙට ඒ වගේ සතුටක් ජීවිතේ නෑනේ. තව මොනාද ඔයිට වඩා?
1: ඉතින් බදුල්ලෙන් ආපු නේද?
0: අනිවාර්යයෙන්.
1: අම්මයි තාත්තයි චුටි දෝ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ඉඳලා එයාවේ. එතකොට ඒ සතුට නේද දැක්කද ඒගොල්ල ෆොටෝස් අරගෙන ඒක සමරන විදිය?
0: අනිවාර්යෙන්. ඒ ඇස් වලින් අපිට කියන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕනේ මේ ඇල්ෆා කියන වචනේ අපිට හම්බුනේ නිකන් නෙමෙයි. මට හිතෙනවා ඒක අපිට විශ්වයෙන් ලැබුණු තෑග්ගක් කියලා. ඉතින් මේ මම ඕකෙන් ආවේ කසුනියක්කි. ඇල්ෆා ස්ටුඩියෝ එක කියන්නේ මට නම් මන් දන්නවා කසුනියක්කිටත් මතක ගොඩාක් පිරුණු තැනක්. කඩ්ඩියගේ හීන සැබෑ කරලා එයාලගේ සතුට වෙච්ච ඇස් දැකලා අපිත් ඒකින් ගොඩාක් සතුටුනා. දැන් මේ ටිකේ අපිත් එක්ක VMSH1කින් එකතු වුණු නංගිල මල්ලිලා යලක්ලා ගොඩාක් එකතු වුණා. දැන් අපිට ලිස්ට් එකක් මින්නෝ පේලියට. අපිට කවද්ද මේ දවස දෙන්නේ? මෙහෙමයි මෙහෙම එක දවසක් හරි චුට්ටක් අසනීපයක් වෙලා හරි මිස් වුණොත් අනේ අපිට එන්න වෙන්නේ නැද්දයි. ඉතින් ඔන්නඔහොම අපිට මේ ගොඩාක් කටි නනේ කසුනියකි පොලිමේ.
1: ඔයා කොයි ලෝකෙ හිටියත් ඔයාට කොයි මොහොතක හරි මම වෙලාවක් දෙනවා ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඒකයි පොරොන්දුවක්. එහෙමනේ අපි BMICH ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් තෝරගත්තේ. අනිවාර්යෙන්ම එහෙම තේරුණු ඔයා ළඟ අපි හැමදාකම ඉන්නවා. ඔයා ජීවිතේ ජය ගන්නාතුරු අපි බලාගෙන ඉන්නවා. ඒක තමයි අපේ පොරොන්දුව. ඉතින් ගොඩක් ඉස්කෝල වලින් අපිට ආරාධනා ලැබෙනවා. අපි ආරාධනාවලට පුළු පුළුවන් හැටියට සහභාගී වෙනවා නේද ලෙහන්ස? පුළුවන් වෙලාවට මල් ලෙහසවත් අරගෙන යනවා. ඉතින් මේ හැමදේම අපි සමරමු. අද දවසත් ඔයා සමරන දවසක් කරගන්න, හැම මොහොතක්ම සමරන්න. මතකයේ ගැන තව ටිකක් එහාට කතා කරමු. ටිකක් මතක් කරගන්න ඔයාගේ මතකයන් ගැනත්.

0: ඔලින්ද කැලේ රෝස කැලේ ලස්සන කේක් එකක් කපන්නයි හදන්නේ.
1: මුලින්ම යමුද කළුතර පැත්තට.
0: නියමයිනේ.
1: කළුතර තිස්ස ජාතික පාසලේ 8D පන්ති ඉගෙන ගන්න චනුල්‍යා දෙව්මිනී දුවට සුබම සුබ පන්දිනයක් වේවා කියලා පවුලේ කට්ටිය විශ් කරනවා.
0: පවුලේ හැමෝම විශ් කරනවා විෂ්ක දිල්හාරගේගේ 25 වෙනි උපන්දිනේට.
1: අකරස්සේ අශානි ආන්ටිය අපිට වෙලා තියනවා මගිනංගිගෙ නියුණු පුතාලා දෙන්න නිශිත ඈපගේ නේත කෑපගේ දෙන්නගේ උපන්දිනෙත් අද කියලා.
0: සංජය ආදරණීය තාත්තට HR සංජය ආදරණීය තාත්තට පවුල හැමෝම සුබ පැතුම් එකතු කරනවා. එකම දුව HR හිරුදනී ලාවන්‍ය තාත්තට ගොඩාක් ආදරෙන් සුබ පතනවා.
1: ආදරණීය සඳමාලි අම්මට සුබම සුබ පන්දිනයක් වේවා කියලා පවුල ඔක්කොම විශ් කරනවා. ඒ වගේම අද උපන්දිනය සමරන ආදරණීය අම්මට සුබම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මගේ නම නම් එවලා නෑ.
0: හෙට උපන්දිනය සමරන එක කදේවල තියෙන අපේ එක හෙටම කියමු.
1: අද මගේ තාත්තා සුමිත්ගේ බර්ත්ඩේ එක මං එයාගේ ලොකු දුව කියලා පිටවලා තියෙනවා. අද 13 වෙනි උපන්දිනය සමරන මාතර රාහුල විද්‍යාලයේ ගෙස්සඳු නෙත් මිර බබාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි විශ් කරනවා. අකිඳ දෙනුව නමර සිංහ අද යාගේ 18 වෙනි උපන්දිනය සමරන ආදරණීය අම්මයි තාත්තයි මල්ලි ආච්චි ඔක්කොම විශ් කරනවා.
0: ඉතින් මේ හැමෝටම සුබ වෙන්නම ඕනේ. ඒක තමයි හැමදාකම ඇල්ෆා ස්ටුඩියෝ අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් විෂන් කෑ එක අපි හැමදාම මේ විදිහට ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන එන්නේ. ඉතින් අදත් බර්ත්ඩේ කේක් එකටත් විෂන් කෑ පැත්තක ඉඳලා ඔන්න ආශිර්වාද එකතු කරා ඔයාට.
2: Net FM Alpha Studio with Vision Care. Kasuni and Lehansa. වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ
5: හිට නෙමේ
4: අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: දයාසිරි නිමල් මාතර. මට පපුවේ අමාරුවක් තියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකේ. කිව්වා හાર્ට් ඇටැක් එකකට එන්න තියෙනවා. මේ බයිපාස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම බයිපාස් කරන්න කැලිති නෑ. ඉතින් මට මේ දැනගන්න ලැබුණා නෙත් එක්ස්එම් එකෙන් කෙවර ගල ආයුර්වේද ආයතනය. ඒක ගිහිල්ලා මම දැන් සුන්කාරක් විතර බෙහෙත් අරන් තියෙනවා. මට දැන් හොඳයි.
3: කතා කරන්න 0777 300 940.
2: Net FM Alpha Studio with Vision Care. Kasuni and Lehansa.
0: මේ අහන්නකෝ. කාලෙකට පස්සේ ඔයාට හම්බෙන් පරණ ඡායාරූපයක් හම්බ වෙනවා. ඉතින් ඔයා ඒක දිහා ටිකක් වෙලාවක් බලන් ඉද්දී එතන ඔයා කොච්චර සතුටින් හිටියද කියලා ඔයාටම මතක් වෙනවා. ඔයා ඈතට ඈතට යනවා. එදා ඔයා කවදාවත් හිතුවේ නෑ ඒ මිනිස්සු එක ගෙවපු ඒ දවස් කවදාහරි මතකයක් විතරක් වෙයි කියලා. ඒත් අද ඒ ඡායාරූපේ ඉන්න සමහර මිනිස්සු තව දුරටත් ඔයාගේ ජීවිතේ නැහැ. සමහර අය ඈත් වෙලා, සමහර අය වෙනස් වෙලා, තවත් සමහර අය එක්ක අද ඔයා කතා කරන්නේවත් නැහැ. සමහර අය ඔයාගේ ජීවිත අතරවත් නැහැ. එතකොට තමයි ඔයාට තේරෙන්නේ කාලය මිනිසුන්ව වෙනස් කරනවා, සම්බන්ධතා වෙනස් කරනවා, අපිවත් වෙනස් කරනවා. ඉතින් තවත් ඔයා මේ ගැන කල්පනා කරනවා. ඒත් පුදුම දේ තමයි අවුරුදු ගාන ගෙවුනත් සමහර මතකවල තියෙන හැඟීම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
1: ඔය
0: ඇල්බම් එක තවත් බලනවා. ඒ ඡායාරූපේ දිහා තවත් බලාගෙන ඉන්නවා. අනේ ඉතින් ඒ ඡායාරූපේ දිහා බලද්දී ඔයාට ඒ දවස් ආපහු එන්නේ නැහැ කියලා හිතෙනවා. ඕන වෙන්නෙත් නැහැ නේද කියලාත් ඔයා කල්පනා කරනවා. ඕන නොවෙන්න පුළුවන්. මොකද ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා. ඒත් හිතේ කොහේ හරි එදා හිටපු ඔයා වෙනුවෙන් ඒ මිනිස්සු වෙනුවෙන් ඒ සරල සතුට වෙනුවෙන් තවමත් පුංචි ස්තූතියක් පුංචි හැඟීමක් ඔයාගේ හදවතේ තියෙනවා. ඒකනේ ඔයා ඒ ෆොටෝ එක තියා හොඳට බලාගෙන ඉන්නේ. හිතේ කොහේ හරි එදා හිටපු ඒ ඔයා වෙනුවෙන් ගත කරපු මිනිස්සු වෙනුවෙන් ඒ සරල සතුට වෙනුවෙන් ඒ පුංචි ස්තූතිය වෙනුවෙන් මොකක්ද මට කරන්න පුළුවන් කියලා ඔයා කල්පනා කරනවා. හැබැයි අතීතයට ආපහු යන්න බෑනේ. ඔයාට දුක් වෙවි ඉන්නත් බෑනේ. සමහර දේවල් ආපහු අපේ ජීවිතයට එන්න නෙමෙයි. අපිට මතක් වෙද්දී හිනා වෙන්න පුළුවන් ලස්සන මතකයක් වෙලා හැමදාම රැඳෙන්න ඕන නේද?
1: අනිවාර්යෙන්. අනේ
0: කාලෙකට පස්සේ ඔයාට හම්බෙන් පරණ ඡායාරූපයක් හම්බ වුණොත් ඇල්බම් එකක් හම්බ වුණොත් ඔයා ටික කල්පනා කරලා බලන්න ඉතින්. හද කල්පනා කරලා බැලුවොත් ගොඩාක් දේවල් මතක් වෙයි. ආතරෙන් ඉන්න ඕන. හැම මොහොතක්ම ලස්සන මතකයක් කරගන්න ඕනේ. ඒක තමයි හැමදාම සුබ පණිවිඩ අපිට අරගෙන එන ලස්සනම රහස වෙන්නේ.

කපුරු මලක් වෙන්න ඕන, රෝස මලක් වෙන්න ඕන, මානෙල් නෙළුම් මෝලු මලක් වෙන්න ඕන. ඉතින් ඒකට දරුවගේ සෞඛ්‍ය අධ්‍යාපනය නිර්මාණශීලීත්වය ගැන අපි කොච්චර දුරට හිතන්න ඕනේද? ඒකට තේරීමක් තමයි වයිස් ඉමාශි ප්‍රකාශන කියලා කියන්නේ. අද කාලේ බොහෝ දරුවන්ට අධික විදිහට ජංගම දුරකථනය පාවිච්චි කරන නිසා ඔන්න හැදෙනවා මිග්‍රේන්. මොකද්ද මේ මිග්‍රේන්? අමුතු ලෙඩක් නෙමෙයි, හිසරදයනේ මේ තියෙන්නේ. මේ හිසරදය හැදෙන්නේ අධික විදිහට අපි ස්ක්‍රීන් ඉස්සරහා ඉන්න හින්දා, ඇස් මහන්සි වෙන හින්දා, ඔළුව මහන්සි කරන හින්දා, ඇස්වල ආපාද කේන්තියාම පාඩම් කරන්න තියෙන අධිමදිකම, කම්මැලිකම, මේ හැමදේම. ඉතින් මේ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන හින්දා මේ සියල්ල පිළිබඳ දීර්ඝ විදිහට කල්පනා කරලා විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය සම්පන්න විදිහට පාඩම් කරන්න නිෂ්පාදනය කළා තියෙනවා. වයිස් අභ්‍යාස පොත් ඇතුළු සියලුම අධ්‍යාපනික මෙබලම් දැන් ලබා ගන්න පුළුවන් ඉමාශ ප්‍රකාශන වෙතින්. ඉතින් අපෙන් මේ ඉමාශ ප්‍රකාශන අපි විස්තර හැම වෙලාවෙම කියන්නේ වයිස් අභ්‍යාස පොත් මාලාව සෞඛ්‍ය සම්පන්න නිසා නේද? හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න ඕන නිසා ඇස කන නාසය දිව ශරීරයේ මේ හැමදේම අපි පරිස්සම් කරගන්න ඕන. මුල් අමාවිය සංවර්ධනය ගැන අපි කල්පනා කරනවා. ගණිතය විද්‍යාව දුර්වල වෙන්නේ ඇයි කියලා අපි ගදරුවන් ගැන කල්පනා කරනවා. ඉතින් මේ හැම දෙයක්ම සමීක්ෂණයක් ඇතුව තමයි වයිස් අභ්‍යාස පොත් ඇවිල්ලා තියෙන්නේ ඉමාශ ප්‍රකාශන වෙතින්. මේ හැම දෙයක්ම අපි මතක් කරන්නේ හොඳ විෂන් එකක් තියෙන නිසානේ ලෙහන්ස නේද? හොඳට අපි විෂන් එක තියාගන්න ඕන නිසානේ. ඒකනේ ඉතින් විෂන් කියත් හැමදාම අපිත් එක්ක අතල් බැඳගෙන ඉන්නේ.

0: ಮೈ
1: හරි මාතරේ අපිත් හැම දාකම ඉන්නව ඉතිං ඔයාලඟ මම කස්සනේ
2: මම ලෙහන්සා
3: ආදරීරන් බිංගුම් නැසු අපුරු මල් ඔබ තමයි මගේ
4: නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ විත් විෂන් කෙයා කසුනියන් ලෙහන්සා
5: FM 95 FM 94.8
6: Divine Pura
1: උදැසන 6:45

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අවතන්න.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අවතන්න 0112 863 363 0776 716 72.

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 14 වනදා බදාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල කුසල්ගෙන් නායකත්වයේ ඉනිමක් පාකිස්තානය සමග පැවති 3-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට. තද වැසි තවදුරටත් අහසත් වලාකුලෙන් බරවෙයි. මහින්දගේ හා ශිරන්තිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙතෙක් හෙළි නොවූ කතාවක් එළියට. ගෑස් හිඟයක් තියනවාද? ආණ්ඩුවෙන්
1: උත්තරයක්.
0: අදත් වැස්ස එළියට යනවනම් කුඩයක් අරගෙනම යන්න. අද ඔෆිස් එකට ගියාම කතා කරන්න සතුටු හිතෙන මාතෘකාවකුත් තියෙනවා. පාකිස්තානයේ එක මුල් තරඟ දෙක පැරදුනත් ඔන්න 3 තරඟයේ දිනන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අස්සේ සමහර අය ගෑස් හිඟයක් ගැනත් කතා කරනවා. සියල්ලෙහි ඇත්ත නැත්ත සමග දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට. පාකිස්තානය සමග පැවති 3-20 තරගය කඩුලු 8 ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 168ක් රැස් කළා. පාකිස්තාන නායක සහිබ් සාදා ෆර්හාන් පන්දු 47කදී 4 පහර 7ක් සහ 6 පහර 3ක් සමගින් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා. අරාෆත් මින්හාස් නොදැවි ලකුණු 34ක් රැස් කළා. පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවි ලකුණු 172ක් රැස් කරමින් තරගයේ ජයගත්තා. ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී 4 පහර 9ක් සහ 6 පහර 4ක් සමගින් නොදැවී ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුට අනගි සහයක් ලබා දුන් කමිදු මෙන්ඩිස් පන්දු 27කදී නොදැවී ලකුණු 40ක් රැස් කළා. සිනෙත් ජයවර්ධන පන්දු 26කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 38ක්. දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද දිනේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසුවේ.
2: දිවයින ආශ්‍රිතව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මේ හේතුවෙන් දිවයින පුරා පළාතුලින් අද දිනෙත් බරව පවතිනවා. දිවයින උතුරු, නැගෙනහිර, දකුණු සහ බස්නාහිර පළාතුල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. අමතරව දිවයින සිසු ප්‍රදේශවල 01 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයම් පළාතුලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන සබරගමුව, මධ්‍යම සව්ව පළාතල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ අද දිනේදී මිදුම් සහිත තත්ත්වය ගන්න පුළුවන්.
0: මේ අතර දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. ගෑස් හිඟයක් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ප්‍රමාණවත් ගෑස් තොග රටට ගෙනීමට කටයුතු කර ඇති බවයි.
3: ඔව් ඒ ගැන කිසිම කලබලයක් ඇති කරගත යුතු නැහැ මේ වන විටත් මෙට්‍රික් ගෑස් LPG මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට කොළඹ වරායට ළඟා වෙලා තිබෙනවා සාමාන්‍ය දවල් 12 මාරකට මේ නෞකාව කොළඹ වරායට ළඟා විය යුතුව තිබුණා ඒ අනුව මේක ගෑස් ගොඩබැමේ කටයුතු ආරම්භ කරනවා අපිට පුළුවන් කමලැවේවි ඒ අනුව ගෑස් බෙදා හැරීම කටයුතු කරන්න නිසා කවුරුත් මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ වැඩිපුර මිලදී ගැනීම කියන එකක් අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ සාමාන්‍ය ක්‍රමයටම කටයුතු කරගෙන යන්න මෙට්‍රික් ටොන් 3000ක 3900ක නමක් දැනුත් ඇවිල්ලා ගොඩබාමින් පවතී
0: මේ අතර 2027 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපීමේ කොන්ත්‍රාත්තුව ඕකියු ට්‍රේඩින් ලිමිටඩ් සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2027 ජනවාරි පළමු වනදා සිට මාස 12ක කාලයක් සඳහා LPG මෙට්‍රික් ටොන් 420,000ක් 20%ක වැඩිවීමේ හෝ අඩුවීමේ හැකියාවක් සහිතව සැපීමට නියමිතයි. එහිදී අවම වශයෙන් මෙට්‍රික් ටොන් 336,000ක සැපයුමක් සහතික කර තිබෙනවා. දැන් කණින් කොණින් නැසුණු කතා විශේෂාංගය.
4: කණින් කොණින් ඇසුණු කතා.
5: අද කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ති ඇසේකර. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රෝහල් ගත කළා. ඔබේ සිද්ධිය දන්නවනේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විතරක් නෙමෙයි ශ්‍රීලංකා රාජපක්ෂත් රෝහල් ගත කළා. මුලින්ම යංගු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් අද අපි ඔබට කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනෙන් කියන්නේ මෙතෙක් කිසිම කෙනෙක් නොකියපු කතා ටිකක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අසනීප වුණේ කොහොමද? කවුරුත් ඒ ගැන කිව්වේ නැහැ. මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උදේ 6ට නැගිටිනවා පත්තර බලන්න. මේ පත්තර ටික එකතු කරලා එයාගේ ආරක්ෂකයෝ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කාමරේට මේ පත්තර ටික අරයන්නේ. සුපුරුදු විදිහටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෝ ටික උදේම නැගිටලා පත්තර ටිකත් එකතු කරලා පත්තර ටිකත් අරගෙන යනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ළඟට. අරගෙන ගියාම ආරක්ෂකයෝ දකින්නවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇඳේ ඉන්නවා හැබැයි නැගිටලා නැහැ. සාමාන්‍ය වෙනතර මෙහෙම එකක් ඔවුන්ගේ ඇස්වලට දැකන්න හම්බෙලා නැහැ. මේක දැකපු ගමන් ආරක්ෂකයෝ ටික ඔක්කොම කලබල වෙනවා. කලබල වෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ළඟට යනවා. ඇහැරවන්න උත්සාහ කරනවා නමුත් ඇහැරෙන්නේ නැහැ. පස්සේ මේ ආරක්ෂකයෝ ටික කරලා තියෙන පවුලේ අයව දැනුවත් කරලා වහාම ක්‍රියාත්මක වන පරිදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රෝහල් ගත කරලා තිනවා. එතකොට තමයි දැනගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිහිමුර්ජා තත්ත්වයෙන් තමයි ඇඳේ ඉඳලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තවත් පරීක්ෂණ කරගෙන ඇද්දී අනාවරණය වෙලව ඔහුගේ ප්‍රෙෂර් එකත් වැඩි වෙලා තිබිලා තියෙනවා කියලා. ඊට පස්සේ ශනිකව වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කරනවා. ඉතාමත් ඉක්මනින් ඒ අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. පෞද්ගලික රෝහලකට තමයි ඇතුළත් කරන්නේ. ඊට පස්සේ උදේ 10ත් 10:30ට වගේ තමයි සිහිය ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් තාමත් ඔහු රෝහලේ ඉන්නවා. සමහර අය නම් කියනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කිසිම අමාරුවක් නැහැ. සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයට ගියේ කියලා. ඒ වගේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සුවදුක් බලන්න ගිහිල්ලා එළියට ආපු හිමියෝරු වගේ සමහර අය කියලා තිනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තරමක් අසාධි තත්ත්වයෙන් ඉන්නවා කියලා. කොහොම හරි සැබෑ තොරතුරු වෛද්‍ය වාර්තා පිළිබඳ තොරතුරු ඉදිරියේදී අනාවරණය වෙයි. වෙච්ච දේ තමයි අපි ඔබට දැන් කියුවේ. ශ්‍රීලංක රාජපක්ෂට එකපාරටම අසනීප වුණේ කොහොමද? ඒ ගැනත් අපි ඔබට කියන්නම්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අසනීප වුණා කියන තොරතුරු එනවා වැලිකඩ බන්ධනාගාරයට. වැලිකඩ බන්ධනාගාරයට ආව කියන්නේ ශ්‍රීලංක රාජපක්ෂ මහත්මයාට මේ සිද්ධිය සම්බන්ධයෙන් ආරංචි වෙනවා. මේක අහපු ගමන්ම ශ්‍රීලංක රාජපක්ෂ මහත්මයාට කලන්ත දාලා වැටිලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රීලංකාව වහාම ක්‍රියාත්මක කරන පරිදි බන්ධනාගාර නිලධාරීන් අරගෙන යනවා රෝහලට. ඒ කියන්නේ අරන් යන්නේ ජාතික රෝහලට. ජාතික රෝහලෙත් හෘද ඒකකයට ඇතුළත් කිරීමට තමයි කටයුතු කරන්නේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක කරන පරිදි ඇයටත් ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරගෙන යනවා. මීට කලින් ශ්‍රීලංක රාජපක්ෂ සිංගප්පූරුවට ගියානේ. ඒකෙදිත් එන්ජියෝග්‍රෑම් එකක් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒකෙදි අනාවරණය වෙලා තිනවා හાર્ට් එකේ බ්ලොක්ස් දෙකක් තිබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ අවහිරතා දෙකක් තිබිලා තියෙනවා කියලා. ඒකෙදි වෛද්‍යරෝ නිර්දේශ කළා තියෙනවා වහාම සැත්කමක් කරන්න ඕනේ කියලා. ඒකට දැල සැලසුමක් සකස් කළා. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා නෑ සිංගප්පූරුවේ සොය සැත්කම කරන්න පා ලංකාවට එන්න. ලංකාවට ඇවිල්ලා ලංකාව සැත්කම කරමු. මොකද ලංකාවේ වෛද්‍යවරුන් විශ්වාසයි. ලංකාවේ රෝහල් පද්ධතිය විශ්වාසයි. ඒ නිසා ලංකාවට එන්න. ලංකාවට ඇවිල්ලා කරමු කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කතාවට තමයි ශ්‍රීලංකාවේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ තමයි මේ සත්කම කරන්න ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඇයටත් ඊයේ දිනේදී එන්ජියෝග්‍රෑම් එකක් කළ බවට තමයි රජයේ පැත්තෙන් විශේෂයෙන්ම කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සත් කිව්වේ. ඉතින් ඒ පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වගේම ශ්‍රීලංකාවේ දැන් ඉන්නේ රෝහලේ. මේ මෑතක දවස් කීපයක විපක්ෂයේ දේශපාලඥයතුළු කට්ටියක් ගිහිලා තිනවා උතුරේ. උතුරේ ගිහිල්ලා තරුණ ප්‍රජාව හම්බෙලා කට්ටිය කතා කරලා තිනවා. හැබැයි වැඩේ කියන්නේ ගියාට ඒ කට්ටියට හිස්සතින් තමයි එන්න වෙලා තියෙන්නේ. හිස්සතින් කියන්නේ මෙන්න මේකයි. උතුරේ තරුණ ප්‍රජාව තාමත් ආණ්ඩුව ගැන ප්‍රසාදෙන් ඉන්නවා කියලා තමයි මේ කට්ටියට දැනගන්න හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව වැඩ ගැන සතුටුයි. හැබැයි යාපනයේ ප්‍රමාණවත් සංවර්ධනයක් නම් මේ වෙනකන් සිද්ධ වුණේ නැහැ කියලා සමහර කට්ටිය කියලා තිනවා. නමුත් සැලකියුත් තැන්වල සංවර්ධන කටයුතු සිද්ධ වෙලා තියෙන බවත් පේන්න තිනවා. හැබැයි මොනවා වුණත් පළාත් සභා ඡන්දෙ තිබ්බොත් මාලිමාවට තියෙන ජනතා ප්‍රසාදයේ උතුරේ නම් ඒ වි විදිහටම තියෙනවා ඒ තිබුණු ප්‍රසාදේ ලොකු අඩුවක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. කණින් කොණින් ඇසුණු කතා සමග යලිත් මුණ ගැසෙමු.
4: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
0: රිමාන්ඩ් බහරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගයට ගෙන තිබෙනවා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පෙරපාසල් දරුවන්ට පොත් බෑග් බෙදා දෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර තිබූ බදුල්ල රාජ්‍ය බැංකු නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන් අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම නොවැම්බර් මස 4 දක්වා කල් තැබීමටයි අධිකරණය නියම කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රමුක්කැල් ඇතුළු පිරිසකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඖෂධ මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් තුළින් සිදු කළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රමුක්කැල්ල මහතා විසින් රුපියල් මිලියන 75ක්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය SD ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නාය විසින් රුපියල් මිලියන 50 බැගින් රජයට වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ඉකුත් මාර්තු මස 27 තීන්දුවක් ලබා දී තිබුණා. වග උත්තරකරුවන් මෙම තීන්දුවට අනුව කටයුතු නොකිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් එම පෙත්සමේ සඳහන් වනවා. ඒ අනුව අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම බැහැර කරනු ලැබූ අදාළ වග උත්තරකරුවන්ට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් අදාළ පෙත්සම තුළින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. පාකිස්තානයේ පංජාබ් පළාතේදී සිදු වූ දුම්රියා අනතුරකින් පුද්ගලයන් 6 මියගොස් තිබෙනවා. තවත් 30 පමණ තුවාල් ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. කරච්චි නගරයේ සිට පෙෂාවර් බලා ගමන් කරමින් තිබූ රෙහමන් බාබා එක්ස්ප්‍රෙස් දුම්රිය මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. මුල්තාන් ෂර්ෂා පාලම අසලදී අනතුර සිදු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි 14 පීලි පැන තිබෙනවා. තුවාල් ලැබුවන් ප්‍රතිකාර සඳහා මුල්තාන්හි නිෂ්තා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පොලිසිය සහ ගලවා ගැනීමේ සේවකයින් එක්වයි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කළේ. අනතුරින් මියගිය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වනහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුගිය කාලය තුළද පාකිස්තානයේ ප්‍රධාන පෙළේ දුම්රිය අනතුරු කිහිපයක්ම සිදු වූ බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණේ.
1: Net News, ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් Net News .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ඔබ වෙත ගෙන ආවේ
7: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 අමතන්න.
9: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
10: Good morning. Velavu de hatai den.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town
2: brought to you by
3: Milwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Milwa එක ලංකාවේ එක.
4: මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. Yolo by Prime Group. අමතන්න 13.22.
5: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට සියලුම Damro ප්‍රදර්ශනාගාරවල.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
8: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්.
9: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනය උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
11: ධන්නවද හොම්ස්, මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
12: මොකද්ද ඔය විසිගිරිල්ලද?
11: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියා වල මීටර 91ක්, නගෝයා වල මීටර 88ටත් එහා.
12: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
11: ඇයි
12: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
13: මීටර 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town. සතියේ දිනවල උදේ 7ට.
1: Net FM Algo Town.

0: Good morning. Ode hatai vinadi hatai. Adada hatarwini da badada Wednesday. Sayadra atinua.
1: මොකද්ද සායාද්‍රා
0: සායාද්‍රා
2: රුසියාවට සම්බන්ධකක්ද
0: නෑ නෑ ෆීජි වලින් ගුඩ් මෝර්නින් මේ සායාද්‍රා කියන්නේ
2: පැත්ත සම්පූර්ණයෙන්ම
0: ඔව් ඒකනේ
2: නේද
0: අනි සම්පූර්ණයෙන්ම අනි පැත්තේ ඔව්
2: සම්පූර්ණයෙන්ම අනි පැත්තේ
1: හරි හරි ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්
0: ගුඩ් මෝර්නින්
2: ගුඩ් මෝර්නින්
1: සායාද්‍රා
2: වණක්කම් සලාම් මලක්කම් ඔව් සියල්ලම සමග අදත් ඇල්ගෝ ටවුන් සුපුරුදු විදියටම ආරම්භ කරන්න යන්නේ දැන් මේ අපිට ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ කිව්ව හැටිය මතක් වෙන විප්ලවේ තියෙනවනේ අචි මේ කවද්ද සිද්ධ වුනේ
1: ඒක
2: 17 ඔව් ඔක්තෝබර් 17
0: අද
2: 14 14 නේ අද
0: ඔව්
2: තව දවස් කීපයි හැබැයි හරියට බැලුවොත් දැන් ඔය ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ නෙමෙයි මේ දවස්වල පාවිච්චි කරේ ඒගොල්ලෝ එතකොට ඕක ඉන්නේ මං දන්න විදිහට නොවැම්බර් වලට විතර
1: ආහා
2: ඒක ගණන් හදලා බැලුවම මේ හැබැයි ඔය ඔක්තෝබර් මාසය දැන් ඔක්තෝබර් විප්ලවය කියලා කියන්නේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු හැරවුම් ලක්ෂ්‍යයක්.
1: ඔව්.
2: ඒ කියන්නේ ලෝකය එදාට පස්සේ සෑහෙන්න වෙනස් වෙන්න
1: ගත්තා.
2: හැබැයි මේ සමහර විප්ලව තියෙන ඔක්තෝබර් මාසේ සිද්ධ වෙච්ච අර ඔක්තෝබර් විප්ලවය සරන් ජනප්‍රිය නැහැ. හැබැයි ඒව හින්දා ලෝකේ ලොකු වෙනස්කම් වෙච්ච. ඒ වගේ එකක් තමයි ඔක්තෝබර් 14 විප්ලවය කියලා කියන්නේ.
1: ඔක්තෝබර් 14.
2: සමහර අය 13 කියලා කියනවා, සමහර අය කියනවා 14 විප්ලවය කියලා. මේක ඇත්තටම විප්ලවයකට වැඩිය සිද්ධ වුණේ සටනක්. මේක මේ වෙන නමකින් හඳුන්වන හින්දා මේ අර විප්ලවය කියන කාරණය ඉස්සර ඉච්චර ඉස්සරහට එන්නේ මම මේ ඒක පස්සේ කියන්නම්. මොකද්ද ඒකට දැන් කියන නම කියලා 1066
1: 1066
2: ඔව් ජනවාරි 5 වෙනිදා ඉංගලන්තේ එඩ්වඩ් රජුරුව මියගියා එඩ්වඩ් රජුරුව මියගියාම මේ එයාට මොනවාද පෞල් සංස්ථාවක් තිබුණේ
1: නැහැ සංස්ථාවක් තිබුණේ
2: නැහැ ඔව් ඒ එඩ්වඩ් මහරජාණන්ට පෞල් සංස්ථාවක් තිබුණේ
1: නැහැ
2: ළමයි හිටියේ නැහැ ඒක හින්දා පපුවට ගහගෙන මගේ පුතා තමයි ඊළඟට රජ වෙන්න කියන්න පුළුවන්කමක් තිබුණේ
1: නැහැ.
2: හැබැයි ඒකෙන් ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වුණා. මේ රජකම ගන්න විවිධ උත්සාහයන් ගත්තා. තව හාදෙක් හිටියා හෙරල් කියලා. නෝවේ අර හෙරල් බ්ලූටූත් නෙමෙයි අර බ්ලූටූත් වලට පාදක වෙච්ච ඒගොල්ලෝ කට්ටිය එක්කෙනෙක් තමයි. එයා කොකම් පෑවා ඉංගලන්තේ රජකම ගන්න. ඒකට ලේ උරුමයක් තියනවා කියලා. එහෙම තිබුණනේ ඒක එක ලේ උරුම වලින් මතක නැහැ පිටුව ඉංගලන්තේ රජු රොක්කන් ආවටි ලංකාවටත් එහෙම වුණා. මේ ඒ අතරතුර ඉංගලන්තේ ඉන්න වංශාධිපතින් එකතු වෙලා හැරල් ගොඩ්වින්සන් කියලා කෙනෙක්ව ඉංගලන්තේ රජ කළා.
1: අර එඩ්වඩ් රජතුමා
2: මැරුණාට පස්සේ මේ හැබැයි මෙතෙන්දි යුද්ධ ප්‍රකාශ කරා ප්‍රංශයට ආසන්නව තියෙන නෝමැඩි කියන පළාතේ ආදිපාදිවරයා එයාගේ නම විලියම් එයා ඉඳන් කිව්වා නෑ නෑ හැරල් මේ කවුද එඩ්වඩ් රජුරෝ ජීවතුන් අතර ඉන්නකොට මේ එඩ්වඩ් මාමා කියලා කිව්වේ. එඩ්වඩ් මාමා ජීවතුන් අතර මාමාරි බාප්පාරි වෙන්න ඇති
1: බාප්පි
2: වෙන්න ඇති කියලා තිබුණා මට රජකම දෙනවා කියලා. මේ එහෙම කියලා එයා කිව්වා. ඊළඟට නෝවේ ඉන්න හෙරල් කිව්වා නෑ නෑ මට ලේ උරුමකමින් හම්බෙන්න ඕනේ කියලා. ඉංගලන්ත දැන් අර එඩ්වඩ් රජුරුවන්ගෙන් පස්සේ පත් වෙච්ච හෙරල් රජුරුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා නෝවේ ඉඳන් හමුදාවක් අරන් ඇවිල්ලා හැරල් රජුරෝ එක්ක යුද්ධ කළා. හැබැයි හැරල් රජුරෝ දිනනකොට අනිත් පැත්තෙන් උතුරු දෙසෙන් අරසටන කරලා එනකොට දකුණු දිසින් ආවා විලියම් කුමරු ප්‍රමුඛ සන්නද්ධ
1: පිරිස. සේනාව.
2: සේනාව ඇවිල්ලා නැව් වලින් බැලලා ඉංගලන්තේ වට කළා. ලොකු සටනක් අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා අවසානයේදී කෙසේ හෝ විලියම් අර වංශාධිපතින් විසින් පත් කරපු හැරල් රජුරුවන්ව මරලා එංගලන්තේ රජබවට පත් වුණා. මේ ඇත්තටම විලියමුත් අර එඩ්වර්ඩ් රජුරුවන්ගේ ඥාතීත්වයක් තියෙන කෙනෙක්. මොකද එඩ්වර්ඩ් රජුරුවෝ කාලයක් ජීවත් වෙලා තිබුණේ ඔය ප්‍රංශයේ ආසන්නයේ තියෙන නොටින්ගහැම් කියන ප්‍රදේශයේ මේගොල්ලන්ගේ පවුලත් එක්ක තමයි පුංචි කාලේ යම් කිසි කාලයක් ගත කරලා තිබෙනවා ආරක්ෂාව සඳහා. එහෙම ඉන්නවා රජ පවුල කට්ටිය මේ හංගන් ගිහිල්ලා නේ අපෙත් ඔය ඉතිහාස කතාවල එනවනේ
1: රාජකුමාරයෝ
2: හංගන් ඉඳලා නේද පස්සේ රජකමට එන ඒවා. ඉතින් ඒ වගේ සිද්ධියක් වෙලා තියෙනවා එතෙන්දි කෙසේ හෝ අර දරුවෝ නැති හින්දා මේ විලියම් කුමාරයාට කියලා තියෙනවා එඩ්වර්ඩ් රජුරෝ පුතා මං උඹට තමයි රජකම දෙන්නේ කියලා. ඉතින් ඒ රජකම අවසානයේදී ඉංගලන්තේ ඊට පස්සේපත් වෙච්ච හැරල්ට ගහලා ගණ්ඩ වුණා. අරගත්තන් පස්සේ දැන් මේගොල්ලෝ මේ ප්‍රංශේ පැත්තෙන් ආපු කට්ටියනේ. හරිද? එතකොට මේ සියලු බ්‍රිතාන්‍යයේ තියෙන රාජසභාවේ සෑහෙන්න තනතුරු ප්‍රමාණයක් සහ රාජ්‍ය පාලනය ප්‍රංශ ක්‍රමයට හදන්න ගත්තා. මෙයා පාලනයට පත් වුණාන් පස්සේ වසර ගණනාවක් තිබිච්ච ඇංග්ලෝ සැක්සන් පාලනය එහෙමම
1: අවසන් වුණා.
2: ඊට පස්සේ තනිකර ඉංගලන්තයේ තිබිච්ච රාජ්‍ය පාලනය උඩු යටිකුරු එන්න ගත්තා. වෙනත් සංවර්ධන උපාය මාර්ගයන් ඔහු යොදා ගන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ ඉංග්‍රීසි භාෂාවත් ලොකු වෙනසකට භාජනය වුණා. මොකද දැන් මේ ප්‍රංශෙන් ආපු
1: එක්කෙනෙක්නේ
2: මේ රජ කරන්නේ. ඉතින් විශේෂඥෝ කියනවා ඉංග්‍රීසි භාෂාව අවුරුදු කීපයක් ඇතුළත විශාල පෝසත්කමකට ලක් වුණා. මොකද පිටින් ආපු භාෂාවල් මේකට මුහු වෙච්ච හින්දා කියලා. ඒකින්ද ලෝකේ භාෂාවල් වලට මෙහෙන් මෙහෙන් ඇවිල්ලා වචන එකතු වුණාම කලබල වෙන්න දෙයක් නැහැ. භාෂාව නැති වෙනවා නෙමෙයි ඇති වෙනවා. ඒ ඇතිවිල්ල කොච්චරද කියනවා නම් අන්තිමට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය පවා හදන්න සිද්ධ වුණා. මොකද අර වචනවල තේරුම් කරලා දෙන්න. ඊට පස්සේ රාජ්‍ය පාලනය පිළිබඳව අලුත් ව්‍යුහයක් හැදුණා. ලෝක දේශපාලනය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා. ඉංගලන්තේ අර තියන් හිටිය ඇංග්ලෝ සැක්සන් පාලනය බිඳ වැටිලා ඊට වඩා වෙනත් මිශ්‍ර පාලනයක් ඉංගලන්තේ ඇති වෙන්න ගත්තා. ඒ ඔක්කොම ඇති වෙනකොට ඔය කාලෙ වෙනකොට ඒ කියන්නේ 1666 වෙනකොට ලංකාවේ විජේවාර රජුරෝ චෝලාධිරාජ්‍යංග පන්නලා දාලා අනුරාධපුරයේ ඉඳන් පොළොන්නරුවට රාජධානිය ගෙනිච්ච බලන්න ඉංගලන්තේ අර සිද්ධිය අර පැත්තෙන් වෙනකොට අපේ රටේ අනුරාධපුරෙන් පොළොන්නරුවට විජේවාර රජුරෝ පාලනේ අරංගියා. ලෝකේ ඉතින් ඔක්කොම වෙනකොට අපිට සමහර ප්‍රධාන කාරණා හින්දා මේ වගේ කාරණා හින්දාත් ලෝකේ වෙනස් වුණා කියන එක අමතක වෙනවා. අමතක කරන්න පාද බදාදා සුපුරුදු විදිහටම ලෝකේ විත්ති විතරක් නෙමෙයි රටේ තොටේ හැමදේ එක්කම තවත් බොහෝ කතා එක්ක අදත් ඇරඹෙනවා. ඇල්ගොටවුන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Dahana Meyai Dan
2: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලුබයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
3: දේශය කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
4: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.

0: අලුත් ලොව තිලන අපේ ගොවි පරපුරට දිරි දෙන ගොවිසෙත ජාතික ලොතරැයි මණ්ඩලය.
1: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
3: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 24යි ඇල්ගොටාම වෙලාව. මොකද
1: මොනවද මතක් කර කර හිටියේ?
0: මම මතක් කර කර හිටියා සෑහෙන්න දේවල් ගොඩක්. මගේ ඔළුවේ තියෙනවා පැරලල් ලයින්ස් කීපයක් යනවා.
2: හරිද? මේ කියන්නේ මේ වෙලාව වෙනකොට යාට ගොඩක් දේවල්
1: මරදාන හරිය වේයන් ගොඩ හරිය
0: වගේ ට්‍රැක් ගොඩක් යනවා. එක ට්‍රැක් එක මේ වැඩි, තව ට්‍රැක් එක එහෙම තියෙනවා. එහෙම
1: තමයි. හරිද? එහෙම බෑ. මේ එක වැඩයි තියෙන්න පුළුවන් මේ වෙලාවේ. මේ ටවුම වැඩි විතරයි.
0: ඒ පිරිමි ළමයි, ගෑනු ළමයින්ට එහෙම බෑ.
1: ආ, ඒගොල්ලන්ට පුළුවන් නේ එකපාර මේ මල්ටි ටාස්ක්
0: කරන්න පුළුවන්. මේ වැඩ කීපයක් නැති වුණාම පොඩ්ඩක් ට්‍රැක පනිනවා.
1: දැන් අපේ නෑනේ ඔය වැඩ. මල්ටි ටාස්ක් ඉන්න නෑනේ.
0: අපේ
1: මොහොතේ එක වැඩයි කරන්නේ.
2: ඒක අර ආවේ පිරිමින්ට ආවේ දඩයම් යුගෙන්නේ. මොකද ඔවුන් අර එක ඉලක්කයක් හඹා ගියානේ.
0: එක ඉලක්කයක්
2: එක දඩයමක් හඹා ගිහිල්ලා
1: දඩේම ඉවර.
2: ඕගොල්ලන්ට එතකොට ඕගොල්ලෝ කරේ අර ගල්ගුවා වලටලා වට පිට බලවල 1000ක් දේවා කල්පනා කර කර අය ගුවාවේ
1: තාම නැහනේ.
2: රොපි මොනවද දන්නේ කරන්නේ? අර උඩා කන්නේ ගුවාවේ ඉන්නා වගේ කවුරු හරි.
0: එහෙම තමයි
2: කරන්නේ. ඒවා ඉතින් වට පිට බලවල 1000ක් දේවල් හිතේ තිටි. අපි එහෙම දෝගොල්ලන්ට කන්න බොන්න දෙන්න
1: අවුවේ වැස්සේ
2: අර කඳු හෙල් පස්සේ
1: දුම
2: ඉදන්නකො ආගකල්ලනවා කියනක ලේසි වැඩක්ද කියලා කොච්චර දුරක් දුවන්න ඕනේද?
0: එහෙම තමයි. ඒවා ඔගොල්ලෝ අපිට කළ යුතු දේවල්.
1: ඈ. එහෙමකුත් තියෙනවා.
2: ඔය එහෙම කරලත් නේ ඔහම අහගන්නේ නේද?
0: දැන් මම මේ බලන් ඉන්නේ ඔය දෙන්න කවද්ද මට මගේ
2: ඉබේයි කරන්නේ. හිතන්න දඩේ මේ ගිහිල්ලා ඒ දවස්වල ගල් ගුහාවට හාවෙක් එලාගෙන එනකොට ඔච්චර දවසක් ගිහිල්ලා ඔච්චර තරම් ආවේ. අර යකා දුවලා
1: අච්චර ජීවිතේ අමාරුවෙන් බේරගෙන.
2: අමාරුවෙන්
1: ගිරි දුර්ග වන දුර්ග ජල දුර්ග
0: එහෙම කියන්නේ නෑ අපි. අපි හිතනවා හැමෝම ගැන. ළමයින්ට කන්න දෙන්න
2: ඕනේ.
0: ඔව්, දවස් ගානක් ඉස්සරහට අපි ප්ලෑන් කරනවා. ඒක නිසා තමයි ගෑනු අය ඕතින් කරන්නේ. සාර්ථක පිරිමි පිටිපස්සේ කාන්තාව ඉන්නෙත් ඒක නිසා.
2: ඔව්, කොහොමත් ඉතින් කාන්තාව ඉන්නේ සාර්ථකම පිරිමි පිටිපස්සේ තමයි. ඒකින් නෑ, ඒකට ප්‍රශ්නයක් නෑ. අපි දැන් කියන්න ඕනේ කිව්වකෝ.
1: නිකන් බලන්නකෝ අසාර්ථකයි පිටිපස්සේ ඉන්නද
2: කියලා.
0: හරි.
1: හරි.
0: හරි. ඒ හරි. අපි නුවා මයික් ඔෆ් කරාම මේ කතාව කන්ටිනියු කරමු. හරි. දැන් මං කියන්න ගියේ ඔය දෙන්න මට BYD කාර් අන්දන කන්දමයි මම බලාගෙන ඉන්නේ.
1: හරි. දැන් සාර්ථක පිරිමි වෙන්න පුළුවන්, සාර්ථක කාන්තාවන් වෙන්න පුළුවන්. ඔය දෙගොල්ලන්ටම සාර්ථක වුණාට පස්සේ මේ අර තමන් පදින වාහනය ගැන පොඩ්ඩක් හිතනවනේ.
0: ඔව්.
1: සාර්ථකත්වය ඒක සලකුණක් තමයි තමන් යනේන වාහනේ
0: අප්ග්‍රේඩ් කරගන්න හිතනවනේ.
1: අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. ඒක එහෙම තමයි. තමන්ගේ සෝෂල් ස්ටේටස් එක වෙන්න පුළුවන්නේ. තමන්ගේ වෘත්තීය භාවය වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ පවුලයාගේ ආරක්ෂාව වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම ගැළපෙන විදිහේ වාහනයක් තමයි ගන්න ඕන. ඒ වගේම තමයි මේ ජීවිතේ පළවෙනි වාහනේ අපි ගිහිල්ලා එන ලොකු හයි එන්ඩ් එකක් ගන්නෙ
0: නෑනේ.
1: ඒක තැනකින් තමයි පටන් අරගෙන ඉස්සරහට ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. ඉතින් අන්න එහෙම. දැන් පළවෙනි රෝද හතර වෙනුවෙන් හීන දකින්න ඔයාට BYD Racco ලංකාවට ඇවිල්ලා තියෙනවා. අලුත්ම BYD මොඩල් එක තමයි BYD Racco කියලා කියන්නේ. ඉතින් තාක්ෂණික අංගෝපාංග ඒ වගේම තමයි අලුත්ම ෆීචර්ස් ඔප්ෂන්ස් ගණනාවක් එක්ක තමයි මේ Racco එක ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පෞලක කට්ටියකට බොහොම පරිස්සමට ගමනක් යන්න පුළුවන් වාහනයක්. ඒ වගේම තමයි පෙනුමතින් ගත්තත් ඔයාලා තනියම උනත් ඔයාගේ ඔෆිස් එකක නිකන් අපි කියන්නේ ප්‍රොෆෙෂනල් වැඩක් වෙන්න පුළුවන්, බිස්නස් වැඩක් වෙන්න පුළුවන්, අර පෞලයයි නැතුව යන වැඩ
0: තියෙන්නේ.
1: එහෙම වැඩකට උනත් ඔයාලා කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් වාහනයක් තමයි Racco කියලා කියන්නේ. ඉතින් එක චාර්ජයකින් ඔයාලට කිලෝමීටර් 300ක පරාසයක් දහවණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. 100%ක් මේක EV vehicle එකක්. BYD ලගේ EV vehicle එකක්. බ්ලේඩ් බැටරි එක තමයි තියෙන්නේ. බ්ලේඩ් බැටරි ගැන අපි වාට කියලා දීලා තියෙනවානේ. ආය ආය අලුතෙන් කියන්න ඕනේ නැහැ. බ්ලේඩ් බැටරි එක කරලා තියෙන වැඩේක Racco එක කියන්නේ හරි පොඩි වැඩක් එයාට. ඒකින්ද ඔයාට බය නැතුව BYD Racco එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන අගල් 10.1ක ඩිජිටල් තිරයක් තියෙනවා. ඔයාලා ටච් කර කර ඔක්කොම වාහනේ දේවල් ටික හැන්ඩල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් BYD app එක ඇවිල්ලා තියෙනවා. iOS වලට වගේම Android වලටත් support කරනවා.
0: ඔයා
1: ඕන OS එකක් පාවිච්චි කරත් ඔයාගේ phone එකේ කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට BYD app එක download කරගෙන ඒක හරහා වාහනේ automatically sync කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ mobile phone එකෙන් ඔක start කරනවා කියන එක නම් පොඩි වැඩක්. එතනින් එහාට ගිහලා තව ගොඩාක් options තියෙනවා ඔයාට BYD app එක තුරු කරන්න පුළුවන්. අපි ඉස්සරහට කියන්න මොනවද මේ BYD app එකේ තියෙන්නේ කියලා, options features මොනවද කියලා. ඉතින් මේ ඔක්කොම එක තමයි ඔයාට හොඳටම ෆුවල් එෆිෂන්සි එක තියෙන මේ BYD Racco එක. ඒ කියන්නේ ෆුවල් එෆිෂන්සි කියන එක උපරිමයිනේ.
0: මොකද
1: මේක අපි කිව්වා 100%ක් EV vehicle එකක් නිසා ඔයාට තෙල් ඕනේ වෙන්නේ නැහැ. charge කරගෙන පදින්න පුළුවන් එක charge එකකින් කිලෝමීටර් 300ක් යන්න පුළුවන් වාගේ පවුලට ගැලපෙන පවුලයට බොහොම ආරක්ෂිතව යන්න පුළුවන් ඇතුලේ හොඳ ස්පේස් එකක් තියෙන වාහනයක් තමයි BYD Racco කියලා කියන්නේ ඉතින් කෝල් එකක් ගන්න 01 1 2 1 25 1 25 1 1 2 1 25 නම්බරයකට ඊට පස්සේ ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයෙන් දැන් ඔයාට පුළුවන්කම තියෙනවා BYD Racco එකක් ගන්න ප්‍රදර්ශනාගාර තියෙනවා කොළඹ මීගමුව මොරටුව මහනුවර ගාල්ල කුරුණෑගල අම්පාර ඔය දිගටම තියෙනවා ඕන තැනකින් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මඩකලපෙත් තියෙනවා ඕන බැටික් ක්ලෝවලක් තියෙනවා
0: බැටික් ක්ලෝවල තියෙනවා
1: දෙකක් නෙමෙයි එකක් ඒක ඔව් ඒක හැන්සාට් ගත වෙලා තියෙන දෙකක් කියලා හරි ඉතින් ඕනනම් මඩකලපුවට යන්නත් පුළුවන් බැටික් ක්ලෝ යන්නත් පුළුවන් අම්පාරේ යාපනේ රත්නපුර මීගමුවේ මේ ඕන තැනකින් ඔයාට දැන් BYD Racco එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: ඕකේ මං හිතන්නේ මට ගැළපෙනම වාහනේ තමයි මේක
1: මේකද ඔව් හැබැයි ඔයාට ගැළපෙනවා
0: මන්ට ගැළපෙනවා
1: සාමාන්‍යයෙන් හිතන කෝපරේට් ගෑනු ළමෙට නේ උදේට වැඩට යන්නේ නැ ගෑන් ළමෙට හොඳටම ගැලපෙන වාහනයක් තමයි Racco කියලා කියන්නේ හොඳ පෙනුමක් තියෙන
0: ඒ වගේම හරිම සුහුරු රේන්ජ් එකක් තියෙනවා
1: නේද ඔව් 300 රේන්ජ් එක වැඩිපුර යන්න දෙන්නත් හොඳ නැ ගෑන්
2: ළමයි අම්මේ
0: ඔව් මට ගාලි ගිහින් එන්න පුළුවන් මගේ ප්‍රශ්නේ එතනින් ඉවරයි
1: ඉවරයි නේ
0: හරි ඇති
1: එහෙනම් ඔයාලා බලුවන් Racco එකක් ගන්න
2: දැන් මම මේ කල්පනා කරේ ඇත්තටම ඔය අපේ රටේ මේ සමහර මේ නගරවලට මේ ඉංග්‍රීසි සහ පෘතුගීසි නම් තියෙනවානේ දැන් ගාල්ල ගෝල් වෙලා තියෙන්නේ ගෝලෝ කියන්නේ කුකුලා නේද ඒක ඔව් ඒක හින්දා මේ දැන් මඩ කලපුව බැටිකලෝ උනේ කොහොමද කියලා මට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා
0: බැටිකලෝ
1: බැටිකලෝ
2: දැන් නිගම්බෝ මීගමුව වෙච්ච එක ටික පොඩ්ඩක් ළඟින් යනවනේ එතකොට කැන්ඩි කියන්නේ කන්ද කියන එකනේ සුද්ධ එහෙම ලිව්වේ කන්ද නගරේනේ ඔය මහනුවර තමයි ඒගොල්ලෝ ඉතින් කන්දේ කඳුඩු රාජධානියනේ තිබුණේ එතකොට කන්ද කියන්න කියලා තමයි කැන්ඩි උනේ දැන් හලාවත චිලව් උනේ කොහොමද කියන එකත්
1: පස්සේ හලාවත චිලව්
2: ඔව්
1: හලාවත චිලව් කියනනේ
2: ඔව් හලාවත චිලව් උනේ කොහොමද ඒ වගේ සමහර ඒවා තියෙනවා මේ ඇත්තටම කොහොමද උනේ කියලා මම හිතාගන්න බැරි
0: මට නනුව ඇත්තටම ඔඩිය පැටලෙනවා තාම
2: මොකද්ද
0: ඔය වචන ටික චිලව් බැටිකලෝ
1: ඔක්කොම
2: මම කියන්නේ අයි අපි දැන් ඕක අපේ ජනමාධ්‍ය ක්ෂේත්‍රෙත් කතා වුණා සමහර ඉංග්‍රීසි නාලිකාවල ඇත්තටම ප්‍රවෘත්ති වලට හලාවත කියලාම තමයි කියන්නේ
1: ඔව් හලාවත
2: ඔව් මඩ කලපුව කියලාමයි කියන්නේ ඉතින් කියමු දැන් අපි දන්නවනේ බොම්බාය මුම්බයි උනානේ ඒගොල්ලෝ කරගත්තා ඒක ඊළඟට මදුරාසිය චෙන්නයි කරගත්තානේ ඒ කියන්නේ ආයේ ඒගොල්ලෝ පැරණි නම් වලට ගියා අපිට තාම මහඑලිය තැන්න හෝටන් තැන්නමනේ
0: ඈ
2: ඔව් හෝටන් කියන මිනිස්සේ අපේ රටට හොඳක් කරපු මිනිස්සෙන්ද
1: ඈ
2: අර බේකස් ඇල්ල තියෙනවා ඒ යෝද යාලි මරලා ඔක්කොම කරලා මේ කරපු මිනිස්සයාගේ නම කියනවා ඉතින් සමහර තැන්වල කමන්නේ නැහැ ඒගොල්ලන්ගේ නම් තිබ්බට මොකද අපේ අයගේ නමුත් ඉන්දියාවේ පාරවල්වල තියෙනවා වෙන එකක් තියා පැලස්තීනෙත් තියෙනවා මේ ඒකෙහිඳ ඒ ගෞරවාන්විතව තිබ්බට කමන්නේ මේ ඇයි මම මේ අපේ ඉංග්‍රීසි සමහර දැන් සමහර ලේඛකයෝ ඉන්නවා ඉංග්‍රීසි ලේඛකයෝ ඉංග්‍රීසි පුවත්පත්වලත් ඒගොල්ලෝ කෙලින්ම ලියන්නේ මේ ලංකාවේ පාවිච්චි කරන මේ සිංහලද දෙමළද කියන නම නෙමෙයි මේ අපි පාවිච්චි කරනවා හලාවතර හලාවත කියන මඩකලපුවට මඩකලපුව කියන කාලලට කොහොමත් ගාල්ල කියලා ලිව්වම ගෝල් කියලා තමයි ඉංග්‍රීසි වලින් ලිව්වත් කියවෙන්නේ නිගම්බෝ වලට මීගමෝ කියලා ලියනවා අපි තාම වෙන කොහෙවත් නැති අපේ රටේ විතරක් තියෙන වැවට තාම ටැංකිය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක ටැංකියක්ද ඈ ඒක වෙනම පද්ධතියක් නේ ඒක තියෙන්නේ අපේ රටේ විතර නෑ අයියෝ ඔක ලිසිතියන් වල වැව කියලා දාලා ඕක යවන්න බැරි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට දැන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය දක්වා කොහොමද ඉංග්‍රීසි භාෂාව ආවේ කියලා උදේ අපි කිව්වනේ ඉතින් ඕවා ඉතින් මේ ටවුන් එකේ විසඳගන්න ඕනේ ප්‍රශ්න
1: අනිවාර්යයෙන්ම නේ ඉතින් අපි මතක් කරන්න විතරයි අපිට පුළුවන් ඉතින් ඔයගොල්ලෝ ටිකක් ඒක හොයලා බලලා කරන්න ඕන
2: නේද භාවිතා කරාම හරි
1: භාවිතා කරාම හරි ඉතින් නම් පාරවල් නම් මොනවාද නේ ඒගොල්ලෝ දීලා ගිය තව ගොඩාක්
2: දේවල්
1: අපිට අතගෙන ගන්න බැරි
2: හොඳ දේවල් තියාගමු ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ මේ අනවශ්‍ය දේවල් අයින් කරලා දාමු
1: අයින් කරලා දාමු ඉතින් අපි මේ කියන්නේ අපේ දේ වටිනාකම අපේ නම් වල තියෙන වටිනාකම මේක මේ සිංහලද දෙමළද මුස්ලිම්ද නෙමෙයි ශ්‍රී ලාංකීය අපේ අනන්‍යතාවයක් සහිත නම් වෙනකොට ඒවයි තියෙන ලස්සන ගැන ඉතින් ඒ වගේ අපේ අනන්‍යතාවයත් එක්කෙන අපි හැමෝම දන්න නමක් තමයි දම්රෝ කියලා කියන්නේ අවුරුදු 40ක් පුරාවට 1986 දැන් අද දක්වා දම්රෝ අපිත් එක්ක ඉන්නවා ලංකාවේ ගෘහභාණ්ඩ ශාස්ත්‍රයේ අංක 1 නම තමයි දම්රෝ ඒ වගේම තමයි ගෘහභාණ්ඩ විතරක් නෙමෙයි දැන් වට ගෘහ විදුලි උපකරණත් ඔන්න දම්රෝ එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාට තියෙන්නේ කුඩා පවුලක් නම් කොහොමද අපි මෙෂර් කරන්නේ
0: කුඩා පවුල
1: කොහොමද අතර නිර්ණායකේ මේ පවුල කුඩාද කියලා ගන්න
0: හරි අපි ඉන්න කට්ටිය එකට තියලා රවුමක් ඇඳලා දාන්නේ
2: කුඩාම පවුල කියන්නේ එක්කෙනෙක් ඉන්න තනි කඩය කියන්නේ
1: තනි කඩ වෙයි කෙනෙක් හරි එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට විදුලි ඒකක 15ක් විතර වැය වෙන දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් දැන් වාට රුපියල් 95000 සිට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: ඉතින් දම්රෝ කිව්වම වාට ගෘහ භාණ්ඩ නම් ඉස්සෙල්ලා මතක් වෙන්නේ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි දම්රෝ වොෂින් මැෂින් දැන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ කිව්ව වගේ දම්රෝ ෆ්‍රිජ් තියෙනවා. ඒ වගේම තමයි වාට Samsung, Innovex, Panasonic වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ්ස් වලින් වාට ඕන කරන විද්‍යුත් උපකරණ, විදුලි උපකරණ මිලදී ගන්න පුළුවන්. ඒ වගේමයි මේ Samsung නිෂ්පාදන මිලදී ගනිද්දි වාට ඩබල් වොරන්ටි එකකුත් හම්බ වෙනවා. වොරන්ටිස් දෙකක් හම්බ වෙනවා. එක පැත්තකින් Samsung ලා දෙන වොරන්ටි එක පැත්තෙන් වට හම්බ වෙනවා දම්රෝල දෙන වොරන්ටි එක මේ වොරන්ටිස් දෙකම වට ගන්න පුළුවන් ඉතින් යන්න ඔයාගේ ගමේ නගරේ ළඟම තියෙන දම්රෝයකට දම්රෝ ප්‍රදර්ශනාගාර දැන් 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා මේ ඕන තැනකට යන්න පුළුවන් ඒ වගේම තමයි වර්ගඩි 50000 මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා ඒ ඕන තැනකටත් යන්න පුළුවන් ගියාට පස්සේ අතරමං වුණොත් අපිට නම් දොස් කියන්න එපා එහෙම වෙනවා මොකද ඒ තරම් choices ප්‍රමාණයක් තියෙනවා වට තෝරගන්න යන්න ළඟම තියෙන දම්රෝයකට වට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිතව මේ ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රෝ එකෙන්.
0: Yes ඒක නිසා දම්රෝ එකට යන්න අමතක කරන්න එපා මේ සතියේ. ඔයගේ අර කරන්න ඕන වැඩ ලිස්ට් එකට ඒක දාගන්න කියලා මතක් කරනවා. දැන් අචීනුවා මේ රුසියාවල
1: රුසියාවේ
0: දෙක එකතු ලකියේ. හරි කොහොමරි තියෙනවනේ වින්ටර් පැලස් එක ගුගල දැකලා තියෙනවද
1: වීඩියෝස්.
0: මාර ලස්සනයි නේක. ඒක හදන්න අවුරුදු ගාණක් ගියා කියලා කියනවා.
2: සාරජුරු හිටියේ
0: ඔව් මම ඒකේ ලස්සන මේ පින්තූරයක් දැක්කා. ඒක ඒකේ යට කියන්නේ ඒක හදපු පින්තූරයක් හරිද? ඒ පැලස් එක තියෙනවා. ඒකේ යට ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ පැලස් එක අල්ලගෙන කියන්නේ වැඩ කරන ජනතාව. මොකද ඒ පැලස් එක ගැන විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ ඒක හැදුනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අර දාඩිය මහන්සිය
1: ශක්තිය
2: ඕනම මාලිගාවක් හදන්නේ දාඩිය මහන්සිය යොදන බහසුන් හැල තමයි
1: තාජ්මහලත් හැදුවේ එහෙම තමයි
0: ඒ කියන්නේ ඉතින් ඕනම රට ගොඩ නැගුවේ කවුද කියලා ඇහුවොත් අපිට එක සැරේට ඔලුවට එන නම් වලට වඩා ලොකු හයියක් තියෙනවා වැඩ කරන මිනිස්සුන්ගේ
1: අනිවාර්යයෙන්මනේ මේ වෙලාවෙත් එහෙම මිනිස්සු දහස් ගාණක් අපි වහගෙන ඉන්නවා අපි වහගෙන දැන් වැඩට එන ගමන් වැඩ කරන ගමන් ඉන්නවා ඉතින් ඕගොල්ලන්ගේ හයියෙන් ඕගොල්ලන්ගේ ශක්තියෙන් තමයි මේ රටවල් මේ තරම් දුර ආවේ මේ තරම් ශක්තිමත්ව ඉස්සරහට ආවේ ඉතින් එහෙම ශක්තිමත්ව ඉස්සරහට එද්දී ඔය මූල්‍ය ශක්තිය කියන එක ඔයාට අමතක කරන්න බෑ ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරා නම් එහෙම නැත්නම් වාගේ රැකියාවක් කරනවා නම් රැකියාව කරගෙන ඇද්දුවාට සිහින තියෙනවා වාගේ ගයක් හදා ගන්න වෙන්න පුළුවන් වාහනයක් ගන්න වෙන්න පුළුවන් ව්‍යාපාරයක් නම් තව ව්‍යාපාරේ පුළුල් කරන්න වෙන්න පුළුවන් අලුතෙන් ප්‍රාග්ධන එකතු කර ගන්න වෙන්න පුළුවන් වාගේ හිණ ගොඩක් තියෙනවා ඉතින් ඔය කොච්චර ආර්ථික අවපාත තිබ්බත් ඊට පස්සේ අර්බුද තිබ්බත් ඒ කිසිම තැනක ඔයා ඔයාගේ ගමන අතෑරියේ නැහැ ඔයා ඒක ඔයා වෙනුවෙන් වගේම මේ රට වෙනුවෙන් කරා නේ තෙල් ගැහුවේ නැහැ නේ අපි ගෞරවත් සල්ලි දෙන්නේ නැතුව නේ අපි කරන්ට් එක ගත්තේ නැහැ නේ සල්ලි දෙන්නේ නැතුව අපි ඒ දේවල් කලට වෙලාවට බේරුවා. ඒ තමයි මිනිස්සුන්ගේ හයිය. පටි තද කරගන්න ගියද්දි අපි තමයි තද කරගෙන ඉස්සරහට ගියේ. ඉතින් එහෙම යද්දි අපිට මේ මූල්‍ය විනය නැත්නම් අපිට ඕන කරන මූල්‍යමය ශක්තිය අවුරුදු 55ක් පුරාවට දුන්න ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. 1971 ඉඳලා අද දක්වා LB Finance අපිත් එක්ක ඉන්න රුපියල් බිලියන 450කට වැඩි වත්කම් සමුදායක් සහිත ආයතනයක් ඒ වගේම තමයි ලංකාවේ රජයට වැඩිම බදු ගෙවන මූල්‍ය සමාගම් අතර ඉස්සරහින් ඉන්න සමාගමක් තමයි LB Finance කියන්නේ. ඒ වගේමයි රැකිය අවස්ථාවන් 5400කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට රට ඇතුළේ උත්පාදනය කරලා තියෙනවා. ඕනම ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ ව්‍යාපාරයේ තමන්ගේ ප්‍රජාවට කමියුනිටි එකට කරන කාර්යභාරයත් එක්ක ඒක ප්‍රොෆිට් එකෙන් විතරක් තීරණය කරන්න බෑ. ඉතින් එහෙම කාර්යභාරයක් තමයි මේ විදිහට රැකිය අවස්ථාවන් උත්පාදනය කරලා දුන්න එක. ඉතින් ඉස්සරහට රට ශක්තිමත්ව අල්ලගෙන අපේ රටේ මිනිස්සු ඉස්සරහට අරගෙන යද්දී ඒකට පිටිපස්සේ දැන් මේ මූල්‍යමය ශක්තිය දුන්න ආයතනය තමයි LB Finance. LB Finance ඔන්න දැන් 55 වසරක් සපුරනවා. අපේ net fm algotown සුබ පැතුම් එකතු කරනවා. මොකද දැන් අපි algotown එකෙත් LB Finance ඉන්නවා. අද දවසේ වාට LB Finance ගැන මේ 55 වසරක ගමන ගැන ලොකු කතා ගොඩක් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඔහොමම ඉන්න අපිත් එක්ක.

0: FM 95 94.8 Net FM Divaina Pura.
1: උදේ 7යි විනාඩි 42යි දැන්.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: Heels within දැන් ඔබට හොඳම තීම නසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා fresh මදීම නා Heels within
4: LB Leasing, අද තමයි හොඳම දවස.
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකේ බිසි වුණාම එන කොන්දේ කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
6: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: මේනක සහල් බයන් වින් තරඟයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේහතයි විනාඩි 50යි අල්ගොටාව මේ වෙලාව.
1: අද අපි මේ happening.
0: Happening නේ.
1: ඔයාලා දැන් තේරුණානේ කලින් අපි ගිය බීට් එක ගැන happening කියලා.
0: මං අද අද
1: සතිය මැද වෙද්දි ඒ happening එක තියාගන්නවා.
0: අන්න හරියට.
1: දෝක පටන් ගනිද්දි ප්‍රශ්නයක් නැහැ. දැන් අද මන්ඩේ සතියේ පළවෙනි දවසේ positive thinking ඔක්කොම එකතු කරන් අමාරුවෙන් පටන් ගන්නවා. අන්තිම වෙද්දිත් ප්‍රශ්නයක් නැහැ. වීකෙන්ඩ් එකේ හින්දා සිකුරාද වෙද්දි ඕකේ අවුලක්
0: නැහැ.
1: ඔය මැද හරිය තමයි කට්ටියට අමතක වෙන්නේ. අන්න ඒක නිසා තමයි අපි මේ විදියට ඔයාලට පොඩි මේ මැද හරිය පොඩ්ඩක් අපි කියන්නේ අර නිකන්
2: බීට් එකත් එක්ක
1: නේද? බීට් එකත් එක්ක ගැම්මෙන් අරන් යන්න තමයි අපි මේ විදියට ඔයාලට දුන්නේ බීට් ටිකක්. ඒ
0: කියන්නේ බදාද වෙද්දි පොඩයි එනර්ජි drop වෙනවා.
1: drop වෙනවානේ. ඒ කියන්නේ මැද පෙළ කියන එක ගොඩ දාන්න
0: අමාරුයි.
1: අපි ලංකාවේ හැමදාම මේක අමාරුයි හරියන්නේ නැහැ. කොච්චර try කරත් එක්ක මුල ගහනවා, එක්ක අග ගහනවා, මැද ගහන්නේ නැහැ.
0: මැද ගහන්නේ නැහැ. මැද fail නැවතිස්සන.
2: මැද කියන්නේ
1: කඳනේ. ඒ ඉඳන් මැද පෙළ fail වෙනින්ද තමයි අපි මේ විදියට ඔයාව පොඩ්ඩක් up කරලා ගත්තේ.
0: up කරලා ගත්තේ මොකක් කියන්නද දන්නවද?
1: කියන්න බලන්නවා.
0: කියන්න ගත්තේ
2: මම කියන්නේ ඉස්සෙල්ලා මට අමතක වෙනවා දැන් රෝසා සින්දුව කියන්නේ දැන් කේමදාස මහත්තයාගේ විශිෂ්ට ගීතයක් නේ මේ ඕක ලසඳ වෙන්නේ චිත්‍රපටි මට මතක වෙන්නේ යට චිත්‍රපටි මට පාට මතක් වෙන්නේ ඔය සින්දුවර අයියෝ කියලා කියනෝනේ ඒ මං හිතන්නේ සිනමාත්මකව මේ කියනකොට කට්ටියට මතක් වෙයි මේ කොහොමද මේ සංගීතය සහ රූපය එකට මුසු කරන්න කියලා හරි අපූරු තැනක් ඒක මේ මහා සම්භාව්‍ය කාරණයක් නෙමෙයි ඔතන අයියෝ කියන ඩීආර් නානක් කර වැටෙනවා එතකොට ඉතින් වෙන මොනවා
1: කියන්නේ රූපයට ගැලපෙන්නේ නේ ඒකනේ
0: සතුටෙන් වැඩට යන්න තමයි සින්දු දෙක වාට ආන්න දුන්නේ හරි
1: දැන් ওই විදිහට ඉතින් මූඩ් අප් කරගෙන කට්ටිය වැඩට ගිහිල්ලා හරි හම්බ කරන්නේ තමන්ගේ හීන දිනා ගන්නනේ හීන හැමෝටම තියෙනවා මිලියන ගණන් හීන තියෙනවා හරිද ඉතින් එහෙම මිලියන ගණන් වෙන හීන වාට දැන් දිනා ගන්න පුළුවන්කම තියෙනවා ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ප්‍රයිම් කලූරා ප්‍රොජෙක්ට් එකත් එක්ක හරිද ඉතින් ප්‍රයිම් ගෲප් එක තමයි මේ ප්‍රොජෙක්ට් එක අරගෙන ඉන්නේ දැන් ඔන්න කලුතරින් වාට පුළුවන්කම තියෙනවා ඔයාගේ අංග සම්පූර්ණ නිවාසය වෙන් කරගන්න රුපියල් මිලියන 18.7කට
0: ඒ
1: වගේම තමයි අද දැන් 14 වෙනිදා ඔන්න හෙට 15 වෙනිදා හෙට වෙනකන් වාට විශේෂ දීමනාවකුත් තියෙනවා. හැබැයි ඉතින් පැය 24කට විතර කාලයක් තමයි වාඩ තියෙන්නේ. හෙට දවසත් ඇතුළත් වෙනද පැය 24කට වැඩි. හැබැයි ඉක්මන් කරන්න. ඔයා කතා කරන්න ප්‍රයිම් ගෲප් එකට 13:22 හොට්ලයින් එකෙන්. ඔයාට රුපියල් මිලියන 18.7කට ගන්න තියෙන ඒ අංග සම්පූර්ණ නිවස ඊට වඩා තව ටිකක් අඩුවෙන් දීමනාවක් එක්ක ගන්න පුළුවන් හැකියාව තියෙනවා හෙටට කලින් කෝල් එකක් දුන්නොත්. ඒ කියන්නේ 15 වෙනිදා ඉවර වෙන්න කලින් ඔයා කෝල් එක දුන්නොත්. ඉතින් දැන් ඔයාට ගෙදර විතරක් නෙමෙයි මේ ගෙදරත් එක්ක වාට ස්විමින් පූල් එකට ඇක්සස් හම්බ වෙනවා ජිම් එක කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එකක් තියෙනවා මල්ටි පර්පස් හෝල් එකක් තියෙනවා මේ ඔක්කොම වාට හම්බ වෙනවා බොහොම අංග සම්පූර්ණ වටපිටාවක වාට සුව පහසුව ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කලුතර නගරයට විනාඩි 5යි නාගොඩ රෝහලට මීට 800යි දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10ෙන් වාට යන්න පුළුවන්
0: ඕකේ ඒක නිසා මේ chance එක miss කරගන්න නැතුව අදම කෝල් එකක් දෙන්න 13:22 මොකද අද 14 වෙනිදා ඔෆර් එක තියෙන්නේ
1: හෙට දවස ඉවර වෙනකන්
0: විතරයි
1: 15 වෙනිදා.
0: මොන අපි නොකියුවා කියන්න එපා.
2: ඔව්. දැන් අපි කට ගාවට මේ
1: ඇවිල්ලා තියෙන්නේ.
0: ඒකනේ.
1: හෙට 15.
0: හරි. දැන් ඉතින් මම කියන්නේ යන්නේ ඔයගොල්ලන්ට මම හැමදාම මතක් කරන දෙයක්. විජය ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ ඩිසපොයින්ට් වෙන්නේ නැහැ කියලා. හරිද? දැන් චිකන් කරි එකක් හදනවා කියලා හිතන්නකෝ.
1: ඔව්.
0: ඊයේ මේ අපේ ඩීජේ අසා අපිට කිව්වා චිකන් කරි හදන්නේ කොහොමද කියලා. හරිද ඩීජේ අසාට මිස් වුණා විජය මස්කරි 3-5 මාත්තුව.
1: අන්න ඒකයි.
0: ඒ කියන්නේ මට හිතාගන්න බුණා ඒකේ රස කොහොමද කියලා. ඒ කියන්නේ ඒක රස නෑ ඒක කන්න බෑ ඒ කියන්නේ. හරිද මං ඉපාර ඩීජේ
1: ඒක ඕනෙම ටික තමයි මිස් කරලා තිබ්බේ.
0: ඒ කියන්නේ
2: වතුරයි පාටයි ඇති.
0: වතුරයි පාටයි තියෙනවා. ඒ නිසා මං අසාට මුලින් ඉඳලා කියලා දුන්නා කොහොමද විජය මස්කරි 3-5 දාලා චිකන් කරි එක හදාගන්නේ කියලා. මොකද එතකොට චිකනුයි බතුයි විතරක් කන්න පුළුවන් වාට එච්චරට රසයි. හැබැයි චිකන් කන්නේ නැති කෙනෙක් නම් විජය කිරිමාළු තියෙනවා කිරිමාළු මිශ්‍රණේ තියෙනවා වාට ඒක ගන්නත් පුළුවන්.
1: ඔව්නේ චිකන් කණායට එහෙමයි මාළු කණායට එහෙමයි දෙකම කණායට එහෙමත් තියෙනවා.
0: ඔයාලා ඕනනම් ඔක වෙන කරි එකකට දාලා
1: එහෙමයි එහෙම අපි ඕන එකක් නේ. ඒ නිසා අපිට එහෙම තියෙනවා. ඉතින් මතක් කරනවා WP ලාංඡනය බල්ලා ගන්න. අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP කියලා තියෙන්න ඕන. ඒක එහෙම නෙමෙයි නං. ඒ විජේ නිෂ්පාදන
0: නෙමෙයි. හරි. දැන් ඔය ඔයාලා දෙන්නට නෝට්ලා තියෙනවද? උදේට වහිනවා.
1: No.
0: දවල්ට පායනවා. ආයි හවසට ඔෆිස් එකකින් එළියට බහින්න හදද්දි ආයි වහිනවා. හරිද දැන් ඔය කොච්චර කරත් කොච්චර කුඩයක් තිබ්බත් රේන් කෝට් තිබ්බත් අපි තෙමෙනවනේ හරිද තෙමිලා ඒ සීවල ඉන්නවා ඊට පස්සේ ඔළුවේ කැක්කුම් මැගේ පතේ අමාරු හැදෙනවා නේද දැන් අද සතිය මැද දැනටම හැදිලාද දන්නේ නැහැ ඔයාලට බය වෙන්න එපා මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න මෙල්ඩෝල් එකක් බොන්න එතකොට ඔයාගේ ඔළුවේ කැක්කුම් මැගේ පතේ අමාරු ඔක්කොම
1: නැති කරගන්න පුළුවන්
0: නැති කරගන්න පුළුවන්
1: නැති කරගෙන අර අපි කියපු බීට් එක දිගටම තියාගන්න පුළුවන්
0: සතිය පුරාම හරියට හරි

0: දශම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස එල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාදයාත්‍රාවේ පසුවන දිනය අදයි. නිට්ටඹෝ නගරයෙන් ආරම්භ වන එම පාදයාත්‍රාව කඩවත නගරය දක්වා පැමිණීමට නියමිතයි. එම පාදයාත්‍රාව පසුගිය දසවනදා ගමන් ආරම්භ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින්. ඒ අනුව සිවුරට යුක්තිය නිදහසේ පාදයාත්‍රාව හෙට දිනේදී කොළඹට ළඟාවීමට නියමිතයි. ඉරානයට එල්ල වූ අමරිකානු ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පෙන්ටගනයෙන් වහාම කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය බව අමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අවධාරණය කර තිබෙනවා. මෙම වසරේදී ඉරානයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර දෙකකින් පසුව සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ අමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මෙලෙස ප්‍රශ්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය සැප්තැම්බර් පළමුවනදා හෝමුස්ගාන් පළාතේ කුවෙස්තැග්හි පැවති මංගල උත්සවයකට එල්ල වූ ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම පෙබරවාරි 28 වනදා මිනාපිහි පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් ළමුන් 120 දෙනෙකු මියගිය බවයි ඩිමොක්‍රටික් කොංග්‍රස් සභික යාස්මින් අන්සාරි අවධාරණය කර ඇත්තේ. මීළඟ නෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM Anupaha. FM Anuhadrai Dashma Ada. Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.
2: FM Algo Town.
3: හොඳයි 8 විනාඩි 8යි Algo Town වෙලාව. අපි ආවේ අපේ දෙවෙනි පැයට.
4: හරි දෙවෙනි පැයට එද්දී අපි කිව්වනේ මේ ඇහැට කූල් වැඩ කරන අය ගැන.
3: ඔව්.
4: දැන් ඇහැට විතරක් නෙමෙයි ඇඟටත් කූල් නැති.
5: අපි නේ
4: කූල් වැඩ කරන්නේ. ඇහැට කූල් වැඩ කරන්නේ අපිනේ. හරිද? දැන් ඔය ඔක්කොම වැඩ සිද්ධ වෙද්දී ඔය විදිහට අපි මේ net call කරද්දී, as call කරද්දී
3: හරි.
4: මේ එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනේ නෙමෙයි කීප දෙනෙක්ම ඉන්නවා. දැන් මේ ටිකේ වැඩිපුර ටිකක් රත් වෙච්ච එක්කෙනෙක් ඉන්නවා.
3: මෙයා
4: කුමාරයෙක්.
3: ඕකේ.
4: මෙයා ඔටුන්න හිමි කුමාරයෙක්.
3: ඕකේ.
4: මේ ඔටුන්න හිමි කුමාරයා දැන් ඔන්න ආගියතක් නෑලු.
3: ආගියතක් නෑලු.
4: මෙයා කොයි හරි හැංගිලා තමයිලු ඉන්නේ. කවුද මේ ඔටුන්න හිමි කුමාරයා? එහෙම කිව්වම ගොඩක් අය මතක් වෙනවා ඇති දැන් මේ වෙලාවේ.
3: ඒකනේ.
4: ඔටුන්න හිමි කුමාරයෝ කිව්වම.
5: ඔව්. සමහර ඔටුන්න හිමි කියලා කියන කුමාරයෝ හැංගිලාමත් නෙමෙයි.
3: හැංගිලාමත්
4: නෙමෙයි. ඒගොල්ලෝ කැමති ඉස්සරහට එන්න විදිහක්.
5: ආරක්ෂිතව.
4: ඔව්. ආරක්ෂිත පියවර.
3: අවලස් වෙලා තියෙන
4: පොඩ්ඩක්. ඒක දේවල් වෙනවා. දැන් මේ කතා කරන්නේ මොහමඩ් බින් සල්මාන් කුමරු ගැන.
3: හරිද?
4: නම කියලා ඉන්න ඕන නැත්තම් පටලගෙන ප්‍රශ්න වෙන්න පුළුවන්.
5: ඔව් ඔව්.
3: ලස්සන මේ කුමාරයෙක්.
4: ලස්සන ගොල්ලෙක්. ඔව්. ලස්සන ගොල්ලෙක්.
5: හරි උන් බූටි කොල්ලා.
3: ඔව්.
5: හැබැයි එයා ඉගෙන ගත්තෙත් මැද පෙරදිග නෙමෙයි. එයා මං හිතන්නේ බ්‍රිතාන්‍ය තමයි ඉගෙන ගත්තේ නේද?
4: ඔව්.
5: අර මම ඉඳන් කියෝනේ අර මේ විලියම්ගේ පරම්පරාව මේ අද මේ තුන්වැනි චාර්ල්ස් දක්වාම එන්නේ මේ අර ඔය 1666 දී අල්ලගත්ත කට්ටිය තමයි
4: යා. ආවනේ. ඒ
5: පරම්පරාව තමයි අපිට පොඩ්ඩයි හටමෙහට පොඩි නිකන් ඩාම්ඩූම් වෙලා තියෙනවා. ඒ වුණාට ඒ සෙට් එක තමයි තාමත් තියෙන ඉංගලන්තේ.
4: හරි. දැන් මොහමඩ් බින් සල්මාන් කුමරුට මොකද උනේ? මේ කුමාරයා කොහෙද හැංගුනේ? ඇයි මේක පාර යාගෙන ආරංචියක් නැතුව ගියේ කියන එක ගැන හොයාගෙන හොයාගෙන යද්දී අපි දන්නවා මේ වෙනකොට සවුදි අරාබියට මේ හූතිලා දැවන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරමින් ඉන්නවා.
5: වීඩියෝ
4: ගලත් මොනාරි කමන්නේ මොනටයිස් වෙලා අපි දැක්ක මේ ගුවන් තොටුපළවල් වලට උපාය මාර්ගිකව වැදගත් තැන් වලට අර අරම්කෝලගේ තෙල් ගබඩා පර්යන්ත වලට නලවලට එහෙම ප්‍රහාර එල්ල කරනවා. ඩ්‍රෝන ප්‍රහාර එහෙම එල්ල කරනවා දැක්කා. ඉතින් මේ ප්‍රහාරත් එක්ක තමයි මේ කුමාරයා හදිස්සියෙම සැඟවිලා ගිහිල්ලා තියෙන්නේ. අපි කිව්වනේ හරි හැන්සම් කොල්ලෙක්, ලස්සන කොල්ලෙක්, ලස්සන පෙනුමක් තියෙන කෙනෙක් කියලා. හැබැයි මෙයා කරපු වැඩ නම් ඒ හැටි මේ ලස්සන වැඩ විදිහට ලෝක ඉතිහාසයේ ලියවිලා නැහැ. මෙයා තමයි මේ ජමාල් කෂෝගීව ඝාතනය කරන්න එහෙම ලෝක හිටපු දක්ෂ ජනමාධ්‍යවේදී ඝාතනය කරන්න එහෙම නියෝග දෙන්නේ. ඒ වගේම තමයි මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හොඳ යාළුවෙක්. මෙයා තමයි ට්‍රම්ප්ට කියන්නේ ඉරානයට තදින් පහර දීලා ඉරානය සිටියමෙන් අත්තු ගාලා දාමු කියලා.
5: දැන් බලන්නකො මේ දැන් මුස්ලිම් ඉස්ලාම් දහම අදහන රජෙක්නේ.
4: ඔව්.
5: දැන් ඉරානයේ තියෙන්නේ මෙහෙම ඒ ඉස්ලාම් නිකායන් සම්ප්‍රදායන් දෙක දෙක.
4: ඔව්. ෂියා සුන්නි.
3: ෂියා සුන්නි.
5: ප්‍රශ්නේ තියෙනවා. මේ ඒ වුණාට ඉතින් ඒ තමන්ගේ ආගමට වැඩිය තමන්ගේ ඇදහිල්ලට වැඩිය දේශපාලන අවස්ථාවාදයේ එතෙන්දි ලොකු වෙලා තියෙන බවනේ පේන්න තියෙන්නේ.
4: ඔව්. කාගේ වමනාවටද යුද්ධවලට අනුග්‍රහකත්වය දැක්වුවේ කියලා කොහොම හරි මේ දැමයා තමයි ඔය විදිහට ඉරානයට තදින් පහර දෙන්න, ඉරානය අපි සිටියමෙන් අතු ගාලා දාමු, අපි ඇමරිකාවත් එක්ක ඉන්නවා. මේ මෙයාලා මේ ඇමරිකන් තුරුලේ නැලවෙන කුමාරවරු කියලා තමයි ලෝක දේශපාලනයේදී හඳුන්වන්නේ. කොහොම හරි ඉතින් මේ කුමාර එකපාර අතුරුදහන් වෙලා තියෙනවා සෞදියට එල්ල වෙච්ච දැවැන්ත ප්‍රහාර මාලාවත් එක්ක. මුළු ලෝකෙම ප්‍රශ්න කරනවා මෙච්චර මේ ට්‍රම්ප් ලඟින් අඳුනගෙන ඩොලර් බිලියන ගණන් වියදම් කරලා ඇමරිකාවෙන් මිසයිල් ආරක්ෂණ පද්ධති, ගුවන් ආරක්ෂණ පද්ධති ගෙනල්ලා හයි කරගෙන ඔය එකකටවත් බැරුව ගියාද සෞදිය බේරගන්න? ඔයා හැංගෙන තරම්, ඔයා දුවල ගිහිල්ලා හැංගෙන්න තරම් කොහොමද සෞදිය ආරක්ෂාව මෙච්චර දුර්වල වුණේ කියන ප්‍රශ්නය මේ වෙනකොට අපි දැක්ක ආරක්ෂක විශේෂඥයින් ඔය සම්බන්ධයෙන් කටයුතු කරන විචාරකයින් එහෙම සෞදියෙන් අහනවා. මොකද මෙයා ට්‍රම්ප්ගේ හොඳ යාළුවෙක්. කොච්චර හොඳ යාළුවෙක්ද කියනවනම් ඇමරිකානු ඉතිහාසයේ ලොකුම බෝයින් ගනුදෙනුව මෙයා කරන්නේ මේ සල්මන් කුමාරයත් එක්ක තමයි ට්‍රම්ප් කරන්නේ.
5: අපිටත් එයාබස්ත් මං හිතන්නේ මේගොල්ලෝ ගන්නවා.
4: ආව්. ඔය එයාබස් යානා කිහිපයකුත් ගත්තා. ඒ වගේම තමයි ඇමරිකාවේ බෝයින් සමාගමෙන් ඩ්‍රීම් ලයින යානා 136ක් ලබා ගන්න මේගොල්ලෝ ගිවිසුම් මත්සන් කරා ට්‍රම්ප් එක්ක ඩොලර් බිලියන ගානක ගනුදෙනුවක්. ඒ වගේම තමයි ඒ බිලියන ගානක ගනුදෙනුවෙන් ඇමරිකාවේ රැකිය අවස්ථා දහස් ගානක් අලුතෙන් ඇති වෙලා තිබ්බ මේ ප්ලේන් හදන්න ශ්‍රමය ඕනෙනි බෝයින් සමාගමට ඒකත් එක්ක ඒ වගේම තමයි අලුත්ම යුදෝපකරණ ඒ විදිහටම ඩොලර් බිලියන ගානක් වියදම් කරලා ඇමරිකාවෙන් මෙයා මිලදී අරගෙන තිබ්බ ඒ ඔක්කොම කරලා අන්තිමට මෙයාට සිද්ධ වුණා දුවලා ගිහිල්ලා බංකරයක හැංගෙන්න
5: ඒ විතරක් නෙමෙයි 2027 මට මම දන්න විදිහට 2026 අන්තිමට 2027 හැරේ ලෝකෙ එතෙක් මෙතෙක් පැවතිච්ච ලොකුම මීඩියා කොන්ෆරන්ස් එක නෙමෙයි මීඩියා කොන්ෆරන්ස් එක කියන රැඩිය මීඩියා සිම්පෝසියම් එක ඔහු සූදානම් කරනවා මාධ්‍යවේදීන් ලෝකෙ පුරා 16,000ක් එනවා 16,000ක් ලෝකෙ පුරා මාධ්‍යවේදීන් එනවා මම හිතන්නේ ජනවාරි මාසෙ මුල වෙන්න ඕනේ මම දැක්ක විදිහට ඉතින් එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වෙන ලොකුම සම්මේලනය.
4: ඔව්.
5: ඉතින් ඒ වගේ
4: ලොකු වැඩ කරන කෙනෙක් සෑහන් ලොකු ප්‍රොපගැන්ඩා කරන ප්‍රචාරණ ව්‍යාපෘති කරන කෙනෙක්. ඉතින් රාජ්‍ය පාලනයේදී ඒ පැත්තෙන් බැලුවම දක්ෂ කෙනෙක්. හැබැයි ඉතින් යම් යම් තීරණයක් ගත්ත දේවල් ලෝක ඉතිහාසයේ එහෙම ලොකුවට ඇඟීමට ලක් වුණ නැහැ. මොකද ඒ තීරණ ගත යුතු තීරණ නෙමෙයි කියලා. විශේෂයෙන් ඉරානය සම්බන්ධයෙන් ආදරපු මතය, ඊට පස්සේ ජමල් කෂෝගි වගේ මාධ්‍යවේදීන් ඝාතනය කරන්න දුන්නු නියෝග, මේ හැමදේම බැලුවට පස්සේ කොමරියා දැන් ඔන්න අතුරුදහන් වෙලා තියෙනවා. ඇමරිකාවෙන් බෝයින් යාන බිලියන ගණනින් මිලදී ගන්න ගිවිසුම් මත්සන් කරපු ඇමරිකාවට ඉල්ලමක් මතු කරලා දුන්නු මේ කුමාරයා කවුද අපේ බින් සල්මාන් කුමාරයා අතුරුදහන් වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම තමයි මේකේ කුමාරවරු ඔය ගුවන් යාන ඒ ගුවන් යාන නිසා එන ප්‍රශ්න
3: වැඩිනේ
4: සයන තියෙනවා. ඉතින් ඒවා සෞදි විතරක් නෙමෙයි ලෝකෙ හැමතැනම සිද්ධ වෙනවා. මම හිතන්නේ ඉතින් මේ එල් නීනෝ තත්ත්වයත් එක්ක අපි හරි කතා කරන්නේ ලෝකෙ එක එක දේවල් අමුතු දේවල් වෙනවා කියලා
3: මිනිසුන්ටත් එක කියන්නේ වෙන විදිහකට බලපානවා කියලා
4: මානසික තත්ත්වයන්ට බලපානවා අමුතු දේවල් වෙනවා කියලා. ඒ නිසා වෙන්නේ නැති අපි බලමු. මම
3: හිතන්නේ මේ ඔටුන් හිමි කුමාරයන්ට එච්චර හොඳ කාලයක් නෙමෙයි.
4: හොඳ කාලයක් නෙමෙයි. අපි බලමු මොහමඩ් බින් සල්මාන් ඔටුන් හිමි කුමරු සෞදි මතුවෙයිද කියලා කොහෙන් හරි දැනට නම් එයා හොයාගන්න නැහැ කියලා තමයි කියන්නේ.

0: උදේ 8 විනාඩි 25යි ඇල්ගොට් හවුමේ වෙලාව.
1: දැකද? ෆ්‍රෙෂ් විදියට ඉන්න ඕන. දැන් බලන්න මං කොච්චර දේවල් ටිකක් කරාද ඔය ටිකට.
0: ඕ මගේ මම
1: කියන්න දැන් මේක මේක මේක රට්ටු ගන්න නෑනේ.
0: මේක මගේ ඇන්සයිටි වැඩි කරලා මේ හරි. ඔව් ෆ්‍රෙෂ් අපේ අචි හරි ෆ්‍රෙෂ් කොහොමත් මේ උදේට එනවා පාන්දර එනවා පාන්දර නැගිනවා පාන්දර අඩට එනවා ආපු වෙලේ ඉඳන් අර ඩල් මොමන්ට් එන්නේ අර හෙට දුවනවා මෙහෙට දුවනවා. මෙතන මයික් එකට ගෙන්න ගන්න හරි අමාරුයි.
1: මේකනේ මට මම බහුකාර්යයි.
0: බහුකාර්යයනේ.
1: අපිට මේ ඉස්සර ඉස්කෝලේ කියපු දෙයක් තිබ්බ අපේ ප්‍රින්සිපල් නෙමෙයි අපිට ප්‍රින්සිපල්ලා හිටියේ නෑනේ අපේ ඩිරෙක්ටර් රෙක්ටර් මේ බහුකාර්ය වෙන්න කියලා.
0: බහුකාර්ය වෙන්න කියලා.
1: ඒ කියන්නේ ස්කිල්ස් කියන දේවල්. පුළුවන් තරම් එකතු කරන්න කියලා අපිට කිව්වා.
0: ඕකේ.
1: හරිද? ඒ කියන්නේ එක දෙයකට විතරක් ફોકસ කරලා එහෙම ඉන්න එපා. ඔයාට කැමති, ඔයාට පුළුවන්, ඔයා ආස වෙන්නත් ඕනේ. දැන් ස්කිල්ස් හදාගනිද්දි මේ ආස නැති දේවල් හදාගන්න යන්න
0: එපා.
1: එහෙම වුණොත් එන්නේ පැෂන් එකක් නැතුන. ඒ කියන්නේ වැඩක් නැහැ. ඔයාට ඒකෙන් එතනින් එහාට යන්න බෑ. ස්කිල් එක තියෙයි. ඉතින් එච්චරයි. ඉබ්බම තමයි.
0: මට අරක පුළුවන් කියලා කියන්න ඉතින්
1: පුළුවන්. කියන්නේ ආයෙ වැඩක් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. තව එක එක දේවල් ඉගෙන ගන්න කියලා කිව්වා. ලෝ ඉස්සරහට යද්දි. ඒවා ඔයා හිතන්නේ නැති අවස්ථාවක ඔයාගේ ජීවිතේට වෙස්වලාගත්තු ආශිර්වාදයක් වෙනවා කියලා අපිට කිව්වා.
0: දැන් අචීට එහෙම තමයි වෙලා තියෙන්නේ.
1: ඒ තමයි මේ වෙලා තියෙන්නේ මේ පොඩ වැඩි.
0: හරි. මේ අචී. දන්නවද? වා මේ ගැට ගහලා ඉන්න බවෝ දැකලා තියනානේ.
1: ගැට ගහලා ඉන්න. ඔව් දැකලා තියෙනවා.
0: ඒ වල්ලල බල්ල ගැට ගහලා තියනවනේ සාමාන්‍යයෙන් ලීෂ් එක දාලා.
1: ඔව්.
0: අර දන්වලක් දාලා ගැට ගහලා තියනවනේ. හිතන්නකෝ දැන් මේ දන්වල අඩි 2-3යි කියලා. අඩි 2-3යි. එයා නිදහස් බල්ලෙක්ද?
1: නෑනේ.
0: නෑනේ ගැට ගහලානේ. අඩි ඊට වඩා අඩි 10ක් 15ක් ටිකක් දිගයි.
1: ඊට
0: එයා යුදලා කියලා ඉන්න පුළුවන්. ඒත් එයා නිදහස්ද?
1: නෑනේ.
0: නෑ. එතකොට හිතන්නේ යාන unlimited රෝප් එකක් තියෙනවා. කොච්චර ඇවිද්දත් ඇවිදින්න පුළුවන් ඒකේ.
1: ඔව්.
0: ඒත් යා නිදහස්ද?
1: නෑ.
0: ඒත් නෑ.
1: නෑ.
0: එතකොට මේ ගැට ගහලින බල්ලට
1: ගැට ගහලානේ නේ.
0: ඔව් ගැට ගහලානේ. අපි කන්න දෙනවා, බොන්න දෙනවා, ආදරේ කරනවා, හුරතල් කරනවා. හැබැයි ගැට ගහලා.
1: ඔව්.
0: එතකොට ඒ බල්ලට හිතෙයිද යා ගැට ගහලා කියලා? මොකද එයා ඇවිදලා යන්නේ කෑම හොයන්න, හුරතල් වෙන්න. ඒකනේ. හැබැයි යා ගැට ගහලා ඉද්දෙද්දිම එයාට ඔක්කොම දෙනවා නම් එයාට තේරෙන්නේ නැහැ නේ. යා ගැට ගහලා කියලා එයාට හම්බෙන ඔක්කොම ඕන ඔක්කොම හම්බෙනවනේ.
1: ඒ කියන්නේ මේ සමහර වෙලාවට අපිත් එහෙමනේ.
0: අන්න
1: අපිව මේ ගැට ගහලා තියෙන කියලා අපි දන්නේ
0: නැහැ. අපි දන්නේ නැහැ.
1: දැන් අර වා කිව්වනේ අර මීටර් 5ක විතර දුර කෙනෙක් ඉන්නවා, 10ක දුර කෙනෙක් ඉන්නවා. සමහර විට 5ක දුර කෙනෙක් දැනගෙන ඉන්න පුළුවන්. මේ තමයි යාට තියෙන උපරිම නිදහස
0: කියලා. උපරිම නිදහස
1: කියලා. අර මාළු ටැංකියේ මාළු වගේ. ඒගොල්ලෝ
0: යා දන්නේ මේ ටික විතරයි මගේ කියලා නිතාගෙන.
1: යාගේ ජීවිතේ ගත වෙන්නේ මේ ටිකේනේ.
0: ඉතින් සමහර සිස්ටම්ස් තියෙනවා චි. අපිට ඕන හැමදේම හම්බෙනකොට අපි ඒකේ කම්ෆර්ටබල් වෙලා ඉන්න. හැබැයි අපි දන්නේ අපිට එක ඒරියා එකක අපි රෙස්ට්‍රික්ට් වෙලා ඉන්න කියලා. එක ඒරියා එක ලිමිට් වෙලා ඉන්න කියලා. ඉතින් ඔයා හිතලා බලන්න ඔයා හැම සිස්ටම් එකකද ඉන්නේ කියලා. එහෙම ඉන්නවා නම් ඒකෙන් එළියට එන්න.
1: කම්ෆර්ට් සෝන් එක. ඒකෙන් එළියට එන්න කියලා තමයි කියන්නේ.
0: Yes.
1: එළියට ආවට පස්සේ?
0: එළියට ආවට පස්සේ ඔයාට තව ඔපචුනිටීස් වෙනේ. මේ හම්බුණු දේවල් වලට වඩා දේවල් හම්බෙන්න තියෙනවා කියලා පෙනේ.
1: අන්න හරියට.
0: ලෝකේ මීට වඩා දේවල් වෙයි.
1: ලෝකේ මීට වඩා ලොකුයි කියලා පෙනේ.
0: ලොකුයි කියලා පෙනේ. ඒක නිසා
2: අපි ඉන්නේ ලෝකේ ඇතුළේ මිසක් ලෝකේ තියෙන අපි ඇතුළේ නෙමෙයි කියලා පෙනේ.
0: හරියට හරි. ඉතින් ඔය ඔක්කොම පේන්න ගන්නවා. ඔයා අරකි ගැට ගහලා කියලා නොදැනුවත්ව හිර වෙලා ඉන්න නැතුව එතනින් එළියට ආවොත්.
1: අනේ අසාර කියන්න. ඔයා නොදන්න විදිහට ඔයාව කාටවත් ගැට ගහලා එහෙම දෙන්න එපා. අපි කියන්නේ මේ එතනින් එහාට ඒ සීමාවෙන් එහාට ඔයාට යන්න පුළුවන් හැකියාව තියෙන. එහාට එකපාරක් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට තේ මේ නැවුම් බවක්, ගතියක්, අලුත් බවක් ඔයාගේ ජීවන කාරණාව ගැන. අපි කියන්නේ අර ඒව පැනගෙන ඉස්සරහට අපි කියනවානේ මේ ජීවිතය කියන්නේ ඇඩ්වෙන්චර් නේ. ඇඩ්ක් වගේ එහෙම වෙන්න ඕන. එහෙම පොඩි ක්‍රියාදාම සහිත වෙන්න ඕන. එහෙම ඔයාට එක එක දවසට එක එක විදිහ ඇඩ්වෙන්චර්ස් හම්බ වෙන්න ඕන.
0: මේ
1: අපි ඔයාට කියන්නේ ඔයාට ඕක පටන් ගන්නත් එක්ක
0: කේල්ස්
1: එක තතාවත්තු සීමාව ඔයාගේ කොම්ෆර්ට් සෝන් එක එතනින් එහාට තව
0: සතියෙමද පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. උගලන්ට හිතන්න ඒක නිසා
1: එහෙම මේ ගියාම choices එතකොට ඔයා අතරමං වෙන්නේ. ඔයාට සෑහෙන දේවල් තෝරගෙන තෝරලා පෙනම හොඳම ඉස්සරහට අරන් යන්න පුළුවන්. මේ ඉස්සරහට යන එක ගැනනේ. එහෙම ඉස්සරහට යනවා නම් ඔයාට යන්න තියෙන
0: හොඳ
1: ඉගෙන ගත්ත වෙලාවෙ අහගෙන ඉන්න පුතේ ඇතුළුව අපි කියනවනේ කතාවට අධ්‍යාපනය කියන්නේ පියාඹගෙන ඉන්නවට සීමට හම්බ වෙනවට යන්න පුළුවන් අධ්‍යාපන ලබා ගන්න පූර්ණ අධ්‍යාපනයක් වේ. ඔයා A level දී හිතන්න දැන් A level ලබන අවුරුද්දේ නෑ යන්නව නම් විෂය දැන් හිතන්න ඔයා commerce stream එකේ වෙන්න පුළුවන් maths කටපාඩම් කරලා විභාග ලියන්න
0: එපා.
1: හරිද? ඒ කියන්නේ කටපාඩම් නෑ කටපාඩම් කරන theory එක සිද්ධාන්ත ඒවා ඒ විදියට එන්න ඕන. මං ඉගෙන ගත්ත කියන අර පොඩි තියෙන නිකන්
0: satisfaction එක
1: දැනෙන්න පටන් ගන්න. මම මොන හරි දෙයක් දන්නවා කියලා පටන් ගන්න.
0: ඒක කොහොමද වෙන්නේ කියන එක අපි ඇත්තටම දැනගන්න ඕන.
1: දැනගන්න ඕන. එහෙම නැත්නම් නිකන් කටපාඩමින් මොන හරි දෙයක් ඉදිරිපත් කරා කියලා හරි ලිව්වා කියලා හරි ඒක පරිපූර්ණ අධ්‍යාපනයක් වෙන්නේ නැහැ. ඉතින් ආයෙක නිසා තමයි මතක් කරන්නේ මේ පාර A-level ලියන්න දැන් ඉන්න නංගිලා මල්ලිලට දැන් තමයි හොඳම කාලේ පාස් පේපර්ස් කරන්න පේපර්ස් කරන්න පටන් ගන්න. හැබැයි ඔය කටපාඩමින් උත්තර ලියන්න නෙමෙයි. ඔයාට පුළුවන් එකම ප්‍රශ්නේ එක එක විදිහෙන් එද්දි අලුත් අලුත් උත්තර ලියන්න පුරුදු වෙන්න. කොහොමද ඔයා මේ ප්‍රොසෙස් එක දැනගෙන උත්තර ලියන්නේ කියන එක පුරුදු වෙන්න. ඔයා ගන්න ඉමාෂි ප්‍රකාශන වෙතින් එන ඉමාෂි පාස් පේපර් බුක්ස්.
0: ඕකේ.
1: හරිද? දැන් පාස් පේපර් බුක්ස් කිව්වට පාස් පේපර්ස් විතරක් නෙමෙයි මොඩල් පේපර්ස් උත් තියෙනවා මේකේ. ඉංග්‍රීසි මීඩියම් එකෙන් ඉගෙන ගන්න කට්ටිය ඉන්නවනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉන්න ඉගෙන ගන්න අංගිල මාලිලා. සාමාන්‍ය ගොල්ලන්ට පාස් පේපර්ස් හොයාගන්න අමාරුයි. දැන් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ යන්න ඉමාෂි ප්‍රකාශනයකට ගිහිල්ලා වට පුළුවන්කම තියෙනවා ඉමාෂි ප්‍රකාශන පාස් පේපර් බුක්ස් මිලදී ගන්න. ඔයාට අවශ්‍ය කරන ස්ට්‍රීම් එකෙන් නැත්තම් විෂය ධාරාවෙන් වට පුළුවන්කම තියෙනවා මේ පාස් පේපර් බුක්ස් ගන්න. අරගෙන ඔයා මේ උත්තර ලියලා බලන්නකෝ මේ මොඩල් පේපර්ස් වලට පාස් පේපර්ස් වලට. මොකද ඒක පිටිපස්සේ මේ බොහොම විස්තරාත්මක පිළිතුරු පත්‍රයකුත් තියෙනවා. ඩීටේල් ආන්සර් ෂීට් එකකුත් තියෙනවා. ඒකත් බලන්න ඉස්සෙල්ලා උත්තර ලියලා පස්සේ ඒක බලන්න. ඊට පස්සේ අපි කිව්වා වගේ කටපාඩම් නැතුව ආට උත්තර ලියන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ඔය ඒ ලෙවල් විභාගයේ එකම ප්‍රශ්න එක එක විදියට එන්න පුළුවන් කරකවල අහනවා. එහෙම ප්‍රොෆෙසර්ස්ලා එහෙම තමයි දෙන්නේ.
0: එකම ප්‍රශ්නේ අවුරුදු කීපයක් ඇතුළත වෙන වෙන විදියට
1: අහනවා. එහෙම වෙලා තියෙනවා. එකම ප්‍රශ්නේ කරලා ගිහිල්ලත් අහුවෙලා තියෙන අවස්ථා තියෙනවා. ඒක වෙන විදියකට ඇහුවම. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයා ඉමාෂි වෙතින් එන ඉමාෂි ප්‍රකාශන වෙතින් එන පාස් පේපර් බුක්ස් කරලා ගියොත්.
0: ඕකේ. ඒක නිසා පරක්කු නොකර ඉමාෂි පාස් පේපර් බුක්ස් ගන්න කියලා ඔයාට මතක් කරන ගමන් පරක්කු නොකර කරන්න තව වැඩක් තියෙනවා.
1: ඒ මොකද්ද?
0: ඒ මොකද දන්නවද? BYD එකක් ගන්න එක.
1: BYD. දැන් අපි කිව්වා අලුත්ම මාදිලියත් ලංකාවට ඇවිල්ලා තියෙන. එතනින් පටන් ගත්තම BYD Atto 1 එකෙන් පටන් ගත්තම BYD Shark 6 වෙනකන් දැන් ලොකු range එකක් ඔන්න දැන් ලංකාවේ තියෙනවා.
0: ඔයාලා
1: කැමති

0: වානිකන් සෙඩාන් වර්ෂන් එකට කැමති කෙනෙක් නම් ස්පෝටි වයිබ් එකේ කාර් එකක් පදින්න කැමති කෙනෙක් නම් ඔයාලට තියෙනවා BYD සීල් එක.
1: ඒ
0: වගේම තමයි BYD SUV මාදිලිය වාහන දැන් ඇවිල්ලා තියෙනවා. අපි කිව්වා C-Line range එක තියෙනවා, Atto range එක තියෙනවා. පවුලේ කට්ටියට බොහොම පරිස්සමට ගමනක් කියන්න නම් අපි කිව්වා දැන් BYD Recco තියෙනවා. ඒ වගේම තමයි BYD Atto 1 තියෙනවා. BYD සීල් එක තියෙනවා. සීල් එක වඩ සෙඩාන් එක ඉතින් ඒක ඔයාලට ස්පෝටි කා එකක් කැමති කෙනෙක්ට අතොද පවුල කට්ටියට මේ පදින්නත් හොඳයි.
1: ඒ
0: වගේම තමයි BYD Dolphin එක තියෙනවා.
1: C-Line 5 තියෙනවා.
0: අන්න හරි. C-Line 5 6 8 වෙනකන් ඇවිල්ලා තියෙනවා. එතනින් ඉවර වෙන්නේ ඔෆ් රෝඩ් පදින කෙනෙක්ට නම් ඔන්න Shark 6 තියෙනවා. මේ ඕන මාදිරියේ BYD වාහනයක් දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් BYD එකෙන්. කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න 01 112 125 125 ලංකා පුරාම දැන් BYD ශාඛාවන් තියෙනවා. ඔයාලට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා, ඒ කියන්නේ එකින් එකට නැගලා බලලා ඔයාලට ගැළපෙනම වාහනේ තෝරගන්න පුළුවන් දැන්.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
2: උදේ 8යි විනාඩි 38යි දැන්
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
5: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින් කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලු බයි ප්‍රයිම් ගෲප් ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3.5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකිය අමතන්න 13.22 ප්‍රයිම් ගෲප්
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: ECE සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
8: අද අචාරෝඩ එක ඩිලිවර් කරන්න පුළුවන්
9: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ
8: පොඩි දෙන්නට හොඳට උගන්නන්න ඕනේනේ
9: ඔයා ගැනත් හිතන්න ඕනේනේ ඒකට ඕනි අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළු කුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
10: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
11: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672
0: FM 95.8 Net FM Divaina Pura

0: උදේ 8යි විනාඩි 44යි අල්ගටවුමේ වෙලාව. නිකම් මේ උදේ පාන්දර ඉරෙලිය වැටිලා වගේ නිකම්.
1: ඉරෙලිය වැටිලා වගේ. අර ආලෝක ප්‍රභවයක් තියෙනවා අපිට පොඩ්ඩක් ඈතින්. ඒකෙන් පොඩි ආලෝක කදම්බයක් මේ පැත්තට වැටලා
0: තියෙනවා.
1: හරි. මේ දැන් ඔහොම කියද්දි කට්ටියට නිකන් අර චිත්‍රරූප මැවෙනවා ඇදිනේ. අපි දැන් මේ වගේ තැනක ඉන්නේ මේ වගේ.
0: ඒකනේ. ඔව්.
1: රූප වෙන්නේ නැහැ අපි මේ කිව්වට.
0: ඔයගොල්ලෝ අපිට කියන්නේ කොහොමද ඒක දැනෙන්නේ කියලා.
1: අපි මේ කියන්නේ අපේ ස්ටුඩියෝ එක ගැන පොඩි මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තමයි දෙන්නේ. පොඩි විස්තරයක්.
0: ඔයා
1: එකෙන් හිතා ගන්න ඕන මෙහෙම තැනක තමයි මේ වෙලාවේ නුවා සාරාචී කට්ටිය ඉන්නේ කියලා.
0: ඉන්නේ කියලා.
1: මේ දැන් ඒක නෙමෙයි මම මේ මම හැම වෙලේම කියනවානේ
0: මොකද
1: විද්‍යාත්මකව දේවල් කල්පනා කරනවානේ
0: හරිද
1: රිසර්ච් කරන්න ඕන ඩිවලොප්මන්ට් කරන්න ඕන කියලා මට තේරෙන්නේ ඇයි මම ඕෆ් වෙලා ඔෆිස් එකෙන් එළියට බහින වෙලාවටම වහින්නේ කියලා දැයියේ මට කුඩයක් හම්බුණා මේ මෙහෙන් තමයි දුන්නේ අපේ මේ මාකටින් එකෙන් දුන්නේ කුඩේ
0: මම
1: ගොඩක් ආසාවෙන් හිටියා දැන් ලොකු කුඩයක් ඉඳ මේක අරගෙන මට යන්න පුළුවන් මේ ටිකේ අවසට වැස්ස නිතරම
0: හරි සතුටෙන් හිටියේ
1: ඔව් ඒක මගේ කලින් තිබ්බේ අර පොඩි කුඩයක්
0: අර
1: තුනට කඩන ඒවා කියලා ඒකක් ඒක දැන් පොඩි ඉනේ
0: ඔව්
1: දැන් මම තනි වුණාට ඒ කුඩේ පොඩි
0: සහ හයියෙන් වහිනවනේ මේ දවස්වල
1: ඔව් හයියෙන් වහිනවා සහ මේ අපේ අපි ඉන්න මේ කලාපේ කොහොමත් ටිකක් කුඩ එහෙම අරන් යන්න අමාරුයි
0: වැඩ තිබ්බට වැඩක් නැහැ
1: ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නයක් නැහැ කියලා මේ මම ඉතින් සතුටෙන් හිටියා දැන් අලුත් කුඩේකුත් තියෙනවා මේ අද ඉතින් වැස්සොත් තෙමෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා ඊයේ වැස්සේ නැහැ
0: ඊයේ වැස්සේ
1: නැහැ මං එළියට බහින වෙලා මං එච්චර කුඩේ ආ දැන් මං කුඩේ අරගෙන මීග මෝටනකන් ගියා වැහි පොදක් වැස්සේ නැහැ මම එළියේ ඉන්නකම්
0: එහෙම තමයි අචි
1: ඒක මට හිතෙන්නේ කවුරු හරි මේ මේ අර මැට්‍රිස් මූවි එක බලලා තියෙනවානේ
0: ඔව්
1: මං හිතන්නේ මේ ලෝකේ කවුරු හරි පිටිපස්ස ඉඳගෙන කෝඩ් කරනවා.
0: වෙන්නේ නැති.
1: මං නම්
0: හිතනවා එහෙම වෙන්නේ නැති.
1: එයා එක්කෙනාට එක්කෙනා බල බලා. හරි. අචින්ට කුඩයක් හම්බෙලා.
0: අද දෙන්නම් වැඩේ.
1: වස්සන්න හොඳ
0: නැහැ.
1: කුඩේ අරගෙන ඉහලන්න නැතුව ගෙදරටම යමු.
0: කෝඩ් එක ටයිප් උස්සගෙන අරගෙන.
1: ලොකු
0: කුඩයක්නේ.
1: ඔක අරගෙන යන්න. ඔක අතරමඟ තව හොඳයි ඔක නැතුව කිව්වොත්.
0: බස්
1: එකේ කෝච්චිය දාලා
0: බහින්න. නැති වුණොත්
1: හම්බවෙනවා. හරිද? ඉතින් මට හිතනවා එහෙම කවුරු හරි මේ වැඩේ ප්ලෑන් කරලා කරනවා කියලා.
0: පිටිපස්සේ
1: මම දැන් මම ওই විද්‍යාත්මකව හිතද්දි කල්පනා වෙන දේවල්. නැත්තම් මේක වෙන්න විදියක් නැහැ.
0: ඔව් ඉතින් ඒක දැන් අචීට ආපු විද්‍යාත්මක හේතුව තමයි කවුරු හරි කෝඩ් කරනවා කියන එක.
1: ඔව් අපි කෝඩ් කරනවා කියලා.
0: වෙන්නේ නැති අර සමහරවල් ගොඩක් සතුටුනාම ඊළඟ මොහොතේ අඬන්න එනවනේ.
1: එහෙම අපිට තාම තියෙනවනේ.
0: ඔව් කෝඩ්
1: ඔව් වැඩි හිනා වෙන්න එපා සතුට වෙන්න එපා ඊළඟට
0: අඬන්න වෙනවා කියන්නේ කෝඩ් කරනදී අද මෙයා හිනා වුණා වැඩි පොඩ්ඩක් ඉතන අඬවන්න ඕනි කියලා එහෙම වෙන්නේ නැති
1: අන්න හරි ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එකක් වගේ
0: කවුරු
1: පිටිපස්සේ ඉඳගෙන බෑක් එන්ඩ් එකේ කෝඩින් ටික ලියනවා ඇති
0: ඒක
1: නිසා තමයි ඊයේ වැස්සේ නැත්තේ
0: ගෙදරට
1: නැත්තම මේක හරිම අස්වාභාවිකයි වෙන්නේ දෙන්නේ නැහැ මොකද මේ දිගටම වැස්සා මං මගේ අර පුංචි කුඩේ යටින් තනියම යද්දි මාව තෙමුණා ඊයේ මට ලොකු කුඩයක් හම්බුණා වැඩේ කියන්නේ වැස්සේ නැහැ.
0: වැස්සේ නැහැ.
1: වාට හිතනවද එතකොට මේක නිකන් එහෙම කිසිම සම්බන්ධයක් නැති අපි කියන අර කොයින්සිඩන්ස් එකක් වෙයි කියලා.
0: දැන් මේ කට්ටිය ඔෆිස් වල වැඩ කරන ගමන් ඉන්නේ ඇයි?
1: අහ සිදුවීමක් වෙන්න විදියක් නැහැ මේක.
0: ඔව්. දැන් මේ මිනිස්සුන්ට හිතන්න තව ප්‍රශ්නයක් වා දුන්නා.
1: එහෙම දේවල් හිතන්න.
0: ඕගොල්ලෝ දවසේ මාද ඒක හිතන්න.
1: ඒක දවසේ
0: කෝඩ් කරනවාද කියලා කවුරු.
1: කොහොමද මේ අපි එළියට බහින වෙලාවටම වහින්නේ?
0: ඔව්.
1: සහ අපි මේ වැස්සෙන් ආරක්ෂා වෙන්න වඩාත් ඇඩ්වාන්ස් සිස්ටම් එකක් හොයාගත්තට පස්සේ කොහොමද වැස්ස හරියටම නවතින්නේ
0: කියලා
1: මේක ඊපස්සේ මොකක් හරි තියනවා කියලා අපිට හිතුණා
0: බලන්න
1: කවුද දන්නේ මේ යුනිවර්ස් එකත් ඇල්ගොරිතම් එකක් වෙන්න පුළුවන් හරිද ඇල්ගෝ ටවුන් එක විතරක් නෙමෙයි හරි ඒ කතාව එහෙම තියලා
0: අපි
1: දැන් පොඩ අපේ වැඩේට එද්දි
0: දැන්
1: වැඩේ නෙමෙයි හිටියේ මෙච්චර
0: වැඩේට
1: එද්දි කියන්න ඕන
0: අවුරුදු
1: 55ක් පුරාවට රටක මුල් ශේෂ්ත්‍රේ අත්තු පතර මුල් විහිදලා ගිහිල්ලා අවුරුදු 55ක් දශක 5කට එහා කාලයක් රටේ මිනිස්සුන්ට මූල්‍ය ශක්තිය දෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි රටේ බදු ගෙවන මූල්‍ය සමාගම් අතර ඉස්සරහින්ම ඉන්නවා කියලා කියන්නේ. ඒක ලේසි පහසු ගමනක් නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ පාරිභෝගික ජනතාවගේ රටේ ජනතාවගේ විශ්වාසය තිබ්බේ නැත්තම් ඒ තරම් දුර ගමනක් එන්න බෑ. ඉතින් එහෙම දුර ගමනක් ආපු ආයතනයක් සමාගමක් තමයි LB Finance කියලා කියන්නේ. 55 වසරක් ඔන්න දැන් සපුරලා තියෙනවා.
0: LB
1: Finance අපේ ඇල්ගෝ ටවුන් එකේ ඉන්නවා. අද දවසේ විශේෂයි මේ 55 වසරක ගමන ගැන.
0: ඔයාට
1: අපි සජීවීව තොරතුරු බෙදලා දෙන්න සූදානමින් ඉන්නවා තවත් සුළු මොහොතකින්. හරියටම කියනවනම් ඊළඟ පැයේ විතර ඔන්නාට පුළුවන්කම තියෙනවා. LB Finance මේ 55 වසරක ගමන ගැන දැනගන්න කොහොමද මේ රටේ මිනිස්සුන්ට හයියක් වෙලා ඒ තරම් දුර ගමනක් මේ රටේ මිනිස්සුන් එක්කගෙන ආවේ කියන කාරණාව අපි හැම වෙලේම මතක් කරන දේ තමයි අර රෝසමල් යහනාවක ගමනක් නෙමෙයි අපිට තිබ්බේ. අපි රටක් විදිහට අර කියන්නේ හරිම මේ දෛවෝපගත විදිහට ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒක යුද්ධයක් වෙන්න පුළුවන්, සිවිල් යුද්ධ වෙන්න පුළුවන්, අර්බුද වෙන්න පුළුවන්, ආර්ථික අර්බුද වෙන්න පුළුවන්නේ. ඊට පස්සේ ඔය කොවිඩ් වගේ ඒව දේවල් වෙන්න පුළුවන්. ලෝකේ කොයි හරි ප්‍රශ්නයක් වුණත් අපිට ඒකෙන් ප්‍රශ්නයක් ඉතුරු වුණා. ඒ ලෝකේ කොයි හරි ප්‍රශ්නයක් නැත්තම් අපිට ඔය දිත්ත වගේ ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ අපිට ප්‍රශ්න වලින් කවදාවත් අඩුවක් තිබෙන්නේ නැහැ. හැබැයි ඔයා දන්නවද සාරා, ප්‍රශ්න නැත්තම් ওই විදිහට අභියෝග මතින් තමයි ලෝකේ ශක්තිමත් ජාතීන් ගොඩ නැගෙන්නේ. අපි අර කියන්නේ රෙසිස්ට් කරන්න පුළුවන්, ඔරොත්තු දෙන්න පුළුවන් මිනිස්සු ගොඩ නැගෙන්නේ, ඔරොත්තු දෙන්න පුළුවන් රටවල් හැදෙන්නේ. ඔය වගේ ලොකු ලොකු දේවල් වලට මූණ දීලා ඉස්සරහට ආවම. ඉතින් එහෙම රටක් තමයි අපේ රට. එහෙම ශක්තිමත් මිනිස්සු ඉන්න රටක් තමයි අපේ රට. ඒ කියන්නේ කොච්චර ප්‍රශ්නාවත් අපේ මිනිස්සුන්ගේ තියෙන අර හොඳ ගතිගුණ කියන දේවල් දුෂ්කර අවස්ථාවලදී පවා නැතුව ගියේ නැහැ. අනිකාට උදව් කරන එක, අනිත් කෙනාවත් අල්ලගෙන ඉස්සරහට යන එක, තමන් විතරක් නෙමෙයි ඔක්කොම කොහොම හරි ගොඩ දාන එක, අන්න ඒ පරාර්ථකාමයේ. ඒ වගේම තමයි අපි කියන අර කලෙක්ටිව්ලි වැඩ කරන ගතිය, සාමූහිකව වැඩ කරන ගතිය අපිට තිබ්බා. ඉතින් ඒ ගමනේ මේ විදිහට යද්දී අපිට ඕන කරන මූල්‍ය ශක්තිය දුන්න ආයතනය තමයි LB Finance කියලා කියන්නේ. අවුරුදු 55ක් පුරාවට, දශක 5කට එහා කාලයක් පුරාවට ලංකාවේ මූල්‍ය සමාගම් අතර ඉස්සරහින් ඉඳලා අපිට අත දුන්න ආයතනය. මේ වෙනකොට රුපියල් බිලියන 450කට වැඩි වත්කම් සමුදායක් තියෙනවා. ඒ වගේම තමයි 5400කට වඩා පිරිසකට මේ වෙනකොට රැකියාව රට ඇතුළේ ජනනය කරලා දීලා තියෙනවා, උත්පාදනය කරලා දීලා තියෙනවා. ඉතින් ඒ 55 වසරක ගමන ගැන තවත් ටිකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා හොම්මම ඉන්න 55 වසර වගේම මෙතනින් එහාට මොනවාද LB Finance අරගෙන ඉන්නේ කියලා අපි කතා කරනවා.
0: රයිට්. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ අපි හැමෝම ආසයිනේ ඇති ලස්සන තැනක ජීවත් වෙන්න, නිදහසේ ජීවත් වෙන්න, සහ අපේ වැඩවලට පහසු තැනකින් යන්න එන්න පහසු තැනකින් අපේ ගෙදර තියනවා අපි ගොඩක් කැමති. ඉතින් ප්‍රයිම් කලූරා කියන්නේ ඔයාට නිෂ්කලංකව ජීවත් වෙන්න පුළුවන් වගේම ඔයාට ටවුන් එකට වෙන්න පුළුවන්, හොස්පිටල් සල්ට වෙන්න පුළුවන්, මේ වගේ තැන්වල ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් තැනක තියෙන ප්‍රයිම් ලගේ වැඩක්,
1: ප්‍රයිම් ලොකේෂන් එකක් මේක. අපි මේ කියන්නේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් එකේන ප්‍රයිම් කලූරා ප්‍රොජෙක්ට් එක. ගැන ඉතින් මේ වගේ කාලයකදී ඔයාට වැඩිපුර තේරෙනවා කොළඹ හරි ඊට තදාසන්නව හරි ඔය ගෙදර තිබ්බනම් කොච්චර හොඳයිද කියලා. වැස්සේ ට්‍රැෆික් එකේ යද්දී පාරේ වෙනදට වඩා කල් ගත වෙද්දී ඔයාට තේරෙනවා කොච්චර නම් වටිනවද කියලා මේ වගේ තැනක ඉන්න තිබ්බනම්. ඉතින් ඔන්නවට ඒ අවස්ථාව තියෙනවා. අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයකින් ඔයාගේ නිවස වෙන් කරගන්න පුළුවන් රුපියල් මිලියන 18.7කට. ඒ වගේම තමයි ඔක්තෝබර් 15 හෙට දවස වෙනකන් ඔයාට තියෙනවා දීමනාවන් රැසක්. ඒ කියන්නේ රුපියල් මිලියන 18.7 තව අඩු කරලා ඔයාට ඔයාගේ අලුත්ම නිවස මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගෙදරක් විතරක් නෙමෙයි ඔයාට ස්විමින් පූල් එක, ජිම් එක, කිඩ්ස් ප්ලේ ඒරියා එක, ඒ වගේම තමයි ඉන්ඩෝ ක්‍රිකට් නෙට්ස්, ඒ වගේමයි මල්ටිපර්පස් හෝල්. මේ සියලු පහසුකම් වලට ප්‍රවේශයේ සහිතව තමයි අපි මේ කියපු ප්‍රයිම් කලූරා ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ ගෙදර මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ. කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 1322 හොට්ලයින් එකෙන්. 1322.
0: ඒ වගේම මතක් කරනවා ඔයාගේ පාසන වැඩවලට මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්ම පාවිච්චි කරන්න කියලා. මොකද ප්‍රයිම් වගේ ගෲප්ස් නුත් වැඩ කරන්නේ මෙල්ව වගේ.
1: මෙල්ව එක පාර්ට්නර්ෂිප් ගණනාවක් තියෙනවා. ලංකාවේ මේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඉතින් මෙල්ව ශක්තියත් අපිත් එක්ක අපේ ටවුන් එකේ ඉන්නවා.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: Tamilil Tel Kokum Pota Suduhandun Venivel Aroda Saha Badamal Adangu Paramparika Ayurveda Vatturuwak Anusarin Siddhalepa Kekulu Baby Saban Binda Samata Hela Osu Rekavaranaya
2: අපේ පොළවට අපේ පරිසරයට බරක් නැති පරිසර හිතකාමී නිපැයුම් සෑම විටම භාවිතා කරමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරි මුහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරු අමාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල කොට

0: ගල තරයි මණ්ඩලය.
1: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
3: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
6: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Heels. Life එකම ෆ්‍රෙෂ්.
9: FM 95. FM 94.8. Net FM.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: අතම ගන්න ෆෝන් එකයි.
12: ඇයි හෙටට දාන්නේ?
11: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. පිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
13: උදේ 9යි විනාඩියයි කයිදන්න

0: එකම අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. පෑලියගොඩ දික්පිටිගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සහ දුම්වැටි තොගයක් සන්තකව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මත බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 50ක්, හෑෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් 660ක්, කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 74යි මිලිග්‍රෑම් 450ක් සහ තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි 8800ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. හුතේ සන්නද්ධ කණ්ඩායම් හේතුවෙන් යේමනයේ තායිස් ප්‍රදේශයේ පවතින මානුෂීය අර්බුදය තවත් ඉහළ යමින් පවතින බව විදේශ මාධ්‍ය පවසනවා. යේමනයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රජයේ සමාජ කටයුතු සහ කාර්මික අමාත්‍යාංශය ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානවලින් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශයට ලබා දෙන මානුෂීය ආධාර වහාම ඉහළ නංවන ලෙසයි. ආහාර, නවාතැන්, සෞඛ්‍ය පහසුකම්, පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමට ඉදිරිපත් වන ලෙස එම අමාත්‍යාංශය රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ පෞද්ගලිකංශයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා. එහිදී ළමයින්, කාන්තාවන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන් සහ දැඩි ලෙස අසරණ වූ පවුල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. මීළඟ නෙත් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95, FM 94.8, Net FM.

0: FM 94.8 Net FM දිවයිනපුර
1: උදේ 9යි විනාඩි 8යි දැන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස 4කින්.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
8: Ladies and gentlemen, fasten your seat belts.
9: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.

0: Happy birthday to you.
1: Thank you, thank you.
0: Then එක පාටම හිතෙන්න පුළුවන් මේ කාටද මේ net fm උදේ පාන්දරම happy birthday කියන්නේ කියලා. හැබැයි මේ පොඩ්ඩක් delay විශේෂයක් තමයි දෙන්න වෙන්නේ. මේ මොකද අපි පහුගිය දවස්වල මේ උපන්දිනය ගැන කිව්වා.
2: යව්.
0: 55 වෙනි උපන්දිනය. අපේ රටේ මිනිස්සු වෙනුවෙන් මහා දවැන්ත වෘක්ෂයක් වගේ කටයුතු කරන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් යාලා ගිය සතියේ මේ 55 වෙනි උපන්දිනයේ සැමරුවා. ඉතින් අපි අපේ වචන වලින් ඒ උපන්දිනයට සුබපැතුවට ඒ ආයතනයේ නම පිළිබඳව සියලු වගකීම. නම කැත වෙනවද නම දියුණු වෙනවද කියන සියලු දේවල් පිළිබඳව වගකීම දරන අපේ අනිෂ්ක යටවර මහත්තයා ඇවිල්ලා ඉන්නවා සන්නාම කළමනාකාරතුමා. ආයිබෝන් සුබ උපන්දිනයක් ඔබට සුබපතන සමස්ත කාර්ය මණ්ඩලයටම මේක රැගෙන යන්න කියලා net fm වෙතින් දෙන උපන්දින සුබපැතුම.
1: අයබෝවන් බොහොම ස්තුතියි සුබපැතුම වෙනුවෙන්.
0: හරි අනිෂ්ක දැන් මේ අපි මීට කලිනුත් අනිෂ්කත් එක්ක මේ LB Finance අපේ රට ඇතුලේ ක්‍රියාත්මක වන විදිය ඔබට මේ මේ රටේ පුරවැසියෙක් විදියට කොහොමද LB එක්ක එකතු වෙලා ගමනක් යන්න පුළුවන් විදිය පිළිබඳව මීට මාස එකකට දෙකකට කලින් අපි කතා කරා. දැන් මේ 55 වෙනි සංවත්සරේ 55ක් කියලා කියන්නේ අවුරුදු තරුණ ජවයක් තියෙනවා. මේ හැබැයි අර පැසුණු බුද්ධියත් එක්කනේ ඉන්නේ. තරුණ ජවය තිබුණට අර කඩාගෙන බිඳගෙන යනවට වැඩිය ඊට වැඩිය වෙන තැනක ඉඳන් අර කඳු මුදුනක ඉඳන් මේ හොඳ අත්දැකීම් එක හොඳට පදන් වෙලා හොඳට ටෙම්පරාදු වෙලානේ තියෙන්නේ. ඉතින් අවුරුදු 55ක් සමරන මොහොතේ මොකක්ද කියන්න තියෙන්නේ මෙතන? ඒ කියන්නේ මෙතන ඉන්න කවුරුවත් LB ෆයිනෑන්ස් පටන් ගන්නකොට ඉපදිලාවත් හිටියේ නැති කට්ටිය. අනිෂ්ක ඇතුළු
1: මමත් ඉපදිලා නැහැ.
0: ඒ කියන්නේ අපි පටන් ගමු අනිෂ්ක.
1: ඔව් මේ 55 වෙනි සම්වසරේ LB Finance ආයතනය මේ සමරන මොහොත වෙනකොට බොහොම සුවිශේෂී අවස්ථාවක් අපේ කාර්ය මණ්ඩලයේ අපිටත් ඒ වගේම පාරිභෝගික සියලු දෙනාටත්. මොකද 55 කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයි, 55 කියන්නේ ලොකු කාලයක්.
0: එතකොට අපි
1: පරම්පරා දෙකක් විතර. එතකොට අපි මේක සාපේක්ෂව ගත්තොත් එහෙම අවුරුදු 55ක් සම්පූර්ණ කරලා තියෙන බැංකු නොවන මූල්‍ය සමාගම් එක අතක ඇඟිලි ගන්නටවත් නැහැ ලංකාවේ.
0: එකක්වත් නැහැ නේද?
1: එතකොට LB ෆයිනෑන්ස් ආයතනයේ මේ 55 සමරනකොට මේකේ සුවිශේෂී සංදිස්ථාන කිහිපයක් අපි පසු කරලා තියෙනවා. අපේ වත්කම් ප්‍රමාණය ගත්තොත් එහෙම බිලියන 450කට වැඩි වත්කම් ප්‍රමාණයක් සමන්විත වෙනවා. ශාඛා ජාලය ගත්තොත්
0: බිලියන
1: 450කට වඩා වැඩි.
0: කියන්නේ ඩොලර් මිලියනයකටත් වැඩිය තියෙනවා නේද?
1: අනිවාර්යයෙන්ම. එතකොට ශාඛා ජාලය ගත්තොත් එහෙම ශාඛා ජාලය 235කින් අපි ශක්තිමත් වෙලා තියෙනවා. අපේ තැන්පතු ප්‍රමාණය ගත්තොත් එහෙම එතන දිනව බිලියන 200කට වඩා වැඩි තැන්පතු ප්‍රමාණයක් LB Finance ආයතනය සතුව තියෙනවා. කාර්ය මණ්ඩලය ගත්තොත් කාර්ය මණ්ඩලයේ 5400කට වඩා වැඩි. 5400ක්.
0: ඒ කියන්නේ 5400ක් පවුල් LB Finance එක ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙලා ඒ සමාජිකයන් විදිහට කටයුතු කරනවා කියන්නේ පවුල් කීයක් ඒක පහෙන් වැඩි කරන්නකො නේද? ඒ කියන්නේ કોઈ විශාල අතිවිශාල ප්‍රමාණයක් මේ රටේ ඔබත් එක්ක සම්බේ ආයතනත් එක්ක බද්ධ වෙලා තියෙනවා.
1: අනිවාර්යයෙන්ම. එතකොට මේ 55 පුරාම අඛණ්ඩ වර්ධනයක් ළඟා කරගෙන මේ වන විට බැංකු නොවන මූල්‍ය සමාගමක් විදිහට රටේ රජයට වැඩිම බදු ආදායම් ගෙවන බැංකු නොවන මූල්‍ය සමාගම තමයි LB Finance ආයතනය කියලා කියන්නේ. ඒ නිසා මේ 55 වෙනි සම්වත්සරය LB Finance ආයතනය අපිට වගේම මුළු රටටම බොහොම සුවිශේෂී සංදිස්ථානයක් විදිහට අපි සලකනවා.
0: හරි දැන් හැමදාම ඕනම සම්වත්සරයක් සමරනකොට අලුත් ජවයක් එනවානේ, අලුත් පිපදීමක් එනවා. අපි දැක්කා මේ දවස්වල නගර හරහා යනකොට අර රතු දජ පතාක ලෙල දෙනවා LB Finance කියලා ගහලා. ඉතින් ඒ සංවස්සරය සමරණ බාහිර ස්වරූපයනේ. හැබැයි මේකත් එක්ක ලොකු ක්‍රියාන්විතයකුත් අනිෂ්ක තියෙනවානේ.
1: ඔව්,
0: ඒක තමයි රටට වැදගත්. අපි ඒකත් කියමු. මොකක් මොනවද අලුතෙන් කරන්න යන්නේ කියලා.
1: අපි අලුතෙන් කරන දේ කතා කරනවා වගේම මේ වෙන විට කියන අවුරුදු 55ක් පුරාවට අපි මේ රටට මොනවද දීලා තියෙන්නේ කියන දේත් අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
0: ඔව් ඉතිහාසය කතා කළා අපි වර්තමානයේදී
1: එන්න ඕනේ. එතකොට මේ අවුරුදු 55 පුරාවටම අපි මුල්ලේ සේවාවන් පහසු මුල්ලේ සේවාවන් සපයලා තින්නේ මේ රටේ ජනතාවට. මොකද මේ රටේ ජනතාව තමයි මේ රට දේශය ගොඩනැගීම සඳහා දායකත්වය දක්වලා තින්නේ. එතකොට අපි ආයතනයක් විදිහට මේ අවුරුදු 55 පුරාම කරලා තින්නේ දේශය ගොඩනගන්නන් ගොඩනැගීම. ඒ වෙනුවෙන් තමයි අපි දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක මෙහෙවර කියලා තේමාව යටතේ ඔබ කලින් සඳහන් කරපු ආකාරයටම රට පුරා සැමරුම් කරන්න. මොකද මේක සද්ද දාලා කරන්න ඕන වැඩක්. LB ෆයිනෑන්ස් ආයතනය මෙච්චර ලොකු ආයතනයක් කියලා සමහරක් වෙලාවට බාහිරින් බලන කෙනෙක්ට පේන්නේ නැති වෙන්නත් පුළුවන්.
0: හරිද?
1: ඒ නිසා අපි අවුරුදු 55ක් සමරනකොට මේ දේ අපි අනිවාර්යයෙන්ම රටට කියන්න ඕනේ. අපෙන් රටට වෙන සේවය රටේ ජනතාව කොහොමද ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් විවසායකත්ව හැකියාවන්නේ හැම දෙයක්ම අපිත් එක දියුණු කරගන්නේ මේ දේවල් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. එතකොට
0: අපි එකක් දෙකක් මතක් කරොත්
1: අනිවාර්යයෙන්ම එතකොට අපි අපේ ඉන්න පාරිභෝගිකයින් ප්‍රමාණය ගත්තොත් එහෙම මිලියන 1කට වඩා වැඩි පාරිභෝගිකයින් ප්‍රමාණයක් LB ෆයිනෑන්ස් ආයතනයත් එක්ක මේ වෙන විට සම්බන්ධ වෙලා තියෙනවා. අපි ආයතනයක් විදිහට අපි හැම තිස්සෙම රිසර්ච් එහෙම කරනවා. අපේ පාරිභෝගිකයින්ගේ ස්වභාවය මොනවාද කියලා අපි බලනවා. බහුතරයක් ඉන්නේ ව්‍යාපාරිකයින්. බහුතරයක් ඉන්නේ ව්‍යාපාරිකයින්. එතකොට ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා තමයි අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ව්‍යාපාරය සඳහා වාහනයක් අරගෙන තියෙන්න පුළුවන්, ව්‍යාපාරික ණයක් අරගෙන තියෙන්න පුළුවන්, පුද්ගලික ණයක් අරගෙන තියෙන්න පුළුවන්, ව්‍යාපාරය සඳහා ගොඩනැගිල්ලක් හදන්න අපෙන් ණය පහසුකම් ලබාගෙන තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රන් ණය පහසුකම් ගත්තොත් රන්නයත් එක්ක ඉන්නේ වැඩිපුර ව්‍යාපාරිකයෝ. කියන්නේ වෙන ණයක් ගන්නවට වඩා රන්නයක් ගන්න එක බොහොම පහසුයිනේ. ඔවුන්ගේ ඉක්මන් ව්‍යාපාරික අවශ්‍යතා සඳහා රන්නය පහසුකම් පවා ලබාගෙන තියෙන්නේ ඒ වගේ පිරිසක්. එතකොට අපි කරලා තියෙන්නේ ඔවුන්ගේ කාලය ඉතුරු කරලා ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මූල්‍ය සේවාවන් සැපයීම. එතකොට ඔවුන් මේ රට ගොඩනැගීම සඳහා යම් දායකත්වයක් ලබා දෙනවා නම් ඒ දායකත්වයේ පිටිපස්සේ LB ෆයිනෑන්ස් අපිටත් ඉන්න පුළුවන්කමක් අපිට හම්බෙලා තියෙනවා. ඒක තමයි අපිට තියෙන සතුට. අපි ඒකයි කියන්නේ දේශයේ ගොඩනගන ඔබ වෙනුවෙන් තමයි මේ 55 අවුරුද්ද අපි කැප වෙලා තියෙන්නේ කියලා.
0: දැන් විශේෂයෙන් අවුරුදු 55ක් තිස්සේ අපේ රටේ මේ ව්‍යාපාරිකව ව්‍යාපාර කරලා ආයේ මේ රටට දායකත්වය දෙන්නේ මේ රටේ වෙනුවෙන් තමයි ඔවුන් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නේ. සමහරලාට එක්ස්පෝර්ට් මාකට් එකේ ඉන්න වෙන්න පුළුවන්, ඉම්පෝර්ට් මාකට් එකේ ඉන්න පුළුවන්. ඒ කොහොම කළත් අවසානයේදී රටට තමයි ඒ සල්ලි අරන් එන්නේ. එතකොට වක්‍රාකාර විශාල මූල්‍ය දායකත්වයකුත් මේ කියන්නේ අනිත් ව්‍යාපාරිකයන් හරහත් ඔබ මේ රටට ගෙනත් දීලා තියෙනවා. දැන් අර අපි දැන් මේ දවස්වල කතා වෙනවානේ අනිෂ්ක මේ ස්ටාර්ට් අප් පිළිබඳව. මේ අපේ තරුණ පරපුර හරි උනන්දුවෙන් ඉන්නවා. විවිධ

0: අතීතයේ ඉඳන් අවුරුදු 55ක් මේ අතදීම කළානේ. ඒ අලුත් પરම්පරාවට කියන්නකෝ ඔබත් එක්ක කොහොමද අත්වල් බැඳගන්නේ කියලා.
1: ඔව් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ගොඩක් කට්ටිය දන්නේ මේ
0: කතන්දරේ අනිවාර්යයෙන්ම. මම දන්නවා ස්ටාර්ට්අප් මේ වලට දැන් සමහරවල්ලාට අපිටත් කතා කරනවා. අපිට බැරිද අනුග්‍රහයකෙක් හොයලා දෙන්න. කවුරු හරි මේ කියන්නේ සල්ලි තියෙන කෙනෙක් අනේ මට හොයලා දෙන්නකෝ මගේ මේ වගේ නිර්මාණශීලී අදහසක් තියෙනවා. එතකොට ඉතින් ඊට වැඩිය මේ කියන්නේ පුද්ගලානුබද්ධ වෙනවට වැඩිය ආයතනානුබද්ධ වුණාම මේකේ තියෙන බලයත් වැඩි නෑ නිෂ්ක.
1: බලයත් වැඩි, වගකීමත් වැඩි.
0: ඔව්.
1: අපි මයිකට දෙවිදියකට උත්තර දෙන්නම්. එකක් තමයි අපේ LB ෆයිනන්ස් ආයතනයේ අපි තියෙනවා ව්‍යාපාරිකින් ව්‍යවසායකින් සඳහා අත දෙන නයෝජන ක්‍රමයක් LB සම්මිත කියලා. එතකොට මේකෙදි ගොඩක්ම වෙලාවගේ ස්ටාර්ට්අප් එකක් එහෙම ගන්න කෙනෙක්ට ව්‍යාපාර ලියාපදිංචියක් වගේ දෙයක් සමහරක් වෙලාවට නැහැ. ස්වයං රැකියාවක් වගේ කරන කෙනෙක්ට ඉදී නැහැ. එතකොට මේ නයෝජන ක්‍රමය තුළ තියෙනවා BR එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරීතුමාගේ සහතිකයක් එක්ක එයාට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය LB සම්මිත නයෝජන ක්‍රමය හරහා ලබා ගැනීම හැකියාවක් තියෙනවා.
0: ඒ කියන්නේ සීමාවක් තියෙනවද මේ දක්වා වගේ කියලා?
1: ඔව්, රුපියල් මිලියන 2ක් දක්වා ණය මුදලක් ලබා ගන්න
0: පුළුවන්. 120ක් නේද ඉන්නේ?
1: ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ පළවෙනි ක්‍රමය. ඊළඟට අපි සම්බන්ධ වෙලා තිනවා රාජ්‍ය ආයතනත් එක්ක නෙඩ ආයතනත් එක්ක අපි සම්බන්ධ වෙලා තිනවා. නෙඩ ආයතනයත් රට පුරාම මේ වගේ අලුත් ව්‍යවසායකින් හොයාගෙන
0: නවෝත්පාදකීන්ට අවස්ථාව දෙනවා.
1: විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඉලක්ක කරගෙන වුන් වැඩමුළු ගණනාවක් සම්බන්ධ වෙලා ඉන්නවා. LB ෆයිනන්ස් තමයි එහි ප්‍රධාන අනුග්‍රහකයා. අපිට එතකොට එතනිනුත් අපිට ස්ටාර්ට්අප් එකක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයව අපි හඳුන ගන්නවා වගේම ඔවුන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන්න මූලික ප්‍රාග්ධනය එකතු කරලා දෙන්න අපි ආයතනයක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා.
0: ඒ කියන්නේ දැන් කාඩ් හරි ස්ටාර්ට්අප් එකක් ගන්න අදහසක් තියෙනවනම් මේ දැන් අපි දන්නවා AI ඔස්සේ රිසර්ච් කරලා බලනවා මගේ මේ අයිඩියා එක මේ ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියලා. හරි, ඒවෙන් ඔබට මේක ප්‍රායෝගිකද නැද්ද කියනවා වගේම මේ LB වෙත ආවමත් මේකේ තියෙන ප්‍රායෝගිකත්වය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් එක්ක උපදෙස් දෙයි. උපදෙස් දෙනවා විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම්ත් ලබා දෙයි. කොහොමද නිකන් කාර්යාලයට ආව මැද්ද නැත්නම් ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා මැද්ද කොහොමද අනිෂ්ක?
1: ඔව්, අපි මුලින්ම කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා 0112220 අපේ අංගයට කතා කරාම
0: ඒක මතක තියාගන්න 0112220
1: ඒ අංගයට කතා කරාම ඔන්න ළඟම ශාඛාවකට අපි උපදෙස් ලබා දෙනවා. ශාඛා 250 235ක් තියෙනවා.
0: නැතිද නක් නෑ නේ. කියන්නේ LB ෆයිනන්ස් මග අරලා යන්න බෑ කොහොමත් ඔබට ගමනක්.
1: ලංකාවේ කොහේ ගියත් LB ෆයිනන්ස් ඔයගොල්ලෝ ළඟම ඉන්නවා. හරි. එතකොට ළඟම ශාඛාවකට වුණ මග පෙන්වීම දෙනවා. එතකොට ඒ ශාඛාවකට පිවිසිලා අවශ්‍ය කරන උපදෙස් අරගන්න පුළුවන්. මොකද සම්මිත නයෝජන ක්‍රමේ ප්‍රධාන කැලලක් තමයි මග පෙන්වීම කියලා කියන්නේ. මාර්ගෝපදේශනය කියලා කියන්නේ. එතකොට මේ මාර්ගෝපදේශනයත් එක තමයි මේ නයෝජන ක්‍රමයට ක්‍රියාත්මක වෙන්නේ.
0: ඒවක් සල්ලි ගෙවලා ගන්න ගියා නම් එම ආයතන ගණක් ගෙවන්න බෑනේ. LB නිකම්ම නොමිලේම ඔබට මේ අතහිතක් දීලා ඒ මාර්ගෝපදේශනත් ලබා දෙනවා. අර රන් අය ගැන කිව්වනේ.
1: ඔව්.
0: අපි පොඩ්ඩක් ඒ ගැන චුට්ටි මතක් කිරීමක් කරමු.
1: අනිවාර්යයෙන්ම. තමාර කලින් කිව්වා වගේම මේ ව්‍යාපාරිකයින් තමයි බහුතරයක් ඉන්නේ. ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා තමයි මේ රන් අය ලබාගෙන තියෙන්නේ. අපි ඒ සම්බන්ධව සොයා බැලීම් කරද්දී අපි අනිවාර්යයෙන්ම අපි ව්‍යාපාරයක් කරනවා නම් නැත්නම් මේ අවුරුදු 55ක මෙච්චර දිනුවක් ලබා ගන්න වෙන්නේ අපේ පාරිභෝගිකයින් පිළිබඳ අපිට අදහසක් නැත්තා. එතකොට ව්‍යාපාරික අවශ්‍යතා සඳහා තමයි වැඩිපුරම ණය ලබාගෙන තියෙන්නේ. ඔවුන්ට තියෙන ප්‍රධාන වාසිය තමයි පළවෙනි අවස්ථාවේදී විතරයි රන් අයක් ලබා ගැනීම සඳහා අපේ ශාඛාවකට එන්න ඕනේ. ඒ ඇවිල්ලා පැය ගණන් පෝලිම් වලින් ඉඳලා රස්තිය දුවීමේ අවශ්‍යතාවය නැහැ. විනාඩි 3යි.
0: විනාඩි 3යි.
1: හරිද? මොකද අපේ කාර්ය මණ්ඩලය ඒ සඳහා ඉතාමත් හොඳ පුහුණුවක් ලැබලා තියෙනවා. රන් භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා නවීන තාක්ෂණය අපේ ශාඛාවලට අපි ලබා දීලා තියෙනවා. විනාඩි 3ක් වගේ කාලයක
0: නැත්නම් ඔය රන් භාණ්ඩ අරන් ගියහම තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් නෑ. ඒක අර ඉස්සර අපිට මතකයි උරගානවා කියලා කියනවා නේද? ඒව මුකුත් නෑ. අලුත්ම තාක්ෂණයෙන් තමයි පරීක්ෂා කරන්නේ.
1: ඔව්. මොකද අවුරුදු 55ක ඒකට හොඳම පුරුද්දක් LB ෆයිනන්ස් ආයතනයේ හොඳ පැට්‍රිස් එකක් තියෙනවා අපිට. ඒ නිසා අඩු කාලයකින් රන් අයක් ලබා ගන්න පුළුවන්. දැන් රන් අයක් ලබා ගත්තෙන් පස්සේ අය වාරිකයක් ගෙවන්නවත් පොලි ගෙවීමටවත් මුදලින් කොටසක් අඩු කරන්නවත් ඒ කිසිම නැත්නම් අපිට හිතමු තව මුදලක් ලබා ගන්න ඕනේ කියලා. ඒ වගේ කිසිම අවශ්‍යතාවයකට දැන් අපේ ශාඛාවකට පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි අඳුනලා දීලා තියෙනවා LB SIM map එක. සියලු ගනුදෙනු ඩිජිටල් කරලා තියෙන්නේ. එතකොට SIM map එකේ ඉන්න ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ඒ ඕනම තැනක ඉඳන් ගනුදෙනු හැසිරවීමේ පහසුකම්
0: තියෙනවා. ඒ කියන්නේ අර 250 ගණනක් LB ෆයිනන්ස් ශාඛා තියෙනවා වගේම ඔබේ අතේ පුංචි ශාඛාවක් තියෙනවා.
1: ශාඛාවක් තියෙනවා. මං LB SIM map එක මතක් කරපු නිසා මං තව දේවල් ටිකක් මට

0: පුළුවන්. ඒ තමයි අපේ ලීසින් වාරික වේවා ඕනම ගනුදෙනුවක් සිම් ඇප් එක හරහා කරන්න පුළුවන්. සිම් ඇප් එක කියලා කියන්නේ අපිත් එක ගනුදෙනු කරන විතරක් නෙමෙයි, මේක ලයිෆ් ස්ටයිල් ඇප් එකක් තමයි අපි අඳුනලා දීලා තින්නේ. අපි ප්‍රථම වතාවට AI තාක්ෂණයෙන් බලගන්වන ලද පුද්ගලික ණය පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා. ලියකියවිලි රහිතව ඔබට ඔබේ LB SIM ඇප් එක හරහා ණය මුදලක් අයදුම් කරන්න පුළුවන්. එතකොට ගෙදරින්නම් මේ වැඩේ කරන්න පුළුවන්. දවසක් වගේ කාලයක් ඇතුළත ඉතාම කෙටි කාලයකින් ඒකට අවශ්‍ය කරන අනුමැතියන් ලැබෙනවා. ඔබේ ජංගම දුරකථනයටම අදාළ මුදල තැන්පත් වෙනවා. එතකොට ඔබේ හදිසි මුදල් අවශ්‍යතාවයකට ඒක ගන්න පුළුවන්. අපිට AI ජාතික සම්මාන උළෙලේදී සම්මානය රිදී සම්මානයෙන් පවා අපි පෙදුම් ලැබුවා.
1: මේ ළඟදී තිබුණේ නේද?
0: ඔව්. 2026. එතකොට පෙදුම් ලැබුවා. එතකොට LB SIM app එක කියලා කියන්නේ අවුරුදු 3ක් මේ වෙන විට අඛණ්ඩව ටෙක්නොවේෂන් ආයතනයේ ජනතා සම්මානය දිනාගෙන තියෙන රන් සම්මානය හොඳම ඩිජිටල් මෙවලම විදිහට. ඊට අමතරව ගත්තොත් එහෙම බිල්පත් ගෙවීමද ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔයාලට ડોක්ටර් කෙනෙක් චැලල් කරගන්න ඕන නම් ડોක්ටර් කෙනෙක් චැලල් කරගන්න ඕනත් අපේ ඇත්ත ගහරා පුළුවන්. මේක එතකොට පොඩි ලොකු ජේෂ්ඨ පුරවැසියන් එහෙම කියලා වෙනසක් නැහැ. බොහොම පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් විදිහට.
1: මේක කියන්නේ extra ආකාරක ලෙඩ වැටෙන ඇප් එකක් නෙවෙයි, ලෙඩ හොඳ කරන ඇප් එකක්.
0: හොඳ කරන ඇප් එකක්.
1: හරි, දැන් කියන්නේ විශාල කාර්යභාරයක් LB Finance අවුරුදු 55ක් තුල කරා වගේම ඉදිරියටත් කරන්න බලාපොරොත්තු මේ විශේෂම මේ තේමාවට අපි ඉතාමත් මම පෞද්ගලිකව කැමති දේශේ ගොඩනගන්නම් ගොඩනැගීම කියන තේමාව තමයි අවුරුදු 55දී අරගෙන තියෙන්නේ. මේක පොඩ්ඩක් අපිට මේ වපසරිය පැහැදිලි කරන්නකෝ.
0: ඔව්, මේ අවුරුදු 55 පුරා මම අර කලින් සඳහන් කරපු ආකාරයටම අපි සේවය ලබා දෙල තියෙන්නේ මේ රට ගොඩනැගුවේ මිනිස්සුනේ. මේ රටට මොනතරම් ප්‍රශ්න ආවද මේ අවුරුදු 55 ඇතුළත අපි නිදහසෙන් පස්සේ කතන්දරේ ගත්තොත් එහෙම අපිට කෝලහල ඇවිල්ලා තියෙනවා, ආර්ථික අර්බුද ඇවිල්ලා තියෙනවා, යුද්ධ ඇවිල්ලා තියෙනවා, ස්වභාවික ආපදා ඇවිල්ලා තියෙනවා, සුනාමි ආවා, දිට්වාව අපිට ආසන්නතම හේතුව ගත්තොත් එහෙම මේ වගේ විශාල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මේ හැම තැනකදීම මිනිසු මේ රට අතහැරියේ නැහැ. මිනිසු මේ රට ගොඩනැගීම සඳහා දායකත්වය ලබා දුන්නා. මිනිසු තමයි මේ රට ගොඩනැගුවේ. ඒ මිනිසුන්ව ගොඩනගන්න තමයි LB Finance ආයතනය දායකත්වය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි බොහොම සතුටින් මේ තේමාව තෝරගත්තේ. දේශය ගොඩනගන්නන් ගොඩනැගීම තමයි අපේ ප්‍රමුඛ කාර්යබවට මේ අවුරුදු 55
1: පුරා ගොඩනගලා ඉන්න බෑනේ. උන්ටනේ දේශය ගොඩනගන අවසානයේදී වගකීමෙන්නේ නේද?
0: වගකීම තියෙන්නේ. ඔව්. ඒ වෙනුවෙන් තමයි අපි මේ තේමාව තෝරගත්තේ.
1: හරි, එහෙමනම් අද මං හිතන්නේ උපන්දින කාල පරාසයක සමයක ඉන්නේ. මේ කියන්නේ සෙලිබ්‍රේෂන් එක දවසකින් ඉවර වෙන්නේ නැහැ නේ, අවුරුදු 55ක සෙලිබ්‍රේෂන් එකක් කියලා කියන්නේ. ඉතින් අපේ රටට විශාල දායකත්වයක් දක්වපු අපේ රටේ ව්‍යාපාරික දැන් 115ක් මේ සේවා ලබා ගන්නවා නම් LB Finance වලින් මෙහෙම හොතෙත් එතකොට ඒකෙන් රටට එන දායකත්වය වෙනම ගණනය කරොත් ඒක අර මිලියන 450ට වඩා ගොඩක් ලොකු ඉන්නේ අනිෂ්ක. ඉතින් ඒ කාරණෙත් එක්ක අපි net fm හැටියට algo town හැටියට අපේ ටවුමෙත් LB Finance ශාඛාවක් තියෙන හින්දා අපි සුබපතනවා. ඉතින් අපේ රටට විශේෂයෙන් අනාගත පරපුරට මේ ස්ටාර්ට්අප් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සුබ පණිවිඩයක් එක්කයි ඔබ ආවේ. මේ මොහොතේ අන්තිම තප්පර කීපේ විනාඩි කීපේ රටට පණිවිඩයක් දෙන්න තියෙනවා නම් ඔන්න අවස්ථාව තියෙනවා.
0: ඔව්, LB Finance ආයතනය අවුරුදු 55ක් පුරාවට මේ රටට කැපුණා වගේම ඉදිරියටත් අපි ඒ සේවාවන් අඛණ්ඩව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මූල්‍ය ආයතනයක් විදිහට අපි අඛණ්ඩ වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා වගේම ජනතාවට විශ්වාසයක් අපි ගොඩනගාගෙන තියෙනවා. ඒ විශ්වාසය ජනතාවට බලන්න පුළුවන් ඕනෑ තරම් සාක්ෂි සාධක තියෙනවා. අපි ෆිෂ් රේටින් ගත්තොත් එහෙම ෆිෂ් රේටින් වල ඒ මයිනස් අගේ අපි ශ්‍රේණිගත කිරීම වල තියෙනවා. ලංකා රේටින් වල ඒ ප්ලස් එක තියෙනවා.
1: අනිත් එක මහ බැංකුව අනුමත
0: බලපත්‍රලාභී මූල්‍ය සමාගම මේ දවස්වල ගොඩාක් කතා බහක්
1: කරනවා
0: ආයෝජන තැන්පතු ඒ සම්බන්ධව. එතකොට අපි තැන්පතු කරුවන් ගත්තෙන් පස්සේ අවුරුදු 25ක් 30ක් අපිත් එක්ක දිගට ඉන්න තැන්පතු කරුවන් අපිත් එක්ක ඉන්න අතවල වැදගෙන. හරිද? එතකොට මේවා හොඳ සාක්ෂි, හොඳ සාධක. ඒ වගේම තමයි මම තව එක දෙයක් සඳහන් කරන්න කැමති. කවුරු හරි කෙනෙක් අපි ණයක් හරි මොන හරි දෙයක් ලබා දෙනවා නම් තැන්පතු මුදල් තමයි අපි ලබා දෙන්නේ. එතකොට මේ තැන්පතු මුදල් වලට ආයතනයකට තියෙන විශාල වගකීමක්. එතකොට LB Finance ආයතනයේ වාර්ෂික වාර්තා ඒව බැලුවන් පස්සේ අඛණ්ඩව ඔබට බලා ගන්න පුළුවන් අක්‍රීය ණය කියලා කියන අපි කියන NPL එක නන ප්‍රොෆෝමින් ලෝන්ස් එහෙම ගත්තොත් එහෙම 0.1කටත් වඩා අඩුයි. ඒ කියන්නේ 100%කටත් වඩා අඩුයි අපේ අක්‍රීය ණය. එතකොට මූල්‍ය ශේෂ්ත්‍රය ගත්තන් පස්සේ ඒක
1: ඉතාමත්
0: සෞඛ්‍යමත් තත්ත්වයක්. මොකද අපිට තැන්පතු කරුවාගේ සල්ලිත් එක අපිට සෙල්ලම් කරන්න බෑ. හරිද? එතකොට මම ආරාධනා කරනවා අපේ රටේ තැන්පතු කරුවන්ට ආයතනයක මුදලක් තැන්පතු කරනකොට වාර්ෂික වාර්තාවන් ගැන අත් දෙන එක ගොඩක් අටේම අත් දෙන කරනවා.
1: එම ඇනුවල් රිපෝට්ස්
0: එම ගන්නවා. එතකොට ඒ ගැනත් අනිවාර්යයෙන්ම බලන්න
1: ෆිෂර්. දැන් මම හිතන්නේ අන්තර්ජාලයෙන් උත් ඇනුවල් රිපෝට්ස් බලන්න පුළුවන්.
0: බොහොම පහසුවෙන් ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක අපි ලබා දීලා තියෙනවා. ඒවත් එක්ක බොහොම දැන් පහසු වෙන ඩිජිටල් මේ ලෝකෙකනේ අපි ඉන්නේ ඕනම තැනක. ඒ නිසා LB ෆයිනන්ස් ආයතනය කියලා කියන්නේ ඔබට ගනුදෙනු කරන්න හොඳ ආයතනයක්, අඛණ්ඩ වර්ධනයක් ලබාගත්තු ආයතනයක්. ඒ නිසා අපේ ජනතාවට අපි ආරාධනා කරනවා පිටින් ඉඳන් බලනවට වඩා ලොකු සේවාවන් ප්‍රමාණයක් තියෙනවා අපිත් එක්ක. එහෙනම් මේ සේවාවන් අත්විඳින්න අපි අපේ රටේ ජනතාවට ආරාධනා කරනවා.
1: හරි, බොහොම ස්තුතියි LB ෆයිනන්ස් ආයතනයේ සන්නාම කළමනාකරු අනිෂ්ක යටවර මහත්මයා. ආය දවසක මේ වගේම හම්බ වෙමු. හම්බ වෙලා අපේ රටේ ජනතාවට අලුත් පණිවිඩයක් අරන් එන්න. බොහොම ස්තුතියි ආවට.
0: බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 9 විනාඩි 29 දැන්
4: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමෙයි අද විශ්වාසය වග කීමයි සුග එකේ තියන්නේ අදම ගන්න ෆෝන් එක ඇයි හිටන දාන්නේ විශ්වාසය වග කීමයි එක සිංග සිම්පල් පේ හිටන මොද ටික ටික ගවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
5: දේශයක් කොට නගන අභිමානවත් ඔබව කොට නැගීම අපේ අභිලාෂයයි LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Heels life එකම ෆ්‍රෙෂ්.
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක.
10: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
11: FM 95 94.8 Net FM දිවයින පුරා
12: Net FM, I'll go down.

0: උදේ 9යි විනාඩි 31යි ඇල්ගොතාවම වෙලාව.
1: හරි. ටිකක් අපි දිග කතාවක් ඇහුවානේ.
0: දිග කතාවක්
1: ඇහුවා. දිග කතාවක් ඇත්තට මේක දිග කතාවක් නෑ අවුරුදු 55ක් කතාවක්
0: හින්දා. දශක පහක කතාවක්.
1: දශක පහක කතාවක් හින්දා අමාරුයි මේ විනාඩි 20කින් විතර ඉවර කරගන්න.
0: ඉවර කරගන්නවා.
1: කොහොම හරි අපි ඉවර කරා. හරිද ඉතින් අන්න එහෙම තමයි. අපේ ටවුමේ ඔයාට තියෙන්නේ හරිම හොඳ දේවල්.
0: ඔයාට
1: වටින දේවල් ආයෝජන අවස්ථාව වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ වගේ මූල්‍ය කටයුතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ගමන් බිමන් වලට ඕනේ කරන අපි කිව්වේ BYD වගේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආයේ ගෙදරට ඕනේ කරන දේවල් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මේ මානසික සෞඛ්‍ය. ඒක හොඳට තියෙන්න ඕන මොන දේ කරන්න.
0: අන්න
1: ඒකට ඕන දේවලුත් අපි ගාව තියෙනවා. හැබැයි අපි නිකන් නෙමෙයි ඒව අරගෙන ඉන්නේ. ටිප්ස් අරගෙන ඉන්නේ තනියම නෙමෙයි නිකන් නෙමෙයි. කීල්ස් තමයි අපිට කිව්වේ මෙන්න මේ දේවල්. ඒ කියන්නේ ජීවිතේ නැවුම් විදිහට ගත කරන්න.
0: නේ
1: ෆ්‍රෙෂ් විදිහට පටන් ගන්න. ප්‍රශ්න එන්න පුළුවන්.
0: ඒක
1: බිඳ වැටීම එනවා. ඒවා සාමාන්‍යයි. මේ අර රටක් විදිහට අපිටත් ආවෙනේ. දැන් ඔය කිව්වේ කාලෙන් කාලෙට අපිට කොච්චරනම් ප්‍රශ්න ආවද? හැබැයි අපි අලුත් විදිහට පටන් ගත්තා. අපි නිව් නෝමල් එකකට නව සාමාන්‍යකරණයකට පුරුදු වුණා. ප්‍රශ්නකින් පස්සේ ඒවට විසඳුම් හොයාගෙන අපි ඉස්සරහට යන්න පුරුදු වුණා.
0: අන්න
1: එතන තමයි ෆ්‍රෙෂ්නස් එක තියෙන්නේ. ඇත්තටම ඔය ඔක්කොම හම්බ වෙන්නේ මේ සාරා. ඔයාගේ ඔළුව ඇතුලේ. ඔයාගේ මනසේ තමයි ඔය හැමදේම ෆ්‍රෙෂ්නස් ද නැත් ද පොසිටිව් ද නෙගටිව් ද ඔක්කොම හදාගන්න පුළුවන්. ඔයාටම තමයි.
0: හරියට හරි. දැන් මේ අචී උදේ පාන්දර එනවානේ. මං අහන්න හිටිය අචීගෙන් උදේ පාන්දර ආවහම සමහරුන්ගේ දවසෙච්චර හොඳ නැහැ.
1: ඔව්.
0: නිදිමත එහෙම ඉන්නේ. අචී එහෙම නැහැ. අචී දුවලා පැනලා හිනා වෙලා සතුටින් ඉන්න. මොකද්ද අචීගේ රහස?
1: ඒක මට නම් මෙහෙම ඉන්ටර්විව් යන්නේ. ඇත්තටම මෙනවිය මෙහෙමයි. ඒක මට ඇත්තටම ලොකු මං කොහොමද ඒක කියන්නේ? හරිම සනීපයි ඒක.
0: සනීපයි.
1: ඔව්. එච්චර උදේ පාන්දරින් එන එක ඇත්තටම සනීපයි.
0: දැන්
1: ඉස්සෙල්ලම මට උදේ පාන්දර එන්න ඕනේ කියලා ආරංචි වුණාට පස්සේ මම පොඩ්ඩක් ඒක ගැන හිතුවා. මෙච්චර උදේ මං ඉස්කෝලේවත් ඇවිල්ලා නැහැ. මෙච්චර උදෙන් එන්න වෙලා නැහැ. හැබැයි මේ මට පස්සේ සතියක් දෙකක් කොයි විදියට එද්දි තේරුණු දේ තමයි මාර්මේ ෆ්‍රීනේ. හරිම නිස්කලංකයි.
0: උදේට
1: ඒ ලොකුවට ට්‍රැෆික් නැහැ. බස් වල වැඩි එස්සෙන්නක නැහැ.
0: සාමාන්‍යයෙන්
1: ඔය හත පහ වෙද්දී පොඩ්ඩක් ටික ටික ක්‍රවුඩ් වෙන්නේ. එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. නිදහසේ බස් එකේ අර ජනේලය ඉන්නේ සීට් එක ඉදගෙන සීතල සුළං වැදීගෙන එන්න පුළුවන්කම තියෙනවා.
0: නව කතාවක්.
1: හරීම මේ සනීපයි කියලා මං කිව්වේ ඒකයි.
0: හරි. ඒ කියන්නේ මේ අචි ෆ්‍රෙෂ් වෙන්නේ උදේ නැගිටලා.
1: ඇත්තටම උදේ නැගිටින එකෙන් තමයි ෆ්‍රෙෂ්නස් එක අපිට එන්නේ.
0: රයිට්.
1: එතන ඉඳලා ඇක්ටිව්. දවස ඉවරනකම්ම ඇක්ටිව් එකේ අපිට දුවලා පැනලා වැඩ කරලා ඉන්න පුළුවන්.
0: ඕකේ.
1: මොකද ඕගොල්ලෝ නිදාගෙන ඉඳි තමයි
0: මං
1: දවස පටන් ගන්නෙ. ඕගොල්ලෝ ඇහැරෙද්දි මං ආයි සුපිරියටම චාර්ජ් වෙලා.
0: චාර්ජ් වෙලා ඉන්නේ. ඉතින් ඔයාටත් අපි මතක් කරන්නේ මොන හරි දෙයක් ඔයාගේ ලයිෆ් එකට පුරුදු කරගන්න අලුත් පුරුද්දක් වෙන්න පුළුවන්. අලුත් දෙයක් මොන
1: හරි
0: ෆ්‍රෙෂ් වෙන්න ඕනට. يعني හැමදාම කරන දේ
1: නේද? චූටි පුරුද්දක් වෙන්න පුළුවන්.
0: පොඩි වෙනසක් කරන්න. කරලා බලන්න කොහමද ඔයාට ඒක හැංගින්නේ කියලා, කොච්චර ෆ්‍රෙෂ් වෙනවද කියලා. මේක අපි තනියෙන් නෙමෙයි කියන්නේ, කීල්ස් එක කියන්නේ. මොකද කීල්ස් එකට ගියාම තව ෆ්‍රෙෂ් වෙනවනේ ඇති.
1: අන්න ඒකයි. කීල්ස් එකට ගියාට පස්සේ පොඩි පොඩි දේවල් වලින් ඔයාට ලොකු ෆ්‍රෙෂ්නස් එකක් හම්බ වෙනවා. කීල්ස් එකේ පාකින් එක.
0: ඊට
1: පස්සේ ඇතුල් වෙද්දි හම්බෙන අර සිකියුරිටි මහත්තුරු ඉන්නවා. මාමලා නැන්දලා ඉන්න අපිට පුතේ කියලා තමයි කතා කරන්නේ. අපිව වෙල්කම් කරන්නේ.
0: ඊට
1: පස්සේ ඇතුල්ට යද්දි ඉන්නවා අයියලා ඉන්නවා, නංගිලා ඉන්නවා, අක්කලා ඉන්නවා, ලස්සන. ඒගොල්ලෝ හරීම ආදරණීයව තමයි අපිට කතා කරන්නේ. හරිද? ඒගොල්ලෝ එක්ක ගිහිල්ලා ඕන කරන වැඩ ටික කරගෙන,
0: ඒ කියන්නේ
1: හරීම නිදහසේ සැරිසරලා අපිට එන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: අන්න හැම තැනම පොඩි පොඩි දේවල් වලින් අපිට ලොකු නිදහස් බවක්, හරීම නැවුම් බවක් අත්දකින්න පුළුවන් තැනක් තමයි කීල්ස් කියලා කියන්නේ.
0: ඕකේ.
1: ඒ වගේම තමයි ඉතින් ආයෙ කතා කරන්න ඕනේ නැහැ. කීල්ස් එකෙන් මොන හරි අරන් ආවට පස්සේ ෆ්‍රෙෂ්නස් එක උපරිමයි. කෙලින්ම අර ෆාම් එකෙන් කීල්ස් එකට
0: තමයි
1: එන්නේ. ආයෙ වෙන කොහෙවත් යන්නේ නැහැ. ඒකින්ද නැවුම් බව ගැන ඔයාට හොඳම පාඩම උගන්වන්න පුළුවන් නම් කෙනෙක්ට ඒ තමයි කීල්ස් කියලා කියන්නේ. ඉතින් කීල්ස් එකට ගිහිල්ලා ඔයා මොන හරි ගත්තට පස්සේ දැන් ඔයාට හම්බ වෙයි ලස්සන කාඩ් එකක්.
0: ඒ
1: කාඩ් එකෙත් තියෙනවා ඔය වගේ ලස්සන ටිප් එකක්.
0: ඔයාගේ
1: ජීවිතේ නැවුම් කරගන්න, වෙනස් කරගන්න ඔයාට කරන්න පුළුවන් පණිවිඩයක් තියෙයි
0: කියලා
1: බලන්න කීල්ස් එකට.
0: රයිට්. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ යන්න කියලා දම්රෝ එකට.
1: මොකද
0: ඔයාගේ ලිවිං ස්පේස් එක කියලා කියන්නේ අපි
1: ලිවිං
0: ස්පේස් එක. හරිද?
1: ඒ වචනේම තියෙනවානේ.
0: ලිවිං ස්පේස්
1: ජීවත්වන අවකාශය.
0: අවකාශය. ඒක මේ ඒක අපි ගෙදරම කියනවට වඩා
1: ඒක
0: ජීවත්වන අවකාශය කිව්වහම ඒක පොඩි වෙනස් දෙයක්
1: ඇති.
0: හරිද? ඒකේ ඔයාට පිළිවෙල තියෙන්න ඕන. පිරිසිදුකම තියෙන්න
1: ඕන.
0: ඇහැට සනීප වෙන්න
1: ඕනේ. ඔයාට
0: කොම්ෆර්ටබල් වෙන්න
1: ඕනේ.
0: ඉතින් ඔය ඔක්කොටම ගැලපෙන්න දේවල් ඔයාට හොයාගන්න තැනක් තියෙන්න ඕනේ. නේද සෝෆා එක වෙන්න පුළුවන් ගෙදර ගිහිල්ලා හැමෝම එකට ටීවී බලන තැනනේ සෝෆා එක කියලා කියන්නේ මැච් එකක් එහෙම බලන්න බනින්න හරි මැච් එක බලනවානේ
1: බලනවානේ
0: බලනවානේ එතකොට මේ සෝෆා එකත් අවුල් වුණොත් තව තරහ යනවා
1: තව තරහ යනවා
0: එහෙම බෑ ඒක නිසා හොඳ සෝෆා එකක් තියෙන්න ඕනේ එතකොට කැම මේසෙ මේ මම ලිවිං ස්පේස් එකක් කිව්වේ ඒකයි කියන්නේ කැම මේසයක්ම විතරක් නෙමෙයිනේ එතන තමයි ඔයගොල්ලෝ දවසි උන දේවල් ටික ෂෙයා කරගන්නේ
1: ඔව් අම්මා තාත්තා දරුවෝ ඔක්කොම එකතු වෙලා සියලා ආච්චිලා එකටනේ රෑ කෑමක හරි ගන්න බලාපොරොත්තු වෙන්නේ උදේ එක බැරි වුණත් දවල් එක බැරුව ගියත් රෑ එක හරි කට්ටේ එකට ඉඳගෙන තමයි කන්න බලාපොරොත්තු
0: වෙන්නේ report කාඩ් එහෙමත් ෂෙයා වෙන්නේ ඔය
1: කැමරේ වල තමයි report ඔක්කොගෙම එනවා ඒ කියන්නේ මේසුඩට report අදිනවා කට්ටිය
0: ඔව් ඉතින් ඒ ඔයාගේ quality of life එක මේ විදිහට maintain කරගන්න ඔයාලට quality බඩටියක් වගේ ගෙදරට අනිවාර්යෙන් ඕන වෙනවා
1: අනිවාර්යෙන්ම ඉතින් ගෘහ භාණ්ඩ සහ ගෘහ විදුලි උපකරණ ගැන කතා කරද්දී ලංකාව අපිට ඉස්සෙල්ලා මතක් වෙන නම තමයි දම්රෝ කියලා කියන්නේ 1986 ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක් පුරාවට දශක 4ක් පුරාවට ලංකාවේ අපි හැමෝම දන්න විශ්වාස කරන නම තමයි දම්රෝ ඉතින් අර සාර කිව්ව වගේ living space එක ලස්සන කරගන්න නම් වාට ඕන කරන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන් ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන් මිලදී ගන්න යන්න දම්රෝ එකට දැන් වාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 30ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔය අපි කියපු ඔක්කොම ගන්න පුළුවන් සෝෆා මාදිලින් තියෙනවා 100කට වඩා නිදන කාමර කට්ටල තියෙනවා වාට මුළු සෙටප් එකම නිදන කාමරේ අරගෙන ඇවිල්ලා අතාරින්න පුළුවන් ඔයා ගෙදරට ඔයාගේ ගෙදර කලර් තීම් එකට ඔක්කොටම ගැලපෙන විදිහට ඒ වගේම තමයි ඔෆිස් ස්පේස් එකට ඕන කරන දේවල් ඔයා පොඩි කාර්යාලයක් කරගෙන යනවා නම් පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒකට ඕන කරන දේවල් ඒ වගේම තමයි ගෘහ විදුලි උපකරණ දම්රෝ වොෂින් මැෂින් ඊට පස්සේ දම්රෝ ෆ්‍රිජ් ගැන අපි කතා කරනවා ඉනෝවෙක්ස් පැනසොනික් මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන් දම්රෝ එකට දැන් ගියොත් ප්‍රදර්ශනාගාර දින 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම ඔයාට පුළුවන් කැමති එකට යන්න
0: ඔයගේ ළඟම එකට යන්න
1: එහෙම ඕනෙත් නෑ
0: එහෙම ඕනේ නෑ නේ
1: එහෙම දැන් ඔය තියනවනේ එහෙම නෑ දැන් සාමාන්‍ය පොඩ්ඩක් අපිට ඇවිදලා කරලා ඉන්න ඕන
0: ටිකක්
1: දුර පොඩි ගමනක් යන්න ඕන නම් ඔයාලට පුළුවන් ගමේක පහු කරගෙන වෙන කොහෙ හරි තියෙන දම්රෝ එකට යන්න
0: ඊළඟ ගමේකට යන්න පුළුවන්
1: එහෙම ප්‍රශ්නයක් නෑ
0: ඊළඟ ටවුම් එකට යන්න පුළුවන් මොකද හැම ටවුම්ෙම දම්රෝ එකක් තියෙනවා ඒක නිසා ඔයාගේ ලිවිං ස්පේස් එක ලස්සන කරගන්න යන්න කියලා මතක් කරනවා දම්රෝ එකට ඒ වගේම තමයි ලිවිං ස්පේස් එක ලස්සන කරගන්න කලින් ගෙදර හදාගෙන ඉන්න ඕනේ ශක්තිමත්
1: ශක්තිමත්ව ගේ හදා ගන්න ඕනේ.
0: ගේ හදා ගන්න ඕනේ. ඒකට මෙල්වා ස්ටීල්ම පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. ගෙදරම විතරක් නෙමෙයි අචාගේ බිස්නස් ස්පේස් එක වෙන්න පුළුවන්. වෙන ඕනම ගොඩනැගිල්ලක් අනිවාර්යෙන් ව්‍යුහය ශක්තිමත්ව හදා ගන්න මෙල්වා ස්ටීල්ම පාවිච්චි කරන්න.
1: මොන දේ ලස්සන උනත් වැඩක් නැහැ. ස්ට්‍රක්චර් එක ලස්සන නැත්තම්. ඒ කියන්නේ ගොඩනැගිලින් විතරක් නෙමෙයි. ඒක වාටත් එහෙමම තමයි. බාහිරෙන් කොච්චර ලස්සන උනත් ස්ට්‍රක්චර් එක ශක්තිමත් නැත්තම් වැඩක්
0: නැහැ
1: ඒ නිසා තමයි මෙල්වා අපේ ශක්තිය මෙල්වාම දාන්න කියලා අපි මතක් කරන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ

0: උදේ 9යි විනාඩි 48යි ඇල්ගොටාවුමේ වෙලාව. අපිට යන්න වෙලාව.
1: ආවනේ.
0: හරි.
1: ආ යන්න වෙලාව හරි ගිහිල්ලා. අපි දැනගෙන හිටියෙත් නැහැ.
0: මේකනේ.
1: අද බලමු. අද තමයි මේ මගේ අර රිසර්ච් එක නැවත කරන දවස.
0: මොන රිසර්ච් එකද?
1: කුඩේ එක. දැන් අදත් කුඩේ තියෙනවා. අද බලනවා අද වහිනවද කියලා.
0: අද තියෙනවට පොඩි කුඩයක් නියචි.
1: ඔව්. ඒක තමයි. දැන් මම මේක කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. දැන් මේක කියන්නේ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එක. ඒ කියන්නේ දැන් කලින් පොඩි කුඩේ තියාගෙන ඉද්දී වැස්ස හොඳටම. හරිද? හරියට එළියට බහින වෙලාවට වැස්ස. එතකොට මම ලොකු කුඩේ ගෙනාවට පස්සේ වැස්ස නැවතුණා.
0: රයිට්.
1: ඊට පස්සේ දැන් මම ලොකු කුඩේ තියලා ආයේ පොඩි කුඩේ ගෙනාවා. අද බලමු එළියට බහින වෙලාවට වහිනවද කියලා.
0: හරි.
1: වැස්ස බලමු. මේක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා.
0: ඉන්නවා. අපි හෙට උදේට කියන්නම් ඒ කවුද කියලා.
1: ඒක හොයාගන්න කොහොම හරි. හරි. දැන් එහෙම මේ වැස්ස තෙමි තෙමි යනවා නම් වැඩට. දැන් වා හිතාගෙන ඉන්නවා නම් තෙමුණ ඇති.
0: ඔව්.
1: රෝද දෙකෙන් යන්න ඕන රෝද හතරට. නැත්නම් කකුල් දෙකෙන් කෙලින්ම රෝද හතරට
0: යන්න
1: ඕන කියලා. ඒ කියන්නේ මැද රෝද දෙකක් නැතුව යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි BYD Racco කියලා කියන්නේ. අලුත්ම BYD මොඩල් එක ඔන්න දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලෝකේ චීනට පස්සේ ඔන්න ලංකාවේ තමයි දෙවැනියට මේක ලොන්ච් කරේ. ඉතින් ඒකත් හරිම විශේෂයි. ලංකාවේ අපිට ගැළපෙන විදිහට සාමාන්‍යයෙන් පවුල්ක කට්ටියකට පරිස්සමට ගමනක් යන්න නැත්නම් අපි කියවනේ කෝපරේට් සෙක්ට් එකේ ඉන්නවාට සමහර ගෑල් ළමයින්ට එහෙම බොහොම පරිස්සමට යන්න හරිම ඊසිලි ඩ්‍රයිව් කරන්න පුළුවන් වාහනයක් තමයි BYD Racco කියලා කියන්නේ. 100% මේක EV vehicle එකක්. එක charge එකකින් ඔයාට කිලෝමීටර් 300ක range එකක් පරාසයක් cover කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඒ හරහා ලොකු මුදලක් ඔයාට ඉතුරු කරගන්න පුළුවන්. මොකද ඔයාට ඉන්ධන ඕනේ වෙන්නේ නැති නිසා. ඉතින් premium style එක ඒ වගේම තමයි ඊළඟ පරම්පරාවේ තාක්ෂණය එක්ක ඔයා බලාපොරොත්තු වෙනවා නම් කාර් එකක් ගන්න. ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි BYD Racco කියලා කියන්නේ. ඉතින් ඔයාට ලංකාව පුරාම තියෙන ඕනම BYD ප්‍රදර්ශනාගාරයකින් දැන් BYD Racco එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 0112125125 මේ BYD Racco එක කොහොමද විශේෂ වෙන්නේ, මොනවද මේකේ තියෙන ඔප්ෂන්ස්, ෆීචර්ස් මොනවද කියලා අපි ඉස්සරහට හිමින් සරේ වාට කියලා දෙන්න. අපි කියන්න කලින් ඔයා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කොයි ළඟම තියෙන BYD showroom එකට. ගිහිල්ලා ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න. බලලා ඊට පස්සේ ඉතින් අපි කියන්න කලින් ඔයා ගන්නත් පුළුවන්.
0: ගන්න පුළුවන්.
1: එහෙම ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම කියන්න ගත්තා කියලා.
0: net fm
1: අල්ගොටවුන් අහලා තමයි ආවේ කියලා කියන්න කියලා ගන්න. ඊට පස්සේ ගත්තා කියලා අපිටත් කියන්න. මොකද ඔය සමහර අය ඉන්න එහෙම කාර් ගත්තට පස්සේ අපිව අමතක වෙනවා. ඒගොල්ලන්ට එහෙම කාර් ගත්තට පස්සේ මේ අපිව අමතක වෙනවා. එහෙම අමතක කරන්න එපා.
0: ඔව්.
1: ඒතර අපිට දුක හිතෙනවා.
0: අපිට දුක හිතෙනවා. හරි. දැන් මේ දවස්වල ඉන්න අලුත් ජෙනරේෂන් එකේ පොඩ්ඩ ගොඩක් ස්ක්‍රීන් පාවිච්චි කරනවා. මේ ස්ක්‍රීන් නිසා ඒගොල්ලන්ට මිග්‍රේන් වගේ එක එක ලෙඩ තියෙනවා. ඇස්වල එක එක දුර්වලතා එනවා. ඉතින් මේ ඔක්කොම ගැන හිතලා ආයිමාෂි වයිස් ප්‍රොඩක්ට්ස් වයිස් අභ්‍යාස පොත් මාලාවක් හඳුන්වලා දීලා තියෙනවා. එයාට පොත පෙරලන්න ආස හිතෙනවා.
1: ආස හිතෙනවා. ඒ කියන්නේ මේ පොතෙන් ආයේ ස්ක්‍රීන් එකට යන්න හිතෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මේ ඊමාශි ප්‍රකාශන වෙතින් අරන්ගෙන වයිස් අභ්‍යාස පොත් මාලාව ගැන මේ සීරීස් එක ගැන අපි ඔයාලට මතක් කරන්නේ. ඉතින් පොඩ්ඩක් ඇසට වගේම මනසට හරිම සනීපයි. මේක මුද්‍රණය කරලා තියෙන මේ print කරලා තියෙන කඩදාසිය ගත්තත් ඒකත් පොඩ්ඩට කියවන්න ආස හිතෙන විදිහට ලියන්න ආස හිතෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් research and development ගණනාවක් කරලා හදපු එකක් මේක. අපි මතක් කරනවා ගෙදරින් අම්මලට වාගේ පොඩ්ඩට නෝට් ලියන පොඩ්ඩට ඉස්කෝල යන පොඩ්ඩට අභ්‍යාස පොත් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඊමාශි ප්‍රකාශන වෙතින් එන වයිස් අභ්‍යාස පොත්ම අරන් දෙන්න කියලා.
0: ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වයිස් පැස්ටල් තියෙනවා.
1: තව මොනවාද වයිස් ස්ටේෂන් තියෙනවා. ඒ වගේම තමයි මුල් ළමාවිය සංවර්ධනයට අදාළ පොත්පත් පවා ඔන්න ගන්න පුළුවන්. අර අපි කියන්නේ ප්‍රී ස්කූල් යන අයට ඒගොල්ලන්ට ඕනේවත්
0: තියෙනවා. හරි. ඒක නිසා ඊමාශි වයිස් ප්‍රොඩක්ට්ස් වාගේ බබාට අරන් දෙන්න කියලා මතක් කරන ගමන් අද දවල් රියද්දී විජේ මස්කරි තුනම් පහරි මාළු කරි තුනම් පහරි දාලා ඔයන් අමතක කරන්න එපා. මොකද වාගේ ලන්ච් එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්.
1: ඔව්. මේ වැස්ස සීතේ පොඩ්ඩක් සැරට ගද්දි පොඩි වෙන එකක් තියෙනවා.
2: අපේ
1: මැදිරියත් සීතලයි එළියෙත් පොඩ්ඩක් සීතල තියෙනවා, වැහි ගතිය තියෙනවා. ඒකෙන්ද ඔය මේ සාර කියනවට ඔය මේ තුන පහ මාත්තුව පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ. මස් කරි තුන පහ, මාළු කරි තුන පහේම පොඩි වෙන වයිබ් එකක් එනවා. හරි. ඕගොල්ලෝ නම් ඉමින්සරේ ලන්ච් එක ට්‍රයි කරන්න.
0: ඕගොල්ලෝ
1: හිතන්නේ අපිත් කන්න ඕනේනේ. ඒකෙන්ද අපිත් දැන් යනවා.
0: අපිත් යනවා.
1: දැන් 10 වෙලා අපි යනවා.
2: අපි කාගේ හරි මිනිසුනේ යන්නේ.
1: අපිත් තවන්නේ ඒකයි. අපි යනවා.
2: කාගේ හරි කවුරු හරි යනවා.
1: කාගේ හරි කවුරු හරි ඉන්න අපි යනවා. ජනිය ඇවිල්ලා ඉන්නවා දේදුණු මාවත අරගෙන. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. අපි ආයෙත් උදේ.
2: පැය කීපයක් ගත කරන්න සූදානම් වෙන්නේ.
1: අපි නෙමෙයි. වේගවත්. කිහිපයක් ගත කරන්න පුළුවන්. අපි ආයේ හෙට උදේ 7ට එහෙනම් හම්බ වෙමු. ගිහිල්ලා එන්නම් පරිස්සමෙන් ඉන්න. මම චින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Net FM Algo Town.
1: Brought to you by
2: Milwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Milwa එක ලංකාවේ එක.
3: මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. YOLO by Prime Group. අමතන්න 13:22.
4: Damro washing machine. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම Damro ප්‍රදර්ශනාගාර වලින්.
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
7: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්
8: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance. දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
10: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
11: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
12: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ මිලදීගෙන ඔබත්
13: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
15: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දාව.
16: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
17: කින්දර හැන්දාව විජානු. ජානු.
16: ඔයාගේ mood එකට, ඔයාගේ music එක.
18: Good morning! Vela ude dhayai?

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. කොළඹ අවිස්සාවේල්ල පර්ණපාරේ කොටිකාවත් ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කොළඹ දෙසට ධාවනයේ වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටි මනතුර සිදු ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 80ක් වූ අය අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරණියක් බවයි පොලිසිය පැවසුවේ. කලාපීය තත්ත්වයන් ලිහිල් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට පෙර ඒකාබද්ධ සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඊජිප්තුව සහ පාකිස්තානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සහ පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අතර පැවති දුරකථන සංවාදයකදී මෙම කරුණු කෙරෙහි අවධානය යොමු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන්ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා. මීළඟ net news පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: De dunu mamata brought to you by
5: Atunu lake namahu babana rata purama rasa gena yana aule sama rasa karakana mater freela noodles taste ke trust ka
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: Ladies and gentlemen, it's team 94. I know you heard us before. Yo, Basan, let's take it up a notch. Killer B.
8: Johnny, ek de dunu mavata.

good morning. सुबह उदयसन अखवेवा अद ऑक्टोबर मासे 14वेनिदा बदाद दवस हिना वेवी पेल बंदगन हन नेतेफेम देदुनु मावत पटांगान तमाई हदन සුබරුදු විදිහටම දවසේ වැඩ ටික පටන් ගත්තට පස්සේ දවල් එක වෙනකන් ඔයාගේ දවසේ වැඩ ටික සතුටින් කරගෙන යන්න අඩිතාලම අතිවාරම ඉනිමග වෙන්නේ net fm දේදුණු මාවත කියලා මම දන්නවා. ඉතින් ඒ හින්දම ඔයා කැමතිම සින්දු ටික දවල් එක වෙනකන් ඔයාගේ යාළුව කට්ටිය එකතු කරගෙන බර්ත්ඩේ එකට wish කරගෙන අහන්න chance එක අරගෙන දෙන්න තමයි සුබරුදු විදිහටම ඔයාව හොයාගෙන මේ විදිහට ආවේ. ඉතින් මේ දවස්වල කාලගුණය පිළිබඳව කතා කරනකොට උදේ වරුව සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර අවුව තියෙනවා. හැබැයි දෙයියනේ කියලා වැඩ ඇරිලා ගෙදර යන වෙලාවට වචනේ පරිසමාප්තාර්ථයෙන්ම වහිනවා. වහිනවා කියන්නේ ඉතින් ආයේ වහිනවා. ඊයේ සුබුරුදු විදිහටම වැස්සෙම ගෙදර ගිය හන්දා අද තෙම්බිරිස්සාවත් එක්ක තමයි වැඩේ පටන් ගන්න සිද්ධ වෙන්නේ. කරන්න දෙයක් නැහැ. මං කලින්ම අනතුරු අඟවල තියෙන්නේ මේ සතිය හෙම්බිරිස්සාවත් එක්ක තමයි ජනියට ඉන්න වෙන්නේ කියලා. මේ මෙතන කතා කරන්න පුළුවන් 0112553 63 WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. ජනියාගේ මතක ශක්තිය සිහි කල්පනාව කොච්චර හොඳයිද කියනවා නම් මට මේ දැන් තමයි මතක් වුණේ Facebook post එක මං තාම දෙන්නේ නැහැ කියන. යවුංචි වෙලාව දෙන්න මං ටග් ගාලා Facebook එකට post එක upload කරනවා. අද මං ගම් නගර සම්බන්ධ සුපුරුදු විදිහේ ප්‍රශ්නයක් තමයි අහලා දෙන්නේ. ඒකනත් මතක් කරන ගමන් අපි දේදුණු මාවතේ වැරදික පටන් ගන්නවා. අදත් ඔයාට අකුරෙන් අකුර ගලපලා ඊට පස්සේ තරංග කරලා සතිය ගානේ අපි ලබා දෙන රුපියල් 5000 මුදල් ටැග් ඔයාගෙම කරගන්න මේ පැතර එකතු වෙන්න පුළුවන්. තාමත් මේ සතියේ වැඩිම වචන ගණන බවට පත් වෙලා තියෙන්නේ පොල්ගම්පුල ඉඳන් කතා කරපු හසිනිගේ වචන අභියෝගය වචන 39යි. ඊයේ දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා මහනුවර ඉඳන් නිමේෂා සහ කොට්ටවගම ඉඳන් සීත. අපේ නිමේෂාගේ අභියෝගය උනේ වචන 28යි, කොට්ටවගම සීතගේ අභියෝගය උනේ වචන 5යි. තාමත් හසිනිගේ අතේ තමයි රුපියල් 5000 මුදල් තෑග්ග තියෙන්නේ. මං හිතනවා ඔයාට අද දවසේදී මේ කඩඉම පසු කරගෙන ගිහිල්ලා රුපියල් 5000 මුදල් තෑග්ග අතටම අරගන්න පුළුවන් වෙයි කියලා. මේ සින්දු ඊය කට්ටිය මගෙන් ඉල්ලපු සින්දුවක්. නිකන් කල්පනා කරලා බලන්නකෝ මේ සින්දු අහන ගමන් උනත් කෝපි එකක් බොන්න පුළුවන්. රස කෝපි එකක් බොන්න උදේ දවල් හවස රෑ එහෙම කියලා වෙලාවක් නෑ. මන් දන්නවා පොඩි නිදිමත ගතියක් ආවට පස්සේම කෝපි එකක් බොන එක අපි නිකන් දැන් පුරුද්දක් කරගෙන ඉන්නවා. ඒකට හේතුව නියම කෝපි එකක රස සුවඳ වගේම තමයි අර ඒකෙන් ලැබෙන තවත් ප්‍රතිලාභයක් තමයි අර ප්‍රබෝධයෙන් දවස කාලය ගත කරන්න පුළුවන් වෙන්නේ. හොඳ කෝපි කියපු ගමන් අපිට දැන් මතක් වෙන්නේ ෆ්‍රීලන් කෝපි විතරමයි. මොකද ෆ්‍රීලන් කෝපි විතරයි ලංකාවේ අපේම ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය වෙන්නේ. අපේ ගෙදර ඉන්න කට්ටියට වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන වැඩපොලේ ඉන්න තැන කට්ටියට වෙන්න පුළුවන්. අපි කැමති හොඳම දේවල් දෙන්නනේ හැම වෙලේම. මොකද අපි ආදරය කරන කට්ටිය තමයි අපි ළඟපාත තියාගෙන ඉන්නේ. ඉතින් ඒ අයට කෝපි එකක් දෙනවා කියලා කඩෙන් ගෙන ආපු කෙමිකල් කුඩු එකක් දෙනවට වඩා අපේම රටේ ස්වභාවික කෝපි අට වලින් විතරක් නිෂ්පාදනය වුණු ෆ්‍රීලන් කෝපි එකක් දෙන්න ඔයා වග බලා ගන්න. ලංකාවේ කොයි අස්සක මුල්ලකට ගිහිල්ලා පුංචි කඩේකට ගිහිල්ලා ඇහුවත් ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන කෝපි ඔයාට අරගන්න පුළුවන් අනික් ෆ්‍රීලන් නිෂ්පාදන වගේම. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ෆ්‍රීලන් ආයතනයෙන් අරගෙන ඉන්න හන්දා වගකීම ගැන ගුණාත්මකභාවය ගැන අමුතුවෙන් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්‍රීලන් කෝපි එකක් බීලා දවස පටන් ගමු ප්‍රබෝධයෙන්. එහෙනම් අපි දේදුණු මාවතත් පටන් ගමු. දවල් එක වෙනකන් hina වෙවි පැල් බැඳගෙන අහන්න. මම ඉන්නවා අයත් එක්ක. මම ජනී.

ඒ සිින්දුව එක්ක නිකං අපි වෙන්නම ලෝකයකට යනවාගේ පොඩි හැඟීමක් දැනෙනවානේ. ඒනිකා සමයි මං උදේ පාන්දරම මේ සිින්දුවත් එක වැඩටික පටන් ගන්න ඕනි කියලා කල්පනා කරගත්තේ. ඊළඟ සිින්දුවට යන්න කලින් කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා, ඒ කට්ටිය එකතු කරගන්න ඕනි. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා මතක් කරනවා. මේනක සහල් ගැන දැන් ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනි නැහැ. මන් දන්නවා ඔයාගේ ගෙදර කෑම වේල හදා ගන්නකොට දැන් මම මතක් කරන මේනක සහල් ඊට පස්සේ ෆ්‍රීලන් නිෂ්පාදන අනිවාර්යයෙන්ම ගෙදර රස කරන්න කෑම වේල එකතු කරගන්නවා කියලා. මේනක සහල් අනිවාර්යයෙන්ම මිලදී ගන්න කියලා මං ඔයාලට මතක් කරන්නේ. අර ක්වොලිටි දෙයක් ගැන අපි දැනගත්තම ඉදේ ගැන අනික් හැමෝටම මතක් කරනවනි. අන්න ඒ විදිහට තමයි මේනක සහල් අපිත් පාවිච්චි කරලා බරපුහන්ද අපි දන්නවා ඒ සහල් එක කොච්චර ක්වොලිටිද කියලා. සමහර වෙලාවට ගෙදරට සහල් එකක් ගෙනාවට පස්සේ ඕක ටිකක් අර හොදලා කරලා ගන්නකොට තේරෙනවා මේ සහල් එක ගුණාත්මකභාවයෙන් යුක්තද නැද්ද කියලා. මේනක සහල් එක අතට අරගෙන අපි පොඩ්ඩක් හොදලා කරලා අරගන්නකොට අපිට තේරෙනවා මේනක සහල් කියන්නේ අපිට ගැළපෙනම සහල් වර්ගය කියලා. ඊට පස්සේ රයිස් කුකරකට තියලා තම්බල ගන්නකොට, එහෙම නැත්නම් ඔයාගේ ගෙදර ලිපේ තියලා තම්බල ගන්නකොට ඒ දැනෙන සුවඳින්ම අපිට තේරෙනවා රස බත් එකක් අද කන්න පුළුවන් කියලා. ගෙදර කෑම වේල ගත්තට පස්සේ අපි වැඩි හරියක්ම අපි කන්නේ බත්නේ. එතකොට ඒ බත් එක අනිවාර්යයෙන්ම ගුණාත්මකභාවයෙන් යුක්ත සහල් එකකින් හදා ගන්න ඕනේ. ඒ නිසාම තමයි මේනක සහල් ගැන මේ තරම්ම මම මතක් කරන්නේ.

සහල් එකක් කරගන්න එකයි වටිනාකමගෙන. තෑගි ගැන කතා කරොත් ඉන්නෙම තෑගි විදිහට ඔයාට හම්බ වෙනවා වගේ ගෙදර කුස්සියේ ලස්සනට තියාගන්න වගේම වැඩ ටික කරගන්න අලුත්ම අලුත් බ්ලෙන්ඩර් එකක් වගේම රයිස් කුකර් එකක්. අනිවාර්යයෙන්ම ස්මාර්ට් ටීවී එකකුත් තෑගි විදිහට හම්බ වෙනවා කියලා මතක් කරන්න ඕන. මොකද දැන් මේ වෙනකොටත් මේනක සහල් බෑග්ස් ඇතුලේ අර කූපන් එක ඇවිල්ලානේ තියෙන්නේ. ඔය කූපන් වල කොහේ හරි තැනක අනිවාර්යයෙන්ම තියෙනවා ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණයක් විදිහට ලැබෙන කූපන් එකක් තියෙන මේනක සහල් බෑග් එකක්. තාමත් මහරගම ඉඳන් මේනක සහල් මිලදී ගත්ත කාමරියා කාසියර් මහත්මිය විතරයි අලුත්ම අලුත් අඟල් 32 ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරන්න සමත් උනේ. සමහර විට ඊළඟ ස්මාර්ට් ටීවී එකේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව මේ වෙලාවේ දේදුණු මාවත හගෙන ඉන්න ඔයා වෙන්න පුළුවන්. ඒක හන්ද මං කියන්නේ අර වාසනාව ගැනත් පොඩ්ඩක් හිතලා මේනක සහල් මිලදී ගන්නකොට එකපාරටම අතට අහු වෙන මේනක සහල් බෑග් එක අරගන්නේ නැතුව 10 20 30 40 50 60 කියලා ගණන් කරලා ටක් ටික් ටුක් කියලා වාසනාවන්ත මේනක සහල් බෑග් එක අරගන්න කියලා මං ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි ඊසෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැඳුර ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕන. කමල් බන්දුල වීර පෙරම වෙද මහත්තයා. දෙවි කෙනෙක් වගේ තමයි මේ පැත්තේ කට්ටිය එතුමට සලකන්නේ. අපි ඉතින් ගිහිල්ලා තියෙනවනේ මේ පැත්තට. එතකොට තේරෙනවා වටපිටාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා වැඩට. සඳුදා අඟහරුවාද පොය දවස්වල විතරයි ඔයාට කමල් බන්දුල වීර පෙරම වෙද මහත්තයාව හම්බ වෙන්න බැරි. ඉතිරි හැම දවසක්ම ඔයාට සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතයි. දැන් සමහර රෝගී වුණු කට්ටිය වැඩිහිටිම වෙන්න ඕනේ නැහැ. සමහර තරුණ අයටත් අපි මේ කියන සුව කරන්න බැරි විදිහ රෝගාබාධ හැදෙනවා. ඒගොල්ල කමල් බන්දුල වීරප්පිරම වෙදමහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන යන්නේ එතුමාට පින්දිදි. නිකන් කල්පනා කරලා බලන්නකෝ තරුණ වයසේ අවුරුදු 20 30 දී පිළිකාවලට වගේ ගොදුරු වුණු කට්ටිය ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම ඉවරයි කියලා හිතන්නේ. හැබැයි එකපාරට කමල් බන්දුල වීරප්පිරම වෙදමහත්තයා ගාවට ගිහිල්ලා ප්‍රතිකාර කරගත්තට පස්සේ අර හිතාගන්න බැරි විදියට එකපාරටම නිට්ටාවටම සුවවීමත් එක්ක ඒගොල්ලන්ට නිකන් ජීවිතේ ආයි ලැබුණා වගේ වෙනවා. ඒ හින්දම තමයි දෙවි කෙනෙක්ට වගේ එතුමට සලකන්නේ. මං කියන්නේ වාටත් එහෙම ලෙඩක් දුකක් තියෙනවා නම් දිය වැඩියාව වකුගඩු රෝග පිළිකා චර්ම රෝග සුව කරන්න බැරි ඕනිම ලෙඩ යන්න සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැතුරට කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයාව හම්බ වෙන්න. හැබැයි යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. ඒකත් අපි දැකලා තියෙන හන්දමයි කියන්න. මොකද සෙනග ඉන්නවා සෑහෙන්න එතන. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරන්න. ඒ අතරේ මේ පැත්තට කතා කරපු කට්ටියත් එකතු කරගන්න ඕනිනේ. අපිට කතා කරා බුත්තල කුඩාවෙ ඉඳන් අපේ මල්කාන්ති අක්කා ගේම් එකට එන්න ඕනේ කියලා මං හිතන්නේ. අද මන් නෙවෙයි කෝල් සාංශ කරන්නේ. LBT පුන්සරාණන්ගි කතා කරා. අම්මවයි තාත්තවයි අක්කවයි මාවත් එකතු කරගන්න කියලා කියන්නේ නැති කියලා මං හිතනවා. ඊට පස්සේ පොළොන්නරුවේ රමණී අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. WhatsApp messages උත් ගොඩාක් තියෙනවා. ඉස්සරහදී හැමීට මතක් කරන්නම් දැන් ගොඩාක් වෙලා කතා කරානේ. එතකම් මේ පැත්තට කෝල් කරන්න. WhatsApp messages එවන්න. පෝස්ට් එක දාමු දැම්මනේ දැන් දානවා.

0: FM Anubaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: Belau dah hayai binari visi hatarai.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
6: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දෑව විජානු ජානු.
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
1: වෙලාව 10:27.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
13: හරි.
12: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා.
13: හ්ම්.
12: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
13: වෙන කාටද වයිෆ්? ඔයාට.
12: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති වෙලා ඉන්නවා අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. ඒක හන්දා දැන්ම ඔයාගේ ෆෝන් එක අතට අරගන්න 0112 55 33 63 කතා කරන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95. Facebook fan page එකට යන්න. ඔන්න පරක්කු වෙලා හරි post එක දාලා තියෙනවා. post එකට පාලින් comment එකක් දාන්න අනිවාර්යයෙන්ම. game එකට සම්බන්ධ වෙන්න කැමති නම් නමයි ගමයි contact number එකයි comment එකක් විදිහට එවන්න අනිවාර්යයෙන්ම. right, අපි සින්දුවට යන්න කලින් විශේෂ දේවල් කිහිපයක්ම තියෙනවා මතක් කරන්න. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව ඔයාලට මතක් කරන්න ඕනේ. මොකද මේ රටම එකට ජාතික මෙහෙයුම හඳුන්වා දීලා තියෙන්නෙම අපේ රට, අපේ සමාජය හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් බේරා ගන්න. දැන් පාරට බැස්සට පස්සේ, එහෙම නැත්නම් ගෙදරින් එළියට බහැලා ටිකක් ඇවිදගෙන ගියාට පස්සේ ගොඩාක් වෙලාවට අපිට දකින්න හම්බ වෙනවා අපේ රටේ තරුණ ප්‍රජාව ටිකක් අසාමාන්‍ය විදිහට හැසිරෙනවා. සමහර වෙලාවට බලාගත්තත් බලාගෙන ඉන්නවා, එහෙම නැත්නම් හිතාගන්න බැරි විදිහේ චර්යා රටාවන් අපිට පෙන්නනවා. ඉතින් මේවත් එක්ක පේන්නේ ඒගොල්ලෝ මේ හානිකර මත්ද්‍රව්‍යත් එක්ක කොච්චර ඇබ්බැහි වෙලා ඒගොල්ලන්ගේ ජීවිතය කොච්චර නාස්ති කරගෙන ඉන්නවද කියන එක. ඉතින් ඒකත් එක්ක තමයි අපේ අනාගතය පිළිබඳ අපිට පොඩි බයක් දැනෙන්නේ. මේ වගේ කට්ටිය නේද අපෙන් පස්සේ අපේ රටේ අනාගතය බාරගන්න ඉන්නේ කියලා. අන්න ඒ නිසාම තමයි අපේ රටේ අනාගතය වෙනුවෙන්, අපේ රටේ සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් අපේ රට, අපේ සමාජය බේරගන්න. ඒ වගේම තමයි දැන් මතක් කරන්න ඕනි විශේෂම දේ වෙන්නේ දැන් අපේ තරුණ පරපුරේ කට්ටිය අලුතෙන්ම අර ඉස්කෝල වලින් අවුට් වෙලා ඊට පස්සේ සමාජයට අලුතින් ඇවිල්ලා ඉන්න කට්ටිය. ඒගොල්ලෝ ගොඩක් ආසයි අලුත් අලුත් දේවල් ට්‍රයි කරලා බලන්න, අලුත් අලුත් දේවල් හොයලා බලන්න. අන්න ඒ වගේම අලුත් අලුත් අය ආශ්‍රය කරලා බලන්න. සමහර විට ඒගොල්ලෝ වීරයෝ කියලා හිතාගෙන ඉන්න කවුරු හරි පාවිච්චි කරන දෙයක් ඒගොල්ලෝ දුන්නොතින් එහෙම මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න, මේක පාවිච්චි කරා කියලා මුකුත් වෙන්නේ නැහැ. එකපාරක් පාවිච්චි කරලා කියලා ඇබ්බැහි වෙන්නේ නැහැ. ඒ වගේ බොරු කතා කියලා දුන්නොත් එහෙම අනිවාර්යෙන් ඒගොල්ලොත් ඒ දේවල් පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඒ නිසාම තමයි අපේ ආදරණීය නංගිල මල්ලිලට අපි මතක් කරන්නේ, කිසිම වෙලාවක මොන හේතු කියලා ඔයාට දුන්නත් හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න, ඒව පාවිච්චි කරන්න පෙළඹෙන්න යන්න එපා. මොකද ඒ දේවල් එකපාරක් පාවිච්චි කරාට පස්සේ ඇබ්බැහි වෙන එකයි නවත්තන්න බෑ. මොකද අර ෂණික සතුටක් ඔයාට දැනෙනවා ඒ දේවල් වලින් එකපාරක් විතර පාවිච්චි කරාම. හැබැයි කාලයක් තිස්සේ පාවිච්චි කරගෙන කරගෙන යනකොට ඒක නිකන් අර අපි කියන්නේ පිස්සු වගේ වෙනවා. ඒක හන්දා මොකුත්ම කරන්න දෙයක් නෑ. කවුරු හරි මේ වගේ දෙයක් පාවිච්චි කරන්න කියලා වගේ ඉල්ලුවොත් කිසිම දෙයක් හිතන්න බෑ නේද? බෑ කියලා කියන්න. මොකද ඔය බෑ කියන්න පෙළඹෙනවාට වඩා මාර අමාරුයි මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒ දේවල් වලින් බේරෙන එක. ඒක හින්දාම තමයි මතක් කරන්නේ හානිකර මද්‍රව්‍යයන්ගෙන් ඉවත් වෙන්න කියලා. ඒ වගේම තවත් විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. දැන් අපේ රටේ කාන්තාවන් ගැන, අපේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්නේ අපේ රටේ කට්ටියනි, කොහෙන්වත් පිටරටකින් ආපු කෙනෙක් අපේ රටේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන, එහෙම නැත්නම් අපේ රටේ ළමා පරපුර ගැන එහෙම ලොකුවට හිතන්න යන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මේ ඔයාට මතක් කරන්නේ ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය ගැන. අපි හැමෝටම මේ දවස්වල ආර්ථික අපහසුතා තියෙනවානේ. ඒ ආර්ථික අපහසුතා එක්ක කොයිම වෙලාවකවත් අපේ සනීප ආරක්ෂාව, කාන්තාවන්ගේ සනීප ආරක්ෂාව කියන දේ අංක දෙකට වැටෙන්න හොඳ නැහැ. ඒ නිසා තමයි ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය රුපියල් 150ක් වගේ හැමෝටම දරන්න පුළුවන් පුංචි මුදලකට වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ. දැන් ගොඩාක් වෙලාවට කාන්තාවන් බොහොම අපහසුතාවයට පත් වෙන කාලයක් තියෙනවානේ. ඉතින් මේ කාලයේදී වැදගත් වෙන සනීප ආරක්ෂක තුවාය ඒගොල්ලන්ට ගන්න පුළුවන් මුදලකට ලබා දීමෙන් ඒගොල්ලන්ගේ සාමාන්‍ය කටයුතු ටික හරියට කරගෙන යන්න පුළුවන් වෙනවා. පිරිමි ළමයි විදිහට, කොල්ල විදිහට, හස්බන්ඩ්ලා විදිහට අපි දැනගෙන ඉන්න ඕනි දෙයක් තියෙනවා. මේ සනීප ආරක්ෂක තුවා තෝරනකොට අපේ කාන්තාවන්ට හරියටම ගැළපෙන සනීප ආරක්ෂක තුවාය මොකද්ද කියලා. ඒ නිසා තමයි අපේම රටේ අපේම නිෂ්පාදනයක් වුණු ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය ගැන මම ඔයාලට මතක් කරන්නේ. SLS සහතිකේ ලැබිලා තියෙන හන්දා අනිවාර්යයෙන්ම ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය කියලා කියන්නේ අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් කාන්තාවන්ට ගැළපෙනම උචිතම සනීප ආරක්ෂක තුවාය. මල්ටිලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක එනවා. ඒ වගේම තමයි සිල්කි ඩ්‍රයි මෘදු බවත් එක්ක එන හන්ද අදම ස්විච් වෙන්න ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවායට කියලා මම ඔයාට මතක් කරන ගමම්ම අපි යන්න හදන්නේ සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි ආයෙත් හම්බ වෙන්නේ අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුරෙක්.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 36යි මං ඔයාලට පොරොන්දු වුණා වගේම අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය තමයි මේ අද දවසේදී අපි ආරම්භ කරන්න හදන්නේ සැහෙන ශ්‍රාවක ප්‍රතිචාර අපිට ලැබෙනවා කෝල් එක ගන්නවා කෝල්ස් ගන්නවා ෆෝන් එක මේ වෙලාවේ බැලුවත් සැහෙන කෝල්ස් ගොඩක් එනවා කියලා අපිට පේනවා WhatsApp messages උත් ගොඩක් ඇවිල්ලා තියෙනවා Facebook post එකකින් දැන් දාපු හන්ද තාම comment දාලා නැහැ කට්ටිය ඒක හන්ද ඔන්න ඔයාලට chance එකක් තියෙනවා Facebook post එකට ගිහිල්ලා comment කරලා චාන්ස් එක අරගන්න කොහොම හරි ගේම් එකට සම්බන්ධ වෙන්න ඊළඟ පැයේදී මේ පැයේදී ගේම් එකට අවස්ථාව ලබා ගන්න කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ඒ කෙනාව අපි බොහෝම ගෞරවයෙන් මේ වෙලාවේ වැඩසටහනට පිළිගන්නවා එයාගේ නම තමයි ගෞරවී ගෞරවී ආයුබෝවන් සුබෝදේශනා කවේවා ගෞරවී ආයුබෝවන් සුබෝදේශනා කවේවා මං හිතන්නේ ගෞරවී ගිහිල්ලාද කොහේ හරි ගෞරවී ආයුබෝවන්
1: මේ ඉන්නේ
0: ඉතින් ගෞරවී මොකද කරන්න මේ වෙලාවේ ගෞරවී කතා කරන රිටිකල් ඉඳන් නේද රිටිකල් අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කෙටද ඒකනේ මන් දන්නවා හරි දැන් මේ ගේම් එක ගැන විස්තර ටික මං ඔයාලට මතක් කරන්න හදන්නේ මං ඔයාලට අකුරක් කියනවා ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ කිසිම වෙලාවක එකම වචනය දෙපාරක් කියන්න බෑ අකුරු දෙකේ වචන කියන්නත් බෑ ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ කියන වචන ටික පැහැදිලිව කියවිලා තියෙන්නත් ඕනි මොකද අපි දෙවනි පාර අහනකොට අපිට තේරෙන්න ඕනේ මේ වචන තමයි කිව්වේ කියලා පැහැදිලි නේද මං කියලා තියෙන විස්තර ටික
1: පැහැදිලි
0: රයිට් ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද ඔයා ඉන්නේ රිටිගලනේ
1: ඔව්
0: රිටිගල කිට්ටුව තමයි ඒ වගේම ඓතිහාසික තැනකුණු සීගිරියක් තියෙන්නේ සීගිරිය කියපු ගමන් අපිට මතක් වෙන්නේ කාශ්‍යප රජතුමාව. කාශ්‍යප කියන වචනේ දෙවෙනි අකුර මොකද්ද? ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්ති.
0: රයිට් අපි යමු. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: ශෂිනි නළල ලංකාවේ වනයේ යමුනා නිලන්ත තරාදිය යෙදුම මඳුර රංචුව වරද දඹුල්ල ලස්සන නෙල්ලි ලනුව විනුඹ බල්ලා ලපටි තකය යෂ්ටිය යාපහුව වේවැල නීලාවතී තබ්ලාය වාසනා නිමල් නේන්සුව වවුලා ලාවලු ලියතඹරා රාමුව විස්ස සපත්තු සිත්ත තම්පලා ලියනවා වේලාව වඳුරා රසංක කෙකිරි රඹුතන් නගරයේ යෝගත් තයර යෙදුම මංගල ලියුම මඳුරුවා වනේ යක්ෂයා යනුදි දසුන් නියඟලා ලාම්පුව ඉරහව යත්ත තැවිලි ලිස්තනවා වගාව වඳිනවා වීදුරුව වහලේ යගුලිය යෝජිත තාත්තා තාරාව වෙනස සවිරු දැල්ල
0: කාලේ අවසන් වුණා මේ ඉතින් ගෞරවී ඔයා විවාහකද
1: නෑ
0: තාම නෑ නේද දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද
1: ඉන්නවා
0: දැන් එයාගේ කන එහෙම මේ තියෙනවද හොඳට ඇහෙනවද එයාගේ කන් දෙක එයා මොකුත් කියන්නේ නැද්ද කියවනවා වැඩි එම කියලා මොකුත් නැද්ද
1: කියන්නේ
0: නැහැ නේද බලන්න හරිම හොඳ වාසනාවන්ත බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔයාට හම්බ වෙලා තියෙන්නේ හරි ඔය පොදු උඹට ගහලා එහෙම අපි යන්න හදන්නේ මේ සින්දුව අහන්න කවුද සින්දුවට එකතු කරගන්න කියලා කියන්නකෝ
1: අයියෝ යාවයි
0: බොහොම ස්තුතියි ගෞරවී එහෙනම් ගෞරවයෙන් ඔයාට සමුදෙන ගමන් දිගටම නෙත් අහගෙන ඉන්න කියලාත් මතක් කරනවා බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට මේ වෙලාවේ ගේම් එකත් එක්ක

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: Velava oba veta gena enne.
2: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
3: වෙලාව 10යි විනාඩි 44යි
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
5: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
5: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 14 වනදා උදේ ඇමිලි පිටිය සවස මාතර
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
7: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
9: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්
10: පත් කරන මම සනයිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
11: අනුහතෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනය දේශීය
12: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා
9: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි
13: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
14: brought to you by
15: haride haritani naraganna vision care supahadili dasunak paripurna jeevithayak
16: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
17: හැකි
18: මේ හස්බන්ඩ්
19: මොකද වයිෆ්
18: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
19: ඩිනර් එක. රෑනේ.
18: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
6: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මලකුල්ලන් පොගුම්.
4: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 10යි විනාඩි 47යි. අපේ ජීවිතේට ප්‍රශ්න එන විදිය, අපේ ජීවිතේට ප්‍රශ්න එන වෙලාවල් අපිට හිතා ගන්න අමාරුයිනි. ඒ ප්‍රශ්නත් එන්නේ විවිධාකාර විදිහන් වලට. සමහර වෙලාවට ලෙඩ රෝග විදිහට එනවා. සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න විදිහට එනවා. ඉතින් ලෙඩ රෝග විදිහට ආවට පස්සේ අපිට තියෙනවා හොඳ තැනකට ගිහිල්ලා බෙහෙත් අරගන්න පුළුවන්. දැන් සෙවනගල ආයුම ආයුර්වේද වෙදමෙදුරට වගේ ගියාම ලෙඩ රෝග ඕනි එකකට ප්‍රතිකාර අරගන්න පුළුවන්. හැබැයි අපිට එන ආර්ථික ප්‍රශ්න වලට උත්තර කොහොමද හොයාගන්නේ? අන්න ඒක තමයි අපිට එන ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. ආර්ථික ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න එක කියලා කියන්නේ එහෙම ලේසි පහසු දෙයක් නෙවෙයි. සමහර වෙලාවට එකපාරට ටියුෂන් යනවා නම් ගෙදර ඉන්න පුංචි දරුවෝ ටික එකපාරට ටියුෂන් ෆීස් ටික ඕනි වෙනවා. හැබැයි අතේ සල්ලි නැහැ. ඒ වෙලාවට මොකද කරන්නේ? දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟ නතර වෙන්න දෙන්න විදියකුත් නැහැ. කොහොම හරි සල්ලි ටිකක් හොයාගන්න වෙනවා. ඒ වෙලාවට තමයි මතක් වෙන්නේ සමහර වෙලාවට පරිසරමට අරන් තියාගත්ත රත්තරන් ටික කොහේ හරි දන්න කියන වගකීමක් සහිත තැනක තියලා සල්ලි ටිකක් අරගන්න එක වටිනවා කියලා. ඉතින් එහෙම දන්න කියන වටිනාකමක් තියෙන ඒ වගේම තමයි වගකීමක් තියෙන තැනක් කොහෙද තියෙන්නේ කියලා අපි කල්පනා කරනවා. සහ සමහර වෙලාවට අපි හැමෝටම හීනයක් තියෙනවා වාහනයක් අරගෙන ගොඩාක් වෙලාවට පාරට ගියාට පස්සේ බස් හෝල්ට් එකට වෙලා ඉන්නකොට අපිට කල්පනා වෙන දෙයක් තමයි මේ පාර යන වාහනයක් වගේ වාහනයක් අපිට ගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද. හැබැයි සල්ලි තමයි ප්‍රශ්නේ කියලා තමයි අපිට එන ප්‍රශ්නේ. එතකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ ලීසින් පහසුකම් ලබා ගන්න පුළුවන් හොඳ තැනක්. අන්න එහෙම හොඳ තැනක් පිළිබඳවත් අපි කල්පනා කරනවානේ. ඉතින් මේ හැම ආර්ථික ප්‍රශ්නයකටම හැම මුදල් ප්‍රශ්නයකටම ඔයාගේ දියුණුවට ඉදිරියට යන්න පාර කියන හරිම තැන තමයි HNB Finance කියලා කියන්නේ. ඉතින් HNB ෆයිනෑන්ස් එක මේ දවස්වල නෙතෙෆෙම් අපේ කණ්ඩායම රට වටේටම යනවා මේ ගැන ප්‍රවෘත්තිය මුළු රටේම ඉන්න ජනතාවව දැනුවත් කරන ගමන්. ඉතින් ඒ යන ගමනේ මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ අපේ දර්ශන තමයි වැඩෙත් එක්ක. දර්ශන මේ වෙලාවෙත් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක විස්තර කියන්න. ආයෝ බෝවන් දර්ශන, මං හිතන්නේ අද ඉන්නේ ඇඹිලිපිටිය පැත්තට ගිහිල්ලා නේද?
14: ආයිබෝන් ජලිත ආයිබෝන් නෝ වාගේ වගේම අපි හේතුතරම දවස් ආදරණීය ඇඹිලිපිටියම වාගේ වගේම ජනිත ඉන්නේ HNB ෆයිනෑන්ස් විධිමත් නැති බැඳීමක් දියුණුවටමගේ නගර චාරිකාව තමයි අපි සුන්දර ඇඹිලිපිටිය පුරවර ආවරණ කරන එක තුනේ. ජනිත් කිව්වා වගේම අර අපි කියනවනේ ජනිත් අපි අපි නිතරම සල්ලි ගැවෙන්නේ නැහැ, මොකද හිටගුවන් හරි අමාරු කාලයක් අපිට අපි හැමෝටම ඉන්න පුළුවන්.
3: ඒ
14: වෙලාවට වටිනා දෙයක් තමයි ජනිත් අපි හරි මහන්සියෙන් හම්බ කරපු රත්තරන් ටික. මොකද හරි පරිස්සම ඉදිරිකොල්ලා තියෙන රත්තරන් ටික වාට පුළුවන් HNB ෆයිනෑන්ස් එකට ගිහිල්ලා රන්නයි සේවස් සමග අත්වල දැනගෙන ඔන්න වාට පුළුවන් වැඩිම වටිනාකම කොන්න අඩුම පොලියකට මේ ලබා ගන්නත් හැකියාව දෙනවා HNB ෆයිනෑන්ස් රන්නයි සේවස් සමග එකතු වෙනවා. ඒ වගේම අර ජනිත් කිව්වා වගේම අහණයක් ගන්නවා කියන එක අපි හැමෝටම ජීවිතේ ලොකම හිණයක්. අනේ සිහිණය තවදුරටත් ජනිත් හිණයක් වෙන්නේ නැහැ. මොකද මේ සිහිණය යථාර්ථයක් කරන් තමයි HNB ෆයිනෑන්ස් ලීසින් ඔන්න හඳුන්වා දීලා තිනවා. ඔයාට පුළුවන් බයික් එකක් වෙන්න පුළුවන්, ත්‍රී වීල් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාර් එකක්, වෑන් එකක්, එහෙම නැත්නම් ඔයා පුංචිට ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් නම් ලොරියක් ගන්නවා වගේ එකටත් හොඳම ලීසින් පහසුකම අඩුම පොලියකට ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ දෙවන්තම පන්නාම තමයි HNB ෆයිනෑන්ස් කියලා කියන්නේ. HNB ෆයිනෑන්ස් එකේ තමයි ජනිත් මේ දෙවන්ත කාර්තාවය අද දවසේ මේ විදිහට සාතුත විනෝදයක් සමග අතපිරින්න හිත පිරෙනු පැකිදු කරසකුත් අරගෙන තමයි අපි ආදරණීය ඇඹිලි පිටිය පුරවරය අවර්ණ කරන එක තුන. ඉතින් අපි ජනිත් අතොන්න වාහනයක් ගන්නවා ජනිත් චාන්ස් එක විනෝම මේ පැත්තට එකතු වෙනවා.
3: අපේ ඔෆිස් එකේ ඉන්න ලොරියක් වගේ කෙනෙක් එයාව විකුණන්න ලිස්ට් එකක් දෙන්න බැරි වේද කාට හරි? අර ජානු කියලා එක්කෙනෙක් එන්නේ ගින්දර හැන්දෑවි.
14: ගින්දර හැන්දෑවි ජානුවත් එහෙමයි HNB ෆයිනෑන්ස් එකේ
3: ලීස් කරලා දෙමු කාට හරි.
14: ඔව් කොහමද ජනිත් පරිපාලයි මහිතන්නේ ආයේ වෙනම නඩුවක් දානවා මම ජානු. රයිට් ඒක කොහොමද ජනිත් ඔන්න අවස්ථාවදී HNB ෆයිනෑන්ස් මිදීමක් නැති බැඳීමක් එක්ක දිනවලම ගණන් කර චාරිකාව අපි මේ විදිහට සතුට විනෝදයක් සමග දෝත පිළින තැගිබු කරසක් මේ දහදා දෙනවා. ජනිත් අපි හැමදාම කියනවා අපි රටේ අනාගතේ බාර ගන්න ඉන්න පුංචි පැටව අපි කවදාවත් අමතක කරන්නේ
3: නැහැ.
14: මේ පුංචි පැටව විනෝදෙත් ඔන්න HNB ෆයිනෑන්ස් ආයතනයේ දෙවන්ත වැඩි කඩුවක් එකතු කරනවා. ඒ තමයි HNB ෆයිනෑන්ස් ළමා ඉතුරු. ඔන්න ළමා ඉතුරු සෑම රුපියල් 3000ක ඉතිරි කිරීමක තමයි HNB ෆයිනෑන්ස් ආයතන ලබා දෙනවා. වටිනා කියන ලස්සන කැටයක්. ඒ වගේම ලස්සන බැඩ්මින්ටන් යුගලයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ජනිත් රුපියල් 10000ක තැන්පතුකට ලබා දෙනවා. වටිනා කියන ලස්සන කැටයක්. ඒ වගේම බැඩ්මින්ටන් යුගලයක්. ඒ වගේම වටිනා කියන පාසල් පොත් කට්ටලියකුත් ඔන්න ලබා දෙනට HNB ෆයිනෑන්ස් අපි ආදරණීය හිතවතුන් සූදානම්. ඉතින් මේ සියල්ලම අද දවසේ ආදරණීය ඇඹිලි පිටිය පුරවරේ ආදරණීය ඔයාලින් තමයි එකතු කරන්නේ. ඉතින් අපි අද දවසේ උදේවරු ආදරණීය ඇඹිලි පිටිය පුරවරේ ඉන්නවා. ඉතින් අපි මේ පහකින් අපි ශ්‍රාවකින්ට අපි හරි ආදරණීය මතක් කරනවා. ඔන්න ඔයා ඇඹිලි පිටියවට කෙනෙක් නම් ඔන්න අද දවසේ ඇඹිලි පිටිය පුරවරේ එකතු වෙලා මේ දෙවන්ත වැඩකඩිත්ත් සමග ආත්තල් බැඳ ගන්න ගමන් සතුටු වෙන්න, විනෝද වෙන්න, අතපිරින්න, හිත පිරින්න පැකිපු කරසක් දිනා ගන්න පුළුවන්. මොකද HNB ෆයිනෑන්ස් කියන කතාව කරනකොට කියන්නේ බෙදීමක් නැති බැඳීමක් ලීසින් ස්ථාවර තැන්පතු රන්නයි සේවා ඉතුරු මේ සියල්ලම දෙනකොට ජමි අපි හරි දාඩි මහන්සිය හම්බ කරන සල්ලි හරි
3: අල්ලන්න
14: තියෙනවා නම් ස්ථාවර තැන්පතුවක් දානන්න පුළුවන්. HNB ෆයිනෑන්ස් එකට ගිහලා ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන්. ඒ වගේ ඉතුරු මංශයට ගිහලා ඔන්න ඉතුරු කරන්න අවස්ථාව දෙන මොකද අපි හරි මහන්සිය හම්බ කරන සල්ලි හරි පරිශ්‍රමයට තියෙන එකම දැන් තමයි HNB ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් මේ සියල්ල එක තමයි ජමි අපි අද දවස සතුට විනෝදයක් එක්ක අත පිරෙන්න හිත පිරෙන තැගි අරගෙන ආදරණීය ඇබිලි පිටි පුරවර තමයි ආවරණය කරන්නේ. ඒක දුන්නේ ඉතින් අපි සූත්‍රම හවස් වරුවේදී ආදරණීය මාතර පුරවරය වන් ආවරණය කරන සූත්‍රම දැනිත් අපි
3: මේ
14: අහගෙන අපි සාල්ක හිතන තුන්ට මතක් කරනවා. හවස් වරුවේ ඔන්න ඔයාට පුළුවන් මාතර අවත කෙනෙක් නම් එක දුන්න ප්‍රධාන බස් රට නැවතුම් පොළ පරිශ්‍රයට එහෙම විතර ඔයාට උනත් අද දවසේදී හවස් වරුවේ වටිනා කියන තැගි බෝකරසක් දිනා ගන්න සතුටු වෙන්න විනෝද වෙන අවස්ථාව ලබා දෙන්න ශ්‍රී ලංකාවේ දෙවන්තම මූල්‍ය සම්මානය HNB ෆයිනෑන්ස් සූදානම්. මේ වගේම හැමදාමත් වගේ පූර්ණ මාධ්‍ය ආවරණය එකතු කරන්නේ 95.94 කවදත් අලුත් කාගෙත් නෙත් අපි ඉතින් අපි අහගෙන ඉන්න අපේ ආදරණීය හිතවතුන්ට මතක් කරන්නේ හරියටම අද දවසේ අපි ඉන්නේ උදේවරු ඇඹිලි පිටියේ හවස සූදානම් ආදරණීය මාතර පුරවර ආවරණය කරන දින ජනිත් නැවත සම්බන්ධතාවය අපි
3: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැත රාවලට. අපි එහෙනම් මේ සින්දු අහලා කෙලින්ම ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. මේ සින්දු ඉල්ලුවට මතක හැටියට අපේ පානදුරි ධනුෂ්ක මල්ලි, ඔන්න ධනුෂ්ක මල්ලියෝ මං එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට.

0: FM 95 48 Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
3: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
10: විශ්වාසේ වගකීම එක සිංග සිම්පල් පේ
9: ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
8: වේලාව 11:00යි

0: දිව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
3: ආයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම කේසර. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකිකයාට ලබා දී තිබූ එම මරණ දඬුවම් තීන්දුව ඉවත් කිරීමට සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය පියවරගෙන තිබෙනවා. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කළා. ඊයේ දින නිකුත් කළ අධිකරණ තීන්දුවකට අනුව මෙලෙස මරණ දඬුවම අවලංගු කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය මගින් අකණ්ඩව සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීමල ප්‍රතිඵලයක් බවයි වාර්තා වන්නේ. සෞදි අරාබියේ රජයේ සහයෝගය ඇතිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම දෙරටේම නීතිඥ කණ්ඩායම් විසින් සිදු කළ කැපවීම හේතුවෙන් මෙම සහනය හිමිවැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සිය Facebook සටහනින් පෙන්වා දී ඇතේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකෙරුණු අතරමැදි පෙත්සම් පිළිබඳව නියෝගය ප්‍රකාශ කිරීම ලබන 22 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියම කළා. මෙම පෙත්සම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල නිවේදනය කළේ ඒ පිළිබඳ නියෝගය ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. නෙත්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM
4: Brought to you by
5: Akunu lake namahu bavana rata purama rasa gena yana Aule sayuma rasa karakana Mather freela noodles taste ke trust ka
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: ජනි එක දේ දුනු මාවත

වෙලාවේ 11යි විනාඩි 8යි. අපි ඇවිල්ලා තියෙන්නේ හිනාවෙවි පැල් බැඳගෙන අහන්න net fm දේදුණු මාවතේ අද දවසේ දෙවැනි පැයේ වැඩ ටික ජයග්‍රාහී මුහුණුවරින් ආරම්භ කරන්න. ඊයේ මැච් එකක් දෙවිලා අපි දිනුවා කියලා ඔයගොල්ලන්ට මතකද? ඔයගොල්ලෝ දන්නවද? කුසල් වෙන්ඩිස් ලකුණු 83ක් ගැහුවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ඊයේ දවසේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර 20යි 20 තරගාවලියේ අවසාන තරගය පැවැත්ුණා. මෙහෙමයි ඉතින් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දින්න කියලා තරගාවලියේ ප්‍රතිඵලයට ඒක කිසිම බලපෑමක් ඇති වුණේ නැහැ. පාකිස්තාන කණ්ඩායම පොඩ්ඩක් නිකන් සීරියස් නැතුව වගේ මැච් එක සෙල්ලම් කරේ. අපේ කොල්ලන්ට පොඩ්ඩක් ගහන්නත් දෙන්න වගේ පොඩි chance එකක් දුන්නදත් මන්දා. කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් ජයග්‍රහණය කරන්න ඊයේ දවසේ සමත් වුණා. මැච් එක කියන දේ දැන් එච්චර වැදගත් දෙයක් වගේ නෙවෙයි වගේ නිකන් වෙලා නේද? බලමු ඉතින් කොල්ලෝ ටික ඊළඟ දින සීරීස් ටික ගහගෙන ගහගෙන යයිද දන්නෙත් නැහැ. දැන් ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්න තියෙන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව. ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සීරීස් එකක් ඉස්සරහදී පටන් ගන්න තියෙනවා. දැන් මේ වෙනකොට 20යි 20 ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ අංක 10ට බොහෝම ආසන්නයට ඇවිල්ලා. ඉන්දීය කණ්ඩායමත් එක්ක තියෙන තරගාවලිය මේ විදිහට පරාජයට පත් වුණොත් නේ 10 ස්ථානයට වැටෙන එක ආයෙත් ඉතින් දෙයයන් ආන්සෙට නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හන්ද කොල්ලෝ ටික කොහොම හරි ප්‍රැක්ටිස් කරලා ඉන්දියාවට එලව එලව ගහයි කියලා අපි බලාපොරොත්තු වෙන් මේ පැයේ වැඩ ටික පටන් ගමු. මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මම මතක් කරන්න හදන්නේ සෙවනගල ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තමයි ආයුමා ආයුර්වේද වෙදමෙදුර තියෙන්නේ. දැන් අපේ ඔය ක්‍රිකට් කණ්ඩායමේ කට්ටියත් එක එක වෙලාවට එක එක ආබාධ වලට ලක් වෙනවනේ. මම නිකන් කල්පනා කරලා බැලුවේ ඒගොල්ලෝ මේ එක එක වෙලාවට එකම ආබාධයට නිරන්තරයෙන් පත්වෙන එකටත් විසඳුමක් විදියට කොල්ලෝ ටිකව කතා කරලා අපේ කමල් බන්දුල වීරප්පේනෝ වෙද මහත්තයා ගාවට යවුවනම් හරි කියලා. මොකද ඔය සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝග නිට්ටාවටම සුව කරන්න කමල් බන්දුල වීරප්පේනෝ වෙද මහත්තයාට පුළුවන්. එතුමා ඒක පෙන්නලා දෙනවා. ඒ විදියට වෙදකම් කරලා පෙන්නලා දෙනවා. සමහර අම්මල තාත්තලා ඇවිද ගන්න බැරුව එතනට යනවා. කමල් බන්දුල වීරප්පේරෝ වෙද මහත්තයා ගාවට යනවා. පැරලයිස් වෙලා හැම යනවා. හැබැයි එතනට ගිහිල්ලා ප්‍රතිකාර කරාට පස්සේ මාසයක් හමාරක් සමහර වෙලාවට සතියෙන් දෙකෙන් හොඳ වෙන අවස්ථාවක් තියෙනවා. ප්‍රතිකාර ටික හරියට කරාට පස්සේ එහෙම ලෙඩක් තිබුණද කියලා හිතා ගන්න බැරි වෙන තරමට ඒගොල්ල සුවය ලබනවා. ඊට පස්සේ එක්කෝ සීගිරිය යනවා, එහෙම නැත්නම් දඹුලු ගලේ නගිනවා, නැත්නම් සිරිපාද නගිනවා, වැඩිහිටි කන්දේ නගිනවා. ආච්චි අම්මල සීයල නිකන් 18 20 කොල්ල කෙල්ල ගානට තමයි හැසිරෙන්නේ. කොමාරි වාඩ සඳුදා අඟහරුවාද පොය දවස් සරුණම් ඉතිරි හැම දවසකම කමල් බන්දුල වීරප්පේනෝ වෙද මහත්තයව හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරන්න වෙලාවක් වින් කරගන්න. ඒකෙන් ඔයාට පුළුවන්. රයිට්, අපි මේ පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. සින්දුවට යන්න කලින් කට්ටියක් ටග් ගාලා එකතු කරගන්න ඕනි කියලා මට හිතුණා. කොහෙටද අපි මුලින්ම යන්නේ? මම යන්නම් මුලින්ම ගිහිල්ලා එන්න. මං දැක්ක අපිට අද අලුත්ම කණ්ඩායමක් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ මැසේජ් එක හොයාගන්න අමාරුයි. මේ හම්බුණා. හබරණ ඉඳන් තමයි අද පළවෙනි පාරට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මැසේජ් එක දාලා තියෙන්නේ ශාන්ති. ශාන්තිව අපි මල් වෙඩි දාලා, මල් මාල දාලා, රතිඤ්ඤා දාලා පිළිගන්න ඕන. ශාන්ති එකතු කරගන්න කියලා කියනවා. ඒගොල්ලන්ගේ සෙට් එකක් ඉන්නවා. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න ලොකු නැන්ද කුසුම, නංගි ධනුෂ්ක, නංගි උපුලි ඇතුළු කටි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපේ වැඩසටහන හරිම ආසාවෙන් අහගෙන ඉන්නවලු. ගොඩක් ආදරෙන් මම ඕගොල්ලෝ කට්ටියම එකතු කරගන්නවා. ජනි අයියේ, වාට සුබ දවසක් වේවා. අනේ මේ අපේ කහපොළ හේලිත ෆැෂන් එකේ නංගි බබාලා ටික. චතු නංගි තමයි මැසේජ් එක දාලා දෙන්නේ. සවන්ති, මානිල්, ජයශානි, මාලි මිස්, උපේක්ෂා. මං හිතන්නේ මාලි මිස් තමයි උපේක්ෂා. දේවින්දිත් ඉන්නවා. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. වැලිමඩ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා නවෝද්‍ය. පුරුදු විදිහටම ඉතින් අර රෙජිස්ටර් එකේ නම් ටික මාක් කරනවා වගේ නම් ටික එවලා දෙනවා දෙයියන්ගේ පිටේ මට කියවන්න. පොඩ්ඩක් ඉන්න බලන්න කොනකේ ඉඳන් පටන් ගන්න නම් ටික කියවන්න. ඉෂාරා, තේජා, නවෝද්‍ය, ලක්ෂානි, සතිර, නිරෝෂා, තාරුකා, දීපාන්. කට්ටියම මතක් කරලා සින්දුවක් දෙන්න කියලා තමයි කියලා දෙන්නේ. ඔන්න කට්ටියගේම නම් ටික කිව්වා. තව කට්ටිය වැඩුණොත් තමයි මට ප්‍රශ්නේ වෙන්නේ ඔය ඔෆිස් එකේ. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි, මම ඔයාව එකතු කරගන්නවා. අපේ මහරගම ඉන්න දුලාණි අක්කා, ඔයාගේ පවුලේ හැමෝමත් එක්කම මම එකතු කරගන්නම්. ජ
ජනි ඔයා ගෙදරට යනකම් අද නම් වහින්න එපා. ලස්සනට වැඩසටහන කරනවා. කවුද බොලේ මෙහෙම මට ආදරෙන් කියලා දෙන්නේ? මී ගොඩ ඉන්න තේජ අක්කා. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම්. Thank you ජනි මල්ලි ඊයේ ඉල්ලපු සින්දු අද දුන්නට. එහෙම කියලා කවුද මේ කියලා දෙන්නේ? පොඩ්ඩක් ඉන්න දැන් හොයාගන්න. නම හොයාගන්න තමයි වැඩි. ඉසුමි වෙන්න ඕනි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. පුතා චමිරු නෑ ඉසුමිගේ අම්මා තමයි මැසේජ් එක දාන්නේ. දුව තමයි ඉසුමි. පුතා චමිරු. ඊට පස්සේ මැසේජ් එක දාලා තින්නේ මොරතොට වාසනා අක්කා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මම මේ සින්දුවට. ඊට පස්සේ අන්න හදන්නේ තවලන් තැන්නේ පතිරාජ සිංහල බෙහෙත් කඩේට. පතිරාජ නෙවෙයි පතිරණ. නන්ද කුමාර අයියා මැසේජ් එකක් දාලා දෙනවා. මනහර හාඩ්වෙයාර් එකේ විජේසිරි BF ජනපදයේ පුස්සෙල්ලාවේ සියලුම දෙනා. කොත්මලේ මහවැලිගම බස් එකේ ජයන්ත වීරකොඩි අයියා. ඒ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. මං ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. නිකන් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මං වෙනුවෙන් පිළිමයක් හදන්න ඔයගොල්ලන්ගේ ගමට? නිකන් මේ සින්දු අහනකොට මට හිතුනේ

මම්මේ කල්පනා කරේ දැන් මේ කොල්ලෝ ගෑල්ලමයි වෙනුවෙන් පිළිම හදන රටක් කියලානේ මේ කියන්නේ නේද? දැන් අපේ ජානුව වගේ කැඳගෙන යඩගෙන ජානු වෙනුවෙන් පිළිමයක් ඇදුවොත් ඒ සිබෙන්ති කම්පැනියක් වෙනම අරගන්න වෙනවා. ජානුගේ පිළිමේ හදාගන්න. මොකද හරි ලොකු විනයා. හරි, සින්දුවට යන්න කලින් මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. මේනක සහල් ගැන ඔයාලට මතක් කරන්න ඕන. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේ රටේ ගොවි මහත්තුරුන්ගේ සහල් අස්වැන්නේ හොඳම කොටස ඔයා ගාවට අරගෙන එන ක්‍රමය. මේනක සහල් දැන් ලංකාව පුරාම තියෙන සුපිරි වෙළඳ සල් වලින් ඔයාට අරගන්න පුළුවන් වගේම ලංකාව පුරාම ඉන්න අලවි නියෝජිතයින් හරහාත් ඔයාට ලබා ගන්න පුළුවන්. මේනක සහල් වැඩියෙන් මිලදී ගන්න ඔයාට අර ගෙදර ඉන්න හැමෝටම රස කෑම වේලක රස බලන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන් වගේම තමයි තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. මේනක සහල් බයියන් වින් තරගයත් එක්ක දැන් ඔයාට පුළුවන් කියලා දන්නව නේද අර කූපන් එකේ තියෙන තෑග්ග දිනා ගන්න. කූපන් එකේ තියෙන තෑග්ගි තුනක නම් තමයි බ්ලෙන්ඩර් එකක්, එහෙම නැත්නම් රයිස් කුකර් එකක්, එහෙම නැත්නම් ස්මාර්ට් ටීවී එකක්. දැන් ගෙදර වැඩේ පුරම ඔය කෑම වෙන සබ්ජෙක්ට් එකේ ඉන්නේ කාන්තාවෝනේ. ඒගොල්ලන්ට කොස්සියේ වැඩ ටික පහසු කරගන්න බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් කියලා කියන්නේ මාර වටින තෑගි දෙකක්. ඊට පස්සේ උයලි උරාට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? දේදුණු මාවත හනවා දවල් වරුයි. ඊට පස්සේ හවස් වෙනකොට ගින්දර හැන්දෑව හනවා. ඊට පස්සේ අසාගේ හතර වටේ හනවා. ওই ටික අහගෙන ඉන්නවා. එහෙම නැත්තම් ෆිල්ම් එකක් බලනවා ටීවී එකේ. අන්න එතකොට ස්මාර්ට් ටීවී එකක වැදගත්කම වටිනාකම අපිට දැනෙනවා. එහෙම ස්මාර්ට් ටීවී එකකුත් ඔයාලට දිනන්න අවස්ථාව තියෙනවා. මේනක සහල් වැඩියෙන් ඔයා මිලදී ගන්නවනම් මේනක සහල් බයියන් වින් තරගයෙන් වාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔය සහල් බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. හාල් එක අරගෙන බෑග් එක කපලා ගත්තට පස්සේ ඇතුළට පොඩ්ඩක් අත දාලා බලන්න කූපන් එක කොහේ හරි හැංගිලා තියෙනවද කියලා. ඔය කූපන් එකේ තමයි වාට හම්බ වෙන ටැග්. ඊට පස්සේ ඒ ටැග් හම්බ වුණු විත්තිය කියන්න අවශ්‍ය කරන කන්ටැක්ට් නම්බර් එක. ඒ හැම දෙයක්ම තියෙනවා.

නෝඩල්ස් ටික තියෙනවා, සෝයා මීට් ටික තියෙනවා. දැන් සෝයා මීට් කිව්වම අපිට තියෙන එච්චර හොඳ මතයක් නෙවෙයිනේ සෝයා මීට් ගැන. මොකද ඔය ගොඩාක් සෝයා මීට් වලට ඇතුළත් කරන්නේ කෘතිම රසකාරක, එහෙම නැත්නම් MSG. හැබැයි ෆ්‍රීලන් නිෂ්පාදන වලින් එන ෆ්‍රීලන් සෝයා මීට් එක සම්පූර්ණයෙන්ම හැදෙන්නේ අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. රසකාරක පැකට් එකේ වුණා තියෙන්නේ අපි අර ෆ්‍රීලන් කුළුබඩු කියලා අරගන්න ටිකේ ඒ සෝයා මීට් එකට ගැළපෙන විදිහට හදපු මික්ස්චර් එක. ඒකින්ද කිසිම බයක් සැකක් නැතුව ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම අපිට ගෙදර අරගෙන යන්න පුළුවන්. ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක වුණත් එහෙමයි. දැන් ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක ඔයාට අමුතුවෙන් තුන පහ කුඩු බැදලා ගෙදරදී තුන පහ කුඩු හදාගන්න අවශ්‍ය කරන අවශ්‍යතාවය නැති කරලා තියෙනවා. කෙලිම බැදපු තුන පහ කුඩුම ගෙදරට අරගෙන යන්න පුළුවන්. අනික දැන් බැදපු තුන පහ කුඩු ටිකක් දාලා මොකක් හරි එළවලුවක් හරි එහෙම නැත්නම් මස් මාළු ටිකක් හරි හදාගන්නවා නම් ඒකේ සුවඳ රසය වෙනම විදිහකට තමයි එන්නේ. අන්න ඒ නිසා තමයි ෆ්‍රීලන් නිෂ්පාදන වැඩි වැඩියෙන් වාට මිලදී ගන්න කියලා මම මතක් කරන්නේ. රයිට්, සින්දුවට යන්න හදන්නේ. ඊට කලින් කට්ටිය එකතු කරගන්න වෙනවා. ඉතින් කට්ටිය එකතු කරගන්න කියලා අපිට කෝල් කරලත් කියනවා, WhatsApp message සුත් දාලා කියනවා. ජනී, අද නම් කලින්ම message එකක් එවනවා. ඒක හන්ද කලින්ම කියන්නේ. එහෙම කියලා තමයි අපේ දිස්නක්ක message එක දාලා තියෙන්නේ. අහංගම පාංචාලිය ඉඳන්. මං ඉස්සර හිතාගෙන හිටියේ මේ අහංගම පාංචාලිය කියලා කියන්නේ ගමක නමක් කියලා. මේ කඩේක මොකක් හරි නමක නමක් කියලා. දැන් තමයි දන්නේ මේක ඇවිල්ලා ගමක් කියලා. ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා මේ කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ රංජිත් දිසානායක අයියා වදාකඩ ඉඳන් ඉන්නවා කියලා තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. ඒ වුණාට මම දන්නවා මේ මකොල්ලොලෝ රංජිත් දිසානායක අයියා කියලා. ඊළඟට කලවාණි පුෂ්පක්කා, එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවලා දෙන්නවයි, ඉරේෂා නංගියවයි, මාවයි එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනි අයියේ, ගුඩ් මෝර්නින්. මාව මතක මටට මොකද්ද මේ ලියලා තියෙන්නේ? හරි අමාරුයි දැන් ඒක කියවගන්න. කිරිබත් ගොඩ සඳුනි නංගි, මාව මතකද කියලා වෙන්නේ නැති සමහරට හල ඇත්තේ. හස්බන්ඩ් නිරංජන්, අම්මා ඉන්ද්‍රාණි, ගෙදර වැඩක් පටන් ගත්තා, පොඩ්ඩක් බිසි වෙලා හිටියේ, අන්න ඒකයි මැසේජ් දාන්න බැරි වුණේ කියලා තියෙනවා. මං හිතන්නේ මේ මතකද කියලා වෙන්න ඕනි අහලා තියෙන්නේ. ඒ ටයිප් කරලා තියෙන ඉංග්‍රීසි මට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ඒක ටිකක් බුද්ධිමත් අයට විතරයි තේරෙන්නේ, මං වගේ අයට තේරෙන්නේ නැතුව ඇති. හයි ජනි චුට්ටෝ, අපි සද්දෙන් දේදුණු මාවත හනවා. සුදු මහත්තයෝ චුට්ටෝ කියලා තියෙනවා, සුදු මහත්තයෝ කියලා තියෙනවා. බාන්නේ ආදරේ බෝකුන්දර නිවන්තිදිය දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන් අපි දිස්නක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සුපුරුදු කණ්ඩායම ඉතින් ඉන්නවා. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, මන්දිරංගි, නදීෂමිස්, ක්‍රිෂාන්ත අයියා, සසංකා, මයුරි, ෂම්මි, අපේ ජනී මල්ලි, මේ ජානුත් එකතු කරගන්න කියනවා. ඉඩ නෑනේ මේ සින්දු වලට ජානුව දාගන්න. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: Melawe kolahai winari visi pahai.
2: Hammer ke darame ai me wada hitana danne. Phone ka hita moda mata gannata wenne. Ah hitane me ada. Vishwase ivaga ki mai singa ke diyenne. Adama ganna phone ka. Ai hitana danne. Vishwase ivaga ki mai ek singa simple pay. Hitana loda tika tika gewanna adama wage smartphone ekak araganna.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: ධන්නවද හොම්ස්, මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
9: මොකද්ද ඔය විසිගිරිල්ලද?
8: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
9: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
8: ඇයි?
9: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
10: මීටර 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town සතියේ දිනවල උදේ 7ට.
11: Net FM Algo Town
12: brought to you by
13: Kiribat Godin Superim Lifestyle එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. Yolo by Prime Group. අමතන්න 13:22.
14: සුව පහසු දම්රෝ sofa. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
11: Net FM Algo Town.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 11යි විනාඩි 28යි.
2: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
2: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
13: මම ගන්නවා.
2: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
13: ඒත් ඉතින් මම සමාව ගන්න.
2: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැම දෙයක්ම හරි.
1: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
8: ලස්සන සින්දුවක් අහන්න යන්න හදන්නේ. හැබැයි සින්දුවට කලින් මතක් කරන්න ඕනේ, අපි මේ සින්දුවෙන් පස්සේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග බටය ක්‍රියාත්මක කරන. එංගන්දට අක්ගාල කෝල් එකක් ගන්න 0112255 33 63ට, එම නැත්නම් WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 95 95ට. Facebook fan page එක තියෙනවා. Facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් comment එකක් දාන්නත් පුළුවන්. දැන් මේ මම කතා කරන අතරේ වුණත් ඔයාලා call එකක් අරගන්න පුළුවන්. මම වෙනම කෙනෙක් allocate කරලා තියෙන calls answer කරන්නත්. Right. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ඉතිරිය කියන දේ ගැන. ඉතිරිය කියපු ගමන් අපිට මතක් වෙන්නේ පුංචි කාලේ ඉඳන්ම අපි කරේ සල්ලි ඉතුරු කරන එකනේ. පොඩි කාලේදීම අපි කැටයක් අරගන්නවා. කැටේ අරගෙන රුපියල් 2 උකට දාලා සල්ලි එකතු කරගන්න. දැන් නම් රුපියල් 2 දාලා වැඩක් නැහැ නේ. 1500 වගේ තමයි දාන්න වෙන්නේ. ඊට පස්සේ ලොකු වුණාට පස්සේ අපේ ඔළුවේට ආපු දේ තමයි එක්ක ඉතුරුම් තැන්පතුවක් ආරම්භ කරන්න ඕනේ. එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනේ. අනාගතය වෙනුවෙන් කොහොම හරි සල්ලි ටිකක් අරන් තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් රත්තරන් ටිකක් අරන් තියා ගන්න ඕනේ කියලා. හැබැයි ඔය විදිහට රත්තරන් හරි සල්ලි හරි ඉතුරු කරගන්න එක විතරක් අපේ අනාගතයේ අපි ජීවත් වෙන්න අපිට ඇති වෙයි. ඒක තමයි අපිට එන ප්‍රශ්නේ. දැන් නිකන් කල්පනා කරලා බලන්න, ඔයා කෝටි ගාණක් සල්ලි වාගේ කවුන්ට් එකක ඉතුරු කරගෙන තියෙනවා. එහෙම නැත්නම් වාගේ ගෙදර තියෙන සේපුවක ලක්ෂ ගාණක් වටින රත්තරන් බරුව ටිකක් ඉතුරු කරගෙන තියෙනවා. හැබැයි එක පාරට එනවා නියඟයක්. ඒක ආවට පස්සේ බොන්න වතුර බින්දුවක්වත් නැති වෙනවා. සල්ලි වලින් පුළුවන් වෙයිද ඔයාලට ජීවත් වෙන්න? සල්ලි ගන්නද? අන්න ඒ නිසා තමයි මතක් කරන්නේ, ඔය ඉතිරි කරනවා කියපු දේවල් වලදී ඉතිරි කරන්න ඕනි සල්ලි විතරක්ම නෙවෙයි, අපිට අපේ අනාගතය වෙනුවෙනුත් දේවල් ඉතිරි කරගන්න වෙනවා. බලශක්තිය, ජලය, ගහ කිටවල පරිසරය රැකගන්න එක. එහෙම නැත්තම් ඔයා කොහේ හරි ඇවිදින්න ගියාට පස්සේ, ලස්සන තැනකට ඇවිදින්න ගියාට පස්සේ ඒ තැනට කොණු පොඩ්ඩක්වත් දාන්නේ නැතුව ඒ තැන ආරක්ෂා කරනවා කියලා කියන්නේම ඒක අනාගතයට කරන ලොකු ඉතිරියක්. සමහර වෙලාවට මුහුදු වෙරළට ගියාට පස්සේ පොඩ්ඩක් හවස් වරුව එන්ජොයි කරා. එක්කෝ වතුර බෝතලයක් හරි අඩු ගානේ අපි උතන දාලා ඉන්නේ. අන්නේ පුරුද්ද නැති කරගන්නවා කියලා කියන්නේම අනාගතය වෙනුවෙන් අපි මේ සුන්දරත්වය ආරක්ෂා කරනවා කියන්නේ. පාරේ යනකොට සමහර විට ඔයාට පෙනේ උදේ වරුවේ දවල් වරුවෙත් අර පාරේ වීදි ලාම්පු වතු වෙලා තියෙනවා. ස්විච් එක ඕෆ් කරන්න අපිට හිතෙනවා කියලා කියන්නේ අපි හොඳ තත්වයකට ඇවිල්ලා කියන එක. විදුලිය ඉතිරි කරන එක, බලශක්තිය ඉතිරි කරන එක, මේ දේවල් වලින් අනාගත පරපුරක් සමහර විට තව අවුරුදු ගානකට ජීවත් වෙන්න බලය ලබා ගනී. ඒ නිසා තමයි මතක් කරන්නේ මේ ඔක්තෝබර් මාසයේදී NSB බැංකුවත් එක්ක එකතු වෙලා සල්ලි විතරක් නෙවෙයි හෙටක් ඉතිරි කරන්නත් අපි වගකිව යුතු ආකාරයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. මොකද මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය. හෙටක් ඉතිරි කරන මාසය. රයිට්. ඒකනම් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි ආයෙත් හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටේ එක්ක.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11:36යි. අපි අවිල්ලා තියෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න. ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග බටේ එක්ක සම්බන්ධ වෙන්න. කලින් පැයේදී අපිත් එක්ක සම්බන්ධ වුණානේ රිටිගල ඉඳන් කතා කරපු ගෞරවී. රිටිගලින් අපි සෑහෙන්න දුරකට බස්නාහිර පළාත පැත්තට ඇවිල්ලා සම්බන්ධ වෙන්න යන්න හදන්නේ කිරිවත්තුඩුව පැත්තට. කිරිවත්තුඩුව මන් දන්න තරමින් තියෙන්නේ හෝමාගම පැත්තේ. දැන් කතා කරන කෙනාගෙන් තමයි අහගන්න ඕනි. ඇත්තටම මං හිතාගෙන ඉන්න විදිහ හරිද කියලා. අපේ කිරිවත්තුඩුවේ චිත්‍රාණි අක්කා. ආයු බොවන් සුභ උදෑසනක් වේවා.
1: ආයු බොවන් මල්ලි ආයු බොවන්.
0: ඇත්තටම කිරිවත්තුඩුව තියෙන්නේ හෝමාගම කිට්ටුව නේද? ඒකනේ දැන් මන් දන්නවා රටේ තියෙන ගම් සහ නගර ගැන මන් දන්නවා කියලා මම පොඩ්ඩක් හිතාගත්තා ඒකෙන්. හරි. එහෙනම් මෙහෙමයි මම දැන් ඔයාලට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. මම නවතින්න කියනකම් කොහොම හරි ඒ කාලය ඇතුලේ එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. කියන වචන ටික පැහැදිලිව කියන්නත් ඕනේ. කොහොමත් ඉතින් ඔය හස්බන්ඩ්ලට එහෙම කෑ ගහනවනේ ඕගොල්ලෝ පැහැදිලිව නේද? අන්නේ විදියටම තමයි කතා කරගෙන යන්න තියෙන්නේ. හරි හරි හරි හරි හරි. මේ එහෙනම් අපි තරඟයට යන්න හදන්නේ මං ඔයාලට අකුරක් දෙන්නම්. හරිද? ඔයාලට දෙන අකුර තමයි දැන් කිරිවත්තුඩුව තියෙන්නේ හෝමාගමනේ නේද?
1: ඔව්
0: හෝමාගම පහු කරගෙන යනකොට කොළඹ වැතර එනකොට කොට්ටාව තියෙනවා නේද? කොට්ටාව තියෙනවා. කොට්ටාව කියන වචනේ දෙවෙනි අකුරයි තුන්වෙනි අකුරයි මොකක්ද ඒ අකුර?
1: කොට්ටා.
0: ඒක තමයි ඔයාට දෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? Right, අපි එහෙනම් යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: පලේ වත්තේ නැතනේ පෙන්සලේ පන්සලේ වත්තේ ගායල ගම්පා මාතර අම්පාර මඩකලපුව බදුල්ල පස්සේ පිටිපොල පාදුක හේමගම ධර්ම පානදුර සයුර නීදුර දෙවුන්දර කොට්ටේ මෙත්තේ පෙදුර පුටුව පාලිය සමනලේ මිනිස්ස කිරිබත් වම්බටු මුරුංග පතෝල ඩක්කුව පිනාලේ
0: තව ටිකයිද කියන්න දෙමුනේ. කවන්නෑ කවන්නෑ මං ඒත් බැලුවා එකපාරට අර මේ ප්‍රයිවට් බස් වල අපේ කොන්දොස්තර මහත්තුරු කතා කරන්න ඉන්න එන්න කොටුව අන්නේ
1: වගේ
0: බලමුනේ දැක්කේ. අපි හෙට අනිවාර්යයෙන්ම ගණන් කරගෙන එන්නක්. එහෙනම් බොහොම ස්තුතියි තරගෙත් එක්ක සම්බන්ධ වුණාට. නියමයි. දිගටම නෙත් අහගෙන ඉන්න. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. එහෙනම්
1: හරි මල්ලි හරි.

0: Anu Paha FM Anu Hatarai Dashmaata Net FM Velava Oba Veta Gena Enne
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වෙලාව 11 විනාඩි 44යි
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙද වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
4: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 14 වනදා උදේ ඇමිලි පිටිය සවස මාතර
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
8: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
9: නංගියා.
8: මටත් වාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
9: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
8: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
9: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
8: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු බාලා දානවා.
9: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
10: Net FM හතර වටේ. හතර වටේ.
8: මේ හස්ම.
11: මොකද වයිෆ්?
8: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
11: පිටිපස්සේ දොරෙන්.
8: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි ඇත්ත.

0: නැත්තුවාහන්න ජනී එක දේදුනු මාවත.
1: වෙලාවේ 11:48 දැන්. අපිට ප්‍රධාන ප්‍රවෘත්ති අහන්න යන්නත් වෙලාව ළඟ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ඊට කලින් මේ පැත්තට WhatsApp messages දාලා අනේ ජනියෝ අපිව සින්දු වලට එකතු කරගන්න එහෙම කියලා කියපු මගේ ආදරණීය මිතුරු මිතුරියන් එකතු කරගන්න ඕනේ සින්දු වලට කෝල් කරපු කට්ටියත් එහෙමම තමයි. මං යනවා කට්ටිය එකතු කරගන්න. වල්බිට මුල්ලේ ඉඳන් අපේ උපාලි අයියා සුබුරුදු පිරිත් පරිදි අදත් අපිට කෝල් එකක් ගත්තා. එයාගේ වයිෆ් දම්මි එතවස්සේ පුතාල දෙන්න තුෂාන් සහ මිහිරංග අපි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. අනුරාධපුරයේ පුල්ලයා රහන්දි ඉඳන් අපේ රංජිත් ප්‍රියංකර අයියා අදත් කෝල් එකක් ගත්තා. යන්නේ කෙලීම සැලෝන් මායයකට යා. මං හිතන්නේ කොණ්ඩේ කපන්නේ එතනින්ද දන්නේ. ආ බෑනේ එතන ගෑල් ළමයින්ගේ විතරයිනේ කොණ්ඩේ කපන්නේ. මායා ගුණසේකර නිපුන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපේ සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න, ඊට පස්සේ සංදීප, ඉනෝකා, ඊට පස්සේ හර්ෂිතා, කෞශල්‍යා, ඊට පස්සේ ඊෂා. මං හිතන්නේ ඊෂාගේ නම කියන්න අමතක වෙලාද කොහෙදද. ඊට පස්සේ අපි ලක්ෂිකා ලක්මාලි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාර්ගම් ඉඳන් අපේ චාන්දනී අක්ක කතා කරා. මහත්තයාගේ නම සමත්, හසිත, ජනීෂ, අනුෂිකා මේ කඩේ ඉන්න කට්ටිය හැමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. රයිට් දැන් මං WhatsApp එක බලන්න හදන්නේ. කුරුණෑගල මල්ලව පිටියේ සුනිත් වෙළඳ සැලේ ඉඳන් අපේ නයනක මෙසේජ් එකක් දාලා දෙනවා. ආ මං අර ඊයේ ඇහුවා නේද මල්ලව පිටියේ තියෙන්නේ කොහෙද කියලා. ඔන්න අද කියලා දෙනවා. කුරුණෑගල තියෙන්නේ මල්ලව පිටියේ. නෑ මල්ලව පිටියේ තියෙන්නේ කුරුණෑගල. මං හිතාගෙන ඉන්නේ මල්ලව පිටියේ තියෙන්නේ නිකන් ගාල්ල මාතර ඒ වගේ පැත්තක වෙන්නේ නැති කියලා. දැන් තමයි දන්නේ ඉතින් ඒක. ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කියලා කියනවා. එහෙම ඉතින් ගොඩාක් ඉල්ලන්න එපා එකකට වගේ එකතු කරගන්න. ඉතුරු ටික අහගෙන ඉන්න. අම්මා පුතා තිසුන් ඊට පස්සේ හස්බන්ඩ් සුනේත් අනූපම මේ හැමෝම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ආ සුරංග මල්ලි, උදයන්ගනී නංගි, හිරාන් පුතා මේ කට්ටියවත් එකතු කරගන්න කියනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. අයියේ අපිවත් එකතු කරගන්න. චින්තක පනාපිටියෙන් ජයතිලක ගරාජ් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සුනිල් අංකල්, ඊට පස්සේ අක්කව, අජිත් අයියව, තරින්දු අයියව, නෙතහන සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. යටියන්තොට තියෙනවනේ සීපෝත් ජනපදය. මං හිතනවා මම නම කියනවා හරි කියලා. එතන ඉඳන් අපේ දදු ධනෝෂි දිදුලංගනා නංගි මැසේජ් එකක් දාලා දෙනවා. බලන්න ඉතින් මේ නම ධනෝෂි දිදුලංගනා. දිව පටලගන්නේ නැතුව මේ නම කියපු එකම මට ලොකු ජයග්‍රහණයක්. අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. ගිනිගත් හේන ඉඳන් චතුරිකා නංගි මැසේජ් එකක් දාලා දෙනවා. එකතු කරගන්නවලු ලීලානන්ද අයියවයි, අක්ක අනුෂාවයි, ඊට පස්සේ දුව රිතීෂාවයි, ලොකු දුව කාවින්ද්‍යාවයි, දෙනියාය ඉන්නවා අම්මා නන්දාවති, අප්පච්චි සිරිල්. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ජනි ඔයා කැමති සින්දුවකට මාවත් එකතු කරගන්න. අර හැමදාම මේ කැමති සින්දු ඉල්ලනවා. ඒ සින්දු මං දෙන්නේ නැති හන්ද මං දෙන සින්දුවකට එයාව එකතු කරගන්න කියලා අපේ තංගල්ලේ අප්සරා සියලු බැඳුවීම් ඇත්හැරලා තමයි ඒක කියලා තියෙන්නේ. අප්සරා මං ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. Good morning Johnny. අදත් වෙනද වගේම ඊශ්‍රායල් වල ඉඳන් වැඩ කරන ගමන් අපේ සෙට් එක ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බරව කුඹුකේ ඉඳන් සුමන පොඩි. නෙළුවේ අමල්, නාතණ්ඩිය ලහිරු, ඒ වගේම තමයි ආදරණීය බිරිඳ දරුවන් දෙදෙනා මේ සියලුම දෙනා එකතු කරගන්න කියලා තිනවා. මං ගොඩාක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. සුබ දවසක් වේවා මල්ලි. හැමෝටම සින්දු දෙන වෙලේ මාවත් සින්දුවකට එකතු කරගන්න. පරුස්සැල්ලේ සේපාලි හෝටලේ අපේ සේපාලිකා අක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මානුවරම් පිටිය ආරිය ටේලර්ස් එකේ සෝමදිලක අයියයි, ආදිත්‍ය මල්ලි මං එකතු කරගන්නවා. පුස්සැල්ලාවේ BF ජනපදයේ ඉන්න අපේ EG අනුරයියා. ඔයවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. එහෙනම් අපි සින්දුවත් එක්ක යමු ඊළඟ පැයේ ප්‍රධාන ප්‍රවෘත්ති අහන්න. ඊට පස්සේ හිමීට හම්බ වෙලා කතා කරමු. එතනම් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න WhatsApp messages එවන්න. ඒ අතරේ අපේ Facebook fan page එකේ post එක දාලා තියෙනවා. post එකට පහලිනුත් ඔයාගේ comment එක දාන්න අමතක කරන්න එපා. අමාරු ප්‍රශ්නයක් අහලා තියෙනවා.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aule Savama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766 447 953

0: ප්‍රතිකලතරයි මණ්ඩලය.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අතම ගන්න ෆෝන් එකයි.
5: ඇයි හෙටට දාන්නේ?
4: විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ.
5: ටිකට ලොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: වේලාව දවල් 12:00.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 වතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
5: අයිබෝන් අද 2026 ඔක්තෝබර් 14 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල අනුජන් සිවරාසාට නියම කළ මරණ දඬුවම ඉවතට. සෞදියට ගිය නීතිඥ මඩුල්ලේ ෆයිස නෙට් නිවුස් වෙත තහවුරු කරයි. බැසිල් අතඩංගුවට ගන්න වරින්තු. ඥානසාර හිමියන් උපන් ගමවන කරන් දෙනියේත විරෝධතාවක්. මන්ත්‍රීවරුන් පුවරු රැගෙන ප්‍රාදේශීය සභාවට. අඩුපීඩන කලාපය ක්‍රමයෙන් පහවයයි. නෙට් නිවුස් සමග විශේෂ සංවාදයකදී කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පාප් වහන්සේට පෙනහළු පිළිකාවක්. සත්කම සාර්ථකයි. රටම බලා සිටි අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කරලා, මේ අතර තවත් රාජපක්ෂවරයෙකු අත්අඩංගුවට ගන්න අධිකරණය වරින්තුවක් නිකුත් කරලා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකිකයාට ලබා දී තිබූ එම මරණ දඬුවම් තීන්දුව ඉවත් කිරීමට සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. ඔහු වෙනුවෙන් නීතිමය කටයුතු සඳහා සෞදි අරාබියට ගොස් සිටින ශ්‍රී ලංකා නීතිඥ මඩුල්ල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා මහතාද ඒ බව නෙට් නිවුස් වෙත තහවුරු කළා. එමෙන්ම විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්ද ඒ බව තහවුරු කර තිබෙනවා. ඊයේ දින නිකුත් කළ අධිකරණ තීන්දුවකට අනුව මෙලෙස මරණ දඬුවම අවලංගු කර ඇති අතර, ඒ ශ්‍රී ලංකා රජය මගින් අඛණ්ඩව සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් බවයි වාර්තා වන්නේ. සෞදි අරාබි රජයේ සහයෝගය ඇතිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඇතුළු නිලධාරීන් මෙන්ම දෙරටේම නීතිඥ කණ්ඩායම් විසින් සිදු කළ කැපවීම හේතුවෙන් මෙම සහනය හිමි වෙති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් පෙන්වා දෙන්නේ. 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් වැය කර මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියකට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් වරින්තුවක් නිකුත් කරන ලෙස අද නියෝග කළා. ඒ අනුව සකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා එම වරින්තුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීමට පීවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචිව සිටින බවත්, ඊට අදාළව ජාත්‍යන්තර පොලිසිය වෙත ඉදිරිපත් කිරීම සඳහා වරින්තුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වරින්තුව නිකුත් කරන ලෙස නියෝග කළා. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් යොදවා ඌව පළාත් මැතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ටී-ෂර්ට් 12,000ක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. මෙහි පළමු සැකකරුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි මැදමුලන වීර කැටිය 104 වලව්ව ලිපිනයට කිය බවත් ඔහු එහි නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. එමෙන්ම එම ලිපිනයේ ග්‍රාම නිලධාරීවරයාගේ සහ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් ඔහු මේ වන විට ඇමරිකාවේ පදිංචි බවට අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. සැකකරු පදිංචි විදේශ ලිපිනයට වරෙන්තු යොමු කිරීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඊට අදාළව විමර්ශන නිලධාරියාගේ දෙවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජාත්‍යන්තර පොලිසිය වෙත නිකුත් කිරීමට රතු වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස නියෝග කළා. බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලිකම් පූජ්‍ය ගලුගුරත්තේ ඥානසාර හිමියන් උපන්ගම කරන්තින්නි ප්‍රදේශයේ ආශ්‍රිතව අද විරෝධතාවක් පැවැතුණා. විරෝධතාව සංවිධානය කර තිබුණේ කරන්තින්නි ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිත ඩීජේ විජේසිංහ පැවසුවේ. සිවුර ගලවා ගිහි ඇඳුමකින් ඥානසාර හිමියන් පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමට එරෙහිව එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් එලෙස විරෝධතාවේ නිරත වූ බවද නෙත් නියෝජිතයා පැවසුවා. යනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පූරු රැගෙන පළමුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවේ නිරත වී තිබෙනවා. මේ එහිදී අදහස් දැක්වූ කරන්දිණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සරත් ගුණරත්න මහතා
1: ඉතිහාසයකදී බුදුදහම පර සුද්ධටවත් ගලවන්න බැරි වුණු සිවුර ඉතිහාසයේ බුද්ධ සටන් කරා අපේ නායක හාමුදුරුවෝ වෙනුවෙන්. නමුත් බුද්ධන්ටවත් ගලවන්න බැරි වුණු අපේ හාමුදුරුවන්ගේ සිවුර එදා අතීතේ. නමුත් අද මොකද කරලා තියෙන්නේ? අද මේ රටේ අපි දිවුරලා පොරොන්දු වෙලා බුදුදහම රකින්නයි කියලා ආපු අය අද සිවුර ගලවලා මේ චීවර මාසේ, කඨින චීවර මාසේ මොනතරම් අපි ගරු කරනවද මේ සිවුරට? මේ චීවරේ වටිනාකම නොදත් මේ නායකින් මේ රටේ බොහොම කනගාටුදායක සිද්ධි වලට මුහුණ දෙන්න වෙනවා. මොකද බුදුදහමට අත තිබ්බොත් බුදුදහම ආරක්ෂා කළ යුතු දහමක්. වෙනත් අය ඇවිල්ලා අද බුදුදහම වැළඳ ගන්න වෙලාවේ 174ක් ඉන්න මේ ලංකාදීපේ මෙවැනි සිවුරක් ගලවලා මේ බුදුදහම විනාශ කරන්න උත්සාහ කරන එක බොහොම කනගාටුදායකයි.
5: ඉන් අනතුරුව ඔවුන් සිය විරෝධතා පූරු රැගෙන කරන්තෙනී ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට සහභාගී වූ බවද නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසවා. මේ අතර බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාදයාත්‍රාව අද පෙරවරුවේ නිට්ටම්බෝ නගරයෙන් ආරම්භ කළා. එම පාදයාත්‍රාව අද කඩවත නගරය දක්වා පැමිණීමට නියමිතයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් පසුගිය දහවනදා ගමන් ආරම්භ කළ සිවුරට යුක්තිය නිදහසේ පාදයාත්‍රාව හෙට දිනේදී කොළඹට ළඟාවීමට නියමිතයි. දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක බුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයේ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම ක්‍රමයෙන් පහව යමින් නැතැයි කාලිබුල විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකියංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණරත්න මහතා පැවසුවේ පවතින වැසිතත්වයේ අඩුවීමක්ද අපේක්ෂා කළ හැකි බවයි. ඔහු එම අදහස් පළ කළේ වැසිතත්වයේ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා කාලිබුල විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ගිය නෙත් නිවුස් මාඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොළ සමග කළ විශේෂ සංවාදයකට වෙමින්
6: පහුගිය ටිකේ යම් උණුසුම් කාලගුණ තත්ත්වයක් තිබිලා දැන් මේ වෙද්දී නැවතත් දිවයිනේ සමහර දිස්ත්‍රික්කවල සහ පළාත්වලට වර්ෂාව ලැබෙමින් පවතිනවා. සමහර තැන්වලට මේ වර්ෂාවේ බලපෑම ටිකක් වැඩිපුර දැනෙමින් පවතිනවා. ඒ නිසාම නෙත් නිවුස් අපි අදාවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මේ කාරණේ පිළිබඳව හරියටම දැනගන්න. මාත් එක්ක මේ වෙලාව ඉන්නවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න මහත්මයා. නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි, මට කියන්න මේ වෙලාවේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද සහ විශේෂයෙන්ම අර පහුගිය කාලේ යම් උණුසුම් කාලගුණ තත්ත්වයක් තිබිලා මේ වෙද්දි මේ අධික වර්ෂාවක් ලැබෙමින් පවතින්නේ ඇයි දිවයිනට?
7: ඔව්, දැන් ලංකාවට ක්‍රියාත්මක වෙන්නේ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය. මේ සාමාන්‍යයෙන් කොහොමත් අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය පවතිනකොට ඔක්තෝබර් නොවැම්බර් මාසවල වැසි වැඩිවීමක් ලංකාවේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි එල්නිනෝ පුරෝකථනයන් එක්ක පුරෝකථනය කරෙත් ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකෙහි සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙවි කියලා. දැනටත් ඔක්තෝබර් මාසේ පළවෙනි දින වගේ අපිට අන්තර් මෝසම් වැසි ලැබුණා. මේ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් දැනටත් ලැබිලා තියෙනවා.
6: ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි, දැන් මේ අර මුලින් සඳහන් කරපු කාරණා එක්ක දැන් විශේෂයෙන්ම අර පහුගිය කාලේ දික්වා සුලිකුණාටුවත් එක්ක ඒ ඇතිවුණු බලපෑමෙන් ජනතාව තාමත් ටිකක් බයෙන් ඉන්නේ. ටිකක් අර වැස්ස වැඩියෙන් ලැබෙද්දි පොඩි බයක් චකිතයක් තියෙනවා. නැවත වතාවක් අර තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියලා. එතකොට මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ ඒ වගේ උඩුදුවීමක් සිද්ධ වෙන්න පුළුවන්ද සහ මේක අර සුලිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ යම් හැකියාවක් තියෙනවද?
7: ඔව් දැනට නම් තියෙන තත්ත්වේ නම් එහෙම ලොකු වර්ධනයක් පෙන්වන්නේ නැහැ. මොකද පහුගිය දින කීපේ ලංකාව ආශ්‍රිතව බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ කැළඹිලි සහිත ස්වභාවයක් තිබ්බා. නමුත් ඒ දවස්වල අපිට තිබ්බ දත්ත අනුව ඒක අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙන්න ලක්ෂණ තමයි තිබ්බේ. නමුත් මේ වෙන විට ඒ වගේ වර්ධනය වීම හැකියාව අඩු වෙමින් පවතිනවා. මොකද එහෙම ලක්ෂණයක් දැනට දකින්න නැහැ. මේ නිසා අද දිනේ වගේ වන විට ඔක එම පද්ධතිය කැළඹිලි සහිත ස්වභාවයක්ම තිවිලා ඊට පස්සේ එතනින් පහව යාවි. මේ නිසා තමයි වැඩි වැසි වැඩිවීමක් අපි නිවේදනය කරේ. ඒ වගේ මේ පිළිබඳව අවවාදාත්මක නිවේදන ඉදිරිපත් කරේ. නමුත් කොහොමත් ඒ පද්ධතිය නිසා අපිට ඊයේ පෙරේදා ඒ දවස් දෙකේ වැසි වැඩිවීමක් විශේෂයෙන් මිලිමීටර 100ට 154 වර්ෂාපතනයන් දිවයිනේ නිරිත දිග කොටසට වගේ වෙන්න ලැබුණා. අද දිනෙන් පස්සේ ගොඩක් දලාවට ඒ ටිකක් අර වැසි වැඩිවීමේ තත්ත්වය පහවල යාවි. ඊට පස්සේ තවදුරටත් අර අපි අන්තර්මෝසම් මගින් බලාපොරොත්තු වෙන හවස වැස්ස සවස එකෙන් වගේ පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බලාපොරොත්තු වෙන්න පුළුවන්.
5: කෙසේ වෙතත් කැලණී ගින් කළු ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක් ආශ්‍රිත පහත් බිම්වල ජනතාව තවදුරටත් විමසිලෙන් පසු වීතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස. සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.
8: විශේෂයෙන්ම නිල්වලා ගඟේ පහළ ද්‍රෝණි කුරැස්ස සහයින් පහළ ප්‍රදේශවල සුළුගම් අතර තත්ත්වයක අට ආසන්නවා සුළුගම් අතර තත්ත්වයේ පවතිනවා. ඉහළ ප්‍රදේශවල ගඟේ ජල මට්ටම අඩු වෙමින් පවතිනවා වගේම පහළ සුළුගම් අතර තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. ඉදිරියේදී ඒ තත්ත්වය අඩු වේවි අපේක්ෂා කරනවා. ඒ වගේම කළු ගඟේ කුඩා ගඟ ප්‍රදේශයේ මිල්ලකන්ද සාමාගුරු ස්ථානවල ඊයේ විනිත් වර්ෂාපතනය සමග සැලකුතු වැඩිවීමක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් ඒ තවදුරටත් විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ. කළුගඟේ ඇතැම් ස්ථාන මිලිමීටර 58 අතර වර්ෂාපතනය බොහෝ ස්ථානවලට ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කැලණි ගඟ, අතනගලෝය සහ මහාඔය, ඒ වගේම ගින්ගඟ මේ ගංගාවල ජල මට්ටම ඉහළගේක පැවතියත් ඇතැම් ස්ථාන සැලකූ සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරත් මහකම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම අපේක්ෂා කරන්නේ පවතින වර්ෂාපතනය සමග. විශේෂයෙන්ම මෙතෙක් කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල තවදුරටත් වර්ෂාපතනය ලැබීමෙන් ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු යෑමක් ඇති විය හැකි. එම නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන කියන ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම කැලණිගඟ, කළුගඟ, ඒ වගේම නිල්වලා ගඟ සහ ගින්ගඟ, ඒ වගේම අත්තනගලුය සහ මහාඔය මේ ආශ්‍රිතව පහත් බිම් ආශ්‍රිතව සහ ගංගාව ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් ඉතාමත්ම සැලකිලිමත් වෙන කියන ඉල්ලීම කරනවා.
5: ශ්‍රී ලංකා පොලිසිය මගින් සමාජයේ ආරක්ෂාව අවශ්‍ය අවධානම් සහිත දූදරුවන් 49,000ක් පමණ මේ වන විටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරි මහතා පවසනවා. ඔහු කියා සිටියේ උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙලක් දෙවියන පුරා ක්‍රියාත්මක කරමින් පවතින බවයි.
9: විට ශ්‍රී ලංකා පොලිසිය ඉලක්ක කරගෙන තියෙන්නේ වැඩියෙන්ම දුවාදරුවන්ව තමයි. අපි මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය සමාජයේ ඉන්න අවධානම් සහගත නැත්නම් ආරක්ෂාව අවශ්‍ය දුවදරුවෝ 49,000ක් පමණ අඳුරගන්න. ඒ අඳුරගෙන අපි ඔවුන්ව ආරක්ෂාව වෙන ප්‍රමිතියකින් යුතු වැඩපිළිවෙලක් ලංකාවේම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින. මයිලනේ ඒ හින්දා අපිට ඒ දුවදරුවන් ආරක්ෂා කරගන්න අපි ලොකු වාර්තා නිවේදනයකට සෑහෙන උත්සාහයක් සහ සෑහෙන ප්‍රතිරීමක් අපි පොලිස් දාරින් කළා. ඒකේ සාර්ථක ප්‍රතිඵල අපිට මැන කියන්න පුළුවන් තරමට තියෙනවා.
5: වසරේ ගත වූ පළමු මාස 9 තුළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 364ක් සහ බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 114ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එමෙන්ම මෙම මාස 9 තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති ළමා අපයෝජන සහ ළමින් සම්බන්ධ සෙසු පැමිණිලි සංඛ්‍යාව 9613ක්. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 1554ක් වාර්තා වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. ළමා ක්‍රූරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1889ක්, සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 196ක්, ස්ත්‍රී දූෂණ පැමිණිලි 169ක්, මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පැමිණිලි 99ක්, ගෘහස්ථ හිංසන පැමිණිලි 46ක්, ළමයින් වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 40ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහණය සඳහා ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 37ක්ද ඊට ඇත අයත්. එමෙන්ම යෝන් වී ගැප් ගැනීම් 52ක්, ළමා විවාහ 9ක්, ලිංගික සුරක්ෂාම් සම්බන්ධයෙන් පැමිණිලි 8ක්ද වාර්තා වී ඇතැයි සඳහන්. වතිකානයේ විසින් නිකුත් කරන ලද නවතම වෛද්‍ය වාර්තාවකට අනුව 14 වන ලියෝ පප් වහන්සේගේ පෙනහැල්ලේ හඳුනාගත් පිළිකාමයේ ගෙඩියක් ඉවත් කිරීම සඳහා සිදු කළ සංකීර්ණ ශල්‍ය කර්මය සම්පූර්ණ සාර්ථකත්වයෙන් අවසන් වේ තිබෙනවා. 71 හැවිරිදි දිවියේ පසුවන පප් වහන්සේ රෝමේ ප්‍රකට ජෙමේලි රෝහලේදී විනාඩි 90ක කාලයක් පුරා එම ශල්‍ය කර්මයට මුහුණ දුන් අතර එෙහිදී උන්වහන්සේගේ දකුණු පෙළහැල්ලේ පහළ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කරත්තේ පිළිකා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අරමුණේ. සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවකදී පප් වහන්සේගේ පෙනහැල්ලේ තිබී මෙම ගැටිත්ත මුල් අවධියේම හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී තිබූ අතර ශල්‍ය කර්මෙන් පසු එය පල්මොනරි ඇඩිනෝසිග්මානෝ නැමැති පිළිකා තත්වයක් බව වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. ශල්‍ය කර්මෙන් පසු කිසිදු සංකූලතාවයකින් තොරව සාමාන්‍ය තත්වයට පත්වැති පප් වහන්සේ මෙවන විට රෝහල් කාමරය වෙත පැමිණ විවේකීව පසුවන බවයි වතිකානයේ සඳහන් කළේ. රෝහල්ගතව සිටියේදී උන්වහන්සේ දැක බලා ගැනීම සඳහා රෝහල වෙත රැස් සිටි බැතිමතුන්ට පප් වහන්සේ සිනහවෙන් යුතුව අතවනමින් සිය කෘතඥතාව පළ කර තිබුණා. පූර්ණ සුවය ලබා ගැනීම සඳහා උන්වහන්සේ තවත් සතියක පමණ කාලයක් රෝහල්ගතව පසුවනු ඇති අතර ඒ හේතුවෙන් එළඹෙන ඔක්තෝබර් 20 වෙනිදා දක්වා උන්වහන්සේගේ සේලුම නිල කාලසටහන් සහ රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවීමට වතිකානයේ පියවරගෙන තිබෙනවා. පිළිකාව සිරුරේ වෙනත් ප්‍රදේශවලට පැතිරී ඇද්ද යන තහවුරු කර ගැනීම සඳහා අතිරේක වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්ද මෙවන විට ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
11: ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් පිළිබඳව උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ උපසභාපති සූබණ්ඩාර කරුණාරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
12: නෙට් එක්ෂන් එක ගැන කතා කරන්න ගත්තම වර්තමානයේ මාධ්‍ය ශාස්ත්‍රයේ මාධ්‍ය ආයතන ගණනාවක් තියෙනවා. එතකොට මේ මාධ්‍ය ආයතන වලින් තාමත් නෙට් FM අවුරුදු 22ක් තිස්සේ තමන්ගේ එදා ආපු සැනම ඊට වඩා දියුණු වෙමින් දවස ගාන ඉදිරියට යනවා ඇර කවදාවත් තාම අපි දකින්න හම්බෙලා නැහැ මාධ්‍ය ශාස්ත්‍රයේ පල්ලෙහාට එනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. නෙට් FM හැමදාම තමන්ගේ මාධ්‍ය සදාචාරය එවගේම මාධ්‍ය තුල තිබෙනා වූ තමන්ගේ වෙන්න ඕන යුතුකම් සහ වගකීම් නිසි ලෙස තාමත්ම ක්‍රමානුකූලව බේරාගෙන කටයුතු කරන ගතියක් තමයි තියෙන්නේ. ඇත්තටම අපි මාධ්‍ය කටයුතු කරන කාල සීමාවේ අපි උත්සාහ කරා නෙට් FM එකේ ගිහින් වැඩ කරන්න ආසාවක් තිබා. ඒ තරම එතන යම් කිසි විදිහකට ගණ ගැනීමක් එහෙම නැත්නම් අධ්‍යයන කටයුතු වලට මාධ්‍ය ශාස්ත්‍රය අධ්‍යයන කටයුතු වලට හොඳම තෝතැන්නක් විදිහට තිබ්බ තැනක් තමයි ඔය නෙට් FM කියලා කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන නෙට් නිවුස් එක. එහෙම නැත්නම් මේ නෙට් නිවුස් කියලා කිව්වම තවත් එක් නිවුස් එකක් විදිහට ඔවුන් සමාජයේ කටයුතු කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් තමගේ මාධ්‍ය සදාචාරය, ඒගොල්ලෝ මාධ්‍ය වගකීම, යුතුකම මේ සියල්ල මිශ්‍ර සිද්ධ කරමින් නෙට් නිවුස් එක දවස ගානේ අර එදා ඔවුන් සමාජයට දුන්න පණිවිඩය හා සමානව තමන්ගේ වගකීම ඉෂ්ට සිද්ධ කරනවා කියන එක අපිට දකින්න ලැබෙනවා මේ අවුරුදු 22 පුරාවට. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම නිවුස් එකක් එහෙම නැත්නම් මේ නිවුස් එක වගකීම් සහගත බව ඉතාමත්ම මනවින්ම ඉෂ්ට සිද්ධ කරන ආයතනයක් නාලිකාවක් තියෙනවා නේ නෙට් නිවුස් එක තමයි. ඉතින් කවුරු කොහොම කිව්වත් තාමත් විශ්වාස කරනවා නෙට් නිවුස් එක ලංකාවේ අංක එක. මොකද හේතුව ඔවුන්ට ඔවුන් තාමත් එදා මෙදා තුර කිසිම තැනක ඔවුන්ට නොගැලපෙන දේවල් කරපු නැති බවත් අපි දකින්නේ. ඉතින් ඒකින්ද ඔවුන්ට සුබ පතනවා අවුරුදු 22ක් තිස්සේ රැකගෙන ආපු නෙට් නිවුස් කියන විශ්වාසනීය භවයේ සංකේතය ඉදිරියට සැකසී කියන සුබ පතනවා නෙට් නිවුස් එක.
10: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න. FM 95 FM 94.8 Divine Pura.
10: දේ දුනු මාමත

දරුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින්විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.

බැල් බැඳගෙන අහන්න. ජනි එක දේදුනු මාවත.

වෙලාව 12යි විනාඩි 24යි. හිනාවෙවි පැල් දෙඳගෙන හන නිත් FM දේදුණු මාවතේ. අද දවසේ අවසාන පැයට තමයි හෙමීට අපි මේ අවතීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මේ පැයෙත් වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. අපිට වැඩ ගොඩාක් මේ ඉතුරු වෙලා තියෙන විනාඩි 35ක කාලය ඇතුලේ කරන්න තියෙනවා. ඉතින් මේ හැම දෙම සාර්ථකව ඉවර කරගන්න බලාපොරොත්තුවත් එක්ක තමයි දේදුරුමා

තේ වැඩ ටික තුන්වෙනි පැයටත් මේ විදිහට සතුටු සිතින් ආරම්භ කරන්න. පොඩි බඩගින්නක් දැනෙනවා. මොකද මේනක සහල් වලින් බත් හදලා ෆ්‍රීලන් කුළු බඩු වලින් එළවලු ටික ව්‍යංජන ටික රසවත් කරගෙන ගෙදරින් හොදාගෙන ආපු බත් එක මතක් වෙන හන්දා. මන් දන්නවා මේ වෙලාව අපි හැවෝඩම් පොඩි බඩගින්නක් දැනෙන වෙලාව කියලා. දවල් එකට විතර නේද සාමාන්‍යයෙන් දවල් කෑමට වැඩ කරන වෙලාවෙදි වෙලාව වෙන් කරගන්න. සමහර විට අපේ ත්‍රී වීල් පාක් වල ඉන්න සහෝදර සහෝදරියෝ, ඊට පස්සේ සැලෝන් වල වැඩ කරන, ගාමන්ට් වල වැඩ කරන අපේ යාළුවෝ දවල් එක නෙමෙයි සමහර වෙලාවට වැඩත් එක්ක දවල් දෙක තුන වෙනවා වෙන්න පුළුවන් දවල් කෑමට යන්න. කෑමට ගියාට පස්සේ උදේ පාන්දර ඔතලා අරගෙන ඉන බත් එක රසට සුවඳට තිබුණොතින්නේ අපි හැමෝම මේ බත් එකේ රස ආසාවෙන් රස විඳින්නේ. ඒ නිසා තමයි මං හැමදාම ඔයාට මේනක සහල් ගැන වගේම ෆ්‍රීලන් නිෂ්පාදන ගැන මතක් කරන්නේ. මොකද මේ දෙකම අපේ රටේ ගෞරවයෙන් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රස අපි ගාවට අරගෙන එන ක්‍රමය. දැන් අර ගොවි මහත්තුරු හරිම අමාරු වෙන්නේ ඒගොල්ලන්ගේ ගොයම බලාගන්නේ. එහෙම බලාගෙන බොහොම පරිස්සමට අරගන්න සහල් අස්වැන්නේ. හොඳම කොටස කෙලින්ම අරගෙන යන්නේ මේනක සහල් කණ්ඩායම ගාවට. ඒගොල්ලෝ තමයි බොහොම පරිස්සමට ඒ ටික ගෙනල්ලා, ගල් වැලි අයින් කළා, හරිම ලස්සනට ඇසුරුම් කරලා, ඔයාගේ ගෙවල් ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට හරි අලවි නියෝජිතය ගාවට හරි ගෙනල්ලා බාර දෙන්නේ. අර පැක් කළා, ඒක අර මහලා පැක් එක මේ ක්ලෝස් කරන්න කලින්, මොකද ඒකට කියන්නේ ඒක ඇසුරුම් අවසන් කරන්න කලින් ඒක ඇතුළට දානවා කූපන් එකකුත්. ඒක මතක තියාගන්න. ඔය කූපන් එකේ තමයි තියෙන්නේ ඔයාට හම්බ වෙන තෑග්ග මොකද්ද කියලා. දැන් දන්නව නේද මේනක සහල් බයියන් වෙන් තරගයත් එක්ක ඔයාට තෑගි දිනන්නත් අවස්ථාව තියෙනවනේ. හුඟක් අය අහනවා මේනක සහල් කොහෙද ගන්න තියෙන්නේ, කොහෙද ගන්න තියෙන්නේ. මං අර හැම වෙලෙම කඩවල් වල ලිස්ට් එක මතක් කරන්නේ. සහ ඕගොල්ලන්ගේ ගමේ නගරයේ තියෙනවනේ සුපිරි වෙළඳ සැල් ඕනි තැනක. අන්න ඒ වෙලේ මේනක සහල් ඉහලින්ම ඉස්සරහින්ම තියෙනවා යාට බලා ගන්න පුළුවන්. සුදු පාට බෑග් එකක මේනක සහල් කියලා ගහලින්නේ. බලන්න මං ගන්න හන්ද මං දන්නවා මේනක සහල් අඳුර ගන්න ටග් ගාලා දැන්. ඒ මේනක සහල් ගැන පණිවිඩය. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිෂ්පාදන. හෙළ මසාලා පවුඩර් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකද අපි හැමෝටම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ තියෙන කෑමවල රස බලන්න chance එක හම්බ වෙන්නේ නැහෙනි. එක්කෝ කොහේ හරි මේ තියෙන ඉන්දියන් කඩේකට ගිහිල්ලා කෑම ටිකක් කන්න ඕනේ. හැබැයි ඉතින් සමහර වෙලාවට ඉන්දියන් කඩේකට ගිහිල්ලා කෑමත් ඒව නිකන් මේ ලංකාවේ අපේම කෑම වගේ රසක් නේද එන්නේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගෙදරට අරගෙන යන්න කියලා. දර ඉන්දියාවේ ගියාට පස්සේ ඒගොල්ලන්ගේ දිනන වෙනම රසක් කර මසාලා රහ. අන්නේ රහට ගෙදරදීම කෑම හදා ගන්න පුළුවන්. ඔයා ගෙදරට ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් අරගෙන යනවා. ගෙදරට නෙවෙයි මං නිකමට කියන්නේ ඔය ඉන්දියන් රෙස්ටෝරන්ට් කරනවා නම් ඒවටත් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් අරගෙන යන්න. එතකොට ඇත්තටම ඉන්දියන් කෑමවල රස ඔයාගේ රෙස්ටෝරන්ට් එකෙන් එනවා කෑම වලින්. ග්‍රීන් කරි මසාලා එක තියෙන්නේ එළවලු ಜಾති වලට දාන්න. රෙඩ් කරි මසාලා එක තියෙන්නේ මාළු ಜಾති වලට දාන්න. බ්ලැක් කරි මසාලා එක තියෙන්නේ මස් ಜಾති වලට දාන්න. අන්නේ පාට තුනයි දාන්න ඕනේ ಜಾති තුනයි මතක තියාගන්නකෝ. එතකොට කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙලා තමයි නවතින්නේ. ආ ඉන්දියාවේ රසට ගෙදර කෑම හදලා කොහොමද හැදුවේ? අන්න එහෙම අහනවා. එතකොට ඉතින් පොඩ්ඩක් ඉන්න පුළුවන් පොඩි සීන් එකේ නේද? රයිට් අපි ටක් ගාලා කට්ටිය එකතු කරගමු. ගොඩ දෙනෙක් ඉන්නවා හොඳේ මැසේජ් එකක් දෙකක් නෙවෙයි තියෙන්නේ කියවන්න. කොහොම හරි කියවනවා මං ඔක්කොම. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අමිල අපිට මැසේජ් එකක් දාලා තිනවා. අමිල ඉන්නේ කොහෙද කියලා නම් කියලා නැහැ. ඔයා කියන විදිහට අපිට අලියැත්තු බලන්න net එකට තමයි එන්න වෙන්නේ සුදු මාත්‍යෝ. එහෙම කියලා තියෙන ගම්පහ DR garment එකේ set එක. එහෙම ඕනේ නැහැ. ඔයාට අලියැත්තු කෑ ගහන හැටි අහන්න පුළුවන් දවල් එකේ ඉඳන් හතර වෙනකන් අපේ ජානුගේ ගින්දර හැන්දෑ වහගෙන හිටියට. අනික ජානු Facebook live වෙනවානේ. ඒ live එකෙන් ඕගලන්ට pin අර යන්න නැතුව අලියැත්තු බලා ගන්න පුළුවන්. පවුනේ කෙල්ලට එකම කියන එක. ඊට පස්සේ කටාන කෝන්ගස් සන්දිය අරෝස් ටේලර්ස් එකේ ඉඳන් අපි ප්‍රසන්න ධම්මිකා ශිවෝන් තාරුක බිවෝන් අරෝෂ් ඇතුළු කට්ටිය අහගෙන ඉන්නවා. SL ප්‍රනාන්දු බරුදල් පොළ ඉඳන් අපි වහගෙන ඉන්නවා. මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අර ඩ්‍රිෆ්ට් බාබර් එකේ සෙට් එක. මේ සෙට් එක මට කියන්නේ නැහැ කොහෙද මේක තියෙන්නේ කියලා. කිව්වනම් මං ගිහිල්ලා කොණ්ඩේ කපා ගන්නවනේ ඔතනින්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. අම්පාරේ මුවන්ගල රම්‍යා අක්කා ඔන්න කාලෙකට පස්සේ ආට මාව මතක් වෙලා.
හස්බන් සරත් කුමාර පුතා ශෂී පොඩි පුතා සදෙව් දුව ඉන්නවා ගාල්ල ඉහළ කිහිඹිය සමාදී ඊට පස්සේ රුවන් පුතා එයාගේ දුව ෂනෝදී මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට මඩපාතින්න ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචිපුතා තේජ අවෝ රෙක්ක භාග්‍යවිෂ්ක සේරුවා විලින කේඩියේ සමරසිංහ මේ හැමෝම එකතු කරගන්නවා ජනී මම සෙව්වන්දි යටියන් තොට ඉඳන් පොඩි දුව ජෙනූදි ලොකු දුව යොහානි මහත්තයා අරුණ අම්මල දෙන්න ඉන්නවා සිරියාවති සහ සීතා තාතල දෙන්න ඉන්නවා ආනන්ද මහින්ද නංගිනි සංසලා මල්ලි පබසර කටියම එකතු කරගන්න කියලා තමයි කියන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායියා ඔයාවත් මං එකතු කරගන්නම් ඊට පස්සේ නයිවල ඉස්සෙල්ලේ පැහැසර මල්ටි සිලෙක්ෂන්ස් එක එතන සෙට් එකත් එකතු කරගන්න ඕනේ අලව්වේ ඉඳන් අනූජ අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට අලව්වේ කරුවක්වත් එකතු කරගන්න කියලානේ කියලා තියෙනවා මං එකතු කරගන්නම් ඊට පස්සේ අපේ හම්බන්තොට කළු දොදොල් කඩේ ශානකගේ කොල්ල සෙට් එක ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිම කටියම එකතු කරගන්නවා

කටියක් අපි වහගෙන ඉන්නවා සෙවණගල කිරිබන් වැව ඉඳන්. ඉරිදා පොළ හන්දිය ශක්ති ත්‍රිවිල් පාකේක කුමාර ප්‍රදීප් සංජීව උපුල් ගාමිණී චමින්ද කිත්සිරි ගාමිණී සේනාරත්න මේ කට්ටියම ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. දැන් ওই සෙවණගල කිව්ව ගම මට මතක් වුණේ සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැඳුම. මොකද අසනීප වෙලා ජීවිතය ගැන ඒ සන්තෝෂය ගැන බලාපොරොත්තු ගොඩාක් අතෑරෙනඳපු ජීවිත රසක් කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයාගේ බෙහෙත් වලට පින් සිද්ධ වෙන්න දැන් බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒ නිසා තමයි මම මතක් කරන්නේ සුව කරන්න බෑ කියලා කියන රෝගාබාධ නැහැ ඉතින් ලෝකේ. ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඉතින් හරියට දැනගෙන ඉන්න කෙනෙක් ගාවට යන්න ඕනේ. නැත්තම් ලෙඩ දෙක වෙනවා. කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතුමගාවට යන්න. සඳුදා අඟහරුවාද පොය දවස් සරුණම ඉතිරි හැම දවසකම විවෘතයි අදත් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 0773 247 243 හරි 19:27ට ඔයා කෝල් එකක් ගන්න ඕන. මොකද එහෙම කියන්නේ හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න ගොඩ දිනෙක් ඒගොල්ලන්ට ඒ මත්ද්‍රව්‍ය වලින් බේරෙන්න උදව් කරන්න කවුරුත් නැහැ කියන මැසිවිල්ල නගනවනි. අන්න ඒ වෙනුවෙන්ම දැන් රජයෙන් සම්බන්ධ කරලා දීලා තිනවා 19:27 දුරකථන අංකය හරහා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ඉන්න වෙලා ඉන්නව නම් ඔයා ඒ වෙනුවෙන් ගැලවෙන්න අවශ්‍ය කරන කණ්ඩායම් වලට දෙන්න අවශ්‍ය කරන උපදේශන සේවාවන් ප්‍රතිකාර මේ හැම දෙයක්ම සම්බන්ධව උපදෙස් ලබා දෙන්න 19:27 දුරකථන අංකයත් එක කණ්ඩායම් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක හන්දා අපි වැඩිහිටියේ අම්මලා තාත්තලා මේ හැමෝම මතක තියාගන්න ඕනි දුරකථන අංකයක් 19:27 කියලා කියන්නේ. මොකද හානිකර මත්ද්‍රව්‍ය වලින් අපේ රට සමාජය බේර ගන්න තමයි රටම එකට ජාතික මෙහෙයුම රට රජයේ විතින් සංවිධානය කරලා තියෙන්නේ. හරි කටි එකතු කරගමුනේ. මේ මං ගැන මේ ජානු එක එකේවා කියලානේ මට මේ දැන් තමයි ලැබෙන්නේ ආරංචි. පුනරුත්ථාපනය කරල යුතු අලි පැටියෙක් කියලා කිව්වා කියලා කියන්නේ. මං කල්පනා කරන්නේ ඇස් දෙකෙන් බලාගෙන කටක් කරලා කියන්න පුළුවන් කතාවක්ද මං ගැන මේ ජානු කියලා තියෙන්නේ. අපේ කඩවත ලක්මාලි තමයි මට ආරංචිය දුන්නේ. බාන්න ලක්මාලි මං ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. දෙපාරක් ආදරෙන් එකතු කරගන්න ආරංචිය කිව්වා. මහියංගනේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපේ රශ්මි නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාව එකතු කරගන්න පුතා සතිත හස්බන් මෙනුරව එකතු කරගන්න කියලා කිරියල්ලේ ඉන්න පියුමි නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්න මතේගොඩ ඉඳන් අපේ රුක්මණී අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා හෝකන්දර ඉඳන් මත්තේගොඩ ගෙදරට බඩු වැදලා අලුත් ගෙදර පදිංචි වෙන අස්කරේම මාව අහගෙනලු. මැසේජ් එකක් දාන්න ඕන නැහැලු ඉතින් වැඩිත් එක්ක. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම් දැන් අහගෙන ඉන්න. ඊට පස්සේ යන්න හදන්නේ රණ ජයපුරට කියලා. අපි ගයනි දිසානායක මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා හස්බන් අනිල්වයි දුව දේදුනුවයි. බලන්න දුවව අපි මල්ලෙඩි ගහලා පිළිගන්න ඕනි මේ ප්‍රෝග්‍රෑම් එකට. එයාගේ නම දේදුනු. දේදුනු මාවතට ගැළපෙනම කෙනෙක්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මහනුවර ඉඳන් අනු අපිව හගෙන ඉන්න. අයියේ මාවත් එකතු කරගන්න සින්දුවකට කියලා තමයි අනු අපිට කියලා තියෙන්නේ. මං එකතු කරගන්නම් අනු පැටියෝ යා. මාවත් සින්දුවකට එකතු කරගන්න. මානුදුරේ ඉඳන් ධනුෂ්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ධනුෂ්ක මල්ලි ඔන්න ඔය ඇල්ලපු සින්දුව දුන්න හොඳේ. ඊට පස්සේ සුබදහවලක් ජානි අපි අටියන්තොට තරිඳු එළවලු කඩේ. අපි ඔයාව හගෙන වැඩ. කඩේට එන හැමෝමයි ස්පෙෂලි සේපාලිකා අක්කවයි එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කොහින්දන්ද මේ කට්ටිය අහගෙන ඉන්නේ? මේ අපේ වලස්මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහ ත්‍රිවීලර් පාක් එකේ අපේ වීරයයාගේ සෙට් එක. බණ්ඩාර අයියා, ධර්මේ අයියා, මං ඉදන්නේ කොල්ල තුන්දෙනාගේ ත්‍රිවීලර් තුනේ ෆොටෝ එකක් වෙන්න ඕනේ මේ මට එවලා තියෙන්නේ. අලු පාට, කොළ පාට, රතු පාට. ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ මගේ මිතුරු කැල සාලිය මංගලි ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්. දැන් S2 පියාගෙන කියන්න පුළුවන් මේ නම් ටික. මේ හැමදාම මට තේ අරන් එන කෙනෙක් ඉන්නවා. වැඩේ දිනේ තේකේ තින් ස්ටිකර් එකක් විදියට එවන්න. ඔක අර ෆිසිකලි මට අල්ලන්න පුළුවන් බොන්න පුළුවන් විදියට එවුවනම් තමයි කොල්ලා සතුටු වෙන්නේ. අපි අර වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න හංසනී කෞශල්‍යව එකතු කරගන්න කියන අනංගය. එයා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ මං එකතු කරගන්න. ඊට පස්සේ ජේවුස් ෆරීදා දීප්ති සිල්වා ශිරින් ඩයස් නිරෝ ගයානි සිල්වා චන්ද්‍රානි මාර්සිංහ රොසෙට් ගමගේ. මේ නම් ටික හරි ජොලිය කියවන්න පුළුවන්.
මහනුවර ඉඳන් අපි වහගෙන ඉන්නලු මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අචිරමල්ලි කොහෙන්ද අපි වහගෙන ඉන්නේ කියලා නෑ නේද? මං හොයාගෙන යන්න ඕනේ දැන් ලංකාව වටේම අචිරමල්ලි ඉන්නේ කොහෙද කියලා. ඩෙස්පසීතෝ සින්දුව දෙන්න බලුවන්. අද බෑ. හෙට දෙන්නම් අනිවාර්යෙන්ම. හරිද? හෙටත් අහන්න දවල් එක වෙනකන් උදේ 10 ඉඳන්. ඊට පස්සේ අපේ විනීත අක්කා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. බොරැල්ලේ නවෝත් මල්ලි ගුණදාස කපුගේ මහත්මයාගේ සින්දුවක් ඕනි. කෑගල්ලේ මොරදනයි මොරොන්තොටයි තියෙන මයුමි ෆැෂන් එකේ සෙට් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒකත් ඉතින් අද බෑ. හෙට අනිවාර්යයෙන්ම අරන් එන්න. ඔය අද ඉල්ලන සින්දු හෙට දෙන්න. දෙන්නේ නැතුව ඉන්නේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0747 67 67 67 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12 විනාඩි 43යි
4: අපතේ ගලා යන එක කරාමයක් වසා හෙටට සිසිලස ගෙනෙමු හෙටක් ඉතිරි කරමු ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ

0: දිගුකල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: ලංචකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝඩිං යන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
0: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
2: කින්දර හැන්දෑව විජානු චානු.
0: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
3: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්,
3: ඔයාට අතීතයට යන චාන්ස් එකක් හමුරතින් ඔයා මාව මැරි කරනවා දාපව්?
4: නැතුව
3: නේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලා.
5: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
4: වෙලාව 12:45. යන්න වෙලාව කිට්ටුයි. යන්න හැබැයි දැන් මොදි මැසේජ් තියෙනවා එනකොතෝගේ කියවන්න ඕනේ ටික ඔක්කොම. මං යන්න හදන්නේ පල්ලෙ බැද්දේ පద్මසිරි මෝටර්ස් එකට ගිහිල්ලා ඉන්නේ. එතන ඉන්න සෙට් එකම එකතු කරගන්නවා සින්දුවකට. නදීක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්න නදීකව. කිරිල්ලවල ඉඳන් කුමුදු මැසේජ් එකක් දාලා තියෙන්නේ. කිරිල්ලවල තියෙන්නේ කඩවත පහු කරගෙන ගියාම නේද? දේශාණි ස්ටුඩියෝ එකට යන්න හදන්නේ යටියන්තොට තියෙන. දැන් ඉන්න සෙට් එකම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ පල්ලෙ බැද්දේ සංකපාලේ ඉඳන් ශාමිනි රණසිංහ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මාවනැල්ල ඉන්න අයෝධ්‍ය. මට තේරෙන්නේ නැහැ මෙයා අයෝධ්‍යද අයෝධ්‍යාද කියලා. කොහොම හරි අදාලගෙන හිතාගන්න එකතු කරගත්තා. හරිද? පුතා ෂෙනුල්, දුව නෙතුලි, අම්මවයි අප්පච්චිවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ හයි ජනි කොහොමද, අපි කෑගලුවත් කඩේ කට්ටිය, ඔයාට වහිනවද? එහෙම තමයි අපිට කියලා දෙන්නේ. වහිනවද කියලා පේන්නේ ඇත්තරම දැන් නම් මෙතෙන්ට. කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා තියෙනවා. මාපලගම පියල් ජේ අයියා ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ හුන්නස්ගිරියට යන්න හදන්නේ. ආ, ඉතින් මේ හුන්නස්ගිරිය SMT ඇපරල් එකේ මිතුරු කැල කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ ඇල්පිටියේ පුන්සරා නංගි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං කලිනුත් නම කිව්වද? ඊට පස්සේ යන්න හදන්නේ වාද්දුවේ නිශාන්ත අයියව එකතු කරගන්න. යා ND ඇපරල් එකට වෙලා තමයි අපි වහගෙන ඉන්නේ. මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න යා වල්ල ගන්න ඕනේ. හයි ජනි බතලයෝ, කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? ආමේ හුන්නස්ගිරි SMT ඇපරල් එකෙන් එන්නේපාවට. ජනි අයියේ, සීලවතී අම්මවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ඇහැලියගොඩ ඉඳන් සුජීවා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ජනි කොහොමද? ප්‍රහර්ෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රහර්ෂත් ඉතින් SMT එකේ ඉඳන් තමයි අහගෙන ඉන්නේ. SMT එකෙන් වෙනම ගානක් ඉල්ල ගන්න වෙනවා රේඩියෝ එකෙන් මේ නම ගේවනවාට මේ තරම්. අලව්වේ කරුවක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. රාණි, අනුලා, කාන්ති, සමන්ති, ඉන්දු ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හෝමාගම 12 ඉඳන් ගයනි මැසේජ් එකක් දාලා තියෙනවා. සුපුරුදු පරිදි අහගෙන ඉන්නවලු. ආදරණීය චන්දන, සංජීව දුවල දෙන්නවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං එකතු කරගන්න. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. යටියන්තොට ඉඳන් මිතුම් මැසේජ් එක දාලා තියෙනවා. යටියන්තොට බෙරන්නාවේ ඉඳන් තමයි නම මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා, අප්පච්චි, අක්කා, අයියා, පුතාලා දෙන්න මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්න ජනි. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ ප්‍රියන්ත අයියා. ප්‍රියන්ත අයියා අපි වහගෙන ඉන්නේ කුවේට් ඉඳන්නේ. මම ගොඩාක් ආදරෙන් ඕගොල්ලන්වත් එකතු කරගන්නම්. තව පොඩ්ඩයි, තව පොඩ්ඩයි, තව පොඩ්ඩයි. ඉබ්බාගමුවට යන්න හදන්නේ. ඉබ්බාගමුව ඉඳන් නදීෂා මැසේජ් එකක් දාලා තියෙනවා. මං හිතනවා මෙයා නදීෂා වෙන්නේ නැති කියලා. නදීෂද දන්නේත් නැහැ. ඔමාරි එකතු කරගන්නවා. හරිද? බලමු. ආ, නදීෂා තමයි, නදීෂා තමයි. පාරන මැසේජ් වලින් හොයාගත්තා. ජනි මල්ලි, මම සුනිත්‍රා කුමාරි. දෙයන්දර ඉඳන් තමයි සුනිත්‍රා කුමාරියක් අපි වහගෙන ඉන්නේ. පුතා විහංගවත් එකතු කරගන්න කියලා තිනෝ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ කළුතර පණාවිඩේ චාමර ස්ටෝස් එකට යන්න හදන්නේ. අපේ චාමරයි, තනූජයි අපි වහගෙන ඉන්නවා. මම එකතු කරගන්නවා. මම මුළු දවසම net අහනවා. මාවත් සින්දුවකට එකතු කරගන්න පවුලේ හැමෝමත් එක්ක. මහත්තයා අශෝක, දුව පුතා අදීෂ, ආ දුව පුතා නෙවෙයි ලොකු පුතා. දුව නතාෂ චූටි පුතා ඔෂින්දු මල් කාන්තියක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ වාරිය පොළ අවුලේ ගම ඉඳන් මා රවුල් නමක් නේක ඇයි ඒ ගමට එහෙම නමක් දාලා තියෙන්නේ හයි ජනි වැස්සට කලින් සින්දුවක් දෙනවද සීතල බණ්ඩාර වෙලින් ඉඳන් මං හිතනවා මේ රංජන් රත්නායක වෙන්න ඇති මෙසේජ් එක දාලා තියෙන්නේ කියලා මොකද නමක් ඒවල නැහැ හරි රංජන් රත්නායක තමයි ඊට පස්සේ යන්න හදන්නේ ඉතාලියට ගිහිල්ලෙන්න ඉතාලිය මෙසීනාවල ඉඳන් අපේ අනුර ලක්ෂ්මණ අයියා සුපුරුදු විදිහට මෙසේජ් එකක් දාලා තියෙනවා දීලක ලක්ෂාන් ෆ්ලොරීඩා එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ අර එකතු කරගන්න කියන එකට එකතු කිරීමේ ලකුණ දාලා තියෙනවා මං තමයි හදාගෙන කියවන්න ඕනේ කෑගල් ඉඳන් ශෂිනි මෙසේජ් එකක් දාලා තියෙනවා එයාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකලුවද ඒ කෑල්ල කම්බෙයිද අපිට අදවත් එයාගේ නම දිනේෂ් අපේ ශෂිනිගේ හස්බන්ඩ් දිනේෂ්ට සුබම සුබ උපන් දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝමයි දුව මිනුලි ඔයාලට එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා දෙවන නැතිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉඳන් චන්දන සහ චාන්දනි ප්‍රදීපා නිමල් මේ හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා ජනියෝ ඔයා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන කළුවක්ගල නිලංගී ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා ඊට පස්සේ කෝදාපාලුව අලව්වේ තමයි කෝදාපාලුව තියෙන්නේ KM ෂා ගාමන්ට් එකෙත් අපි වහගෙන ඉන්නවා යටියන්තර හොරන්දල ඉඳන් නිතු ගරාජ් එකේ සෙට් එක අපේ ජයම්පති අයියා ඇතුළු කට්ටිය කෑගල්ලේ රාම් අයියා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා යන්න වෙන්නේ නැහැ මේ තව මෙසේජස් එනවනේ මුල්ල පිහිල්ලේ ස්වර්ණ බිම්මල් ප්‍රොඩක්ට්ස් එකේ සෙට් එක අම්මනේෂා අයියා යශෝදා එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ මන්දාකිනි ලස්සන නමක් මන්දාකිනි ඔයාට තියෙන්නේ හයි මටත් සින්දුවක් දෙන්න ලූනම රණවිරු ගම්මානේ ඉඳන් දමයන්ති විජේසිංහ අක්ක මෙසේජ් එකක් දාලා දිනවා ඔයාවයි පවුලේ හැමෝමයි එකතු කරගන්නවා ඊට පස්සේ සුබ දෑසනක් වේවා ජනි නෑ දැන් දහවලක් මෙහෙම මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද කෑගල්ලේ පුෂ්පාංගණී අක්කා ඔයාවයි පවුලේ හැමෝමයිත් මේ සින්දුවට එකතු කරගන්නවා

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavan Ratapuram Rasa Genayana Aule Sama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
4: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 7953.
5: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
6: වත්දීපත් කරන මම සනයි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
7: අනුරාධපුර විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
8: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
5: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
9: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
1: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
12: සුබ දහම ලක්දවල් එකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: අයුබෝවන් නෙත් නිවස් සමඟ මම ඩිල්ශාන්. සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් තීරණය බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලක් නම් කර තිබෙනවා. අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා එලෙස නම් කර ඇත්තේ අමල් රණරාජා, මහින් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්. පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුවයි මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර ඇත්තේ. ජර්මනියේ කොලෝන් නගරයේදී 16 හැවිරිදි දැරියකට රොබෝ යන්ත්‍රයක් මගින් ලිංගික හිංසනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ තරුණයන් දෙදෙනා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් රතු සහ රන් පැහැයෙන් යුතු අඩි 3.9ක් පමණ වන රොබෝ යන්ත්‍රයද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉකුත් සිකුරාදා රාත්‍රියේ නගර මැදේ පිහිටි ෂණික ආහාර හලක් අසලදී දැරිය සිය මිතුරන් සමග සිටි අවස්ථාවක රොබෝ යන්ත්‍රය ඇයට හිංසා කර තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: FM 95 94.8.

0: Kinderhändeva. Kinderhändeva.
1: Hi. දහව ලක්දවල එකයි විනාඩියට අයාලි පැටියවිල්ලා තියෙන්නේ. අරයා මට කොයි වෙලේත් කියන්න ඉතින් ඕකනේ. මං ඒ හින්ද පිළිගත්ත. හරි මං අලියෙක්. එයා නරියෙක්. එහෙම ගියෝ නේද? හරි. එයා ඔය ඕනවට වැඩි එක එක දේවල් මට කියන්නේ. මට මේ දවස් ටික යාට වැඩි අවධානයක් දෙන්න බැරි වුණා. ඒ හින්ද මගේ අවධානය ගන්න. පවුනේ පුංචි හිතර ඉද්දන්න හොඳ නැති හින්ද මං අද ඉඳලා අපේ ජනීට වෙනදට වඩා අවධානය දෙනවා. ජනී, ඔය කොයි හරි ඉඳන් මාව අහගෙන ඉන්නව නම් පැටියෝ. හෙට ඉඳලා අර මේ දවස් ටිකේ මම චුට්ටක් එන්නෙත්. එයා වෙනදට මං එයා ප්ලේලිස්ට් එක ඔය ඔගොල්ලන්ට හඬ දෙන්න සින්දු ටික ලෑස්ති කරනකොට මං එයා ඉන්න තැනට යනවා. මට මේ දවස් ටිකේ යාව මිස් වෙනවා, යාට මාව මිස් වෙනවා. එතකොට යාට ෂෝ එකට එන්න කලින් මාව දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔය කොහොම දේවල් ටික ඉතින් එයා මම ප්‍රෝග්‍රෑම් එකට එනකොට මට එක එක දේවල් කියලා එයා අවධානය ඉල්ලනවා මගේ. හරි, මං හෙට ඉඳලා එනවා එයා ප්ලේලිස්ට් එක දාන වෙලාවට ඔෆිස් එකට. ඒ හින්දා අපි ඒ විදිහට අපේ ජනීගේ හිත හදමු. ඔයාලත් ඒකට මට සපෝට් එකක් දෙන්න ඕනි. හරිද? තව මොනවා හරි මට එයාගේ හිත රිදිලා තියෙනවා නම් ඒ හිත හදන්න අයිඩියාස් තියෙනවා නම් අද හරියටම හවස 4 වෙනකන් ඔයාලට පුළුවන් මැසේජ් කරලා මට කියන්න. හරි, ඒක තමයි අපි චුට්ටක් පැත්තකින් තියමුකෝ. අද තිනා මං හවස 4 වෙනකන් මේ පැත්තේ කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් ගිල්ල ගන්න මේ පැත්තට එන්න. කෝල් කරනවා නම් 0112 55 63 63 WhatsApp එකෙන් මැසේජ් එකක් දාමු. 0711 95 95 95. එහෙනම් ඉතින් යන්න ඔය අතරේ හිමීට. නෙතෙෆෙම අපේ ඔෆිෂියල් ෆේස්බුක් ෆෑන් පේජ් එක පැත්තට ෆෑන් පේජ් එක ලයික් කරන්න, ෆලෝ කරන්න, ඊට පස්සේ ඔයාගේ මැසේජ් එක ඉන්බොක්ස් කරන්න. එහෙම නැත්නම් මගේ වෝල් පෝස්ට් එකට හිමීට කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ කටියත් මං අනිවාර්යයෙන්ම මතක් කරනවා. හරි, එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගින්දර හැන්දෑවේ පළවෙනි පැය මේ විදිහට පටන් ගන්න හදන්නේ. ස්පෙෂලි මේ සින්දුවට මං අලියා, අර මගේ නරි පැටියා, අපේ ජානියා එකතු කරගමු. මං එයාගේ ජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි විනාඩි 17යි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සුග එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
5: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
5: ඔක්තෝබර් 15 වනදා උදේ ගාල්ල සවස මතුගම
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ල කෙල්ල කොට

මොකද මෙන්න මේ මැසේජ් එක දැකලා දන්නේ ජා මේ අපේ ජානියා මට අච්චර දේවල් කිව්වේ නේද ඉරිසියාව එයා කැමති නැහැ වෙන වෙන බොයිස්ලා මට එක එක එව්වා කියනවට අදරන් උම්ම එපා මේ ඊයේවල තියෙන මැසේජ් එක උන්නස්ගිරේ නවීන එක්ස්පෝර්ට් එකේ කට්ටිය එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට ඊට පස්සේ කවුද ඉන්නේ අනේ ජානු වැනි කපි අලියත්තු බලන්න net එකට එනවා ඈලු අලියත්තු විතරක් නෙමෙයි අපේ ජානීට මං අර කිව්වේ නමක් අනේ එයාලත් බලන්න පුළුවන් මාව පින්න වලින් කියනවනේ ගෙනාවේ එයාට ගොඩක් මහන්සි ඇති මාව එහෙම ගෙනල්ලා නේද එයාව ගෙනල්ලා තියන්නේ යාල කැලෑවෙන්ලු හරියට හරි ඩීආර් ගාමන්ට් එකේ කෙල්ල සෙට් එකටයි කොල්ල සෙට් එකටයි ජය වේවා එකතු කරගන්න අපේ හැන සිද්දුවට හයි ජනු හපි කලුතර පණිපිටියේ ජයතිලක ට්‍රේඩින් එකේ ලස්සන සොංග් එකකට අපිවත් එකතු කරගන්න තනිදු චින්තක සුනිල් අංකල් ආචීත අංකල්වත් එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සිද්දුවට අජිත් අංකල් දන්න මං අජිත් අංකල් කියලා කිව්වා මන්නෑනේ හයි මගේ වස්සුවේ හොඩි සුබදහවලක් මගේ නූඩල්ස් කොණ්ඩ කිරෙලියේ ආදරම් මට ඕනි හා හරි මං අනිවාර්යෙන් යන්න කලින් මේ සිද්දුව දෙනවා අපි ආදරෙයි වාට මුළු ලෝකෙ තරම්ම මාත් ආදරෙයි මේ මුළු ලෝකෙටත් වැඩිය කලිතර ශශී දෙවලි බාධිත සිත් කල්හරි පුංචැවින් එක අපි රාමණි සුමේ දක්කා කැනඩාවෙන් ඉනෝ චන් ඇන්ටි මිෂල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සෝෆියා Aww.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවලිකයි විනාඩි 31යි.
3: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-7953
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය දිනුම් භූවි ආයුබෝ වේවා
6: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 077 3947.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියාලා වෙන්න
2: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ginda

0: දවල් එකයි විනාඩි 33යි වෙලාව අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා නෑ ස්ටොප් එකක් හැබැයි ඊට කලින් මට යන්න තියෙනවා දර්ශනව හම්බ වෙන්න මොකද දියුණුවට මග කියන HNB ෆයිනන්ස් නගර චාරිකා ඔයාගේ ඕන් නෑම මූල්‍ය අවශ්‍යතාවයකට විසඳුම් රසක් අරගෙන ඔයාව හොයාගෙන ඇවිල්ලා ඉන්නවා අද දවසේ කොහෙද ඉන්නේ මොකද වෙන්නේ මේ ඔක්කොම විස්තර ටික දැනගන්න දර්ශන ඉන්නවා සුබ දහවලක් දර්ශන
1: නගර චාරිකාව තමයි අපි මේ විදියට තවට අරගෙන යන්නේ. ඉතින් අද දවසේදී අපි ජානු කිව්වා වගේම අපි ඉන්නවා ඔන්න අද දවසේ සුන්දර මාතර නගරේ තමයි ආවරණය කරගෙන තියෙන්නේ. ඉතින් ජානු ඔන්න ජාවුටත් වාහනයක් ගන්න කියලා අදහසක් තියෙනවනම් ඔන්න ඉක්මන් කරලා කියතු වෙන මේ පැත්ත මොකද HMB ෆයිනන්ස් තුදින් ඔන්න ලීසින් එකක් දාගෙන බයික් එකක් වෙන්න පුළුවන් ත්‍රිරෝද රථයක් වෙන්න පුළුවන් කාරකක් එහෙම ගනවන් ජානු ඔන්න අවස්ථාව තියෙනවා මොකද ඒකේ හොඳම කාලේ තමයි මේ කාලේ මොකද හැමදාම මේ වාසි ලැබෙන්නේ නේ ජානු කාටව. ඉතින් අවස්ථාව ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආන්කේ මුල් සම්මාම HMB ෆයිනන්ස් විසින් තමයි මේ දෙවන්ත අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ජානු දැන් අදිසියට අපි යතේ සල්ලි නැති වෙන්න පුළුවන් මොකද ඇත්තටම සල්ලි අපි අරන් ඉන්නේ නැහැ. අන්න ඒ විලවට තමයි රත්තරන් වටින් මේ මොකද වඩ පුළුවන් HMB ෆයිනන්ස් එකේ ඉල්ල රන්නයි සේවා සමග එකතු වෙලා අපි තියෙන රත්තරන් ටික අඩුම පොලියකට වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් හොඳම දේ තමයි HMB ෆයිනන්ස් රන්නයි සේවා කියලා කියන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ජානු අපි හරි මහන්සි හම්බ කරන සල්ලි ටික නේද හරි තැන්පත් හරි විදිහට තැන්පත් කරන එකට ඔන්න දිනවස්තාව තැන්පත් වූ වගේම ඉතුරු මේ සියල්ලම ඔබට හඳුනවා දෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම සම්මානය තමයි HMB ෆයිනන්ස් විදීමක් නැති බැඳීමක්. ඉතින් ඔබටත් අවස්ථාව තියෙන අද දවසේදී මේ අහගෙන ඉන්නවනම් මාතර අවශ්‍ය ඔන්න වාඩ පුළුවන් මාතර ප්‍රධාන බස් රථනත ඔබල පරීක්ෂණ එකතු වෙලා අපිත් එකතු වෙලා සතුටු වෙන්න පැයක දින ගන්න අවස්ථාවක් නමුකද මේ පැත්තට එකතු තරම් කරා පැයක දින ගන්න අවස්ථාවක් නමුකද හිස්සත් ඉන්නේ ජානු මේ වැඩි කාරයක් වැඩ කඩිත් අපි එකතු කරන්නේ පැයකි බොක රසක් වුණ අද දවසේ ආදරණීය මාතර පුරයටත් අපි විදහාරා දෙන්නත් සූදානම්. ඉතින් අපි මෙත්තහින් අපේ ශ්‍රාවකින්ටත් අපි මතක් කරන්නේ මේ පැත්තට එකතු වෙලා වුණ අද දවසේ වටිනා කියන පැයකි බොක රසක් ගිනා හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජානු අපිට මේ ගමන යනකොට අමතක නොකරන් බැරි පිරිසක් අපි රටි අනාගතේ බාර ගන්න පුංචි පැටවු ටික කියන්නේ අපි ආදරණීය පුංචි පැටවු වෙනුවෙන් HMB විසින් හඳුන්වා දෙනවා ළමා ඉතුරු ගිනුම් ඉතින් රුපියල් 3000ක ඉතුරු කිරීමකට දෙනවා වටිනා කියන කැටයක් සමග බැඩ්මින්ටන් යුගලයක්. ඒ වගේම සෑම රුපියල් 10000කටම ලබා දෙනවා වටිනා කියන බැඩ්මින්ටන් යුගලයක් කැටයක් සමග වටිනා කියන පාසල් පොත් කටලිකුතුන්න ලබා දෙනට HMB ෆයිනන්ස් ආයතනය සූදානම්. ඉතින් මේ සියල්ල මාර්ගයෙන් තමයි අපි මේ විදිහට HMB ෆයිනන්ස් විදීමක් නැති බැඳීමක් දීම උතුම ගැටගර චාරිකාවත් අරගෙන ආදරණීය මාතර පුරවරය ආවණ කරන මේ එකතු වෙන්න. ඉතින් අපි මතක් කරනවා අපි ඉන්නේ අහගෙන ශාලකින්ටත් අද දවසේ එකතු වෙන්න සතුටු වෙන්න විනෝද වෙන්න රට පිරෙන්න හිත පිරෙන්න පැකි බුගරසක් දිනා ගන්නත් ඔන්න අවස්ථාව ලබා දෙනවා ආදරණීය මාතර පුරවරය සීට එකේ මනු පහ 94.8 තවදත්තලු
0: බොහොම ස්තුතියි දර්ශන විස්තර අරගෙන ආවට. ඔන්න ඔහොමයි ඒ පැත්තේ වැඩේ වෙන්නේ. ඉතින් මාතරවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ අවස්ථාව මග අරගන්නතෝ යන්න. ඔයාටත් සතුට විනෝදය තෑගි භෝග මේ හැම දේම දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අපි අමුට අගලවත් සම්මසෙජස් පැත්තට ලොකුම එකක් දෙන්න අපේ ජය අයියට. ජානු ඔයා ගොඩාක් බිසි ස්මාර්ට් ස්මාර්ට් නෙමෙයි SMT අපරල් හුන්නස් ගිරිය සෙට් එක තමයි මට මැසේජ් එක කියලා තියෙන්නේ දැන්නම් අනේ. ජය අයියා වගේ වැඩ කරන්න පුරුදු වෙන්න ඕගොල්ලනු. ඊට පස්සේ කවුද මේ අලි පැටියෙක් වුණත් ලක්ෂණ ලොකු වැඩක් තියෙද්දි නැත්තම් ඉතින් පොඩි බණ්ඩි ගෙඩියක් තියෙන්න ඕනි කොල්ලෙක් වුණත් ලස්සන එහෙම තමයි. අලි පැටිය ඔයයි මමයි එකතු කරන් දෙන්න ලස්සන සෙන්දු දෙකක් සීතල බණ්ඩාර වලින්. රංජන් රත්නායක අයියා තැන්ක් යූ ආගේ කමෙන්ට් එකට ආදරෙයි. හනිද ගිදරි උම කැටේ මොනර කිරිල්ලි නෙළුම් මල අනේ අම්මේ උමක කෝණි ලස්සන සෙන්දු කුතේ කාජිත අයියා යටි අන්දර පරිසල්ලේ අලහර පාරෙන් එතනින් පස්සේ ඉන්නවා අනේ ජානු මැනිකේ මේකනම් හරියටම මේකනම් හරියන්නේ ජනීට ගහන්න ඕනි වාට එක එකව කියනවට ජනී ඔය අදරේ වැඩිකමට එක එකව කියන්නේ පොඩ්ඩක් එයාට අවධානි දෙන්න බැරි වුණාම එයාට කේන්ති යනවා. එයා මොනවා කිව්වත් අපිට ඔයා ලස්සනයි මන් දන්නවානේ. අපි ආදරේ ගොඩක් උම එකකුත් දීලා දෙන්නකෝ මැනික සිඳු ඇස්සක් බොකුන්දර 10 පාරි මංගලී ෆැෂන් ගාමන්ටිගේ සාලිය මංගලේ ශ්‍රයන්ත සංචය මහේෂ් ලක්මදු මතුවන්ත දෙවින ෆැෂන් එක යාලු සිටකත් එකතු කර ගවනිමු උම් ආදරේ දෙකක්. ආදරේ ගොඩක්.

0: NetFM Kinder Hände war Vijanu.
1: දවල් එකයි විනාඩි 46යි වෙලා වහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හැන සින්දුවට කටි එකතු කරගන්න කලින් මට ඕන මතක් කරන්න ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම අපේ අනාගතය වෙනුවෙන් අපේ හෙට දවස වෙනුවෙන් කොයිතරම්නම් මුදල් ඉතිරි කරන්න උත්සාහ කරනවද? අපි මුදල් ඉතිරි කරනවා. ඒ හැමදේම කරන්නේ අපි අධ්‍යාපනය වෙනුවෙන් පුළුවන් ගයක් දොරක් හදාගන්න වෙනුවෙන් පුළුවන්. එහෙම නැත්නම් අපේ අනාගතයේ අපේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. අපේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්න වෙන්න පුළුවන්. මේ හැම දේ වෙනුවෙන්ම අපි කරන්නේ මුදලක් ඉතිරි කරන එක. හැබැයි ඔය හිතලා තියනවාද අපිට මීට වඩා තව දෙයක් තියෙනවා ඉතිරි කරන්න කියලා. ඒ කරන ඉතිරියනොත් අපේ අනාගතයේ අපේ දරුවන්ටම තමයි ඒකේ ප්‍රතිලාභ හැමදේම ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා හිතලා තියනවාද? එහෙනම් අපි හිතමු ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක එකතු වෙලා මේ ඔක්තෝබර් මාසයේ කියලා කියන්නේ සකසුරුව මේ මාසය හෙටක් ඉතිරි කරන මාසය. ඉතින් හෙටක් ඉතිරි කරන මාසයේ පුංචි ඉතිරියකින් ලොකු හෙටක් ගොඩනගන්න මෙන්න මේ ඉතිරි කිරීම ගැනත් හිතමු. මේ හැමදේම අපේ හෙට වෙනුවෙන් කරන විශාල ආයෝජනයක්. ඔය හිතන්නකෝ අවශ්‍ය නැති වෙලාවක ලයිට් එකක් දැල්වෙනවා. ඒක නිවල දානවාට හිතිලා නැද්ද? හිතිලා තියෙනවද? එහෙම නැත්නම් දැක්කේ නෑ වගේ යනවද? හැබැයි හරියටම ඔයයි ගැන හිතුවොත් කරන්න තියෙන එකම දේ තමයි අපි ඒක නිවල දාන්න ඕනි. ඒ වගේම තමයි අනවශ්‍ය වෙලාවක ටැප් එකකින් වතුර අපතේ ගලාගෙන යනවා. ඔහේ අරලා දාලා තියෙනවා ටැප් එක. හැබැයි ඒක වහලා දාන්න හිතිලා නැද්ද? හිතෙන්න ඕනි ඔයාට. එහෙම වතුර අපතේ යන්න නොදී වහලා දානවා කියලා කියන්නේ ඒ අපේ අනාගතය වෙනුවෙන් කරන ඉතිරියක්. සහ ප්ලාස්ටික් භාවිතය, පොලිතින් භාවිතය අඩු කරමු, ගසක් රැකගමු. මේ හැම දෙයක්ම පුංචි මුදලක් ඉතිරි කරනවා වගේම තමයි අපේ හෙට දවස වෙනුවෙන් කරන විශාල ආයෝජනයක්. ඉතින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක එකතු වෙලා මේ ඔක්තෝබර් මාසයේ පුංචි ඉතිරියක් කරමු, ලොකු හෙටක් ගොඩනගමු. පුංචි ඉතිරියෙන් ලොකු හෙටක්. ඔක්තෝබර් මාසය සකසුරුව මේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. එහෙනම් ඉතින් එන්නේ පණිවිඩෙත් මතක් කරගෙන අපි යමු චග්ගල WhatsApp messages පැත්තට. කවුද ඉන්නේ කියලා බලන්න. හායි කියලා message එකක් එවල් තියෙනවා. message එකේ ඔයාගේ නම නෑ, මම ඉක්මනට නම එවන්න. එතකොට මම කියනවා, ජානුමණිකේ මම උඩු දුම්බර දුලාංචලි. මේ මගේ message එක කියන්න SMT April හුන්නස්ගිරිය වැඩ කරන මගේ අම්මා පොඩි මණිකවත් මගේ නෑන වෙන්න ඕනි මං හිතන්නේ. නෑන නිසංසලාවත් එකතු කරගෙන මගේ ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අපේ අම්මටයි අක්කටයි උම්මයිකකෝ දෙන්න මැනිකේ කියලා තියනවා. සෙලවෙන මනස ආයුවයි තින් අරයාගේ වචනනේ. ජන බෝලේ ආදරේ කියලා තිරා මාත ආදරේ. මේ අපේ පණිපිටි අරුණයියා එකතු කරගන්න මේ හැන සින්දුවට. සුන්දර බද දහම ලස්සන සුන්දරික ප්‍රන්ට් ලංකාවේ මනෝජ් අරුන් අනුර එකතු කරගන්න මේ හැන සින්දුවටම. ඊට පස්සේ කවුද ඉන්නේ? ජානු අන ජනි පණ යන කල් ඔයා ටික එක දේවල් කියනවා. ලංකාවේ තියෙන සිමෙන්තිත් මදි කිව්වල මගේ පිළිමයක් හදන්න. එයා දන්න ඔක්කෝම. මං ඔව ගණන් ගන්නෑ රුක්මණී අක්කා. එයා ඔව මට වෙලාවකට ආදරේට කියන්නේ. එයාට ජෙලස්. අර මම දැන් තිසත් එක්ක එහෙම ප්‍රෝග්‍රෑම්ස් කරනකොට එයාට ජෙලස්. ඒකයි ඔයා එක එක ඒවා කියන්නේ මගේ හිත කඩන්න.

0: ඔයාගේ කෝල්ලකට ඔයාගේ රික්වස්ටකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසුදින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනට තහනය ලොතරයිය රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
3: මුදලාලි
1: අලෝන
3: මට පරිප්පු 500යි ලෝකිලෝ එකයි අපේ ස්කුරු ග්‍රැන්ඩිසියකු දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
4: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජය දාන්න ඔක්කොටම.
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙනවා.
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
7: දන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
8: මොකද්ද ඔය විසිගිරිල්ලද?
7: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝවල රන් පදක්කම. හංගේරියාවල මීටර 91ක්. නගෝයාවල මීටර 88ටත් එහා.
8: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
7: ඇයි
8: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
9: මීටර් 90ට එහා විසි වෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක නෙත් FM ඇල්ගොටවුන් සතියේ දිනවල උදේ 7ට
10: නෙත් FM ඇල්ගොටවුන්
11: brought to you by
12: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප් අමතන්න 13:22
13: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
10: Net FM Algo Town
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
18: විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ.
17: පිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
15: සුබ දහම ලක්දවල් දෙකයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මධ්‍යම පළාත් පරිවාස සහ ළමා කොමසාරිස්වරියගේ පාලන යටතේ පවතින පළාතේ ළමා නිවාසවල සිදු කෙරි ඇති බව කියන අක්‍රමික සහ දූෂණ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ නියමයෙන් මෙම පරීක්ෂණයේ විනිවිද භාවකයෙන් සිදු කිරීම සඳහා ආණ්ඩුකාර කාර්යාලයෙන් නිලධාරීන් ඉදිරිපිට දීම එය සිදු කිරීමට ආණ්ඩුකාරවරයා පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගැහැණු දරුවන් වැඩිපුර රඳවා සිටින මහනුවර ටිකිරි ළමා නිවාසය පිළිබඳ එම පරීක්ෂණවලදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. රුසියාව එල්ල කළ ප්‍රබල මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පුරා ලක්ෂ 6කට අධික පිරිසකට විදුලි බලය ඇනහිට ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. රුසියාව සහ යුක්‍රේනය අතර බලශක්ති අංශ ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල නොකිරීමේ සංසිද්ධියකට එළඹ ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදීත් රුසියාව විසින් කියව් අගනුවර සහ කාර්කේව් පිහිටි ප්‍රධාන බලශක්ති පද්ධති වෙත මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මෙම ප්‍රහාරවලින් කියව් අගනුවර පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදාව සඳහන් කරන්නේ රුසියාව විසින් බැලස්ටික් සහ ක්‍රූස් මිසයිල 39ක් මෙන්ම ඩ්‍රෝන යාන 128ක් එල්ල කර ඇති අතර ඉන් මිසයිල 4ක් සහ ඩ්‍රෝන යාන 115ක් විනාශ කිරීමට සමත් වූ බවයි. නිලගනිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: Yeah, FM 95, 94.8.

සුබදහමලක් දවල් දෙකයි විනාඩියටයි වෙලාව. වාගේ මගේ දෙවනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන. අපි මේ පැය දිනම් Facebook Live එකකින් හම්බෙනවා. ලස්සන සින්දු ටිකක් ගහගෙන අපි මේ පැය හිමීට Facebook Live එක පැත්තෙන් හම්බ වෙමු. තව පොඩි වෙලාවකින් NetFM official Facebook fan page එක like කරලා follow කරලා තියාගන්න. Facebook Live එක ආපු ගමන් ආට notification එක එනවා. ආපු ගමන් ඉතින් කට්ටිය අඳ ගහගෙන live එකට join වෙන්න තියන්නේ. ජන සුදු මණිකේ අපිට ලස්සන සින්දුවක් දෙන්න. ජනි ඔයාට ගොඩක් හොඳ කිව්වලු. ලස්සන සීන් සිරුරක් තියෙන සුදු කෙල්ල කියලා කිව්වලු. සුදු කිව්වනම් ඒක විතරයි ඇත්තකට කියලා තියෙන්නේ. සමහර වෙලාවට සමහරු ඉන්නවනේ ගොල්ලන්ට අපෙන් අවධානය ඕනි වුණහම අපිට පොඩ්ඩක් එක එක ඒවා කියලා බලනවා. මං හෙට ඉඳලා බලන්නකෝ යාට රිදෙන්න යාට අවධානය දෙනවා. ඉතින් අපිට ලස්සට සින්දක් දෙන්න ගොඩක් ආදරෙයි. කලතරින් චාන්දි දිලි තිලා කල්පි ලකී මේ ඔක්කොම එකතු කරගන්න කියලා දෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ සින්දුවට. සුබදහමල ගින්දර මැණික මම යදියන්තර පරිසර සේපාලි හාටලගේ සේපාලිකා අක්කා. අපේ තරින්දු එළවලු කඩේ නංගිත් මල්ලිත් එකතු කරගන්න ආදරේ හොඳේ. මාත් ගඩමග ඩාරියක් ආදරේ අනිවාර්යෙන් එකතු කරගන්න ජය වේවා. සුබ දවසක් ගින්දරි උම්ම දේවී ජානු අපි තවහගෙන ඉන්නේ. අනේ මන් තරහයි අප්පා. නයිවල සැල්ල පැහැසර මාල්දි සිලක්ෂන් එකේ අපි වලස්සට සිද්ධක එකතු කරගන්න ආඩි ජය වේවා. ඔයාලට ජයම වේවා. ජය ජානි ජානි නෙමෙයි ජානු. ලස්සන සින්දුවක් දෙන්න මොරටුස ජානි චන්දිමා අක්කා. මේ සින්දුවට එකතු කරගන්න ඊට පස්සේ කෝල් කරන මෙන්න මේ කටි එකතු කරගන්න රිගිල ගස්කඩ අරණයියා වල්පිටමලි උපාලි අයියා දම්මි අක්කා ප්‍රශාන් මිහිරංග මාබිම මගේ කාන්ති අම්මා යෙනුක පැටියයි සංගීත්වයි ලියනාරචයවයි එකතු කරගන්න බදරලි අශෝක අක්කා මෛත්‍රීපාල මග්ගන මග්ගන මෛත්‍රීපාල අයියා ඊට පස්සේ එතන ඉන්නවා මංගලිකා මధుකා මధుරංග මధుසංක කිතුල් කොටේ ප්‍රේම සිරියායියේ අම්මා ගුණවති විනුෂා ගණේෂා චමිලානි කිරණිදු බිම්සර අසංක රමණිය කෙනා පුළ නරුන් ආවත් එකතු කරගන්න වල්පිටමලි දිනුෂා ඉන්න ඔවයි ෆැමිලි එක හැමෝම එකතු කරගන්න එතරින් පස්සේ ලියනාරච්චායියා සූර්ය වැවෙන් කාන්ති අම්මා මත එකතු කරගන්න කියලා හැමදාම වගේ අදත් කිව්වා. මෙහෙන සිද්දට මේකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0774 67 67 67 මිස් කෝල් එකක් දෙන්න
2: දවල් 2 විනාඩි 17යි
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
7: නංගියා
6: මටත් ඔයගෙ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
7: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
6: මොනවා කියනවද අයියා ඕ සිම්පල් වැඩනේ
7: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
6: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා
7: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
8: net fm හතර වටේ

දවල් දෙකයි නරි දහ නවයයි. මාව හගෙන ඉන්න කට්ටියත් ඉන්නවා. මට මැසේජ් එකක් කාල් කරපු කට්ටියත් ඉනවා. කොතනින්ද පටන් ගන්න? හරි, මම යනවා WhatsApp messages පැත්තට. කවුද ඉන්නේ කියලා බලමු. Hi Chanu Manika. SMT April Hunaskiri. Ravindra sir ge upandine iye. මොනවද Ravindra sir දුන්නේ? ඉතින් අපි සර්ට විශ් කරනවා අපරල් එකේ හැමෝම. සර්ට ලොකු උම්මකක් දෙමුද කියලා හල් තියෙනවා. මට බෑ. දැන් මොනවද සර් දුන්නේ? ඊයේ නම් ඊයේ විශ් කරන්න එපා. ඕම් පේනව නේද? රවින්ද්‍ර සර්, ඔයාව අමතක කරා කට්ටිය. හොඳද? මන් දන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. Ravindra sir. Happy birthday. Madan mona hari evandi.

வீடு பாசி. ஹாய் ஜானு, மம கலவவே கலாவவே மேமே கலவானே புஷ்பா அக்கா. මගේ හස්බන්ඩ් ප්‍රියන්ත ආයේ වල දෙන්නවා යෝ ආවයි නේ තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් අහන්න ඕනි කියලා තිරා අනිවාර්යෙන් එකතු කරගන්නම්. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්ද්‍රස් රෝසගේ චන්ද්‍රයියා චන්ද්‍රි අක්කා රෝස බට්ටිච්චි ජාන් පැටියෝ ප්‍රදීපා නිමල් එදෙනවත් එකතු කරගෙන ලස්සන සින්දක් අහමු. උම්ම එකකුත් ඕනි කියලා තියෙනවා, කවදාවත් මගෙන් ඉල්ලලා නැහැ. එහිඳ අදරන් දෙනවම තමයි. ජනපදය පුස්සල්ලාවෙන් මැසේජ් කරලා තින අරුණයි එකතු කරගන්න මේ ඇහෙන සින්දුවටම. එතනින් පස්සේ මෙන්න මේ වදකාර කොල්ලෝ ටිකක් ඉන්නවා, කට්ටි එකතු කරගන්න හදන්නේ. නිවලංකා ෆීඩ ආයතනයේ හසිත සංදීප, ඔයා වයි නම කියව ගන්නත් බෑ අනේ, කියවන්න පුළුවන් නමක් දාගන්න ඕනි ගමට. මනඩ පොළ හරි නේද? මලීෂ සඳරුවන්, ලහිරු චමෝත්, නුගවෙල මල්ෂාන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අද විතරක් නෙමෙයි හැමදාම නෙත්තහන්න ඕන. හරිද? ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් දෙකයි වෙනාඩි 32යි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම netfm හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
5: ඔක්තෝබර් 15 වනදා උදේ ගාල්ල සවස මතුගම.
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: ඔබට අවශ්‍ය සියලුම කරන රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇලියකට කුරුවිට 076-446-7953.
8: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳ ටූම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
9: මන්දාරම්රෑ හතට නොස්තැල්ජයානු රෝමාන්තික මතක ස්මරණය.
10: හෙලෝ,
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දවල් දෙකයි විනාඩි 38යි. NetFM official Facebook fan page එකට එන්න. Fan page එකේ දැන් මම මේ වෙලාවේ Facebook live එක ඇවිල්ලා තියෙන්නේ. Facebook live එකට ආදි join වෙන්න පුළුවන්. කට්ටිය live එකට join වෙනකන් මම WhatsApp messages එවපු කට්ටිය, call කරපු කට්ටිය මතක් කරනවා. මුලින්ම යමු අපි WhatsApp messages පැතර කවුද මේ වෙලාවේ මට message කරපු කට්ටිය ඉන්නේ කියලා බලන්න. සුබදහවලක් ජානු මැනික, කොහොමද හොඳින් නේද? මං ගොඩාක් රියක් හොඳින් ඉන්නවා. ලස්සන සින්දුවක් අහමු. ඔයවයි නැතකේ හැමෝමයි ඔෆිස් එකේ. උමයිස්, ඊට පස්සේ නිලොක්ෂි, චමරි, චාරුණි, උදාරා, චත්‍රිකා ආදරෙන් එකතු කරගන්නවා කියලා දෙනවා කෝටෙන් ජීවන්ත අයියා. මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ මම රුවන්වැල්ලෙන් මංජුලා. මංජුලා නෙමේ මංජුලනේ. මගේ ලොකු දුවගේ උපන්දිනය ආද යන්න සුබ උපන්දිනයක් කියලා සුබ පතනවාගේ අම්මයි තාතයි රංගි. එයාගේ නම ලූනාෂා. චන්ද්‍රසේන හෙටිය රජ මහත්මයාගේ සින්දුවක් කියලා තියෙන බලමු. මං යන්න කලින් දැන් try කරන්න. දැන් අහන්න දැන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. Happy

දවල් දෙකයි විනාඩි 51යි අපිට අක්ගාල Facebook live එක පැත්තට යමු කවුද Facebook live එකේ ඉන්නේ කියලා බලන්න ශාන්ති විරාජ් ඉන්නවා ශාන්ති ආන්ටි ඔව ගඩාක් හතරෙන් එකතු කර ගන්නවා අනිවාර්යයෙන්ම මේ හෙන සින්දුවට WK චතුරංගිනෝ අවත එකතු කර ගන්නම් තව කවුද අජිත් ඉන්නවා අජිත් අයියා හයි කොහොමද සින්දුවකට එකතු කර ගන්න කියලා තියෙනවා එතනින් පස්සේ ජීවන්තය ඉන්නවා ඔය අවත එකතු කර ගන්නම් ආයේ දකුණේ සිංහය සෙට් එක කියලා ප්‍රොෆයිල් එක කිනුත් ඔන්න කමෙන්ට් කරලා තියෙනවා නම නම් එවුවෝ තමයි හොඳනුවන් ලියන ගියා අයියා ඉන්නවා දෙනි පිටියනුවන් සින්දුවකට එකතු කර ගන්න කියලා තිනවා අනිවාර්යයෙන්ම එකතු කර ගන්න අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හෙන සින්දුවර ජගත් සෙදාරි අබිනු පුතා එකතු කර ගන්න කියලා ජගත් ශ්‍රේය කමෙන්ට් කරලා තිනවා අනිවාර්යයෙන්ම එකතු කර ගන්න ප්‍රශාන්ති හිරි මුතු ගොඩ ආව එකතු කර ගන්නම් මේ හෙන සින්දුවට එතනින් පස්සේ බැජ්ජා ඉන ජානුවක් කැඹනල මංජුල මෝඩසගේ සෙට් එකම මේ වෙලාවේ අවහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කර ගන්න සුනිල්ලාට උම්ම එකකුත් දෙන්න කියලා දෙනවා සුනිල් අයියාගෙන් තමයි දැන් බේරෙන්න බැරි වෙලා තියෙන්නේ බැජ්ජා බොරු කියනවද මන් දන්නේ එතනින් පස්සේ මම යනවා චග්ගල වට්සප් මැසේජස් පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න ජානු මම අම්පිටිය මුල්ලේ පිහිල්ලෙන් කොඩිතුවක් කෝදුව මන්දාකිනි පුතා යශෝද වයිෆ් නිෂා හලසට සින්දුවකට එකතු කර ගන්න ජනි අයියා ඔයාට එහෙම කිව්වේ ආදරේට නෙලෝ හරියටම හරි එයාගේ හිතේ ඔව්ව තියෙනවා මං හිතන්නේ යක්කල මුල්ල නෑ යක්කල මුල්ල නෙමෙයි යක්කල මුදන් නායක වෙලද සංකීර්ණේ අපි ඔක්කොටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා මේ හන සින්දුවට එකතු කර ගන්නම් ඉතින් පස්සේ හයි ජනු මමත් ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ මම කවුද මේ මහවින් දුව හිරුණී දිල්මි පුතා සවින් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ හරි අනිවාර්යෙන් එකතු කරගන්න මේ හෙන සින්දුවට එතනින් පස්සේ තවලන්තන්න පතරණ සිංහල බෙහෙත් බර කඩේ නන්ද කුමාරයියා මනහර හාඩුවයි කේ විජේසිරි ඊට පස්සේ බීඑෆ් ජනපදයේ පුස්සල්ලාවේ සියලුම දෙනාවත් කොත්මලේ මහවැලිගම බස්කේ ජාන්ත වීරකොඩියා යවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට හයි අපි අදත් ඔබ සද්දටම අහගෙන ඉන්නේ ඉංග්‍රීවත් තලිකම සන්සේලා ෆැෂන් එකේ සද්දටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා ලස්සන සින්දුවකට රංජිත් නිසංසලා රන්දි තවින්සා යසිස්මා ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න එකතු කරගන්නම් මේ හෙන සින්දුවට එතනින් පස්සේ ජනුවකේ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලා වෙනද වගේ මදත්ත අවහගෙන ඉන්නවා බොස් රිෂාන් එයාගේ වයිෆ් ඉෂාංක දසරන් නිශාන්ත රත්නායක මේ වෙලාවේ ෂොප් එකට ඇවිල්ලා ඉන්න හැමෝමත් ඔවත් එකතු කරගෙන නැත්නම් හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ අහන දෙන්න රෙඩි කරගත්ත මේ හෙන සින්දුවට එකතු කරගන්නාගේ

0: වයි බෙක හිතට දැනෙන මෙලඩී සෙකහන්න නෙත්තේ ෆෙම් ගින්දර හැන්දෑවා.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසුදින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඊසී සනී පාරක්ෂකතුවා දැන් රුපියල් එකසිය පනහයි. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක. දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
3: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
4: දෘති විකාශයේ සමගින් මම හමීර් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
5: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
2: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
6: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
7: Brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අතම ගන්න ෆෝන් එකයි.
10: සුබ සැන්දවක් හවස තුනයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුමා නැත් නියෝජ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමඟ මම තරංක. බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලා සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කරන ලද විශේෂ කමිටු අතුරු වාර්තාව ජනාධිපති ලේකම්මාචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත බාර දී තිබෙනවා. එම කමිටුවේ සභාපති බුදුසාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා විසින් අදාළ වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත බාර දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. ඒ ජනාධිපති කාර්යාලයේ සිදු වූ අතර ඊට දාළ කමිටුවේ සෙසු සමාජිකින් දෙක්ව තිබෙනවා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය අටවැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත්කරන ලද අතර අදාළ කරුණු අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලා සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරුණා. යනුව භික්ෂුන් වහන්සේ සහ අනිකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසි වලට අදාළ සංශෝධිත යෝජනා මෙලෙස ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. තුර්කියේ ප්‍රධාන විපක්ෂයට හිතවාදී ප්‍රමුඛතම රූපවාහිනි නාලිකාවක් වන හල්ක් ටීවී මුලස්ථානයේ සජීව විකාශන කටයුතු තහනම් කර තිබෙනවා. එරට පොලිසිය විසින් එහි සිදු කළ හදිසි වැටලීමකින් අනතුරුව මෙම පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ස්තාම්බුල් නුවර පිහිටි අදාළ නාලිකා පරිසරයට ඇතුළු වීමට සේවකයන්ට අවස්ථාව හිමිව නොමැති අතර නාලිකාව පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් නව කළමනාකරුවෙකු පත් කර ඇති බවයි වාර්තා වන්නේ. නාලිකාවේ හිමිකරුට එරෙහිව සිදුවන විමර්ශනයකට දාලව පුද්ගලින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් තීම ටෙන්ඩර් පටිපාටි වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණ යන චෝදනා යටතේ හල්ක් ටීවී හිමිකරුවන ජෆාර් මහිරොන්ලු ඇතුළු 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. මීළඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM.
3: Yeah, FM 95, 94.8.

සුබ සැන්දවක් හවසතුනයි. ඔයි නඩි දහයයි වෙලාව වගේ මගේ අන්තිම පැටම ඇවිලා තියෙන මේ පැදි කාල් කරන්න මසේෂ් කරන්න සිදුවක් කියලා ගන මේ පැතර එන්න මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට. මේ වාට මතක් කරන්න හදන්නේ හෙට දවස වෙනුවෙන් මුදල් ඉතිරි කරනවා වගේම ඔයාගේ හෙට දවස වෙනුවෙන් මෙන්න මේ විදිහේ ඉතිරියක් කළොත් ඒ හැමදේමත් ඔයාගේ අනාගතය වෙනුවෙන්ම තමයි. අපි හිතනවා ලොකු දෙයක් කරන්න නම් තවත් ලොකුම ලොකු දෙයක් කරන්න ඕනි කියලා. ඒත් හෙට වෙනුවෙන් කරන ලොකුම වෙනස පටන් ගන්න පුළුවන් වෙන්නේ අපි අද තියෙන පුංචි පියවරකින්. අන්න ඒකට මං ඔයාලට මෙන්න මෙහෙම උදාහරණයක් දෙන්නම්කෝ. අපිට හොඳ ඉතිරියක් කරන්න නම් මුදල් විතරක් මිතුරු කරන්න ඕනි කියලා හිතන ඔයාට මම කියනවා හෙට දවසේ ලොකු ඉතිරියක් ඔයාට භුක්ති විඳින්න පුළුවන් අද කරන පුංචිම පුංචි ඉතිරියකින්. අවශ්‍ය නැති වෙලාවක ලයිට් එකක් නිවල දාන එක, තැප්පකකින් වතුර අපත යනවා නම් ඒක වහලා දාන එක, ප්ලාස්ටික් භාවිතය පොලිතීන් භාවිතය අඩු කරන එක, පුංචි ගසක් හිටවලා පුංචි පැලයක් හිටවලා ඒකෙන් ලැබෙන ඵලදා අනාගතයේදී භුක්ති විඳින්න පුළුවන් වෙන එක. මේ හැමදේම පුංචි මුදලක් ඉතිරි කරනවා වගේම තමයි හෙට දවස වෙනුවෙන් කරන ලොකුම ලොකු ඉතිරියක්. මේ හැම දෙයක්ම අපේ හෙට වෙනුවෙන් කරන ලොකුම ලොකු ආයෝජනයක්. ඒ නිසා මේ ඔක්තෝබර් මාසේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ එකම එක දෙයක් විතරයි ඔයාට. ඒ තමයි අපේ අනාගතය වෙනුවෙන් පුංචි ඉතිරියක් කරමු. ඒකෙන් ලොකුම ලොකු හෙටක් ගොඩනගා ගන්න පුළුවන්. හෙටක් ඉතිරි කරන්න ඔක්තෝබර් මාසය සකසුරුවම් මාසය හෙටක් ඉතිරි කරන මාසයේ මුදල් වගේම මේ කිව්ව දේවලුත් අපි ඉතිරි කරමු. එතකොට පුළුවන් ඔයාගේ අනාගතය ලස්සන කරගන්න, ඔයාගේ දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න. WhatsApp messages පැතර යන්නයි හදන්නේ. ඉක්මන් ටික්මන් කවුද ඉන්නේ කියලා බලන්න. හයි ජානු, අපි කලතල පන්නි පිටිය ජාතික ට්‍රේඩින් එකේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න තරිදු චින්තක සුනිලංක ලාජී අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා? මාතම හොයනවා, මං හිතන්නේ තාම ඉපදිලා නැහැ. එයින ඉපදිච්ච දවසක මාව හොයාගෙන ඊට පස්සේ මං තීරණය කරනවා කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද එහෙම කියලා. උඹක කොණි ලස්සට සුදුකුත් ඕනි කියලා පරිසල්ලෙන් හජිතය මැසේජ් කරලා තිනවා. චින්ක පහේ කනුවේ පුංචි බණ්ඩය මැසේජ් කරලා තිනවා. එකතු කරගන්න මෙහන සින්දුවට ගුඩ් ආෆ්ටර්නූන් සුදු වොනිකි. තංගලේ අප්සරා කාම අවද ලස්සට සින්දුවකට එකතු කරගන්න සුදු. ඔයා ඇතුළු නැතිම එක හැමෝම ගොඩාක් හදර එකතු කරගන්නවා කියලා දෙනවා. මාත් ගොඩම ගොඩාරියක් හදර එකතු කරගන්නම් මේ හන සින්දුවට. හෙලෝ ජානුවාකේ, ගුඩ් ඊවිනිං. අපි වැලි මඩින් වෙනද වගේ මදත් ගින්දර හැඳවහගෙන ඉන්නේ. ඔයාගේ ඔයාගේ වොයිස් එක ලස්සනයි. තැන්ක් යූ. ප්‍රෝග්‍රෑම් එකත් හරිම ලස්සට කරනවා. තැන්ක් යූ. අපි ආසාවෙන් අහගෙන ඉන්නවා. Thank you. අපි හැමෝගෙම නම් ටික කියන්නෝ පොඩි දෙවි දිහටම. අද අපි ඔෆිස් එකේ තුෂාරි, එරන්දි, ගයානි, නිලුෂි, අනෝජා, ලක්ෂානි, ශකිලා, තේජානි, මේෂා, ඉෂාරා, නවෝද්‍යා, ඊට පස්සේ නිරෝෂා ඉන්නවා, තාරුකා ඉන්නවා, සතිර ඉන්නවා, රසික ඉන්නවා, දීපානි ඉන්නවා. හැමෝම මතක් කළ ලස්සන සින්දුවක් දෙන්න. රුක්මන්න සිතයියගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. හරි, රුක්මන්න සිතයියගේ සින්දුවක් එහෙනම් දෙන්නම්කො. දැම්ම නෙමෙයි, තව ටිකකින්. ඔයා ඉල්ලා තියෙන සින්දුවම මම අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා. වැලිමඩ අබගස් දෝවේ කෝපරේටිව් ඔෆිස් එකේ නවෝදය මසේජ් කියවලා තියෙන අපේ ශකිලක්කට දිග්ගම දිග උම එකක් දෙන්න. ශකිලක්කා, ඔරු බොකින් සිර කුමාරය මැසේජ් කළා තිනෝ සින්දුවකට එකතු කරගන්න කියලා. මේ හැන සින්දුවට එකතු කරගන්න චාම්බර් ස්ටෝස් කලතර පනාපිටිය චාම්රය තනුජක්කා එකතු කරගන්න මේ සින්දුවටම. ජානු මගේ සුදුමණික අපිට ලස්සන සින්දු ගොඩක් ඕනි. එන්ජි අප්‍රල් වාදු නිශාන්ත අයියා, මාපල ගම්පියල්චි අයියාත් ඉන්නවා. අකේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. චින්තක පනාපිටිය ජයතිලක් ගරාජිකේ වැඩකන සුනිල් අංකල්වයි, අජිත අයවයි, අක්කවයි, තනිදු අයවයි, නැත්තහන සියලුම දෙනාව එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න. ජගත අයට උමෙක ගුතෝනි කියලා තියෙනවා. අනේ ජගත අයියා, පරිසංකල්ල අරන් තියාගන්න ඕනි එක. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0774-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 විනාඩි 19යි.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: නිලන්ති බන්නක කුරුණැඳි. මම 2023 ඉඳන් පහරගොයින් බෙහෙත් ගත්තේ. මම ජර්වාෂ අයින්තරම් පස්සේ එතනින් ඉහාට අනවශ්‍ය ශෛලිය වැඩෙනවා කියලා තමයි කිව්වේ. ඇත්තටම මේක මම අහනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ. එතනින් දැනගෙන නම්බර් ලැබෙද මහත්තයාට. ඊට පස්සේ තමයි අපි ගියේ. අපි තුන් පාරයි ගියේ බෙහෙත් දීලා ගියන් පස්සේ ටිකට් එක නෝමල් නැත්තරම ඒෂුවරේ කාරේ වෙන මහත්තයා.
2: කතා කරන්න 0777-300-940.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

හවස තුනයි මිනාර විස්සේ දෙකයි ඔන්න ඉල්ලපු සින්දුව දුන්නා රුක්මන්න සිතගේ මේ සින්දුව ඉල්ලන තිබුණ කට්ටිය ඔන්න එහින්දම මේ දවස්වල ටික්ටොක් එකෙන් පොඩක් මේ සින්දුව වෛරල් යනවා එහින්ද ඔන්න මං අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියන්න මාත් ඉන්නවෝ කියලා සයිප්‍රස් ලින්ක් සුජීවක්ක මැසේජ් කරලා තියෙනවා පරිස්සමට ඉන්නෝනි සුජීවක්ක අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට පූර්ණිමා සෙවුවන් දිනවා සඳ ලංකාවෙන් ආවත් එකතු කරගන්න ජානු මැනික මම SMT අපරලකේ චන්ද්‍රකාන්ති මට ලොකුම එකක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා චන්ද්‍රකාන්ති අක්කා සුබදහුලක් වේවා ගින්දර හැන්දෑවේ ජානු දැන් සුබ සැන්දෑවක් වේවා වැස්සට කලින් අපිවත් එකතු කරගන්න සංජීව සුපර් ඉංජිනේරිනේගේ චන්දන සංජීව ෆැමිලි කේ සියලුම දෙනාව එකතු කරගන්න හෝමාගම දොලේ හේන ගයනී හැමදාම නෙත් අහනවා කියලා තියෙන ආදරේ හරිද තැන්කියූ මම වහගෙන ඉන්නවට මේ හෙන සින්දුවට මම එකතු කරගන්නම් සුබ දහවලක් වේවා ගින්දර මණික යටිවන්තර පරිසල සේපාලි හොටලකේ සේපාලි කක්කා හරිදු වලලු කඩේ නංගිවයි මල්ලිවයි ඊට පස්සේ දල්ලු ලොරියේ රවි මල්ලිවත් එකතු කරගන්න කියලා දෙනවා අපේ රවිගේ බර්ත්ඩේ එක Happy birthday to you Happy birthday to you Happy birthday Happy birthday Happy birthday to you Ravi kolla Happy birthday birthday ekata magen oyata jaya wennoni subba wennoni

0: අලුත් ලොව තියන අපේ ගොවි පරපුරට පිළිදෙන ගොවිසෙත ජාතික ලොතරැයි මණ්ඩලය.
1: පිරිසිදු පරිසරයක් ඉතිරි කර හෙටට පිරිසිදු හුස්මක් දෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
2: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076 447 7953
3: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
3: ඔක්තෝබර් 15 වනදා උදේ ගාල්ල සවස මතුගම
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
6: නංගියා
5: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
6: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
5: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
6: ඕකේ නංගියා. එද නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
5: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
6: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
7: NetFM හතර වටේ. හතර වටේ.
8: දබලෙකේ හොඳම vibe එක. හිතට දැනෙන melody එක අහන්න. NetFM ගින්දර හැන්දෑවා.

තමයි විනාඩි 42යි මට යන්න වෙලාව වෙලා තියෙන්නේ. යන්න කලින් මෙන්න මේ ඔක්කොම ටික එකතු කරගෙන යන්න පැජානු මැනිකේ. පල්ලේ කන්දේ මල්කාන්ති අක්කමයි. එයාගේ සුදු මහත්තයවයි ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මල්කාන්ති අක්කට ලොකුම එකක් දෙන්න කියලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි අලව්ව කෝදා පාලුවෙන් කේම්ෂා ගමන්ටිකේ සැට් එක ජය වේවා. අපිත් ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කී කියලා මැසේජ් කරලා තියෙනවා. ඉතින් කවුද මේ මැසේජ් එක කියවලා තියෙන්නේ කියලා නෑනේ. SMT අපරලගේ සෙට් එක එකතු කරගන්න මේ හෙන සින්දුවට ජානුවක්කේ. අම්බලන්ල මංචල මෝටර්ස් එකේ සෙට් එකම මේ වෙලාවේ සද්දට අහගෙන ඉන්නවා ඔයාව. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා මං අපේ ලයිව් එකේදී සුනිල් අයියට උමකක් දුන්නා. කලිය අපිට බරා ගෙදරින් චාන්තයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. දිනුක දුලානි පැතුම් සඳරුවනි. ඊට පස්සේ තිලිනි දිනුවර පසිදු. කුමාරි දෝනි බබා කට්ටියම එකතු කරගන්න මේ හෙන සින්දුවටම. ජනු පණදුරේ වරුණ උම්මයික කෝණි. ජනු කෙල්ලේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හැලිකුනි චමින්ද මෝඩස්ගේ බොස් චමින්ද. අදනම් සනානිවාඩු ගන්නවා වැඩි. අනේ අහිංසකයා රසිදු පොහොර බාවෙන් කේපස්සේ රෝහිත මහත්තයවයි යාගේ වයිෆයි බබල දෙන්නමයි කමරාවෙන් තිනගමාලින්ද තනුෂාක්‍ය විහාරා කොටිපිටිය නිලු සමන්ත මන්දර යනුක රාමිදු චූටි පුතාලව තුලංගස්තලුවේ චාරිකා රුවන්න යාගේ දුව තනුෂි මැගිනන් දල්ලපු ගෙදර ප්‍රියංගිකා සමාන යාලගේ දරුව වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ආපු සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දැන්න ජය වේවා. අපිට නම් වහින්න එනෝ කියලා මැසේජ් එකක් කියලා දෙනවා සරච්චන්දය සය ගලේ කඩේ රයිගමින්. අපිට වැස්ස කොහොමද දන්නේ? පේන්නේ නැහැ මට වහිනවද නැද්ද කියලා. ජානුනාගේ අධ්‍යාන්තට වැලිහෙල තැන්නේ නිමල් සංජීවනි, සහන් ලක්ෂාණි, පියසීලි මණිකේ, ජානකි, යෂන්දි, අභිෂා, දිලීෂා. අපිටත් ලස්සන සින්දුවක් දැන්න. හයි ජානු, අපිවත් සින්දුවකට එකතු කරගන්න. හැමදාම අපිව වහනවා යටි අන්තර තරිදු වලවලු කඩේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. නන් ස්ටොප් එකක්ම දුන්නා යන්න කලින්. ජානු මණික කොහොමද? ලයිව් එකට එන්න බැරි වුණා මණික. ජානි ඔයයි ප්‍රෝග්‍රෑම් එකක් කරොත් හිනා කාලා මැරෙනවලු. ලස්සන සින්දුවකට හැමෝම එකතු කරගන්න. කඩවතින් ලක්මාලියක් ආදරෙයි. ගුටි ගහ ගනි මෙතන අපි දෙන්න. හයි සුදු මැණිකේ, ගමේ ගිහින් පැය ගානක් ඩ්‍රයිව් කරලා ගෙදර ඇවිත් හබුන් කටක් කාලා ඔයාගේ කචකච අහන ගමන් ඉන්නේ. දෙන්නකෝ මහන්සිය නැති වෙන්න ලස්සන සින්දුවක්. අනේ ඔය ජනි කියන ඒවා අමතක කරන්න අප්පා, අපිට වැඩක් නැහැ. ඉනාරි පැටියා පන්නල කොටවල ප්‍රසංගිය අක්කා ආදරෙයි. හොඳද? හයි සුදු මැණිකේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා දෙනවා. මැසේජ් එකේ වකිනාගේ නම නෑ. ඊට පස්සේ ඉන්නවා කාන් ෆැෂන් එකේ කට්ටිය. වැඩ කරන ගමන් අපි ආවහගෙන ඉන්නේ ඌ පරණගම ඉඳලා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානු මැණිකේ. කළුතර පනාපිටියේ ජයතිලක ට්‍රේඩින් එකේ මම මේ කට්ටියව එකතු කරගත්තා. උම්මත් දුන්න අහගෙන ඉඳලා නැද්ද කොහෙද? ඇල්පිටිය පුන්සරා මැසේජ් කළා තිනෝ සින්දුවකට එකතු කරගන්න කියලා. ජය වේවා මේ හෙන සින්දුවට එකතු කරගන්නම්. ලස්සන වැඩේ කරනවා. Thank you. වරන්තුරු ශ්‍යාමා, රොෂාන් ශ්‍යාමා, සෙරුක, ෘෂිකා, ලක්ෂ්මණ අය ජය වේවා. අපිට සින්දු නැද්ද? තියනවා. මහරගම 90 team security set එක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හයි ජනු, එකතු කරගන්න සෙට් එකක් මේ හෙන සින්දුවට ජය වේවා. එතනින් පස්සේ මෙන්න මේ කටියත් එකතු කරගන්න ඕනි. රඹුක්කන මගේ කාන්ති අම්මා, අමාර පැටියමයි, රඹුකන මාකට් එකේ සෙට් එකයි එකතු කරගන්න ජය වේවා. ගඩගමින් චානකයි ඉන්නවා අවත් එකතු කරගන්න. වලස් මුල්ල ෆිල්ම් හෝල් එක ඉස්සරහා ත්‍රිවිල් පාගිකේ කොල්ල තුන්දෙනා කොහොමද අමතක කරන්නේ? එකතු කරගන්නම් මේ හෙන සින්දුවටම. එහෙනම් ඉතින් මේ නන් ස්ටොප් එකක් දීලා නටාගෙන මාත් යන්න හදන්නේ. අදත් ඉතින් මාව අහපු, මාව බලපු, මට ලයික් කරපු, කමෙන්ට් කරපු ඔක්කොටම ආදරේ. අපි ආයෙත් හම්බ වෙනවා හෙට හරියටම දවල් එකට. ඔයාගේ මගේ ගෙන්දර හැන්දෑවෙන් එතකම් පරිස්සමට ඉන්න ඕනි, දිගටම නැතක ඉන්න ඕනි. එනං කොල්ලනේ, එනං කෙල්ලනේ, අපි ගියා මගයාගේ ජානූ.

0: හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ. අම්මා මෙයා වෙනදෙත්වා.

0: ഫാർമസി സനീപാരക്ഷക തുക ദാൻ റുപ്യാൽ 150.
1: സൗഖ്യ സമ്പന്ന അധ്യാപന കുതിസ ഇമാശി പ്രകാശന വെത്തിൻ വൈസ് അഭ്യാസ പുത്മാലാവ് ഓ ലെവൽ എ ലെവൽ വലട്ട് പെനീസിനു തൂതറുവാൻ പെനുവെൻ സിംഹല ഇംഗ്ലീഷ് മാതെ തെക്കൻവ വിസ്തരാത്മക പിരുത്തുരു സഹിത ഇമാശി പാസ്റ്റ് പേപ്പേഴ്സ് ബുക്സ് ദെൻ ഒപട ലവാഗത ഹക
2: ධන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන
3: මොකද්ද ඔය විසිගිරිල්ලද
2: ඔව් රෝමෙදි මීටර් 92ක් ග්ලාස්කෝ වල රන් පදක්කම හංගේරියා වල මීටර් 91ක් නගෝයා වල මීටර් 88ටත් එහා
3: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වේලාවට පාරමාරු කළේ
2: ඇයි
3: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න
4: මීටර් 90ට එහා විසිවෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algo town සතියේ දිනවල උදේ 7ට
5: net fm algo town
6: brought to you by
7: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප් අමතන්න 13:22
8: සුවපහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුර කම්පිටි විජයකුර
1: සම්පන්න අධ්‍යාපන කුදිසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
5: FM.

0: ඔබ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග සිරඳනුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය අංක 11 අධිකරණයේ විභාග වන තවත් අල්ලස් නඩුවකට දාලව ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචන අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. සිරඳනුවම් නියම වී සිටින සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරුන් මාර්ගෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල විසින් මෙම නියෝගය නිකුත් කළා. ඔත්තු බැලීමේ චෝදනා යටතේ ජපාන් ජාතික මාධ්‍යවේදියෙකු රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට තිබෙනවා. මොස්කව්හි ආරක්ෂක හැකියාවන් පිළිබඳ තොරතුරු ටෝකියෝ වෙත ලබා දුන් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. ජපානයේ හොකයිඩෝ ෂිම්බුන් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන යුකි ඉමායි නැමැති මෙම පුද්ගලයා රුසියාවෙන් පිටව යාමට නියමිතව තිබූ දිනට පෙර දින අත්අඩංගුවටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුව මොස්කව අධිකරණ ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලග නෙට් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha, FM Anuhadarai Dashma Ata, Net FM.
5: Marubai!

සුබසන්නව කවස හතරයි විනාඩි 7යි වෙලාව අතිශය කාර්යබහුල බදාදා දවසේ වාගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් අරගෙන තියෙන්නේ හවස හතරේ ඉඳලා 6 වෙනකන් ඔය වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන වෙනදා වගේම ඔය ආස සින්දුවක් වාය කරගන්න ඔයාලට ඉල්ලා ගන්න තියෙන ටයිම් එක තමයි මේක. ඒ නිසා මේ වෙලාව වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ ගෙදරට වෙලා හිටියත් පාරේ යමින් යමින් ගමන් හරි නැත්නම් කඩේට වෙලා හරි කොහෙම හරි තනකින්දලා මාව අහගෙන ඉන්නවා නම් ඔයාලට chance එක තියෙනවා කතා කරලා message කරලා මේ පැත්තට එන්න 0711 95 95 95 නම්බර් එකෙන් අපිට WhatsApp message කරන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් පහුගිය දවස් ටිකේ සෑහෙන්න මාත් එක්ක WhatsApp එකේ chat කරානේ. ඒ නිසා WhatsApp එකේ message කරන කට්ටියට chance එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට කතා කරන්න වෙලාවක් තියෙනවා නම් මේ වෙලාවේ වැඩ කරන ගමන් නෙමේ නම් ඉන්නේ ගෙදර නම් ඉන්නේ පොඩ්ඩක් වා ෆ්‍රී ඇතිනේ. මොකද දවල්ට කාලා කරලා චුට්ටක් මේ වෙලාවේ පොඩ්ඩක් නිින්දක් දාන මූඩ් එකේ ඉන්නේ නේද? ඉතින් එතකොට ඒ ගමන් වාට මට කෝල් එකක් අරගෙන කතා කරලා ආදරය කරන කට්ටියව එහෙමත් නැත්නම් මේ වෙලාවේ ගෙදරට වෙලා ඉන්න කට්ටියව ඕනම කෙනෙක්ව සින්දුවකට එකතු කරගන්න chance එක තියෙනවා. ඊටමතරව දැන් net fm official facebook page එකේ මම අනිවාර්යෙන් මේ ටයිම් එකේ wall post එකක් දානවනේ. තියෙනසා අද wall post එක ටිකක් jolly post එකක් දාලා තියෙන්නේ. ඔය අනිවාර්යෙන් ගිහිලා comment එකක් තියන්න. අද facebook live එකක් ආවෙ නැති වුණොත් මම අනිවාර්යෙන් wall post එකේ comment කරන කට්ටියව මතක් කරනවා. තියෙනසා ඕකටත් ඔයා comment එකක් දාලා තියන්න. එතකොට call කරන්න බැරි වුණත් whatsapp එකේ message එකක් දාන්න බැරි වුණත් ඔයා comment එකක් දාලා තිබ්බොත් මට ඔයාව මතක් කරන්න පුළුවන්. තේන්සා අනිවාර්යෙන් මේ කැමති විදිහකට ඔයාට හවස 6ට කලින් මේ පැත්තට එන්න chance එක තියෙනවා. රයිට්. අද ටිකක් වැඩිපුර සින්දු ටිකක් අහන්න දෙන්න බලාගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් එක්ක ඔයාගේ මගේ boring නැති evening drive එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 6 වෙනකන් ඔයා කොහෙවත් යන්නේ නැතුව මන් ළඟින් ඉන්න ඕනේ. දන්නවනේ මම DJ Azar.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න.
4: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776 වාරිකයකට හැමෝටම හැම දේටම හැම දාටම BYD Racco 0112125125 අමතන්න.
5: මේනක සහල් බයන්වින් තරගෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් TV එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
6: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: 80 දශකයේ අන්තිම දවසක්.
9: එදත් හොඳටම වැස්ස.
8: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
10: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයක්.

හවස 4 විනාඩි 23යි වෙලාව. අපි හවසරේ සින්දු ටිකක් අහගෙන ඉන්න ගවන් මේ වෙලාවේ WhatsApp එකේ කට්ටියට මම chance එක දෙන්න හදන්නේ මොකද? පෞගිය දවස් දෙකේම ඇත්තම කතාව තමයි මට මේ Facebook live එකක් ආපු නිසා ඊට පස්සේ call කරපු කට්ටියත් එක ටිකක් වැඩිපුර වෙලා හිටපු නිසා WhatsApp එක පොඩ්ඩක් miss වුණා. ඒ නිසා අද කිසි දෙයක් නෙමෙයි මුලින්ම මම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. Good evening අසබෝයි අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නව උදාර විදිහට. නියමයි උදාරයි ආ. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තංගල්ලෙන් අප්සරා මැසේජ් එකක් දාලා තිනවා. Thank you darling මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ පානදුරෙන් වරුණ මටත් උම්ම එකක් ඕන කියලා තියෙනවා. මං හිතන්නේ මේ ජානුගෙන් ඉල්ලපු උම්ම එකක් දුකෝද මට මැසේජ් එක දාලා තියෙන්නේ. මං ජානුට කියන්නම්. හරි ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න මම චින්තක පණාවිටියෙන් පවුල ගට්ටිය ඔක්කොමත් එක්ක සදරම් මේ වෙලාවේ හතරවටේ අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ ආයෙ ලොකු දේවල් මුකුත් නැහැ. කැලින්ම මට මැසේජ් එකක් එවලා තිනවා අයිය මං ආදරෙයි කියලා. බලන්න මාරම ගතිය එක නිකන් අර හදවතටම දැනුණා. හරි රයිට් ඊට පස්සේ නමක් ගමක් කියවලා නැන්නේ. හරිද අයිය මං පරණටත් වඩා ආදරේ කරන මගේ සුදු මහත්තයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා සරණි. එයා ලංකාවේ නෙමෙයි ඉන්නේ නේද? රයිට් ඕකේ අනිවාර්යෙන් දෙන්නවම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ සද්දෙරම ආව තමයි අහගෙන ඉන්නේ. හවස්වරු වෙති නියම සින්දු ටිකක් අහනවා නම් හතර වටේ තමයි කියලා තියෙනවා. බලන්න ඉතින් ඒ තියෙන ආදරේ නේද? මං ආවත් කල්පනා එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ සෝෂලි මම මේ වෙලාවේ අයිෂු ආව එකතු කරගන්නම්. Thank you message කරාට ගෙදරට වෙලා සද්දෙරම ආව අහගෙන ඉන්නවා කියලා තමයි මට message එකේ දාලා තියෙන්නේ. ඒ වගේම අසයි අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ඊළඟ සින්දුවටම ආවත් එකතු කරගන්න කියලා මට තරුෂි මැසේජ් කරලා තිනවා. ඒ වගේම අද ඔෆිස් එකේ හිටියට වැඩිය වැඩ නෑ අයියේ. ඉතින් ඒ නිසා චුට්ටක් ආව අහගෙන ඉන්නවා කියලා අපේ අර ලස්සන ගෑනු ළමයා දර්ශි මැසේජ් එකක් දාලා තිනවා. Thank you මං ආවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. හරි මේ සෙට් එකව එකතු කරගෙන මම ඊළඟ සින්දුවට යන්න කලින් මේ මතක් කරන්න හදන්නේ ගයක් හදන කෙනෙක් නම් මේ වෙලාවේ මේක අහගෙන ඉන්නවා නම් ඔයාලට මේක සෑහෙන්න වැදගත් කතාවක්. මොකද සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි ගෙදර ලස්සනට ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් එක්කනේ ගේ හදන්නේ. මම නිතරම කියන දෙයක් තමයි ගයක් හදන්නේ අපි අවුරුද්දකට දෙකකට, එහෙමත් නැත්නම් ඔයාට විතරක් ඉන්න නෙමෙයි පරම්පරා ගානකට ඉන්න ගැළපෙන විදිහට තමයි අපි ගයක් හදන්නේ. එතකොට ගෙදර ඇතුළත පෙනුම පිළිබඳව කතා කරද්දි ගෙදර බිමට අල්ලන ටයිල් ටික, ඊට පස්සේ බිත්ති වලට ගාන පේන්ට් එක, ඊට පස්සේ දොර ජනෙල් වලට දාන කර්ටන් ටික, ඊට පස්සේ ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, මේ සියල්ල ගේන්නේ අද කාලයට ගැළපෙන සහ තව කාලයක් තියාගන්න පුළුවන් විදිහටනේ. අනිත් එක අපි විශ්වාස කරනවා මේවෙන් තමයි ගෙදර ඇතුළත පෙනුම ලස්සන වෙන්නේ කියලා. හරි ඒ සේරම හරි. මම මේ කියන්න හදන්නේ ඔයා මෙච්චර හිතලා බලලා හදන ගෙදර සිවිලිම ගැන ඔයා හිතුවේ නැත්තම් ඇත්තටම අර මොන දේවල් තිබ්බත් වැඩක් නැහැ. මොකද ගෙදර සිවිලිමෙන් තමයි ගෙදර ඇතුළත පෙනුම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ. හරිද? කොහෙවත් තියෙන කිසිම, ඒ කියන්නේ අද කාලේට ගැළපෙන්නේ නැති දිගු කාලීන පැවැත්මක් නැති සීලින් ෂීට් එකක් ගෙනල්ලා ගෙදර සිවිලිම ගැහුව පළියට ඔයාගේ ලස්සන වෙන්නේ නැහැ. අඩුවට තිබ්බ පළියට අරන් ඇවිල්ලා ගහන්න එපා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ඔයාට කරගත්ත මොඩකම කියලා හිතෙනවා. හරි අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක්. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම ලස්සන පෙනුමක් තියෙනවනේ. අනර්ග නිමාවක් එක්ක ආකර්ෂණීය පෙනුමක් තියෙන නියම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. අනිත් එක ඇවිල්ලා මේකේ මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් මේගොල්ලෝ දෙනවා. එතකොට ඔයා හිතන්නකෝ ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම තමයි මේ සිවිලිම ගහන්නේ. ආයි ඉතින් හොල්ලන්නවත් ඕන වෙන්නේ නැහැ. මොකද මේක දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ අවුවට, ඒ කියන්නේ උෂ්ණත්වයට ওই සමහර සීලින් ෂීට් වල හැඩේ වෙනස් වෙනවනේ. හැබැයි මේ සීලින් ෂීට් එකේ එහෙම ප්‍රශ්නෙ ඉන්නෙත් නැහැ. ටික කාලයක් ගියාම දූවිලි මකුණු දැල් බැඳුනොත් එහෙම

තෙතරෙද්දක් දාලා නිකන් පියදාන්න විතරයි තියෙන්නේ. ආයි තිබ්බා වගේම තමයි තියෙන නිසා ඔයා ගේ හදනවනම් ගෙදර සිබිලිම ගහනකොට මතක ඇතුව කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකෙන් සිබිලිම ගහන්න අමතක කරන්න එපා. ජීවිත කාලෙට මේකයි. ජීවිතේ වාසනාව හොයාගෙන යන ඔයාට මං කියන්නේ වාගේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිය තමයි NLB ජයලොතරැයියක් අරගන්න එක. මොකද වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතට සල්ලි වෙනුවෙන් තියෙන ලොතරැයිය තමයි NLB ජයලොතරැයිය කියලා කියන්නේ. දැන් අද පොඩ්ඩක් වැස්සනම් දැනට අඩුයි. මං දන්නේ තව පොඩි වෙලාවකින් කොහොම වෙයිද කියලා. ඒ නිසා ওই අනේන ගමන් පාරේ ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම හිටියොත් ඔයා NLB ජයලොතරැයියක් අරගන්න. අද වාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන්. හරි, NLB ජයලොතරැයියක් අරගන්නවා කියලා කියන්නේ වාගේ ජීවිතේ වාසනාවුරුගා බලනවා විතරක් නෙවෙයි, රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන්න ලැබෙන අවස්ථාවක්. හරිද? ඉතින් ඒත් එක්කම ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4ම පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් ලක්ෂ 5 තෑගි, ඒ වගේම රුපියල් 50,000, රුපියල් 2,000, රුපියල් 280, 40 වගේ සෙසු තෑගිත් ඔයාට මදිනෝ කියන්නේ දිනා ගන්න පුළුවන් NLB ජයලොතරැයියෙන්. ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායක වෙන්න, ජයග්‍රහණයේ සීන සැබෑ කරගන්න NLB ජයලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. රයිටර් සින්දුවකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ලස්සන ගැල්ලමෙක් ඉන්නවා සින්දුවක් අහන්න බලාගෙන. ෂේනු, මම ස්පෙෂලි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයාවත් එකතු කරගන්නම්. දිගටම මාව අහගෙන ඉන්නවා.

0: සින්දු ඇහෙන නැතපෙම් හතර වටේ
1: හවස 4 විනාඩි 31යි වෙලාව කෝල් කරපු සෙට් එකක් මතක් කරන්න ඕන එල්පීඩිය පැත්තට ගියම් පුන්සරාමාව අහගෙන ඉන්නවා ඊට පස්සේ යටියන්තොටින් සංජීවනි ඔයාවත් එකතු කරගන්න ඒ වගේම රත්නපුරේ නදීකා සද්දරම්මාව අහගෙන ඉන්නවා කියලා තමයි මට ආරංචි ආවේ තැන්කියු කෝල් කරාට කෝල් කරන කට්ටියට අද වැඩිපුර chance එක හම්බ වෙනවා මැසේජ් කරන කට්ටියට chance එක හම්බ වෙනකොට මේ වෙලාවේ ලස්සන ගෑල් ළමෙක් මාව අහගෙන ඉන්නවා නිමා මේ වෙලාව වැඩ කරන ගමන් නේද ඉන්නේ ආව මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්නම් අංගානේ මේක ඔයාට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙනු.
3: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
3: ඔක්තෝබර් 15 වනදා උදේ ගාල්ල සවස මතුගම.
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: BYD Racco දැන් ලංකාවේ. මාසයකට රුපියල් 78,776 වාරිකයකට හැමෝටම හැම දේටම හැමදාටම BYD Racco 0112125125 අමතන්න.
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
9: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
10: කින්දර හැන්දෑව විජානු ජානු.
9: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
11: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා.

වෙලාවහවස 4 විනාඩි 41යි. දැන් සාමාන්‍යයෙන් අපි දන්න කාලේ ඉඳලා ගයක් හදනවා නම් මොනවාම හරි ඉදිරිමක් කරනවා නම් සවිශක්තිය පිළිබඳව සෑහෙන අවධානය යොමු කරන අපේ කොන්ත්‍රාත් මහත්වරු ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයන් ඒ වගේම ගමේ ඉන්න අපේ බාසුන්න හැමාමා වුණත් නිරන්තරයෙන් නිර්දේශ කරන අංක එකේ සිමෙන්ති සන්නාමය තමයි. මං කියන්නේ මේක අද කීයක ඉඳලා නෙමෙයි. පරම්පරා ගානක ඉඳලා තියෙන විශ්වාසනීය සිමෙන්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. කොන්ක්‍රීට් එකක් දාන්න ඊට පස්සේ ස්ලැබ් එකක් දාන උනත් ඊට පස්සේ ඕනම ඉදිකිරීමකට දෙපාරක් හිතන්නේ නැතුව මේ කට්ටිය දැන් නිර්දේශ කරන නාමය තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති. මොකද ඉන්සි සංස්ථා සිමෙන්ති පිළිබඳව පරම්පරා ගානක් තිස්සේ මේ විශ්වාසය මේකල ගොඩනගාගෙන තියෙන්නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ දේශීය නිෂ්පාදනයක්නේ. ඒ කියන්නේ දේශීය නිෂ්පාදනයක් වුණාම මේකේ තියෙන වටිනාකම තමයි නිෂ්පාදනය කරපු ගමන් ගබඩා කරලා තියාගන්න නැතුව වෙළඳ පොළට අග්ගාලා එවනවා. සාමාන්‍යයෙන් ওই සිමෙන්ති වගේ දේවල් ගැන දන්න කට්ටිය දන්නවා. ඒවා ගබඩා කරලා තිබ්බට පස්සේ අපි අර බලාපොරොත්තු වෙන ගුණාත්මකභාවය නැති වෙලා යනවානේ. ඒ නිසා ඉන්සි සංස්ථා සිමෙන්ති ලංකාවේ නිෂ්පාදනය කරන නිසා මේක ගබඩා කරලා තියාගන්න තරම් ලොකු කාල සීමාවක් තියෙන්නේ නැහැ. හරිම නැවුම්ම වෙළඳ පොළට එන ලංකාවේ අංක එකේ සිමෙන්තිය තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. පුත්තල මේ ඊට පස්සේ රුහුණේ කර්මාන්ත ශාලාවලින් මේවා දේශීය නිෂ්පාදනය වෙනවා. දැන් විශේෂයෙන්ම මේ තියෙන ක්වොලිටි එකත් එක්ක තමයි 15 නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩය යටතේ ස්ලිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති වලට හැකියාව ලැබුණේ. ඒ නිසා මේ සියල්ලත් එක්ක තමයි දා ඉඳලා අද වෙනකම් ඉදිකිරීමක් කරනවා නම් සිමෙන්ති ගන්නවා නම් අනිවාර්යෙන් ඉන්සි සංස්ථා සිමෙන්ති අරගන්නේ. මම දැන් කියන්න හැදුවේ ඒ විශ්වාසයේ මතනේ ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න ඔයා ගේ හදන කොටත් ඉන්සි සංස්ථා සිමෙන්තිම අරගෙන ආවේ. දැන් එතකොට ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් ගේ හදන්න පටන් අරගෙන බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා සැටලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට ඔන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් හරහා ඔයාගේ ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනා ගන්න chance එක අරන් ඇවිල්ලා තිනු ඉන්සි සංස්ථා සිමෙන්ති වෙතින් ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. තරඟේ සඳහා ඇතුළත් වෙන්න ඔයාලට කරන්න තියෙන්නේ දිනුමැදීම සඳහා අවස්ථාව උදා කරගන්න. දැන් ඔයා ගේ හදන්න පටන් අරගෙන විත්තිරික උස්සලා සැටලිම ගහලා කළා නම් තියෙන්නේ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ගේ හදන්න ගෙනාපු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් අවම වශයෙන් සිමෙන්ති කොට 5ක් මිලදී ගත්ත බිල් පතක් 0777 67 67 67 67 අංකයට වට්ස්ඇප් කරන්න ඔයාගේ නමයි ජාතික හැඳුරුම්පත් අංකයයි ලිපිණයයි එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත්ත බිල් පතක් නැත්තම් 0777 67 67 67 අංකයට මිස් කෝල් එකක් ගැහුවත් ඇති. හරි, එතකොට ඔයාට ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කිරීමේ දිනුමැදීමේ අවස්ථාව හම්බ වෙනවා. අපි දිනුමැදීම පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. අවසාන දිනුමැදීම ඔක්තෝබර් 23 වෙනිදා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. බොහොම කලාතුරකින් ඔයාට හම්බ වෙන වටිනා කියන අවස්ථාවක්. මොකද ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට 100ක් හම්බ වෙනවා කියලා කියන්නේ කොච්චර වටිනවද නේද? ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් හරහා තමයි ඔයාට මේ වාසනාවන්ත අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි හැමදේම කරන්නේ අනාගතය වෙනුවෙන් නේද? අපි ඉතිරි කරන්නේ අනාගතය වෙනුවෙන්. ඊට පස්සේ අපි දේවල් ගොඩනගන්නේ අනාගතය වෙනුවෙන්. ඉතින් එතකොට අනාගතය වෙනුවෙන් දේවල් ඉතුරු කරනකොට සල්ලි වෙන්න පුළුවන් අනම්මනම් ඔය එක එක දේවල් තියෙනවනේ නේද? යාන වාහන ඉඩකඩම් ඔය හැමදේම අපි ඉතුරු කරගන්නවා. හැබැයි අපිට සමහර වෙලාවට පොඩ්ඩක් අමතක වෙනවා. අපි හෙට දවසක් ඉතුරු කරේ නැත්තන් නේද? ඒ කියන්නේ නිදහසේ හුස්ම ගන්න පිරිසිදු වාතාශ්‍රය, ඊට පස්සේ අපිට පිරිසිදු වතුර ටිකක්, ඊට පස්සේ බලශක්තිය, ඊට පස්සේ ගහකොළ සතාසීපාව හෙට දවස වෙනුවෙන් ඉතිරි කරේ නැත්නම් අපිට හෙට දවසක් නැති වෙලා යනවනේ. මොකද අපේ අතීතේ පරම්පරාව මේ දේවල් අපිට දායාද කරපුවහන්ද ඉතුරු කරලා පරිස්සම් කරලා දායාද කරපුවහන්ද තමයි අපි අද මේ දේවල් භුක්ති විඳින්නේ. ඒකට වාට වගකීමක් තියෙනවා. අනාගත පරම්පරාව වෙනුවෙනුත් හෙට දවසක් වෙනුවෙන් මෙන්න මේ කියන දේවල් ඉතුරු කරන්න පටන් ගන්න. මහලුකු දේවල් කරන්න ඕනේ නෑනේ. ආ වතුර අපතේ යවන එක චුට්ටක් තව අඩු කරානා. හරිද? ඊට පස්සේ විදුලි එකක එකක් දෙකක් තව පොඩ්ඩක් කරපිරිමැස්මෙන් භාවිතා කරාන. ගහක් කොලක් හිටෙව්වන. සතා සීපාව පරිස්සම් කරාන. ආ දන්නෙම නැතුව හෙට දවස වෙනුවෙන් වාසෑහෙන් ලොකු ආයෝජනයක් කරන්න පටන් අරගෙන තියෙනවා. මේක ඇවිල්ලා ඔක්තෝබර් මාසයේ, කියන්නේ සකසුරුවම් කමේ මාසය. ඒ නිසාම තමයි ඔයාට
NSB බැංකුව මතක් කරන්නේ මේ විශේෂ මතක් කිරීම හෙට දවසක් ඉතුරු කරන්න. ඉතින් ඒ නිසා ඔයාලට හැකියාව තියෙනවා මේ හෙට දවසක් ඉතුරු කිරීම වෙනුවෙන් මේ මාසේ පළවෙනි පියවර තියන්න. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න සෙට් එකක් ඉන්නවා. හයි කොහමද සබිත් මේ වෙලාවේ සද්දෙම ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා මට මෙසේජ් එකක් දාලා තිනවා චම්පික නිකවැරටියෙන්. ඔයාගේ සින්දු ටික නියමයි කියලා තිනවා. Thank you. ඊට පස්සේ මේ වැස්සේ ආව අපි අහගෙන ඉන්නවා කියලා හැලියුගුඩ සමින්ද මෝටර්ස් එකේ සෙට් එක මට මෙසේජ් එකක් දාලා තිනවා. Thank you. බොස් සමින්ද අතුළු කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අනේ මම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා අර කොණ්ඩිකල් ගෑනු ළමයා ලස්සන ගෑනු ළමයා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාව ස්පෙෂලි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. දිගටම ආව අහගෙන ඉන්නවා.

0: Hat Raatin, Sindu Ähinä, Net FM, Hat Raatin.
1: Right, වෙලාව හවස 4 විනාඩි 55යි මේ වෙලාව වේ අචලා දමයන්ති කතා කරා කතරගම ඉඳලා සෑහෙන කාලෙකට පස්සේ නේද අචලා ඔයාව ගොඩක් ආදරෙන් මම සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ හෙලිත ෆැෂන් එකේ කෙල්ලෝ සෙට් එක චතු එක්ක සද්දෙරම වහගෙන ඉන්නවා කියලා ආරංචියක් ආවා thank you ඒ වගේම රත්නපුරෙන් රේනු ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම අපේ මල්ලිකා පෞලි කට්ටියත් එක්ක thank you කතා කරාට
2: What is this gonna be called Gaiocho? Que hola gata, que hola omega, and this how we gonna do it. Dale!

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ඉවතලන ඇසුරුම් යලි භාවිතයට සකසුරුවම් කරගනිමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
4: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැක.
2: වැඩි
3: විස්තර සඳහා 0779 677767 මිස් කෝල් එකක් දෙන්න.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: විශ්වාසය
6: වගේ කිව එක සිංගල් සිම්පල් පේ.
7: සුබ සන්ධ්‍යාවක්. හවස 5:00 වෙනාඩියකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග අන්තරදායක විෂ මද්‍රව්‍ය භාවිත කළ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. ඒ කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එලෙස වැඩතහනම් කර ඇත්තේ බ්ලූමැන්ඩල පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ බවයි වාර්තා වන්නේ. ඔහු එම පොලිස් ස්ථානයේ වසර 4 මාර්ග පමණ කාලයක් සේවය කර ඇති බවද වාර්තා වුණා. බම්බලපිටිය කාසල්පටුමගේ මහල් නිවාසයක ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. මේ මහල් නිවාස සංකීර්ණයේ හතරවන මහලේ නිවසක විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි සැකපල කරන්නේ. කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ හතරක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
3: Baru bang!

දෙවනි බෑ පටන් අරගෙන තියෙන්නේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අසා දැන් කොළඹට වහිනවද මේ වෙලාවේ මං දන්න විදියට සා මට මෙතන ඉඳලා බලුවහම පේන විදියට තාම නෑ හැබැයි ඉතින් විශ්වාස කරන්න බෑ මේ අහස සත පහකට මොකද එළියට බහිනකොටම තේනවා නෑ කල්ලු වෙලා යන්නනේ ඉතින් ඒ නිසා මං කියන්නේ කොකටත් මේ දවස්වල කුඩයක් අරගෙන වැඩට එන්න කොකටත් හොඳයි නේකනේ රයිට් අපි අලුත් පැය පටන් ගන්නකොටම අද මම ඔයාලට කිව්වා මම වැඩිපුර chance එක WhatsApp එකට දෙනවා කියලා. ඊට පස්සේ comment කරන set එක මගේ wall post එකට ඒ කට්ටියට chance එක දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හයි අසා කොහොමද? යටියන්තර දේශාණි ස්ටුඩියෝ එකේ අපිත් මේ වෙලාවේ සද්දරම ආවහගෙන ඉන්නවා. Thank you මට message කරාට. ඒ වගේම මට message එකක් දාලා තිනවා මෙහෙනම් වහින්නේ ආද අසා කියලා. ලොකු දෙයක් මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ බුත්තලි නචල අනේ රයිට් ඕකේ වාමට කෝල් උත් කරානේ තැන්ක් යූ අචල මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කර ගන්නම් ඊට පස්සේ ෂෙරිල් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ඒ වගේම අසායි අපිටත් සින්දුවක් ඕනේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා සරචන්ද්‍ර ඩෑස් තැන්ක් යූ ආවත් ගොඩක් ආදරෙන් මතක් කරනනම් ඒ වගේම හයි කොහොමද අසා අපිත් මේ වෙලාවේ ඔයත් එක තමයි ඉන්නේ කියලා පූර්ණිමා සෙවන්දි සඳ ලංකාවෙන් මැසේජ් එකක් දාලා තිනවා තැන්ක් යූ පූර්ණිමා මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නා මැසේජ් කරපු නැති සෙට් එක 0711 95 95 95 තියෙනවා ඇතිතරම් මැසේජ් කරන්න පුළුවන් කෝල් කරන කට්ටියටත් මේ පැය chance එක තියෙනවා කතා කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න. සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: Heels within දැන් ඔබට හොඳම තීම නසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝනා ice biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Heels within පමණයි. Heels life එකම fresh.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැමදාටම BYD Racco 0112125125
5: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලු බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3,5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබාගත හැකිය.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0774 67767 ට මිස් කෝල් එකක් දෙන්න.
1: කව

0: යන්න අපි ගෑ කාලේ.
1: හවස 5 විනාඩි 24යි වෙලාව. අපි ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ කට්ටිය මතක් කරන්නත් ඕනේ. කට්ටියට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. හයි කොහොමද සයි, ඒ සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනවා. Thank you ලක්ෂ්මන්. ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිට සින්දුවක් ඕනේ කියලා මට කතා කරලා කිව්වා අපේ හොරණින් මාලනී. ඒ වගේම චාන්දනි මේ වෙලාව වැඩ කරන ගමන් ඉන්නේ පවුල කට්ටියත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මට කෝල් එකක් දීලා කිව්වා. Thank you චාන්දනි. ආවත් අනිවාර්යෙන් එකතු කරගන්න. මොකද සෑහෙන වැඩ කරන ගමන් තමයි කෝල් එකක් ගත්තේ නේද? හරි, ඒ සෙට් එකම එකතු කරගන්න ගමන්ම මම මෙයාට මතක් කරන්න දන්නේ NLB ජයලොතරයිය ගැන. මොකද ඔයාට NLB ජයලොතරයිය අරගන්නවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්නවා විතරක් නෙමෙයි, පුරවැසියෙක් විදියට ඔයාගෙන් වෙන්න ඕන, රටට වෙන්න ඕන යුතුකම් ඉටු කරන්නත් ඔයාට සෑහෙන ලොකු අවස්ථාවක් තමයි NLB ජයලොතරයිය හරහා ඔයාට ලැබෙන්නේ. ඒ නිසාම තමයි කියන්නේ වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතට සල්ලි වෙනුවෙන් NLB ජයලොතරයිය අරගන්න කියලා. මොකද NLB ජයලොතරයියත් එක්ක ඉංග්‍රීසි අක්ෂරය, ඒ වගේම ජයග්‍රහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් ලක්ෂ 5 තෑගි, ඒ වගේම රුපියල් 50,000, රුපියල් 2000, රුපියල් 280, 40 වගේ සෙසු තෑගිත් ඔයාට මදිනෝ කියන්නේ දිනා ගන්න පුළුවන් ලොතරැයිය තමයි NLB ජයලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එන්සා වාගේ වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න, ජයග්‍රහණයේ සීන සැබෑ කරගන්න දකින පළවෙනි තප්පරේම NLB ජයලොතරැයියක් ඔයාට අනිවාර්යෙන් අරගන්න ඕන. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න ඔයාට තියෙන දැවැන්තම අවස්ථාව තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් ආරම් කියලා කියන්නේ. પરම්පරා ගානක් තිස්සේ විශ්වාස කරන ඉන්සි සංස්ථා සිමෙන්ති වෙතින් දැන් වාගේ gedara ස්ලැබ් එක දාගන්න ඔයාට සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ලොකු දේවල් කරන්න නෑ ඔයාට තියෙන්නේ. ඔයා දැන් කොහොමත් gedara කාමර ටික හදලා ඊට පස්සේ බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා සැටලිමත් ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි ඔයාට මේ සඳහා අවස්ථාව තියෙන්නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් හරිද කොහොමත් වාගේ හදන්න ගෙනාවේ ඉන්සි සංස්ථා සිමෙන්තිනේ. එතකොට ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත්ත බිල්පතක් වාගේ නම ලිපිණය එක්ක ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක 0779යි 67767 0779යි 67767 නම්බර් එකට වාට එවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නම්බර් එකටම මිස් කෝල් එකක් ගැහුවත් ඇති වාට දිනුමැදීම සඳහා අවස්ථාවක් හිමි කරගන්න පුළුවන්. ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඉන්සි සංස්ථා සිමෙන්ති වෙතින් තමයි වාට මේ මතක් කිරීම. හරි, අපි ඒකනත් මතක් කරලා මේ දවස්වල වැඩිපුරම කතා කරන දෙයක් තමයි ඉතුරුම් කියලා කියන්නේ. එතකොට සල්ලි ඉතුරු කරනවා, ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩ කඩම් මේ සියල්ල ඉතුරු කරනවා වගේම අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ අපි හෙට දවසක් ඉතුරු කරනවාද කියලානේ. මොකද අපි වතුර ටික අර පිරිමැස්මෙන් පාවිච්චි කරේ නැත්තම් ඊට පස්සේ විදුලිය බලශක්තිය ගහකොළ සතාසී පවා මේවා හරි පරිස්සමට බලා කියාගත්තේ නැත්තම් අපිට හෙට දවසක් කියලා දෙයක් නැති වෙනවනේ. අනාගත පරම්පරාවට මේ සියලුම දේවල් අහිමි වෙනවා. ඒ නිසා තමයි ඔයාට NSB බැංකුව මේ දවස්වල වැඩිපුර මතක් කරන්නේ මේ ඔක්තෝබර් මාසයේ සකසුරුවම් කමේ මාසයේ වෙනුවෙන් ඉතිරි කිරීම හෙට දවස වෙනුවෙන් ඉතිරි කරන්න පළවෙනි පියවර තියන්න පටන් ගන්න කියලා. ඒ නිසා මේ මතක් කිරීමත් එක්ක අපි සිඳුවක් අහන්න හදන්නේ හවස 5 විනාඩි 27යි දැන්. 6ට කලින් ඔයා මේ පැත්තට ආවොත් මම ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්.

සිංදු ඇහෙන නැතෆම් හතර වටේ කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95

0: පවසපහයි විනාඩි 36යි දැන්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: දේශයක් කොට නගන අභිමානවත් ඔබව කොට නැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොට නගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
3: BYD Racco දැන් ලංකාවේ. මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැමදාටම BYD Racco 0112125125 අමතන්න.
4: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: සුපිරි සිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
7: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
6: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
7: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමුවී උපදෙස් ලබා ගන්න.
6: ඔක්තෝබර් 15 වනදා උදේ ගාල්ල සවස මතුගම.
7: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
8: වීතරාගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
9: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

හවස පහයි විනාඩි 42යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දු ටිකක් කාලා මේ පැත්තට ආවේ. මැසේජ් කරපු සෙට් එකක් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ වார்த்தාව දේවල් ටිකක් මතක් කරන්න තියෙනවා. දැන් සමහර වෙලාවට මේ වෙද්දිවා ඔෆෙලා ගෙදර යන ගමන් වෙන්නේ තිනේ. අර වැස්සට කලින් ටක් ගාලා බස් එකට නැගලා ටක් ගාලා ගෙදර යන්න බලාගෙන ඉන්න සෙට් එකට තමයි මේ වෙලාවේ වැඩිපුරම ආව ඇහෙන්නේ. එතකොට ගෙදර ඉන්න කට්ටිය නම් දැන් වැඩ ඇරලා අනිත් කට්ටිය ගෙදර එනකම් බලාගෙන ඉන්න වෙලාව. අර හැබැයි මේ ටයිම් එක ඇවිල්ලා සින්දුවක් අහන්න පොඩ්ඩක් පොඩි වෙන වයිබ් එකක් තියෙන වෙලාවක්. ඉතින් ඒ නිසාම තමයි මම මේ මට මැසේජ් කරපු සෙට් එකත් මේ වෙලාවේ මතක් කරන්න හදන්නේ. අසාද වහින දවසක් හැබැයි වුණාට ආවහන් අමතක කළේ නෑ. මට ලස්සන සින්දුවක් ඕනි කියලා මාෂි උකුවෙලින් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම චාමර ස්ටෝස් එකේ සෙට් එක කළුතර පණවිටියෙන් චාමර තනූජා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම හයි කොහොමද අයියේ මාවත් මතක් කරන්න කියලා රාණි දයානන්ද සමන්ත ලසන්ත චමින්ද අපේක්ෂා තිලංකා ඊට පස්සේ මලින්කා යනුල භූමි තෙවුමි සෙට් එක මැසේජ් කරලා තියෙනවා. ඕකේ උදාර විදිහට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට කට්ටියම එකතු කරගන්නම්. ඒත් එක මාවට මතක් කරන්න හදන්නේ අර සාමාන්‍යයෙන් දැන් ගෙදර ඇතුළට ගියාම ගෙදර සිවිලිම ලස්සනට නැත්තම් හරිද? සිවිලිම කඩා වැටිලා ගරා වැටිලා දිරා ගිහිල්ලා තියෙනවනම් අවර්ණ වෙලා තියෙනවනම් පරණ ඩිසයින් එකකට නම් සිවිලිම ගහලා තියෙන්නේ. ඔයාගේ මුළු ගේම කොච්චර අලුත් කරත් වැඩක් නැහැ. ගෙදර සිවිලිමේ තත්ත්වෙ නම් තියෙන්නේ. මොකද කෙනෙක් ගෙදරට ආපු ගමන් ටක් ගාලා සිවිලිමට ඇහැ යනවා. හැබැයි ඔයා හිතන්නකෝ දැන් ගෙදර සාමාන්‍ය තත්ත්වෙ තියෙනවා. හැබැයි සිවිලිම ලස්සනට තියෙනවා කියලා ආයිති මුළු ගෙදරටම මාර එළියයි. දැන් ඕක විශේෂයෙන්ම බලන්න පුළුවන්. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාලා සිවිලිම ගහපු ගෙවල් වලට ගිහිල්ලා බලන්නකෝ. මේකේ තියෙන මේ නැචරල් වුඩ් ලුක් එකත් එක්ක අනිත් එක තමයි ආකර්ෂණීය වර්ණ හතරකින්නේ මේකේ ඉන්නේ. එතකොට මේ තියෙන නැචරල් වුඩ් ලුක් එකත් එක්ක ගෙදරට හරිම අපූර්ව පෙනුමක් එනවා. ආකර්ෂණීය පෙනුම අනර්ග නිමාවක් මේ සියල්ල ඉන්නේ. ඔයා සිවිලිම ගහනකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මොත් තමයි. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දිගු කාලීන පැවැත්මක් ස්ථීරවම තහවුරු කරපු මතුපිට තින්තාලේපනය සඳහා වසර පහක වගකීමක් දීපු ඊට පස්සේ දිරන්නේ නැති වේයෝකන්නේ නැති ඊට පස්සේ අධික උෂ්ණත්වය නිසා ෂීට් එකේ හැඩේ වෙනස් වෙන්නේ නැති කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකක් දාලා සිවිලිම ගැහුවා නම් ආයිතින් ජීවිත කාලෙටම එකයි. ඒ නිසා අනිවාර්යෙන් ගේ හදනවා නම් ගෙදර සිවිලිම ගහනවා නම් අලුතෙන් හදන ගයක් නම් ඔයා සිවිලිමට අනිවාර්යෙන් අරගන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. මං කියන්නේ පරණ ගෙදරක සිවිලිම අලුතෙන් රිපෙයාර් කරනවා නම් අලුතෙන් සීලින් ෂීට් දාන්න ඕන කියලා හිතනවා නම් ඔයා ආයි මුකුත් නෙමෙයි තෝරගන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. මේක ඇවිල්ලා දැන් ලංකාවේ සෑහෙන ප්‍රසිද්ධයි. ගොඩක් අය අලුතෙන් ගෙවල් හදනකොට සිවිලිම ගහද්දි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද මේක ඇවිල්ලා මං කියනවානේ නැචරල් වුඩ් ලුක් එක. ඒ කියන්නේ ස්වභාවික ලියෙන් කරා වගේම පෙනුමක් තියෙනවානේ. තේන්සා ඔය පාරේ අනේන ගමන් ට්‍රාන්ස්පෝර්ට් එකට වෙලා ගේ හදන හැටි සිවිලිම ගහන හැටි කල්පනා කර කර ඉන්න කට්ටියට දෙන්න තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හයි කොහොමද සාබින් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අනේ යන්න කලින් අපිව මතක් කරලා යන්න කියලා මට තමරා මැසේජ් එකක් දාලා තිනවා. අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ බේරුවල පැත්තට ගියාම ත්‍රිෂෝමි ගෙදරට වෙලා මාව අහගෙන නේද ඉන්නේ. මම ඔයාවත් අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you මැසේජ් කරාට. ඒ වගේම මේ වෙලාවේ අපිත් ඔයාව තමයි අයිය අහගෙන ඉන්නේ. ඊළඟ සින්දුවට මාවත් එකතු කරගන්න කියලා මට චංචලා මැසේජ් කරලා තිනවා. Thank you darling. ඔයාවත් මේකටම එකතු කරගන්නම්.

රයිට් වෙලාව හවස පහයි විනාඩි 53යි මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ මොකද 6 වෙද්දිම යන්න ඕන නේද ආ දැන් නම් පොඩ්ඩක් ඔන්න කොළඹට වහින්න වගේ තමයි හදන්නේ මට එහෙම මෙහෙන් ඒ කියන්නේ ඈතට පොඩ්ඩක් පේනවා විදුලියක් දෙකක් කොටනවා පොඩ්ඩක් නිකන් ගොරවන සද්දයක් වගේ ඇහෙනවා මං හිතන්නේ තව පොඩ්ඩකින් බහි මං කිව්වේ ඉතින් කීයට පායලා තිබ්බත් අසා වැඩ ඇරලා ගෙදර යන වෙලාවට කොහේ හරි තියෙන වැස්සක් නම් කඩාපාත් වෙනවාම තමයි ජීවිතේ වෙනස් කරගන්න පටන් ගන්න හෙට දවස වෙනුවෙන් දේවල් ආයෝජනය කරන හෙට දවස වෙනුවෙන් දේවල් ඉතිරි කරන කෙනෙක් බවට පත් වෙන්න දැන් ඔයාට හැකියාව තියෙනවා. ඒ නිසා NSB බැංකුව විදිහට තමයි මේ මතක් කිරීම කරන්නේ. ඒත් එක මේ සිකුරාදාව ගැන මතක් කරන්න ඕන. NetFM DJ Night Face to Face Attack Show Super 14 තරගාවලියේ ගාල්ල සහ බදුල්ල දිස්ත්‍රික්ක දෙක අතර ගාල්ල දිස්ත්‍රික්කේ DJ තිෂුවේ වගේම තමයි බදුල්ලෙන් DJ DC එනවා තරඟ කරන්න. ඉතින් ඒ නිසා දෙන්න අතර සුපිරි තරඟයක් බලා ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා සිකුරාදා රෑ 9ට. අපි ඒ ගැන විස්තර හෙට දවසේදී වැඩිදුරටත් ඔයාලට කියන්න. එහෙනම් ඉතින් කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. මං යනවා අපි ආයි හම්බ වෙන්නේ හෙට හවස 4ට. ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක. 4 වටින්. පරිස්සමින් ගිහින් ලෙන්නම් ජය වේවා. මම ආසා. Good night.

0: ඒකම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
3: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ මිලදීගෙන ඔබත්
6: කිරිබත් ගොඩින් සුපරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3.5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13.22 ප්‍රයිම් ගෲප්.
7: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
9: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
10: අනුරාධපුර විකාශයේ සමගින් මම හමීද් හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
11: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටියන් වටත් දෙකට එන්නවනි කියලා.
8: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
12: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa.
13: Brought to you by
14: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
16: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
17: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
18: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 මිස් කෝල් එකක් දෙන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීම එක්ක සිංගල් සිම්පල් පේ ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න

0: අදින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: කවදත් අලුත් කාගෙත් නෙත්

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

අක්කනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. අවදත් අලුත් කාගෙත් නෙත්
2: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැම දාටම BYD Racco 0112125125
3: Heels within then ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක් Elephant House Lemonade liter 1.5% සඳහා 125ක වට්ටමක් උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා fresh මදීම නා Heels within පමණයි Heels life එකම fresh
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 වතන්න
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112125125 අමතන්න
6: finishing වහලක් ලෙස color up flow වැජබෙනා
7: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
8: එදා හරිම තෙත දවසක් සමනල වැව උනේ මං බෙලිහුල්ල යෝනේ ඔයා අපි එදා කලේ සෙල්ලමක් ඒක ඇත්තක් නෙවේ මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා
9: යන්න ගිහින්
10: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: FM Anupaha. FM Anu Hataraita Samaata. Ne FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 64 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව සවස 6:30යි

0: ශ්‍රද්ධාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672

0: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 14 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මෙදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල ඉල්ලීම් ඉටුවේ ඥාන්සාර හිමිට එලියට වඩිද්දී සිවුර අඳින්න අවසර සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකල පෙත්සම් සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඥාන්සාර හිමිට සමාව ඉල්ලන පාදයාත්‍රාවට පහර දුන් බවට චෝදනා නීතියට උඩින් කවුරුත් නැහැ කියන කතාවට ජනපති අනුරට පොහොට්ටුවෙන් අභියෝගයක් රුසියානු ප්‍රහාර නිසා යුක්‍රේනයේ ලක්ෂ 6ක් අඳුරේ
1: The truth people trust.
0: පසුගිය දින කිහිපෙම බොහෝ අයට මාතෘකා වුණේ ඥානසාර හාමුදුරුවන්ගේ චීවරය. ඔන්නේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් අද ලැබුණා. එසේ තිබියදී රුසියානු යුක්‍රේන යුද ගැටුම්ද තවත් උත්සන්න වෙමින් තිබෙනවා. මේ වෙලාවෙත් මෙම යුද ගැටුම් නිසා යුක්‍රේනයේ ලක්ෂ 6ක් අඳුරේ. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සම්පූර්ණ සත්‍යනාවරණය මෙතෙන් සිට. බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනීමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත් අදාළ නිකායෙන් එසේ නොකරන ලෙසට දන්වනතුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පවසනවා. බන්ධනාගාර ආඥා පනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාස් සහ නිත්‍ය නියෝග තාවකාලිකව යාවත්කාලීන කිරීම පිණිස පත්කල බන්ධනාගාර ආඥා පනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාස් සහ නිත්‍ය නියෝගයේ යාවත්කාලීන කිරීම පිණිස පත්කල කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
2: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී ඇතිවුණු තත්වයන් සම්බන්ධයෙන් 2026/10/8 දින ත්‍රිනිකායක මහානාහිමිවරු නියෝජනය කරමින් ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් ගැරුණා. එහිදී සාකච්ඡා වූ කරුණු අනුව බන්ධනාගාර ආඥා පනත එහි පනව ඇති නිත්‍ය නියෝග රෙගුලාස් සම්බන්ධයෙන් ඒවා යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවට එතරදී තීරණය වුණා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාර ආඥා පනතට සාදන ලද නීති රෙගුලාස් සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලැබුවා. එම වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කොට 356 අ යනුවෙන් කොටසකුත් 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයකුත් යෝජනා කොට තිබෙනවා. ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දීලා ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න දින 10ක් දීලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට. ඒ වගේම යම් හේකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවක් වුණොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා. එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතෙන් කොටසක් එකතු වෙලා සංශෝධනයක් එනවා බලාත්මකයකට. ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙක් ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාවකදී වඩාත් පැහැදිලි කරනවා නම් ස්වාමින් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී ශීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා. ඒ අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් පාර්ශ්වෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම් දීමක් ලැබෙන තුරු ඒ අයිතිය ඔහුට තිබෙනවා. මෙන්න මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ වන විට මා විසින් ඒ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවක් ලිපියක් වැඩබල්ල බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා. ඒ අනුව දැනට බලාත්මක එම නීති නියෝග සංශෝධනය කොට මේ නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නීති නියෝග සංශෝධනය කරන ලෙස මා ඔහුට උපදෙස් ලබා දීලා තියෙනවා.
0: සිරිඳුනුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බලන විනිසුරු මඩුලෙන් තමන් නිවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ද නිවේදනය කළා. අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ තමන් මෙම පෙත්සම් සලකා බැලීමේ කටයුතු වල නිවත්වන බවයි. ඥානසාර හිමියන්ට රෙහිව පැවති අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා පෙනී සිටි හේයින් මෙම නඩුකරේ සලකා බැලීමේ කටයුතු වල නිවත්වන බවත් සභාපති විනිසුරුවරයා නිවේදනය කළා. Yanuadal Petsam Salaka Belim Sadaha, Amal Ran Raja, Mahin Gopal Levasaha, Priyant Pranandu and Mahaturum Gain Saman with the three Pudgal Vinsurmadlak Namkar and Babat, Sabapati Vinsurvariani Makala. Emma Vinsurmadlidria, Dal Petsam Salaka Belim Sadaha, Heted in a Kadavi Matir and Ekeruna. Sirandum Niamavi Menatura, Pucha Galagodate, Jansar Himian Gate, Chivare Vatkarimata, Bandanaga Nildarin, Gentibentir and Abio Gate Lakaramin, Pucha Tinia will Palitahimi, Ulupucha, Ulupane Sumangal Himi, Pucha Dabaramil Himi, Pucha Agalakada Sirsuman Himsaha, Mahachari, Duragare, Damaratan Himiatru, Himurun Pirsakvisin, Petsamidri Patkar Tibuna. In Petsambala, Vagutrakarwanis, Bandanaga, Commissary General Berea, the Karnamati and Shilekam, Adikarnamati Berea, Nitipati Varatul Pirsaknam Kartibuna. Mempetsam of the Salaka Belim Sidu Mempetsam of the Salaka Belim Sidaha, Kandu Vostavedi, Petsamkar, Himurun Penuin Penisiri, Janadipati Nitit Neverun Vene, Sanchiva Javardana, Andra Medde Gude, Manoharad Silva, Udita Igalheva, Etrun Nitit Neverun, Adikarne Hamukarun Dakumin, Bandanagar, Gatakarum Labu, Jansar Himian Gate, Chivere, Ivatkare, Unvahanse, Civil and the Ven, Adikaran Diripatkari Madagatir and Esampur and Manitir Patahani Babas and the Hankala. Metulin, Buddha Sassanator, Vishala Pakir, Taxidu, Babajana, the Patinitic Nevarus of the Hankala. Nyansar Himian, Nevatalaban Visitungunda, the current Ripat Krim and Niamito Tibinabat, Eat a Pere Hadisin Aduka to Taxes Alaka, Petsam Pilibanta Karnu, the Haburu Krim Sadha, the Niaklabad in Lissat, Chanadi Patinitic Nevaruna, the Karnani Limakala. Made in it by the very avenue in Penicity, Rajanitic Nevaria, the Karne Hamu Karun Dakumin, Memesidir Dalava, Sesuva Gutrakaruan Genupa the Slebi, Numeti Babat, Sesuva Gutrakaruan Genupa the Slebagan, Karun the Quims the Haldinia Clabad and Lesati La Sitia. Emavastavi, the Chenadipa the Nitic Nevaruna, the current denum tune, Mempetsame, Sitna, Sesuva Gutrakaruan Silu Dinara, Jay Savakin Babat, Ounta Mesam Bandin, Nitipati Variato, Pris Dimata, Bagaki Maktibin Babats and the Hankala. Idripatu, Karmusalaka Belu, Insurumadulum, and Petsama Karun Tahabur Kirim Sadha, Hedadina, Amal Randra Japramuka, Tripudgala Mahadikan and Vinsurumadli Drake, and the Velisa Niogakala. Petsam Kar Himurun Kiasitine, Andukam Vivastabe, Nabana Vivastava Anue, Buddhagam Suraksitakota Potion Ekirimi Bagakima, Achevet Peveriti Benapai. Adikarenda Paskrim, Chodana Velta, Serendum Niamavi Menatrue, Nyan Sara Himianva, Kola Mahadikarne Saha, Maestra Tadikarin, the Ripatkrim, Edun Vasege Chivere, Vatkare, Civil and Domini, the Ripatkrim, and Kate Tukare, Etibabat, Petsamen, Penvadi, Tibenepa. Unvasege Chivere, Vatkrim, Bandanagar, Baladarin, Gamla Buthirane, Bandanagar, Regula Sivelta, Patahani, Penbadine, Petsam Kara Himurun, a Bauda, Vinani, in the Patahani Babats and the Hankala. Yano Petsam Kar Himurun, Adikarne, either sitting ne, Bagutrakar, Jansar Himian Gate Chivere, Vatkrim, again Tibentir and ne, by Rahitakirime, Rita Chavaknikut Kernlisai. Itamtre, Venikriavan Sadha, Balakirene, Bandanaga, Regulasia, Kochakrule Kakvenam, E. Balarahitakirime, Niogaknikut Kernlisat, Petsam Kar Himurun, Ilasit Nepa. Itamtrevan Jansar Himian Gate Chivere, Vatkrim, Valakpanaturthanam, Niogak, Bagutrakaruan with the Nikut Kernlisat, Petsambalin, Vedurat, Ilati Benefa. Pucha Kalagodate, Jansar Himian, Janadipati, Sama Villa, Manuri Narambavu, Nidhase Padia Trava, that Pavatuna. Ehia the Gamanante, Kadavatanagrai. May take Pucha Ulupane Sumangal Himian.
3: Likita Ilua, Mana Kahandra Denundumna, Saga Chamagin Katitukola, Ekisiva Ganan Nogin, Me Jansar Hamdru, Tadabima Karagate,
4: Kendra Karagate, E Sasanetati, Sasan Virudi, Maya Prakaran.
5: Inditia, Takshikadosiak Nisa, Nam, Vera the Sidatavini, Inditia, Takshikadoting, Balapam, Nogi Yutui. Jana Diputoria, Nyoga Kala, Nam, Apita Nilar in Ying and Veradi, Apita Adalavin in there.
6: Oh, and a video here never. This Pala Jiva Dune, Hatta JR Javardan Labadipu, Jana Adipati Samavi.
0: Pucha Yatiana Vimalabudhimi and the Mehidia the Haspalakala.

0: කෙනෙකුට එළියට ඇවිල්ලා බලනවා මගේ හාමුදුරු ආවද කියලා. ඔබතුමාගේ මවුතුමිය වගේම තමයි මේ ආදරණීය අම්මා. මේ අම්මට බැරි වෙලාවත් කරදරයක් විපතක් වුණොත් ඒ වේදනාව දරාගන්නේ කොහොමද? ඒ නිසා ඒ පිළිබඳව හරි මානසිකව හිතන්න. මේ වස්සාන කාලේ මේ හාමුදුරුවෝ මහමග පාගමන් යවන්න එපා.
1: මෙතරම්ෙන් පාදයාත්‍රාවේ පැමිණි අයෙකුට කිසියම් පිරිසක් පහර දුන් බවට පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරිහිමියන් අද චෝදනා කළා.
2: මේ බලන්න මාලිමාවේ සාහසික බව. මේ අපිට උදව් කරන අධිකරණ විදුරු කුඩු කරලා හෙල්මට් එක ගහලා ගියේ. බයික් එක නම්බරේ ජනාධිපතිතුමනි. බයික් එක කරුණාවේ දයාවේ සම්භාවයේ බයික් කිල්ල යන සරල විකාශිත බලන්න පළවෙනි සාහසිකයන් ඇටි. මේ වගේ බලන්න මේ ටික. දැන් මේ මොනවාද වාහනේ මෙන්න මේ වාහනේ එළවලු වර මොකද කරගන්නේ? පාර අරස් කියලා ගැව්වේ. දැන් ජනාධිපතිතුමනි, ඔක තමයි ජේවීපී කාලේ කරේ. අයිත් ඒ නර්ම වැඩ ටික කරලා බය කරන්නේ නැහැ. මේ අය අයියේ මල් වාහනයකින් බෙහෙත්යක් ගන්න දෙන්න කියනවා නේ.
3: ඒ
2: දානම එනවා. 99 දැන් දෙන්නවා. මේ වගේ කරන්න එපා. මේ වගේ මිනිසුන්ට කරන්න එපා. මොනවා හරි කියලා දැන් ඔයාලත් අවුරුදු 30කින් සමාව දීපු ඉඳලා මිනිස්සුන්ට චන්දර වේ සමාව දුන්නේ. ඒකෙන් බලයට ආපු දැනගන්නේ ජනාධිපතිතුමා වහන් බලන්නට මේ අය
1: ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ විවිධ දහස් පළවුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා.
4: ජනාධිපති රැස්වීම තියාගෙන යනවා එකම සෙනග හැමතැනටම බස් වලින් අදිනවා. වැඩක් නොකරන එක ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. අද වන විට රජයේ වැරදි වැඩවලට රජයේ වැරදි ක්‍රියාවන්ට මේ රටේ ජනතාව හිතේ රිව නැගී සිටින කොට අපිට මතකයි 22 ව්‍යවස්ථා සංශෝධනයේ ඒ වගේම රජයේ තියෙන මේ ජාතීන් අතර ආගම් අතර බෙදීම් ඇති කරන්න කටයුතු කරනකොට රජය කියන්නේ හොරු අල්ලන එක නවත්තන්න තමයි මේ සියල්ල කරන්නේ කියලා. හැබැයි විමල් රත්නායක ඇමතුමාම පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කිව්වා 2015-19 අතර දාපු නඩු තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වර තමයි මේ මුසාවිය කටයුතු කරන්න කියන්නේ. නෑ එතුමම පිළි අරන් තියෙනවා මේ හොරකම් වලට දූෂණයට විරුද්ධව කටයුතු ආරම්භ කළා තියෙන්නේ යහපාලන ආණ්ඩුව කියන.
1: මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ හිට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව වෙද්‍රිමාන මහතා.
5: ගරු ජනාධිපතිතුමා සහ ඔහුගේ මාලි මාණ්ඩුවේ නියෝජිතයන් මේ රටට නිතර කියන්න හදන පණිවිඩයක් තමයි නීති ආධිපත්‍ය ඉතාම ඉහළින් සුරක්ෂිත කළා කියලා. මම අහගෙන හිටියා ජනාධිපති අනුර දිසානායක මහත්මයා කියනවා මේ ආසන්න නිකවැරටි රැලියෙත් නීතියට ඉහළින් දැන් කිසිවෙක් නැහැ කියලා. අපිට පේන විදිහට ජනාධිපතිවරයා විසින් මේ ව්‍යාජ ආඛ්‍යානය මේ බොරු නැරටිව් එක මේ සමාජයේ තුල රාජ්‍ය අනුග්‍රහයෙන් ව්‍යාප්ත කරන්න හදන්නේ. මොකක්ද මේක ඇතුලේ තියෙන බොරුව? මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ පාලනයේ යටතේ නීතියට ඉහළින් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. අපි ඉතාම ගෞරවයෙන් ජනාධිපති අනුර දිසානායක මහත්මයාට යෝජනා කරන අභියෝගයක් විදිහට ඔබට පුළුවන් ද ජනාධිපතිතුමනි නීතියට ඉහළින් කිසිවෙක් නැති බව ඇමති කුමාර ජයකොඩි සම්බන්ධ චෝදනාවට අදාළව පැහැදිලි කරන්න. මගේ අභියෝගයේ ඉතාම නිශ්චිතව ජනාධිපති ප්‍රමුඛ මේ ආණ්ඩුවට විශේෂයෙන් ජනාධිපතිවරයාට මේ අභියෝගය අපි ඉදිරිපත් කරන්නේ.
1: සිරඳ නුවර නියමව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ අංක 11 අධිකරණයේ විභාග වන තවත් අල්ලස් නඩුවකට දාලව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචන අධිකරණයේ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. සිරඳ නුවර නියමව සිටින සරණ ගුණවර්ධන මහතා සේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමේ අනතුරුව අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මණ්ඩල විසින් මෙම නියෝගය නිකුත් කළා. පෙත්සමද කැඳවූ අවස්ථාවේදී පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රම්සි හාවා මහතා උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිරඳුනම් නියම විසින් සිය සේවා දායකයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරලද තවත් අල්ලස් නඩුවක් කොළඹ මහාධිකරණ අංක 11 අධිකරණයේ විභාග වන බවයි. සේවා දායකයාට එරෙහිව ගොනු කර තිබෙන අල්ලස් නඩුව සඳහා අත්හිට වූ සිරඳුමක් ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ සේවකයෙකු සහ සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම නඩුකරේ වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලීම් කළත් මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මෙම නඩුකරයට දාල විත්තියේ සාක්ෂි කැඳවීම ලබන 23 වනදාට නියම කර ඇති බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් දිරිපියවර ගන්නා තෙක් මහාධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩු කටයුතු තාවකාලික අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව දල් නඩුකරය අංක 11 මහාධිකරණය ඉවත් කර වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ආයද සිටියා. එමෙන්ම දල් නඩුකරය අංක 11 මහාධිකරණය ඉවත් කර වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ආයද සිටියා. යනු ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි 28 වනදා කැඳවල ලෙස නියම කළ අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත නොතිසෙනිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියම කළා.

0: රුසියා වෙල්ල කළ ප්‍රබල මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පුරා ලක්ෂ 6කට අධික පිරිසකට විදුලි බලය ඇනහිට ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. රුසියාව සහ යුක්‍රේනය අතර බලශක්ති අංශ ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල නොකිරීමේ සන්ධියකට එළඹ ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේදී රුසියාව විසින් කියව් අගනුවර සහ කාර්කිව්හි පිහිටි ප්‍රධාන බලශක්ති පද්ධති වෙත මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාරවලින් කියව් අගනුවර පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදාව සඳහන් කරන්නේ රුසියාව විසින් බැලස්ටික් සහ ක්‍රූස් මිසයිල 39ක් මෙන්ම ඩ්‍රෝන යාන 128ක් එල්ල කළ අතර ඉන් මිසයිල 4ක් සහ ඩ්‍රෝන යාන 115ක් විනාශ කිරීමට තමන් සමත් වූ බවයි. කෙසේ වෙතත් යුක්‍රේන හමුදාව භාවිත කරන සන්නිවේදන සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම මොස්කව අගනුවර සහ ක්‍රිමියානු අර්ධද්වීපයේ දෙසට යුක්‍රේනයේ එල්ල කළ ඩ්‍රෝන යානා 92ක් විනාශ කළ බවද රුසියාව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර රුසියාවද ප්‍රහාර නතර කරන්නේ නම් රුසියානු තෙල් පිරිපහත් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර නතර කිරීමට යුක්‍රේනයේ සූදානම් බව ඉරාන ජනාධිපතිවරයා නැවතත් අවධාරණය කර තිබෙනවා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න net
1: news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න net news රාව ප්‍රතිරාව
3: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ උපසභාපති සූබණ්ඩාර කරුණාරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
4: net action එක ගැන කතා කරන්න ගත්තම වර්තමානයේ මාධ්‍ය ශාස්ත්‍රයේ මාධ්‍ය ආයතන ගණනාවක් තියෙනවා. එතකොට මේ මාධ්‍ය ආයතන වලින් තාමත් net fm අවුරුදු 22ක් තිස්සේ තමන්ගේ එදා ආපු සැනම ඊට වඩා දියුණු වෙමින් දවස ගාන ඉදිරියට යනවා ඇර කවදාවත් තාම අපි දකින්න හම්බෙලා නැහැ මාධ්‍ය ශාස්ත්‍රයේ පල්ලේ හැටෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. net fm හැමදාම තමන්ගේ මාධ්‍ය සදාචාරය එවැගේම මාධ්‍ය තුල තිබෙනා වූ තමන්ගේ වෙන්න ඕන යුතුකම් සහ වගකීම් නිසි ලෙස තාමත්ම ක්‍රමානුකූලව බේරාගෙන කටයුතු කරන ගතියක් තමයි තියෙන්නේ. ඇත්තටම අපි මාධ්‍ය කටයුතු කරන කාල සීමාවේ අපි උත්සාහ කරා net fm එකේ ගිහින් වැඩ කරන්න ආසාවක් තිබා. ඒ තරම එතන යම් කිසි විදිහකට ගණ ගැනීමක් එහෙම නැත්නම් අධ්‍යයන කටයුතු වලට මාධ්‍ය ශාස්ත්‍රයේ අධ්‍යයන කටයුතු වලට හොඳම තෝතැන්නක් විදිහට තිබ්බ තැනක් තමයි ඔය net fm කියලා කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන net news එක. එහෙම නැත්නම් මේ net news කියලා කිව්වම තවත් එක් news එකක් විදිහට ඔවුන් සමාජයේ කටයුතු කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් තමගේ මාධ්‍ය සදාචාරය, ඒගොල්ලෝ මාධ්‍ය වගකීම, යුතුකම මේ සියල්ල මිශ්‍ර සිද්ධ කරමින් net news එක දවස ගානේ අර එදා ඔවුන් සමාජයට දුන්න පණිවිඩය හා සමානව තමන්ගේ වගකීම් මිශ්‍ර සිද්ධ කරනවා කියන එක අපිට දකින්න ලැබෙනවා මේ අවුරුදු 22 පුරාවට. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම news එකක් එහෙම නැත්නම් මේ news එක වගකීම් සහගත බව ඉතාමත්ම මනවින් මිශ්‍ර සිද්ධ කරන ආයතනයක් නාලිකාවක් තියෙනවා මේ net news එක තමයි. ඉතින් කවුරු කොහොම කිව්වත් තාමත් විශ්වාස කරනවා net news එක ලංකාවේ අංක එක. මොකද හේතුව ඔවුන් තාමත් එදා මෙදා තුර කිසිම තැනක ඔවුන්ට නොගැලපෙන දේවල් කරපු නැති බවත් තමයි අපි දකින්නේ. ඉතින් ඒකින්ද ඔවුන්ට සුබපතනවා අවුරුදු 22ක් තිස්සේ රැකගෙන ආපු net news කියන විශ්වාසනීය භවයේ සංකේතය ඉදිරියට සැකකට කියන සුබපතනවා net news එක.
2: FM 95 FM 94.8 net FM divine pura divine pura
5: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැමදේටම හැමදාටම BYD Racco 0112125 125 125 මතන්න

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: FM 95.8 Net FM Divaina Pura.

0: එදා හරිම තෙත දවසක්. සමනල වැව වුණේ මං. බෙලිහුල්ලොය වුණේ ඔයා. අපි එදා කළේ සෙල්ලමක්. ඒක ඇත්තක් නෙවෙයි. මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා.
1: සුවඳේ රඳවනවා
2: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
0: මන්තරම් රැ හතයි.

හඳුරැල්හ මතට වන් විට ඇයට සැනසිල්ලක් දැනෙන්න ඇති. නමුත් කැබැල්ල කඩා බිඳෙන දවසක ඒ උස් කඳුරැල්ලම කඳුළු ආකරයක් මවයි කියලා ඇදා එදා ඇ නොසිතන්න.

නිල් කඳුරැල්ලේ සිට කෑලි කැඩී බිඳී වැටුණෝ කැදැල්ල එක්කාසු කරගන්න. ඇයිස් පාසුවක් නැතුව කඳුළු හැලවා. එත දන්න කඳුළු බර ඇහි පිහටවලට විතරයි කියලා.

පුළුවන්. මං කිව්වේ බර වැඩි කඳුලුත් ඇයි පිහාට දරාගෙන ඉඳලා තිබුණා. හිත අමාරුවෙන් ගන්න හුස්මන් දරාගෙන ඉඳලා තිබුණා. ඒ නිසා මං පුළුවන් කිව්වේ මට විතරක් නෙවෙයි ඔබටත් එක්කම. හරි, ඔබ දන්නවනේ මං ලංකාවේ පළාත් නවයේ ලස්සන රෝමාන්තික චාරිකාවක් පටන් ගත්තා කියලානේ. අද මගේ චාරිකාවේ තුන්වෙනි දවස. ඉතින් මං කල්පනා කළාද දකුණු පළාතට යන්න. මා උපන් පුරවරයට හැමෝටම තමන්ට අයිති පුරවරයට යනකොට හුළඟේ හරි හුරු පුරුද්දක් දැනෙනවනේ. ඉතින් මාතර මෝදු තීරය දිගේ ඇවිදගෙන ගිහිල්ලා ඊට පස්සේ මං යන්න කල්පනා කරේ ගාල්ලට. ඓතිහාසික ඕලන්ද පවුර මත ඇවිද යමින් ඉන්දියන් සාගරයට හිරු බැස යන සුන්දර සන්ධ්‍යාව විඳගන්න තවමත් මං ආසයි. ඔබ වගේම ආසයි. ඇයි මං මේ එහෙම යන්නේ කියලා දන්නවනේ. ඒ මන්දාරම් රැ ප්‍රසංගය අරන් කොහෙට යනවද කියලා කල්පනා කරන චාරිකාව. ඉතින් මේ චාරිකාවේ මං එක්ක ඇවිත් ඔයා මට එකට උදව් කරන්න ඕනේ. නෙත් FM Facebook පිටුවේ තියෙනව මන්දාරම් රෙවෝල් පෝස්ටර්. අන්න ඒක යටින් සටහනක් තියන්නකෝ මුල්ම ප්‍රසංගය අරගෙන අපි ඔයාගේ නගරයට දෙන්න ඕනේ කියලා. හරි. මට මහන්සි නෑ. ඔව්, මේ මං අද ඔබට කියන කතාව. ආසයි මොහොදයි එකට හමුවන තැන තියෙන ක්ෂිතිජය දිහා බලා ඉඳන් වේගෙන් හමා යන බොල් හොලඟි හුස්මක් තියලා යලි හමු නොවන එයාව සමනල පාලමෙන් එහාට විසි කරන්න ඔය දවසක අසාර්ථක උත්සාහයක් ගත්තද? 0711 95 95 95 ඇවිත් කියන්න. අහසයි මුහුදයි එකට හමුවන තැන තියෙන ක්ෂිතිජය දිහා බලා ඉඳන් වේගෙන් හමා යන බොල් හුළඟේ හුස්මක් තියලා යලි හමු නොවන එයාව සමනල පාලමෙන් එහාට විසි කරන්න ඔය දවසක අසාර්ථක උත්සාහයක් ගත්තද? ඔය දවසක අසාර්ථක උත්සාහයක් ගත්තද?

0: එදා හරිම තෙත දවසක්. සමනල වැව වුණේ මං. බෙලිහුල්ලොය වුණේ ඔයා. අපි එදා කළේ සෙල්ලමක්. ඒක ඇත්තක් නෙවේ. මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා.
1: මන්තාරම්රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
0: ආදරණීය තරංගාට පාපොච්චාරණය කළෙමි. මම පිළිගන්නවා ස්වාමීනි, මෙයට වැරදිකරු මමයි. ඒ හැඟීමට ප්‍රේමය කියා නම තැබුවේද මමයි. එම ප්‍රේමය වරදක් බව මා හොඳින් දැන සිටියා. නමුත් මා කැමැත්තෙන්ම ඒ වරදෙහි පැටළුනේ. අප්‍රකාශිත ප්‍රේමය තිත්ත මලකින් ප්‍රකාශ කළේද මමයි. ඔහු වෙනුවෙන් අකුරු ගෙතුවේ, ඔහු වෙනුවෙන් වචන ලියමින් අප්‍රකාශිත ප්‍රේමයට අත්පොත් තැබුවේද මමයි ස්වාමීනි. මේ කතාවේ ආරම්භකයා මමයි ස්වාමීනි. මෙය සියදි විනසා ගැනීමක් නොවේ, කුරිරු ඝාතනයක්. ප්‍රේමය කියා දැනුණු හැඟීම නිසා මා නිල නොලත් මානසික රෝගියෙක් විය. එම නිසා මා අමු අමුයේ මරා දැමුවා ස්වාමීනි. මගේ කුළුඳුල් ප්‍රේමය මරා දැමුවා ස්වාමීනි. එහෙත් එය අසාර්ථක වුණා. මට අමතක වී තිබුණා ඒ ප්‍රේමය මරා විසි කළත් ප්‍රේමය මරා දමන තප්පරෙන් මාද මේ යන බව. ස්වාමීනි, මා මෙන්ම ආමෙන් මේ ප්‍රේමයද වැරදිකරු ස්වාමීනි. බලාකුළු අදරවන්ති, මා මෙන්ම ප්‍රේමයද වැරදිකරු ස්වාමීනි.

0: ගම්බන් දරම් රහත් අයිවිනාඩි දහස්සයයි.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. එකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න. හැමක දරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හෙටමොද මට ගන්නට වෙන්නේ. හෙට නෙමේ අද. විශ්වාසේ වගකීමයි සිංගල් එකේ තියෙන්නේ. අතම ගන්න ෆෝන් එකයි.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. YOLO by Prime Group. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3,5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබට ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැක. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්.
5: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
6: නෙත්තෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාවක්.
8: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
10: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
5: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
6: නෙත්තෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
5: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: with Taranga. Mandaram re, mandaram re.
1: Enna net FM Facebook pituat. Avit kiyanna ko. Mandaram re prasange aragena api enna ne gohere de kiyala. Net FM mandaram re wall post oyata. Hitliyela yanna. Taranga ka prasange kohe tibbat mage suba patum. ආදරේ ගැන අත්දැකීම් නැති හිතක් කොහමද ආදරේ ගැන කියන්නේ? ෆැන්ටසිමය ප්‍රේමය, පබෝගේ හිතේ තියෙන ෆැන්ටසිමය ප්‍රේමය දවසක ඉෂ්ට වෙන්න ඕනේ. ඒක මන්දාරම්ර ප්‍රාර්ථනාවක්.

සමනල පාලමෙන් එහාට අහසයි මුහුදා එකට හමුවෙන තැන තියෙන ඒ නිමක් නොපෙනෙන ක්ෂිතිජය දිහා බලාගෙන හිටපු දවසක වේගෙන් හමාගෙන ආපු ලුණු රස බොල්

තිබුණු ඔයාගේ හැම මතකයක්ම විසි කරලා දාන්න. ඒත් කියන්නකෝ, අපි ඇත්තටම ආදරය කරපු කෙනෙක් වෙම විසි කරලා දාන්න පුළුවන්ද කියලා. ඔයා එක්ක වදපු පාරවල්, අපි හිනාවෙවි කියපු කතා, මගේ ඇස් දිහා බලල ඔයා නිහඬවම කියපු ආදරය, ඒ හැමදේම එක උස්මකින් අමතක කරන්න මම කොච්චර උත්සාහ කළත් මගේ හිත හැමදාමත් කළේ ඔයා වායත් මට මුණගස්සපු එක විතරයි. මොහොත දිහා බලාගෙන මං හිතුවා රලක් ඇවිත් මගේ කඳුළු අරගෙන ආවි කියලා. හුලඟක් ඇවිත් ඔයාගේ සුවඳ මගේ හිතෙන් හොරකම් කරාවි කියලා. අහසේ අන්තිම ඉරලියත් එක්ක ඔයා ගැන මගේ ආදරයත් හැමින් මිය යාවි කියලා. ඒත් තිර බැහැලා ගියා. අහස කළුරු වුණා, මොහොතත් නිහඬ වුණා. මගේ හිත විතරක් ඔයාගේ නම කිය ගිය තාමත් හඬා වැටුණා. සමහර විට ඔයාව අමතක කරන්න මම ගත්ත ඒ අසාර්ථක උත්සාහය මගේ ජීවිතේ මම කරපු අමාරුම සටන වෙන්න ඇති. මොකද ඔයා මගෙන් ඈත්ලා ගියත් මගේ හිතෙන් ඈත්ලා ගියන ඔයා වෙන කෙකුගේ ලෝකයේ සතුටින් ජීවත් වෙනව ඇති. මම තවම ඔයාගේ මතකෙක ජීවත් වෙtti. ඔයාට ආයෙත් එන්න කියන්න මට අයිතියක් නැති බව මම දන්නවා. ඒත් ඔව අමතක කරන්න කියලා මගේ හදවත රණ කරන්න මට අයිතියක් නැහැ. හිත මගෙන් අහලා නෙවෙයි ඔයා ළඟ නැවතුනේ. ඉතින් සමනල පාලමෙන් එහාට ඔයාගේ මතක විසි කරන්න ගිය මම අන්තිමේදී ආපහු ආවේ මගේ අතේ කිසිවක් නැතුව නෙවෙයි. ඔයාගේ මතක තව ටිකක් තදින් පපුවට තුරුළු කරගෙනයි මං ආවේ. මොකද සමහර ආදර කතා අපිට අමතක කරන්න බැරි නිසා අසාර්ථක වෙන්නේ නැහැ. අපිට අමතක කරන්න ඕන තරම් ආදරය කරලා තිබුණු නිසා ඉබේම අසාර්ථක වෙනවා. ඔයාව අමතක කරන්න ගිය මම සමනල පාලම ළඟදි දිග හුස්මක් අරගෙන ගෙදර ආවේ. ඔයාව වැඩියෙනුත් තව ටිකක් මගේ හිතේ පුරවගෙන. මිලාන් මාල.

0: Sadaka.
1: Sadaka.
0: Oya mage jeevithaye lassanama watinama tagga. Oya lange iddi mata daruna satura wacana walin kiyanna ba. Eta api denna mendurakata vela ratawal dekakata vela inna punchi heenaya. Eka haba wenaturu. Me duka satana aran yanna one. E durin ena hama tapparekama hita pichchana. අමාත්මක මගේ වෙන්න මං වාට ගොඩක් ආතරේ මගේ පන මගේ සුදු මහත්තයා ප්‍රියන්ත ජීවිතේ සල්ලි නිසා ගොඩක් අසරණයි අක්කේ සරණි නෑ ආදරේ නැති මිනිස්සු ඊට වඩා අසරණයි ආදරෙන් ඉන්න ඔයාට ආදරේ සරණයි

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
4: දන්නවද හෝම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
5: මොකද්ද ඔය විසිගිරිල්ලද?
4: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
5: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
4: ඇයි?
5: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
6: මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algotown සතියේ දිනවල උදේ 7ට.
7: Net FM Algotown
8: brought to you by
9: Kiribath Godin Superim Lifestyle එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. Yolo by Prime Group. අමතන්න 13:22.
10: සුව පහසු දම්රෝ sofa. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි.
12: විජයකුරක්කන්
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
7: Net FM Algo Town.
13: මේ පැය දෙක ඇතුළත මගේ ආත්මය විකම් කරනකොට ඒ පැය දෙක ඇතුළේ මං ඔබෙන් මොන තරම් සුන්දර දේවල් අහනවද? ආදරණීය තරංගගේ ලස්සන විනිවිද කටහඬ ආදරෙන් මතක් කරනවා. පහුගිය දවසක අපේ යාර ලීඩ කණ්ඩායම මොරවක ජාතික පාසලට ගියා. එහෙදි අපිට හම්බුණා ලස්සන ගුරුවරියක්. ඇය උපුලි ටීෂා. ඇය එහෙම කිව්වේ. නා කියම බැරි කමෙන්ටුවක්. ඒකයි මං ගැනම කිව්වේ. උපුලි ටීෂා ආදරේ. සුබ මන්දාරම් රැක් වේවා තරංග. ජීවිත සමහර දවස්වල තිබුණා කියා ගන්නවා තේරෙනවත් නැති අසරණකම්. හිමි වෙලා වෙන්වනු කඳුළු මතකයන්. කොයි තරම් හිත හය වුණත් දේවල් දරා ගන්න උත්සාහ කළත් තනි වුණු වෙලාවට අමතක නොවන මතකයන් ඇවිත් හිත කඩා වැටුණා. ඒ මොනම වුණත් මං එයාට කවදාවත් වරදක් කිව්වේ නැහැ. මේක මගේ ලැබීම තරංග. මේ මට උරුම වුණ දේ. නිශ්ශබ්දතාවයෙන් විඳ ගන්නවා හැමදේම. එයාට වැරැද්දක් නොකිය. ශාම, මං ආසයි අද මන්දාරම් රාත්‍රියට ආදරේ නමට ශාම කිය.

Oh yeah, hang on to my answer. Taranga subaman daram ragweva. Adat mihir deval vahi vahi. Hundatama. පුරුදු පරිසරෙත් කවදාවත් ඇවිදෙන තිගාන්ට යන්න උණු කාලයක් හැමදාම දන්නා හිටියත් නොදන්නා වගේ ඉන්න උණු කාලයක් සංසාරි පුරා පතාගෙන ආවයි කිව්ව කෙනාම කාලයත් එක්ක වෙනස් වුණා තමන්ගේ මාස්සේ හංගගෙන මහ පොළවට අකුණු වැහි වසපු වලාකුළු වැහි ගඳුලක් නැති ඩෝරේ වැහි වාට්ටුවෙන් එලියට ආවෙත් අහස දිගේ ඒ වලාකුළුමයි මහපොළවේ ලස්සනට මල් පිපෙද්දි කිසි දෙයක් සිදු නොවන වගේ ඈතට පාවෙලා ගියත් හේ වලාකුළුමයි තරංගා ඒ හිත පුරා කොයිතරම් අකුණු පිපුරාද කියලා දන්නේ ඔහුමයි කොළ හැලෙන බව දැක්කා ඒත් මම ඒ ගහේ මෙහෙවන හැවුවා මගේ සහෝදරී අන්තිමට හැමදේම දරාගෙන අහස මහමෝත දිහා බලන් ඉන්නා වගේ මම සමනල පාළ මුඩට වෙලා ඈතට යන හුදිහා බලන් හිටියා වෙන කරන්න දෙයක් නැති කමට මගේ නම කියන්න එපා මං ඔහු යන දිහා බලන් හිටියා

0: කුඩින් සුපරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
1: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශයේ කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
2: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
4: වජීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
5: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
6: MW Odessi මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
3: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
8: Brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැකි.

ආදරණීය තරංග සුබමන් දරම් රාත්‍රිය මුහුදේ රැළගෙඩී ඡන්දව වෙරළේ හැපි බිඳී යද්දී පැනපිඩු නැංගුවේ තරහින් ද නොදෙන මේ අදටත් ඒ නටබුන් අතරින්ම නුඹ වතමට ඈත ක්ෂිතිජයේ යන්නම යන හිරු වගේ දැක්කා සුදු ඔයාගේ සුවඳ ඔයාටම විතරක්මයි ඒත් ඒ සුවඳ මගෙන් දුරස් කරවන්න දරුණ වෙහෙස කොයි තරම්ද අදත් එදා වගේමයි පේන පිඩු නංවා රාල බිඳෙනව වෙරළ කොනක ඈත ක්ෂිතිජයේ වෙනසක් නැතුවම හිරු මිලිනව යනවා මැනික ඒත් මම ඔයා ඔයා වෙන ජීවිතයකට සූදානම් වෙනවා ඔයා සතුටින් හිටියා ලස්සන කැදැල්ලක් හදාගෙන ඔයාට හොර ඔයාගේ සුවඳ අරගෙන යන්න මම අර්ථ ශූන්‍ය හීනයක් දකිනවා මැනික ඔයාට ජය වෙන්න ඕනේ මම නැවතින්න ඉනෝක බණ්ඩාරා.

මුලින්ම හම්බුනේ ඇස්සේ ගැත්තා. ඒත් නැවතුනේ හඳ වෙත ඒගතමයි ඇත්තම ඇත්තා. ආත්මෙන් ආත්මය සිතකට පැවතිය හැකි නම් ඒ හැම ආත්මයකම ඔබව මට හමුවනා. කොහෙද දහන්න පාය මෙතනින්දි? කොහොම දහන්න පා මේ විදියටම? හමේෂා හමේෂා තුම් මුච් මේ රහේගා.

විස්තරණය තරංගා. ඔයා අහන දිගම දිග කතාවට මට හිතුන මෙහෙම ලියන්න. ගැහණු ආදරේ ඉල්ලන්නේ කොන්දේසි මොනවත් නැතුව. දෙන්නෙත් එහෙම. හැබැයි සමහර වෙස්මුණු දාගත්තු යකුවගේ පිරිමි. ඒ ආදරණීය හිතසුරින් ගන්නේ හරි ලස්සන කතන්දර කියේ කියා. ආදරේ කියන්නේ ඇත්තක් තමයි. ඒ වුණත් ඒ ආදරේ දැලක් කරගෙන ඒ දැලස්සට මාව දාලා හිර කරලා පොඩි කරලා කුඩු කරලා දාන්න යනකොට මම හුඟක් උත්සාහ කරලා ඒ දැල සමනල පාලමේ යහපැත්තට විසි කරලා මගේ කියන අය ළඟට දුවලම ඇවිත් නැවතුණා. ඒ හින්දා මං අද සතුටින් රමණි සුමේද පිරිමි විතරද එහෙම. ඔය බේරුණ එක සතුටක් එච්චරයි. ආදරේනි තරංගා, තුන්තිස් පැය මානම නොදැක්කත් හුස්මාඩවත් මගේ සවනට නැසුනත් ඇසස්සෙම තියෙන රකින්නට මට බැරි වුණත් ඕනෙමයි කියලා හිතනත් නොඹේ තුරලිමා නොහිටියත් දන්නවද සුදු මහත්තයා, අඩුනේ නෑ ආදරේ දශමිකින් වත්. මං ආදරේ නොමට මගේ ලෝකෙම ලස්සන කරපු සකුරා මලට. මං ආදරේ රත්නපුරේ රේෂා, ටිකක් ළඟට එන්න.

සමහර කමෙන්ට් වල ලස්සන තරංග ඔය ඇනකල් බලාගෙන ඉන්නකම මදිද මං ඔයාට ආදරේ කියන්න මං අබ්බැහි වෙලා දැන් මන්දාරම් රැට නෙත්මි ජයසිරි මං අබ්බැහි වෙලා ඔබ වගේ අසන්නන්ට අසන්නේ යන්ට ඕ මාත ආදරේ

ආසයි මුහුදයි එක්වෙන තැනට ක්ෂිතිජය කියලා නමක් දීලා තියෙනවා. හැබැයි එක අපේ ඇගේ නෑ ඇහේ මැවෙන මිරිංගුවක ඡායාවක් විතුරයි කියලා. ක්ෂිතිජය ළඟට අපි යන්න උත්සාහ කරනකොට තේරෙන්න පටන් ගන්නවා. කවදාවත් අපිට ආසයි මුහුදයි එක් වෙලා ඉන්නවා දකින්න නම් වෙන්නේ. ඉතින් අමාව දාලා ගියත් එයා අහස මම මොහොත කියලා හිතලා වැන්නේ. අන්නේක තමයි ක්ෂිතිජය දිහාවට මගේ මතක පොත විසි කරලා දාන්න ගියපු මට අන්තිමට තේරුම් ගියේ. හැබැයි එක් වෙන්න බැරුණත් මේ මොහොත ඒ චමත්කාර ජනක අහසට තාමත් පෙම්බඳිනවා කියලා ඒ අහංකාර අහස දන්නේවත් නැතුව ඇති. මුතු කැට වගේ අත්තකුරින් ලියපු නිර්නාමික හිතක්.

පණිවි දෙවනකට ඉස්සර වෙන්න. අවසාන මතක ගොන්න කොහොම කියවල ඉවර කරන්නද මං පණිවි දෙවනකට ඉස්සර වෙන්න.

ආත්මයම කහපාටින් පාට කරවන තරංගා අයද සුබ මන්දරම් රැක් වේවා. මං හිතුවෙම ක්ෂිතිජය කියන්නේ ටෙන්ටේ ආස් රජමවපු තවත් ආදරපාල මගේ කියලා. ඔරිහිමේටයි හිකොබොෂීටයි මුණ ගැහැන් හඳපු අලුත්ම පාලමක් කියලා. ඇයි දෙයනේ බරම බර වලාකුළු විතරක්ම මගේ හිත්තහසි තියලා තියන්නේ. දන්නවද මං ආදරේම කරපු ඇම්බර් පාට අහසි ඒ අමුතු තැඹිලි පාටට මං දැන් චුට්ටක්වත් කැමති නැති වග. ඒ තැඹිලි පාට දිගේ මගේ හිතට ගලාගෙන ආපු හැම හැඟීමකම නුඹ ඉතුරු කරලා ගියේ. තද එඩින්බරෝ අලු පාටක් කියලා මං කොහොමනම් විශ්වාස කරන්නද? එහෙම වෙනකොට දැන් මට ඉතාලියානු ඔපෙරාවකින් පවා ඇහෙන්නේ මහා කට්ටුක වේදනා බර ස්වර විතරමයි. හැබැයි හැම ස්ථාවර ස්වරයක් අස්සෙම නුඹේ හඬ මුණ ගැහෙද්දි පෙනහළු පුරා පිරින සුසුම් කොහොමනම් නතර කරගන්නද මත් දන්නේ. එපාමයි කියන හැම මොහොතකම නොඹ මගේ මුළු ආත්මයම වේදනාකාරී කුණාටු නිල් පාටකින් වසා ගනිද්දි මං ෂැම්පෙන් කහපාට කොච්චර ඉහිරුවත් ඒ අඳුර මැකෙන්නේ නැහැ කියන මං දැන් දන්නවා. ඔව් මං අසාර්ථකයි, මං අසාර්ථකයි. නොඹව මගේ පපුවෙන් ගලවල විසි කරන්න දරන හැම උත්සාහයකදීම විතරක් මං අසාර්ථකයි. නෝරා තිනුවියා.

0: ඔන්න මං ආයෙත් ඔබට මතක් කරනවා. පෝලි මේ ඉස්සරහින් ඉන්න. මට අදනම් ඔබව කියවා අවසන් කරන්න බැරි වෙයි. මන්දාරම් රෑ 9 වෙද්දී. දැන් 8 විනාඩි 16යි.
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
3: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවා හරින විශේෂඥයා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: මං හෙට යතුර බාර දෙන්නයි ඉන්නේ අපේ ඇනෙක්ස් කාමරේ. අපි එකට සෝෆා එකේ බලපු සඳුදට කහබතුයි දැල්ලෝ ඉදුණෝ. ඉඳහිටක බැල්කනීම් බිත්තියට පිට දීගෙන සඳේ ආවාට හොයපු දීප්තිමත්ම තරු ගැනපු ඉඳහිටක දවසක සඳ මත ගමන් ගියපු පර්ෆියුම් සුවඳ බීර පුසුම බෙත්සීට් වල තැනින් තැන කලවම් වුණු අන්තිම දවසෙත් දොර ළඟට ගිහිල්ලත් ආපහු හැරිලා දුවගෙන ඇවිත් මාව බදාගෙන එඹපු සූට්කේස් නම් කීයක දාන්නද? තව තවත් ඇස් මත්තෙම ගැටෙන රෝස මල් පොකුරු ඒ ඇස්සේ කැලෑ ඩේසි මල. බැල්ලවත්ති බීච් එකේ සිප්පිකටු අපූරු. ඒත් එක්කම මාලවලලු චුම්කා තෝඩු. සූට්කේස් කීයක දාන්නද? ඒත් මං හෙට යතුර බාර දෙන්නයි ඉන්නේ අපේ ඇනෙක්ස් කාමරේ. මං හෙට යතුර බාර දෙන්නයි ඉන්නේ ජනනි භවන්තිකා. Oba puroi.

Sunu mandaram rektaranga. Oh, eva tarinun usahan utsahakala. Mama ekata kochchara utsahakala da kiyana nan eyai mamai hamu vechi parawal wala mama kavadavat ada wenakan gihilla na. Eyage nama ahana tan walin man aath thuna. Eyage nama matak wena හැම රැකම මම හිතට තේරුම් කරලා දුන්නා. දැන් ඇත්තට එයා ගැන හිතන්න එපා කියලා. ඉතින් මම හැමදාම උත්සාහ කළා එයා ගැන හිතන්නතු ඉන්න නෙමේ. එයා මතක් වෙද්දී අඬන්න නැතු ඉන්න. නුඹේ නම ඇහෙද්දී නොසලී ඉන්න. ඒ හැමදාම වගේ අදත් මම පරාදයි. මගේ හිත එක තැනක. තාමත් උඹ ජීවමානව ඒ තැන ඉන්නවා. උඹට ආදරය කරන එක නවත්තන්න මට බැරි වුණා. උඹේ ආදරේක මං හැමදාම විඳව මේ ජීවත් වෙයි. දබරල චත්‍රිකා නෑ එම වෙන්න මං පුරුන්දු වෙනවා කාලයත් එක් එකට එකතු වෙලා අන්න එක නවති මතකේ ඉඳී කාලයට ඉඩ දෙන්නකෝ.

තරංගා, ඔය සිංදු හඟින්නකොට මගේ ආදර මන්දාරම් රැය සමල්ලාට හිත පාරනවා, සතුට කරනවා. අනේ මං හරි ආදරේ මගේ ආදරේට. අපි කොහේදවත් අපි ඔය විසි කෙරුවේ නෑ. අදටත් ලස්සනට ඒ ආදරේ විසිරෙනවා, විහිදෙනවා. දවසක හින්දි සිංදු විතරක් දෙන්න බෑ දහනවා. මං හින්දි සිංදු වැඩි කරලා දෙන්නම්කෝ.

0: rấm rẻ,
1: quán ta rấm rẻ,
0: mắt ta rấm rẻ, vịt ta rắn gà, ta rắn gà.
2: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
4: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
5: සදහම් සුරය
6: net fm ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
8: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
10: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
4: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
6: net fm ධර්ම දක්ෂිනා
5: ධර්ම දක්ෂිනා
4: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බන අහන වෙලාව

නම් පැහැන්දෑවක ලයමත පිපුණු ඔබට පුද දුන්න ආදුරමල් කැකුල නොපිපීම ගියත් බොහෝකල් ගෙවී ගිය බවත් නොදැනීම කනවැන්දුම් ප්‍රේමය කනාමැති එලියට පවා නොපෙන් වූ ගෙත්තමටවත් නොහොඹිනා ඒ ආදරම තුරුළු කරගමේ යළිත් කිසිවෙකුට නොපෙනෙන ලෙසින් නුඹටවත් හුස්මකින් නොදැනෙන ලෙසින් බැඳුණු නුඹේ රන් දම් ගිලිහි නොයන් මතු සසරෙවත් කල්ප කාලයක් ආදරේ කනවැන්දුන් ආදරයට නිවන් දකින තුරුම ආදරේ යක්කලින් නිශානයේ සිතෙහි අවනත සෙනෙහෙ සුවඳේ නුඹේ හිත ළඟ නතර වී පාරමේ පිරු සසර ගමනේ සුසුම් සුවඳට තුරුළු වී නිමල සිතුමන් දෙහද පැතු ඒ අතීතයේ නුඹ මගෙම වී නුඹට පමණයි සෙනෙහි පිදුවේ හදෙහි සුවඳට තුරුළු වී ඒ අමිහිරි දසුන් මගේ හුස්ම මදකට නතර කළා වගේ දැනුණා. මම රැවටුණා. කවියක පද වගේ අරුත දුන් මගේ ජීවිතය අවිහිංසක පැතුමා. ඔබ විතරක් වුණු නිසා මං ඔයාට සමාව දුන්නා. කවදාවත් නොදුට ඔය නැතු කඳුළු වැරදුණු තැන් හදාගන්නට කළ ආයාචනය මම ඔබ ළඟ නතර කළා. මං දන්නෝ මේ ලෝකය වැඩියෙන්ම ආදරේ මට බව. මගෙනුත් නොවසාම මගේ හිත ළඟ නතර වුණු ඔයාව හුළඟකටවත් බෑවැන් කරන්න මං ආදරේ එච්චරයි මට පුළුවන් ඕනෙම දෙයක් ඔයා වෙනුවෙන් ඉවසන්න අම්පාරෙන්

ඔයා ළඟනැත් නම් එක හුස්මක්වත් වැටෙන්නේ නැති ගානට මං ඔයාට බැයි වෙලා හිටිය. ඉරේලිය වැටුනේ, හඳ හැංගුනේ, වැස්ස වැටුනේ ඔයත් එක්ක. මගේ ලෝකෙට ඔයාගෙන් තොර ලෝකයක් තිබුණා. කියා තුමේ යාද හැ? කියන්න ඔයාට මතකද? කියා තුමේ යාද හැ?

ang asarte ke geetayak padano galapunu kaviyak issara me issara indang nodanna kamata atharamang unu heenayak eyo nata danut me danut man nisa hita ridawagattu oya oya mata lokayak mang lanki samanala palame paagetunu kiyen ki de nata da ඇත පෑන ක්ෂිතිජයට මතක සටහන් විසි නොකර පියමනින්න වාසනාව තිබුණේ. හැබැයි සමනල පාලම බලන් ඉන්නවා. මතක සටහන් විසි කළා වගේම ආයෙත් ඉක්මනින් මතක ගොන්නක් කරන් එන ඔබේ බර දරා ගන්න මොකද මේවර ඔබේන්නේ මතක ක්ෂිතිජයට විසි කරන්න නෙවෙයි අලුත් මතක සමරන්න. ඉන්දික සමරනායක.

මගේ කියලා අපි අල්ලගෙන ඉන්න දේවල් නොදැනීම අපෙන් ගිලිහෙනවා. ඒත් මං ජීවිතයට මුණ දෙනවා. ලැබීමද නොලැබීමද මං දන්නා මං ජීවිතයට මුණ දෙනවා. රත්නපුර ලාලනි, රත්නපුර ලාලනි, ජීවිතයට මුණ දීම වැදගත්. අල්ලගත්ත තරමට අතහැරෙනවා. ඒක ඇත්තක්.

උදේ අවිදිගුණ හැම දවසකම මතකට එන්න නුඹේ හිනාව. හීන් හොලඟක් වගේ ළඟින් ගියාම හිතම නිවනවන මුදකපු වෙලාවට. උඹ නැති දවසක පාළුවේ හැම තැනම නුඹ ඉන්න දවසක මල් පිපෙනවා හදවත පුරාම. පණ තියෙන තුරු හිත හුස්ම ගන්න තුරු මම හුස්මල්ලා නෙනම නමින් මනෝජි නිල්මිනේ.

ආදරෙන් හදවතින් රැකබලා ගැනීම ළඟින් හොදුරකින් සිටියත් එකම හිතක් පමණක්ම පැතීම කෙනෙකුගේ රුවක් හිතට ආවාම නොදැනුවත්වම සිනාවක් මැවීම ඒකයි ආදරේ ඉරේෂා.

0: மந்தாரம் ரே வித் தரங்கா.
1: வசட்ட தித்த ரசட்ட இட අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
5: නංගියා.
4: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
5: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
4: මොනවා කියනවද අයියා? ඕක සිම්පල් වැඩනේ.
5: ඌ කී නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා කොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
4: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අතු ගාලා දානවා.
5: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
6: Net FM හතර වටේ.
7: හතර වටේ.

මල්වරපු කවි හිතක් පෙරම්පිරු කඳුළු හීනය නිවී ගිය පහන් වැට වගේ මගේ ජීවිතය මගේ තෙත ඇස්සර වෙන කවුරුවත් මගේ ජීවිතය ගැන දන්නේ නෑ මගේ ජීවිතය වෙත එවන් කෙනෙක් වූයේ නම් ඒ ඔබය අනන්ත කවි පබැඳු මගේ හිතට කවිකම් ලැබූයේ ඔබට මා පෙම් කරන්නට ගත් දිනේ සිටය මගේ ජීවිතයට එළිවටක් වූ ඔබට මෙසේ කියමි මගේ හැම සිතුවිල්ලක්ම ඔබට මහා මංගල රිතුරසේ සිත වැඩේවා ලක්සිරි දයස් විරසිංහ මාතර තෙලිච්ච විලෙන්

given of Anna. Et good no not. Sina the hasak be pinning at the mail with Nana Hemavin and then the bear. Obevunat no not. Obelang hitiat giat. Obeta obava, not even and then the bear. End my getting a leganan. A red chitty jay the hebalan now. Hari lassanai. Ed maya vak. ජීවිතේ සමහර මායාවන් තියනවා ඒව තමයි වැඩියෙන්ම සුන්දර හිතනවා ගන්න මන්තරංගා

0: 다행 안 하드라이 다시면 아덴 넷 FM 에다 하리마테 다바삭 සමනල වැවෝනේ මං බෙලිහුල්ල යෝනේ ඔයා අපි එදා කළේ සෙල්ලමක් ඒක ඇත්තක් නෙවේ මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා
1: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
0: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්
3: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තය 2026 පොත් ප්‍රදර්ශනය
4: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
5: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටියේ මට මේකට එන්න ඕනි කියලා
0: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
7: brought to you by
0: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපි නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. නෙතෆම් රේඩියෝව සමග බණදහම් අහන පිරිස විදිහට ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන ගොඩනගන්නට නෙතෆම් ශ්‍රාවකත්වයේ, ඒ කියන්නේ ඔබේම ශක්තියෙන් අපි කටයුතු කරනවා. ඒ අනුව ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකාවට උතුම් දළදා වහන්සේ වැඩම කළ ස්ථානය, ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් වූ ධාතු මන්දිරය සංඝාවාසයේ ගොඩනගද්දී එහි පියස්ස ගොඩනගන්නට ඔබේ ශක්තිය ලබා දෙන්නට මහා පිනක් උතුම් දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක්. ඒ නිසාම මේ උතුම් වූ පින්කමට දායක වෙන්න ඔබ කැමති නම් ඔබ කරන්න ඕනේ ඔබට පින් කරන්නට හොඳටම හුරු අපේ ගිනුම් අංකය ඔබ දන්නවා පූජා ගිනුම ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ 84 79 43 85 මෙන්න මේ අංකයේ දරන පූජා කියන ගිනුමට ඔබේ දායකත්වයන් බැර කරන්න. එහෙම නැත්නම් ඔබ කතා කරන්න මොනවහරි විස්තරයක් දැනගන්න ඕන නම් 0677 27 214 කියන අංකයට. අපි එමනම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. නමස්කාර පූර්වක පාදාභිහි වන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: කරුණාසීතල හදවත ඉඳුරා

තුන් ලෝකයම ධර්මයේ අනුහසින් සනසා වදාළ බුදුහිමියනේ අදත් මට අවසරයි. ලෝකය පුරාම ලංකාවෙත් වෙහෙර විහාරස්ථානවල වැඩ ඉන්න, අදත් මේ රාත්‍රී කාලේ අපි වහගෙන ඉන්න විචිත්‍ර ධර්ම කතික ස්වාමීන් වහන්සේලා ප්‍රදාන, අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා, වයෝ වෘද්ධ අපේ ලොකු හාමුදුරන් වහන්සේලා ප්‍රදාන, පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අපේ පොඩි හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස. එවැගේම ලංකාව පුරාම ලෝකෙ පුරාම විවිධ රටවල්වල අන්තර්ජාලය තුලින් නේත්‍රාලෝක YouTube නාලිකාව තුලින්, එවැගේම සජීවීව මේ වෙලාවේ net FM ගුවන් විදුලිය තුලින් සජීවීව අහන බලන පින්වතුනි, ආදරණීය දුවේ පුතේ, අම්මේ තාත්තේ, ඉතින් අපේ මේ මුණ ගැසීම, වැඩම වීම, ඔබේ ගෙදරට වැඩම වීම හැම බදාදාකම වෙනවානේ. මා වඩිනා තුරු බොහෝ අය මග බලා සිටිනවා. සමහර අම්මලා කියනවා, සාමීන් වහන්ස සමහර සතිවල අපේ පලාතට හරියට වැස්ස අකුණු ගහනවා. මම රේඩියෝ එක අරගෙන ඒ කාමරේට මේ කාමරේට යමින් යමින් තමයි බණටි කහන්නේ, ඒ තරම් ඕනේ කමින් කියනවා. සමහර ඇත්තෝ කියනවා, අනේ ආදරනේ ගිය සතියේ බණ අහන්න බැරි වුණා අපිට, හරියට වැස්ස, ස්වභාවික කරදර. ඉතින් ස්වභාවික විපත් නොම වේවා. අදත් සමහර වෙලාවට මේ බණටි කහන වෙලාවේ සමහර පළාත්වලට වැහි පොදයක් වැස්සක් තියෙන්න පුළුවන්, හොඳට පායලා තියෙන්නත් පුළුවන්. කෙසේ නමුත් අද මේ බණ අහනවා කරදර මැදින්. මම කියන්නේ කරදර මැදින් නමුත් ඔය ඇත්තෝ බණටි ගහනවා, ඒ තරම් අහන්න ඕන කමක් තියෙනවා. සමහර ඇත්තෝ කියන්නේ දේශනාවලට වැඩියාම ඔබ වහන්සේගේ හඬ, ඒ හඬ තමයි අපි අහගෙන හිටියේ, ඔබ වහන්සේගේ රුවට වඩා ඒ හඬ අහගෙන හිටියා. අපි ආවෙම ඔබ වහන්සේ බලා ගන්න, ඔබ වහන්සේගේ දේශනා හරියට අහනවා. අපි බදාද වෙනකම් මග බලන් ඉන්නවා. විශේෂයෙන් පින්වත්නි, නේත්‍රාලෝක YouTube නාලිකාවේ පවා ලක්ෂ ගණන් බැලුවා ඒ දේශනාවල්, පහුගිය දේශනාවල්, සහෝදරකම ගැන කරපු දේශනාවන්, රණවිරුවන් ගැන කරපු දේශනාවන්, ඉතින් ඒ වගේ බොහෝ දේශනාවන්, පසුගිය සතිවල දේශනාවන් ලක්ෂ ගණන් බැලුවා මේ නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා. ඉතින් මම ආරාධනා කරනවා අදත් ඔයත් අනගේ ජාන්ගම දුරකතනෙන් නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා සජීවීව බලාගෙන මාදිහා බලාගෙන බණ අහන්න පුළුවන් මේ වෙලාවේ. පස්සේ බණ අහන්න පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවේ. මේ දේශනාව අන්තර්ගත වෙලා තියෙනවානේ. බදාදා දිනයට ගිහිල්ලා ඔයත් අන නැවත බලන්න පුළුවන්. පසුගිය බදාදාවන් වල දේශනා නැවත බලන්න පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාව. ඉතින් අපි වාහන බලන පින්වතුනි, අදත් ලස්සන ජීවිතයට ආදර්ශමත් දේශනාවක් මේ විදිහට ආරම්භ කරමු. පාපානි පරි වජ්ජති ස මුනි තේන සෝ මුනි යෝ මුනිනාති මුනාති උබෝ ලෝකේ මුනි තේන පෞච්ඡති. පෞදුරු කරයිද එයින් හෙතෙමේ මුනි නම් වෙයි. අන මුනිවරයෙක් කියන්නේ කාටද? පෞදුරු කරපු කෙනා, පෞදුරුප කරපු කෙනා එයින් මුනිවරයෙක් බවට පත් වෙනවා. යමෙක් ලෝකේ පවත්නා තත්වය තේරුම් ගනීද එයින් ඔහු මුනිවරයෙක් කියනු ලැබේ. මුනිවරයෙක් කියලා කියන්නේ ලෝකේ පවත්නා තත්වය. ලෝකේ පවත්නා තත්මේ කියන්නේ ආධ්‍යාත්මික බාහිර සංස්කාරවල බෙදා වෙන් වෙන ස්වභාවය, යථා තත්වය, යථා භූත ඥාණයෙන් අවබෝධ කරගන්නවාද එයාට මුනිවරයෙක් කියලා කියනවා. එහෙම නැත්නම් මහරහත්වරයෙක් කියලා කියනවා. අද පින්බර දායකත්වයේගෙන කටයුතු කරන පින්වන්ත පිරිස පිළිබඳවත් ආරම්භෙම අපි දේශනා කරන්න ඕන. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ නොමර 241 B කෝපිවත්ත පාර යටියන මිනුවන්ගොඩ. මේ ලිපිනේ පදිංචිව සිටින විශේෂයෙන්ම නිස්සංක ආරච්චිලාගේ තුසාර දිනේෂ් ප්‍රිය නිස්සංක පුතණුවන්, එවැගේම තිලිනිකා ශාමලි සිල්වා ලේලිය, එවැගේම යනිත් සේජන් නිස්සංක මුණුබුරා මේ කියන අය නොම්බර
දෙසිය හතලිස් එකෙන් B කෝපිවත්ත පාර යටියන මිනුවන් ගොඩ ලිපිනේ පදිංචි මේ පින්වන්ත පිරිස තමයි අද දේශනාවේ දායකත්වය. ඉතින් මිනුවන් ගොඩ පැත්තේ බොහෝ පිරිසක් අපේ අද දේශනාව අහනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි පසුගිය සතිවලත් දේශනා කළා ඒ මිනුවන් ගොඩ පැත්තේ ඉන්න වෛද්‍යවරයෙක් පිළිබඳව. එහෙම අපි දේශනා කළා හොඳ හිතක් තියෙන වෛද්‍යවරයෙක් ගැන. ඉතින් අපි විශ්වාස කරනවා අදත් විශාල පිරිසක් ඒ මිනුවන් ගොඩ පැත්තේ බොහෝ පිරිසක් අපි වහගෙන ඇති කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය ඇතුව දේශනා කරනවා යමෙක් පවුදුරු කරයිද එයින් හෙතෙම මුනිවරයෙක් බවට පත් වේ. ලෝකේ යථා තත්වයේ ස්වභාවය අවබෝධ කරගන්නවාද එයින් ඔහු මුනිවරයෙක් යයි කියනු ලැබේ. අධ්‍යාත්මික තත්වය බාහිර සංස්කාරව බෙදා වෙන් වෙන ආකාරය යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නවාද ඒ පුද්ගලයා පින්වත්නි මුනිවරයෙක් කියලා කියනවා. ඉතින් අද මම කල්පනා කළා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අම්මා වාගේ තාත්තා වාගේ චරිතය මේ බුද්ධ ශාසනයේ ඔය ඇත්තන්ට අපිට බුද්ධ ශාසනයට භාග්‍යවතුන් වහන්සේට අම්මා කෙනෙක්ගේ තාත්තා කියනටත් වඩා සුදුසුයි. අම්මා කෙනෙක්ගේ සෙනෙහස ආදර ගෞරවය මහා පුදුම අවබෝධයකින් සංසාරයේ ප්‍රාර්ථනාවකින් තබපු ඒ උතුම් පැවිදි චරිතයක් මුල් කරගෙන අද දේශනාව ඒ චරිතය තුල තිබෙන ගත යුතු මහා ආදර්ශ සමුදාය ජීවිතයට ලබා දෙන්න මේ දේශනාව කරන්න මම කැමතියි පින්වත්. ඔයතු කල්පනා කරන්න පින්වත්නි මේ ශාසනයේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ විශාරදත්වයට පත් වුණා විශාරද බවට. සමහර ස්වාමීන් වහන්සේලා පින්වත්නි දේශනාවන්සෙන් අවබෝධ කර ගැනීම මතක තබා ගැනීම වහා වටහා ගැනීම එර්ධි ප්‍රාතිහාර සම්බන්ධ මිහිරි කටහඬ ඇති අය අතර සම්බන්ධ විනය සම්බන්ධ ධර්මයේ සම්බන්ධ විවිධ විසරදත්වයන් පත් වුණා ඒ සංසාරේ කල්පලක්ෂයක් කල්පලක්ෂ දෙකක් ඒ පෙරුම් පුරාගෙන ඇවිල්ලා මහරහත් තත්ත්වයට පත් වෙන්න ඊළඟට පින්වත්නි 80 මහා ශ්‍රාවක තත්ත්වයට පත් වෙන මේ සංසාරේ අවශ්‍ය කරන පාරමිතා සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරගෙන ආපු උතුමන් වහන්සේලා ඒ தත්ත්වයට පත් වුණා. ඔය නිකිනිපෝයේ වැදගත්කම් වලට එකතු වෙලා තියෙනවා පින්වත්නි ආනන්ද කියලා මහරහතන් වහන්සේ නමක් ගැන. ඒ කියන්නේ අපි දන්න ආනන්ද හාමුදුරුව ගැනව තමයි. නිකිනිපෝයේදා තමයි පින්වත්නි ආනන්ද හාමුදුරුව අපි දන්න ආනන්ද හාමුදුරුවම අපිට නිකන් හරි සමීපයි නේද? හරි ආදරණීයයි නේද? අපි සම්බුද්ධ ශාසනය අපිට බොහොම සමීපයි. ආනන්ද මහරහතන් වහන්සේ නැත් ආනන්ද හාමුදුරුවෝ මහරහත් උනේ නිකිනිපෝයේදා. ඔය නිකිනිපෝය වැදගත්කම් මෙහෙම කියනකොට කියවෙනවා. ඊළඟට අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ. එතකොට මහරහත් වෙලා නැහැ. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ පින්වත්නි සහජාත වස්තුන් වලින් එකක්. දැන් ඔය ඇත්තන්ට අපිට සහජාත වස්තුන් තියෙනවාද? ඔය ඇත්තෝ අපි උපදිනකොට ප්‍රාර්ථනානුකූලව පහළ වෙන දේවල්, උපදින දේවල්, ඇති වෙන දේවල්, අහඹුවක් ලෙස සමහර දේවල් එකට උපදින නිවුණු ඇති වුණාට සමහර සංසාරේ නිවුණු වෙන්න ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපිට අපේ ජීවිතවල, අපේ උත්පත්තිවල, ඔය ඇත්තන්ගේ උත්පත්තිවල පින්වත්නි මේ සහජාත වස්තුන් මුණ ගැහෙන එක ඒක හරිම නැති තරම්. රිම අඩුයි නැති තරක්. ඒවා පිනට පහළ වෙනවාද පවට පහළ වෙනවාද කියන එකත් දන්නේ නැහැ. සමහර වෙලාවට අපිට හොයාගන්න බැරි වුණාට, ඔය ඇත්තන්ට හොයාගන්න බැරි වුණාට, ඔය ඇත්ත වෙනුවෙන් ලෝකේ කොහේ හරි තැනක සහෝදරයෝ සහෝදරියෝ ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ තමන්ගේ මිනිස්සු කොහේ හරි තැනක එකට උපදිනවා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ලැබීම් ඇතුව උපදිනවා වෙන්නත් පුළුවන් මෙයා වෙනුවෙන් කියලා. දැන් මේ සහජාත වස්තුන් කියන්නේ එකට පහළ වෙන ප්‍රාර්ථනානුකූලව එකට ඇති වෙන දේවල්. ඒතර උන්වහන්සේ කියන්නේ සහජාතක වස්තුවක්. සහජාතක වස්තුන් කියන්නේ ශ්‍රී මහා බෝධිය. භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට උපදිනකොට පින්වත්නි එදා උපදින මොහොතේම ඇති වෙච්ච දෙයක් තමයි ජයසනි මහා බෝධියත් මේ ලෝකේ පහළ වුණා කියනවා. කාන්තක අස්වැය ඊළඟට යසෝදරාව චන්න ඇමතිය ආනන්ද හාමුදුරුවෝ
ආනන්ද කියන මේ කුමාරයා ආනන්ද හාමුදුරුව මේ සියලු දෙනා සහජාත වස්තුන් විදියට බුදුන් උපන් දිනේම පහළ වෙච්ච ඒවා. එතකොට මේවටත් පින්වත්නි භාග්‍යතුන් වහන්සේට අවුරුදු 80ක් වෙනකොට මේ සෑම වස්තුවකටමත් වයස 80යි. එකටනේ පහළ වෙලා තියෙන්නේ. එකට පහළලා තියෙන්නේ. දැන් ජයසිරි මහා බෝධිය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට පින්වත්නි මේ වස්තුවක් වශයෙන් ගත්තාට පස්සේ පින්වත්නි පාරිභෝගික වස්තුවක් වශයෙන් ගත්තාම රුක්ෂයක් වෙලා මහා පුදුම සෙවණක් සලසලා බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරගන්නට ඊළඟට සත්සති ගෙවන්නට ඒ සෑම තැනකදීම පින්වත්නි ඒ දුෂ්කර ක්‍රියා කරන්නට මේ සෑම තැනකදීම ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ බෝධියට සම්බෝධියට පත්වන්නට විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන. ඊළඟ සම්බෝධියෙන් පස්සේ ඊළඟට ඒ එකට පහළ වෙලා පින්වත්නි ඒ දුෂ්කර ක්‍රියා කරපු ගමන් මගේදී ඒ උතුම් ප්‍රාර්ථනාව සමෘද්ධිමත් කරගන්න. ඒකයි බෝධිය දුෂ්කර ක්‍රියා කරන තැනට සම්බන්ධ වෙන්නේ. දුෂ්කර ක්‍රියා කළාද යම්කිසි අරමුණක් වෙනුවෙන් මං හිතනවා නොපෙනී හෝ දුෂ්කර ක්‍රියා කළ තැන බෝධින් වහන්සේ වැඩ හිටියා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට අභියෝග එනකොට ඒ බෝසත් කාලේ පාරමිතා පුරණ කාලේ නොපෙනී හෝ ඒ ජයසිරි මහා බෝධින් වහන්සේගේ ආරක්ෂාව ලැබුණයි කියලා මට හිතෙනවා. උතුම් සම්බෝධිය වෙලාවේ පින්වත්නි බෝමැඩ වජිරාසනය මතදී ඒ බෝමැඩ ඒ උතුම් සෙවන සලසා දෙන්නේ යම්සේද එතෙන් පටන් ඒ බෝධින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මේ බුද්ධ රාජ්‍යයට පත්වීම සඳහා ඒ මහා උපකාරය කළේ යම්සේද සිත් පිත් නැති භාග්‍යතුන් වහන්සේගේ ඒ ශ්‍රී නේත්‍රයෙන් දෑසින් භාග්‍යතුන් වහන්සේගේ පුද පූජා ලැබුවේ කෘතවේදී බව ලැබුවේ යම්සේද පින්වත් ඒ බෝධින් වහන්සේ. ඉතින් ඒක මහා සාන්තියක්මයි ලෝකෙට. ඊළඟට කාන්තක අශ්වයා ඒ තමන් යන ගමන පින්වත්නි නිවන හොයාගෙන යන ගමන සත්වයා සසර දුකින් නිතර කරන්න යන ගමන ඒ යන ගමනට සහාය වෙන චන්න ඇමතියා කාන්තක අශ්වයා. ඊළඟට තමයි ආනන්ද හාමුදුරුවෝ පින්න අවුරුදු 120ක් අතර වැඩ හිටියා කියලා කියනවා. ආනන්ද හාමුදුරන්ටත් වයස 80යි. එකට උපන් එකට හැදුණු එක ඥාති පුත්‍රාදී ඉන්නේ පින්වත්නි. එතකොට මෙතන කියන්නේ බුදුහාඳුරන්ගේ තාත්තගේ මල්ලිගේ පුතා කියලායි කියන්නේ පින්වත්නි මේ ආනන්ද හාඳුරු කියලා කියන්නේ. ආනන්ද කියලා කියන්නේ පින්වත්නි අමිතෝදන සාක්‍යගේ පුතා. ඒ ඕදන පරම්පරාවේ අයනේ බතින් බුලතින් මේ ඕදනවරු කියලා කියන්නේ පින්වත්නි අමිතෝදන සුද්දෝදන සුක්ලෝදන ඕදන ඕදන කියලා කියන්නේ බත්. මෙයට හොඳට කුඹුරු තිබුණා. මෙයට ගව සම්පත හිටියා. මේව රජවරු වගේම තමයි සිටුවරු වගේ මහා සම්පත් රජවරුන්ට සම්පත්. මහා සම්පත් තිබුණු රජවරු. ඊළඟට රජවරු උනාට කුසිකර්මාන්තයට මුල් තැන දුන්නා. මෙයයි නමට ඕදන කියන කෑල්ල එකතු කරගත්තා. එතකොට මේ අයගේ ගෙවල් වල කෑම අඩු නැහැ. දැන් ඔය මේ බණ අහගෙන ඉන්න ඇත්තොත් ඉන්නව නේද? ඈ ගෙදරට ආවොත් සංග්‍රහ කරන කන්න ටිකක් දෙන සමහර අය නම් සමහර පළාත් තියෙනවානේ කමුද අහනවා. තේ බොමුද අහනවා. සමහර පළාත්වල එහෙම නෙමෙයි. ඥාතියෙක් එනවා නම් ළඟ කෙනෙක් එනවා සමහර අය හිතනවා තේ එකක් අදලා අපතේදාන එක අපරාධි කියලා. ඒක පරිස්සමද මම දන්නේ. හැබැයි තේ බොන නොබෙන එක වෙනම කෙසක් දෙයක්. ඥාති සංග්‍රහය ආගන්තුක සංග්‍රහය කරනවා. විසිකලත් තේ කෑම හදනවා. සංග්‍රහ කරනවා. සමහර අය අතේ අල්ලන්නෙත් පින්වත්නි වැලමිටෙන් කියනවානේ. අතෑරෙන්නනේ කමු කමු කියලා අල්ලන්නේ. ඈ නිකන් අර දෙන්න බැරි කමට වාගේ සමහර අය සමහර ගෙවල් වල ඉන්නවා ආගන්තුකෙක් ආවොත් එයාලා බලන් ඉඳෙදි බත් කනවා. සමහර අය නම් ඉන්නවා අපි මේ කන වෙලාව අපි කන්න හැදුවේ ඈ අපි කන එක පැත්තකින් තියලා අපි ආපු ආගන්තුකයට සංග්‍රහ කරමු. දැන් අපේ පන්සල් වල මම අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට කියන්නේ දායකෙක් වේවා තිරිසන් සතෙක් වේවා කවුද එන්නේ අපිට වළඳන්න තියෙන දාන ටිකෙන් කොටසක් අපි දෙන්න ඕන. මොන මිනිස්සයා අපේ විහාරස්ථාන වලට දේශනාවකට ආරාධනා කරන්න ආවත් අපි තියෙනවා නම් පින්වදී තවත් ආපු අය දෙනක් දීපු බිස්කට් විස්කෝතු වර්ග තියෙනවානේ ඒන් ටිකක් දෙනවා. තොපි ටිකක් කවුරු හරි ගෙනත් දීපු විදේශගත වෙලා හිටපු දායකෙක් ඇවිල්ලා තොපි ටිකක් දීලා තිබුණොත් ඒක අර මේසෙ උඩින් තියාගෙන ඉඳලා පොඩි දරුවෙක් ආවම දෙනවා. එතකොට ඒ දරුවා කියනවා කවදා හරි මට තොපි දුන්නු සාදු මට කේක් දුන්නු සාදු මට විස්කෝතු දුන්නු සාදු එහෙම කියනවා. ඈ එහෙම ඒව මතක තියෙනවා. මං චූටි කාලේ මේ සාදු ළඟට ගියාට පස්සේ එමෙනේ කියන්නේ පොඩි ළමයි මේ ආඳුරු ළඟට ගියාට පස්සේ මට දුන්න ටොෆි දුන්නා මට බිස්කට් දුන්නා කියලා කියනවා. අන්න ඒ නිසා පින්වත්නි මම කියන්නේ අපේ විහාරස්ථානවල
මම කියන්නේ දානෙට තියෙන දෙයක් ආවාම ඔබතුමා කාලද ඔබතුමිය කාලද ඉස්සෙල්ලාම ආපු දේ කතා කරන්න කලින් ආහාර ටිකක් දීලා ඉන්න. කෑම ටිකක් දීලා ඉන්න. බත් කාලා ඉන්න කියලා කියන්නේ. එතකොට අපි ඒක පුරුදු වෙන්න ඕන. සතෙකුට වුණත් එහෙමයි පින්වත්නි. සතෙකුට වුණත් වීසි කරන දෙයක් දෙය ජරා දෙයක් සමහර අය නම් ඉන්නවා එන බණ කතා පින්වත්නි. නිවන් දකින්න යන්නේ රහත් වෙන්න යන්නේ එරදි වෙන්න යන්නේ හිත හදන්න යන්නේ උනාට මිනිහෙකුට දෙයක් දෙන්නේ නැහැ. බල්ලෙකුට දෙයක් දෙන්නේ නැහැ. බල්ලෙක් ඇඟේ හැප්පෙනවට කැමති නැහැ. තිරිසනෙක් ඇඟේ හැප්පෙනවට කැමති නැහැ. තිරිසනෙකුට දෙයක් දෙන්නේ නැහැ. තිරිසනෙකුට දෙයක් නොදුන්නේ කියලා නිවන් දකින්නේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මූලික පොළවේ සිද්ධාන්ත ටික. මිනිස්සෙකුට කන්න දෙන්න. මිනිස්සෙකුට කන්න දෙන්න දීලා ගිහිල්ලා දෙයක් විසිකරාට කමන්නේ අම්මා. විසිකරාට කියලා කියන්නේ මේ අපරාධේ මහා ගොඩවල් කෑම විසිකිරීම නෙමෙයි. දෙන්න ගිහිල්ලා කෑම ටිකක් ඉතුරු වෙලා අපතේ යනවා නම් සතෙකුට දෙනවා. ඒත් කමක් නැහැ අපිට මේ මෙහිමයි හරමයි කියලා කියන්න බෑනේ. මිනිස්සයන්ට මෙහෙම කන්න දෙන්න බෑ. හරම කන්න දෙන්න බෑ කියලා අපිට කියන්න බෑ. ලෝකේ දානපාරමේ දානං සීලන්නේ එහෙමනේ යන්නේ. ලෝකේ දානේ. හාමුදුරු නමකට උනත් දානේ තියෙන්න ඕන. ගියෙකුට උනත් දානේ තියෙන්න ඕන. ස්වාමින්වහන්සේ නමකට දානේ ලැබෙන්න දැන් හරියට බණ දාන මිනිස්සු ඉන්නවා නේද? ලෝසකාමතු

ලංකාව වටේ දේශනා පවත්වාගෙන යනවා. සමහර දේශකයන් වහන්සේලා ඈ බිනවාදී අප්‍රමාණ දේශනා පවත්වලා තිනේ. දේශනා පරිපූර්ණයි, අර්ථාන්විතයි. ඒ දේශනා ඇතුලේ ධර්මයේ අන්තර්ගතයි. අනේ ඒ තුන්වහන්සේල ඔය පරණ පන්සලකට වෙලා කොහේ හරි තැනක ඔහේ අන්ධකාරයේ ඉන්නවා. ඉතින් ඒක ලැබීම, ඒක ලැබීම. කෙනෙකුට ලැබෙනවා, කෙනෙකුට නොලැබෙනවා. කෙනෙක් දීපු දේ ඔය මොකෝවත් නැතුව උතුරන්න ලැබෙන අය ඉන්නවා. මේ ආදුරු ගත්තත්, ගිහියෝ ගත්තත් එහෙමයි, ගියැත්තු ගත්තත් එහෙමයි. නිසා සංසාරයේ දුන්නු තරමට ලැබෙනවා, සැප සම්පත් ලැබෙනවා, බේත් ටික ලැබෙනවා, ඖෂධ ටික ලැබෙනවා, කුටි සෙනසුන් ලැබෙනවා. ඔය මොකවත් නැති සමහරට ඔය ඇතු දන්නවද? උපාධි ගණනක් තියෙන, ආචාර්යකම් තියෙන, මහාචාර්යකම් තියෙන. වචනයක් දුන්නොත් සමහර උගත්තු ඉන්නවා, වචනයක් දුන්නොත් ඒක කඩලා වචනේ හැදුණු හැටි කියන්න පුළුවන්. ඒ තරම් උගත්කම් තියෙන. සමහරට ඉන්න පන්සලක් නැහැ, එක තැනක් නැහැ, මළු පොට්ටින් ටික එල්ලගෙන තැනින් තැනට යනවා. ඒක ආරාමයක් නැහැ, එක තැනක එක්ක ඉන්න බෑ. ඒකයි කෙනෙකුට දෙයක් ලැබෙනකොට පින්වත්, කෙනෙකුට දෙයක් නොලැබෙනව. මේ අම්මලා ගත්තත් එහෙමනේ. පුතා ගෙදර ඉන්න බෑ, දූගේ ගෙදර ඉන්න බෑ, ඥාති ගෙදරක ඉන්න බෑ. එතන රණ්ඩු වෙනවා, කට කියෝ ගන්නවා, ඈ එතනින් වෙන තැනකට යනවා. ඉතින් සංචාරක ජීවිතයක්ම ගත කරනවා. කවදාවත් එක තැනක නතර වීමක් නැහැ. ඉතින් මතක තියාගන්න පින්වත්නි. ඉතින් දැන් මේ පින්වත්නි ආනන්ද හාමුදුරුව පින්වත්නි භාග්‍යතුන් වහන්සේට අම්මා කෙනෙක් වාගේ පින්වත්නි, අම්මා කෙනෙක් වාගේ ඔන්න කෙනෙක් වෙනුවෙන් කරන කැපකිරීම ගැන ඉගෙන ගන්න ඕන නම් ඔය ඇත්තන්ට කෙනෙක් ගැන කැප වෙන හැටි ගැන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔය ඇත්තෝ ආනන්ද හාමුදුරන්ගේ ජීවිතය කියවන්න. අන්න පින්වත්නි, කෙනෙක් වෙනුවෙන් කරන කැපකිරීම, අත්හැරීම, ඉවසා දරා ගැනීම, ඒක සැමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, සහෝදරයෝ වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, තමන්ගේ ජීවිතේ වාසි පැත්ත අතෑරලා දුක්ඛිත පැත්ත වැළඳගෙන කෙනෙක්ගේ දුක තමන්ගේ දුක කරගෙන තමන් කෙනෙක් වෙනුවෙන් කැපගෙන කැපකිරීම, වාසි අතහැරලා ලාභ අතහැරලා පිනන්දි ගුණය මත කරන කැපකිරීම, යහපත මත කරන කැපකිරීම ඉගෙන ගන්න ඕන නම් ආනන්ද හාමුදුරුව ගැන අහගන්න, ආනන්ද හාමුදුරුව ගැන ඉගෙන ගන්න. ඒක හරි වටිනාකමක් ඇති වෙයි පිනවත්. දැන් ඔය කරන කැපකිරීම ගැන කියනකොට ඔයත්තුන්ගේ කැපකිරීම් කරන ඇතිනේ අම්මා නේද? අම්මලා, තාත්තලා, ඊළඟට සැමියා, බිරිඳ, ඥාතීන්, යාළුවන්. ඒ කියන්නේ මොනවද මේ කැපකිරීම් කියන්නේ අම්මා? සමහරට අම්මලා තාත්තලා අසරණ වෙනකොට, අංශභාගය හැදෙනකොට, ඔත්පලේ වැටෙනකොට, අසුචිවල දැන් ගෙදරක ඉන්නවා නම් පින්වත්නි මේ ඔත්පලේ ඉන්න කෙනෙක් අසුචි මලමිනි ගඳයි, කුණු ගඳයි, මල මුත්‍රා කුණු ගඳයි. එතකොට ගෙදරක එබඳු කෙනෙක් ඔත්පලේ ඉන්නවා නම් සැමියා, බිරිඳ, දරුවෝ කවුරු හරි. ඒතර ඒ කෙනාට අර අසුචි ටික අයින් කරලා සුද්ධ කරලා, මුත්‍රා ටික අයින් කරලා සුද්ධ කරලා, නාවල කවලා පොවලා කරන කැපකිරීම ටික. ඒ යම්කිසි කෙනෙක් කරන කැපකිරීම ටික එක කොයිතරම් උදව්වක්ද එයාගේ ජීවිතේ පවත්වා ගන්න. තව දවසක් හරි ජීවත් වෙන්න. නැත්නම් සුවපත් වෙන්න. ලෙඩක් දුකක් හැදුණු වෙලාවට උණු වතුර ටික උණු කරලා දෙන, ලෙඩ දුක ගැන හොයලා බලන, රෙද්ද හොදලා දෙන කෙනා තමන්ට කොච්චර සම්පතක්ද? එහෙම සැමියා කොච්චර සම්පතක්ද? එහෙම බිරිඳ කොච්චර සම්පතක්ද? දරුවෝ කොච්චර සම්පතක්ද? තමන්ට උපකාර කරන ජීවිතේට ඥාති කොච්චර සම්පතක්ද? අබ්බගත වෙලාවේදි, නැති වෙලාවේදි, බැරි වෙලාවේදි, ලෙඩට, දුකට, අන්ධ වුණාම, අංග විකල වුණාම, අසරණ වුණාම, කන් ඇහෙන්නේ නැති වුණාම, මේ තැන්වලදී තමන්ගේ ජීවිතයේ සැප කියන කොටස කෑල්ල අයින් කරලා දාලා තමන් වෙනුවෙන් ත්‍යාගශීලී වෙන, කාරුණික වෙන, සමහරලාට මානසික තත්ත්වයන් විකෘති වෙලා පිස්සු වගේ තත්ත්වයන් අහුවෙච්ච එකෙන් ගහනවා. එහෙම අයටත් ප්‍රේම කරන මිනිස්සු ඉන්නවානේ පින්වත්. එහෙම අයටත් දයානුකම්පාව දක්වන මිනිස්සු ඉන්නවානේ. කොච්චර කැපකිරීමද නේද? කවදාවත් ඒ අයට සුවපත් නොවෙන තාක් කල් තේරෙන්නේ නැහැ ඒ කරන කැපකිරීම. සමහරට මරණය දක්වාත් නොතේරෙන්න පුළුවන්. හැබැයි මන්ද මානසික වෙලා, මානස විකෘති වෙලා, ඔත්පලේ තියෙද්දි, කැතකුණු ගොඩේ තියෙද්දි, අසරණ වෙද්දි, අංශභාගය හැදෙද්දි, ජීවිතේ ඔය ඇත්තන්ට ආදරණීය වෙන මිනිස්සු සදා ආදරණීයයි, සදා අනුස්මරණීයයි. ඔය ඇත්ත අත නොහැර ළඟ රැඳෙන ඒ බිරින්දෑවරු, ඒ සැමියෝ, ස්වාමි පුරුෂයෝ, දරුවෝ, සහෝදරයෝ, යාළුවෝ සදා අනුස්මරණීය. මේ මට ඔය ඇත්ත කෘතවේදී වෙන්න ඕනේ නැද්ද? ලෙඩ ඇඳන් වල හැමින්දගෙන බණහන, ලෙඩ වෙලා හැමින්දගෙන බණහන.

අර අයගේ වැරදිම කියන්නේ නැතුව, දොස්ම නගන්නේ නැතුව. ඉතින් ඒ නිසා ඒ අයගේ ගුණ කියනවා නම් හොඳයි නේද? අනේ හාමුදුරනේ, මාව නාවනවා, කවනවා, පොවනවා, බලාගන්න. මේ දරුවෝ බුදු වෙන්න ඕන, මේ දරුවෝ නිවන් දකින්න ඕන, මේ දරුවෝ යහපතක් වෙන්න ඕන, දිව්‍ය ලෝකවල දෙවිවරු වෙලා උපදින්න ඕන කියලා. එහෙම කියන්න වටිනව නේද අම්මා? නේද තාත්තා? ඇයි එහෙම ප්‍රාර්ථනාවක්වත් නොකරන්නේ? එහෙම කරනවා නම් වැඩියෙන් හොඳයි. ඉතින් ඒ නිසා දැන් ඔය මේ ධෛර්යවන්තකම, කැපකිරීම, අනිත් අය පිළිබඳ කරුණාවන්තකම, ඔය ඔහොම කියනකොට පින්නෝදි මට මේ පහුගිය දවසක කතාවක් ඇහුණා නෙළුව පැත්තේ. දැන් ඔය නෙළුව දිහා බණ අහගෙන ඉන්නවා නම් නෙළුව පැත්තෙන් මට ලස්සන කතාවක් අහන්න ලැබුණා. මේ ධෛර්යවන්තකම, අනිත් අය ගැන සානුකම්පිතව හිතන කණ්ඩායමක් ගැන දූල තුන් දෙනෙක්. පසුගිය දවසක අපි දැක්කා නෙළුව ප්‍රදේශයේ පින්වත්නි එක ඇලක් උඩින්, එහෙම නැත්නම් ගඟක් උඩින් තිබුණේ නිකම් මේ පුවක් කොටන් දාලා පොඩි පාලමක්. දූල තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා. කඩේට ගිහිල්ලා එනකොට ওই පාලමෙන් වැටිලා, පොළට ගිහිල්ලා එනකොට ওই පාලමෙන් ඇලට වැටිලා මළා. මේ කෙල්ලෝ තුන් දෙනා මහයි ධෛර්යවන්තයිනි, අනුකම්පා සහගතයිනි. මේ කෙල්ලෝ තුන් දෙනා කල්පනා කළා මගේ තාත්තා, අපේ තාත්තා මැරුණා වගේ තව තාත්තල මැරෙන්න සුදුසු නෑ. අපි කොහොම හරි මේක උඩින් අඩි 60 ගානක් දිග පාලමක් හදනවා. ලක්ෂ 30කට වැඩි මුදලක් එකතු කරලා ගමේ මිනිස්සුත් එකතු කරගෙන කවුරුවත් හිතුවේ නෑ කරන්න පුළුවන් වෙයි කියලා ගමට පාලමක් ඇදුවා. සමහර රජේවල් කරන්න ඕන වැඩ, රටවල් කරන්න ඕන වැඩ, ගොඩක් අය හිතනවා මහා මිනිස්සු කරන්න ඕන වැඩ කියලා. අඩි 60 ගානක් දිග පාලමක් ලස්සන හැදුවා මේ කෙල්ලෝ තුන් දෙනා. නෙළුවේ ළමයි තුන් දෙනෙක්, තරුණ පොඩි ළමයි තුන් දෙනෙක්. ඒ මොකද අදිස්ථානෙ ගත්තේ තාත්තා මැරුණ ගඟට වැටිලා මේ පුවක් ලීය දිගේ ගිහිල්ලා. මගේ අපේ තාත්තා මැරුණු විදියට තව තාත්තා කෙනෙක් නොමැරෙන්නට ඕනේ කියලා ධෛර්යයක් ගත්තා. අන්න ඒවට තමයි කාරුණිකකම කියන්නේ, ත්‍යාගශීලීකම කියන්නේ. ඒතර මේ ළමයි තුන් දෙනා, ඔය නෙළුවේ ඒ ගෑනු ළමයි තුන් දෙනා පින්වත්නි ගමට යන්න පාලමක් හැදුවා. ඉතින් ওই විදියට පින්වත්නි අපි බැලුවාම ත්‍යාගශීලී බව, කරුණාවන්ත බව දැන් ඔය ඇත්තන්ගේ ඔය ගම්වලත් ඇති වුණා නම්, පුංචි බෝක්කුව හදාගන්න, ඉස්කෝලේට යන ඒ පාර හදාගන්න, කනත්තට යන පාර හදාගන්න, චූටි චූටි වැඩත් නෙමෙයි මහා මහා වැඩ, බොන්න වතුර ටිකක් නැති වැඩ. දැන් ඔය බොන්න වතුර ටිකක් නැතුව මොන්රාගල, අම්පාර, යම් යම් ප්‍රදේශවල ආන් ඉන්නවා නම් සමහරට ඔය ඇත්තෝ අතරම ඉන්න තරුණ තරුණියන් අතරේ ඒ ධෛර්යය තියෙනවා, ඒ බීජය තියෙනවා. ධෛර්යමත් උනා නම්, හිතුවා නම් කාගේවත් අත ඕනේ නැහැ ඔය ඇත්තන්ටම ඔය වැඩේ කරන්න. සම්පත් එකතු කරගන්න පුළුවන්, තව සම්බන්තා හදාගන්න පුළුවන්. ඔය ඇත්තෝ තුලින්ම ඔය වියලි ඉඩෝරේට වතුර ටිකක් ගන්න සංකල්පයක් ඔය ඇත්තෝ තුලම ඉන්න තරුණ පිරිස අතර තුලින් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිට නැහැ, අපිට බෑ, අපිට බෑ, අපිට බෑ කිය කිය ඉන්න අපි පුරුදු වෙලා තියෙනවා පුතානේ. එහෙම සංකල්පයක් නෙමෙයි, අපිට පුළුවන්, අපිට නැකිටින්න පුළුවන්, අත දෙන මිනිස්සු හොයාගන්න පුළුවන්, ඒ ශක්තිය හොයාගන්න පුළුවන් කියලා හිතුවොත්, කල්පනා කරොත් මං හිතනවා බැරි නෑ කියලා. ඒ කතාව තමයි මේ නෙළුවේ මේ දූල තුන් දෙනා කියා දුන්නේ. මේ නෙළුව පැත්තේ බනහගෙන ඉන්නවා නම් අන්න ඔය ඇත්තෝ මතක තියාගන්න ඕන, ඔය ඇත්තන්ගේ ප්‍රදේශයේ කෙල්ලෝ තුන් දෙනෙක් පොඩි ගමට යන්න අඩි 68ක් මං හිතන්නේ මට මතක විදියට දිග පාලමක් ඇදුවා, ලක්ෂ 30ක් හදාගෙන. සමහර අයගේ අපහාස නින්දා ඔව කරන්න පුළුවන්, ඔව ගෑනුන්ට කරන්න පුළුවන්. එහෙමනේ පින්වත්නි, මේ වැඩවල තියෙනවනේ ගෑනු පිරිමි ભેදිකුත් අපේ සමාජේ, ඈ හොඳ නරක නෙමෙයි තියෙන්නේ, ගෑනු පිරිමි ભેද. හොඳ වැඩක් තියෙනවා ගෑනුන්ට කරන්න බෑ, පිරිමින්ට කරන්න බෑ, ඕම කියලා බෙදාගත්තු ඒවා මිනිස්සු තියෙනවා මති මතාන්තර. ඔය ගෑනු කරන වැඩ ඔය කරන්න පුළුවන්ද? පාලං අදන්න පුළුවන්. අපි බලන්නම් ඔය පාලං වල යන හැටි, ඈ යන්න පුළුවන්ද කරන්න පුළුවන්ද කියලා. යකඩ කෙල්ලු කියලා මේ කෙල්ලන්ට කියන්නේ. ඒතර මේ වගේ චරිත රටක් විදියට අපි අරගෙන පින්වත්නි ඉස්සරහට අරගෙන මේ චරිත තමයි ඉංජිනේරුවෝ කරන්න ඕන. මේ චරිතවලට තමයි ගම් සංවර්ධනය කරන්න බාර දෙන්න ඕන. ඇයි? මොකද හොරකම්ම වංචාව නැහැනේ මේ අය ගාව. මේ අය තිය ගාව තියෙන රටට වැඩක් කරන්න ඕන කියන සංකල්පෙනේ. මේ අය තියෙන කොහොම හරි තමන්ට අරමුණක් දුන්නම ඒ අරමුණ සාපල කරගන්න, සපල කරගන්න අදිස්ථානයනේ. ඒ ධෛර්යයනේ තියෙන, උත්සාහයනේ තියෙන. අන්න ඒ වගේ අයට පිනවද අපි පොඩි උදව්වක් දීලා සංකල්පනාවක් දුන්නොත් ගමේ පුස්තකාලය හදන්න, ගමේ මරණාධාර සමිතිය හදන්න, ගමේ පාලම හදාගන්න, ගමේ පාර හදා ගන්න, කනත්ත වටේ වැට ගහ ගන්න, කනත්ත පිරිසිදුව තියාගන්න, බෝල ගහන ක්‍රීඩාංගණය පිරිසිදුව තියාගන්න, පන්සල ගොඩනගා ගන්න, වෙහෙරක් බඳින්න, ඔබේ ගමේ මෙන්න මේ වගේ ආකල්ප තියෙන දරුවෝ
ඉදිරියට ගන්න ශක්තිමත් කරන්න එයාට පිනවදී චෝදනා කරලා අපහාස කරලා පැත්තකට දාන එක නෙමෙයි. ඕන ධෛර්යය ගැන කියනකොට මං කියන්නේ. ඊළඟට කෘතවේදීභාවය ගැන කියනකොට අපිට කරන උපකාර වලට අපි කෘතවේදී වෙනකොට අපි මතක් කරන්නට ඕන දේවල් ගැන. ඉතින් ඒ නිසා ඔය ඇත්තෝ පිනත් දැන් අපි ස්වාමීන් වහන්සේලා ගත්තත් පන්සල් ගත්තත් පන්සල් වල හාමුදුරුවෝත් කොච්චර සේවයක් කරනවද? ඔය ඇත්තෝ කෘතවේදී වෙන්න ඕන නේද? ඈ ඔය ඇත්තන්ගේ නැති බැරි කම් වලට උපකාර කරලා නොකරනවා නෙමෙයි. නොකරන තැන් 3යි 4යි තියෙන්නේ. මේ සියලු මේ පන්සල් වල වැඩ ඉන්න අපේ හාමුදුරුවෝ මේනින් වහන්සේලා දාන්න ලැබෙන දෙයින් සෑම දෙයින්ම උන්වහන්සේලාට තියෙන තරමට ලද පමණට දායකයන්ට දෙමින් ලබා දෙමින් උදව් කරමින් කන්න බොන්න දෙමින් සාත්තු සප්පායම් කරමින් ගමේ දරුවන්ට පොත්පත් ටික දෙමින් ඔය හාමුදුරුවරුත් කොයිතරම් සේවයක් කරනවද? ඕ ආගේ කරන්නේ නැති වුණාට කෘතවේදී වෙන්න ඕනේ වට. ඈ මොනවා නැතත් පින්වත්නි රැකියාවට යන චරිසාතික අරගන්නේ හාමුදුරුවන්ගේ. හාමුදුරුවන්ගේ අස්සනේ. දහම් පාසල හාමුදුරුව පවත්වාගෙන යමින් කොයිතරම් සේවයක් ගමේ දරුවන්ට කරනවද? ඉතින් ඔන්න ඕවට කෘතවේදී වෙන්නට ඕන නේද පිනවද? ළඟ ඉන්න කෙනා ළඟ ಗುಣ දකින්න කෙනා අගය කරන්න, දුර ඉන්න අයට කලින් ළඟ ඉන්න කෙනා අගය කරලා ළඟ හොඳ ಗುಣ ධර්ම තියෙන හාමුදුරුවෝ වේවා ගිහියෝ වේවා රැක ගන්න. ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ බලාගත්තේ පුදුමාකාර කරුණාවකින් කියලා මම දේශනා කළා. හරියට පින්වත්නි අම්මා කෙනෙක් වාගේ මේ දෙන්නගේම වයස සමානයි පින්වත්නි. එක වයසේ මේ දෙන්න. එකට හැදුණු දෙන්නනේ සහෝදරයෝ දෙන්නනේ. සහෝදරයෝ දෙන්නගේ ළමයි. සහෝදරයෝ දෙන්නමයි මේ දෙන්න. සහෝදරයෝ දෙන්නගේ ළමයි සහෝදරයෝ දෙන්නමයි. එකට හැදුනේ, එකට සෙල්ලම් කරේ, එකට උපන්නේ. එක කාලවකවානුවේ උපන්නේ, එකට උපන්නේ. එක වයස උන්වහන්සේලාට පින්වත්නි කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුදුන්ගේ කාලේ පහළ වෙලා මේ ආනන්ද හාඳුරු උන්වහන්සේ හිටියා. මේ එදා පදුමුත්තර කියන භාග්‍යතුන් වහන්සේට හිටියා පින්වත්නි ආනන්ද කියලා ධාර්මික රජ කෙනෙක් හිටියා පදුමුත්තර බුදුහාඳුරගේ ශාසනේ. මේ දිනක් පින්වත්නි දවසක් ආනන්ද කියන රජතුමාට හිටියා කියනවා සුමන කියලා පුතෙක්, හොඳ ධාර්මික පුතෙක්. අන්න ඒකත් හරි වැදගත්. ඔබට දරුවෙක් ඉන්නකොට බලන්න අම්මා ඔය දරුවා ධාර්මිකද කියලා. දැන් සමහර අම්මලාට හරි අමාරුයි ධාර්මික මගේ දරුවෝ යනවනම්. ඒත් ඉතින් බයයි මහාන වෙයිද දන්නේ. එහෙම වගේ බය සංකාවක්. සමහරලාට අපිට කතා කරලා කියනවා දරුවා කුඩු බොනවා, මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. දැන් ජංගම දුරකථන ගැන අපි කියන්න ඕන පිනවත්නි. ජංගම දුරකථන වලින් හොඳ වැඩ කරනවා යහපත් සංනිවේදනය වගේම තමයි. අද අම්මා මේ බණේදී අහගන්න අද පුදුමාකාර විදියට ඉන්නවා ජංගම දුරකථන නිසා මානසික ලෙඩ්ඩු. ඔය මේ වයේ තියෙන ක්‍රීඩා සෙල්ලම් කරන මේ ජංගම දුරකථන වල ඒවට ඇබ්බැහි වෙලා ඊළඟට පොඩි ළමයි මානසික ලෙඩ්ඩු වෙලා අම්මා තාත්තා මරණ තැන්ට පත් වෙලා තියෙනවා දුරකථන නිසා. දුරකථනය ගත්තොත් අම්මව මරන්න පුළුවන් තරහක්, තාත්තා මරන්න පුළුවන් කේන්තියක්. කන්නේ බොන්නේ නැතුව දුරකථනේ ඔබෝබා ඉන්න අවුරුදු 18 19 ළමයි, ගෑනු ළමයි, පිරිමි ළමයි අද බිහි වෙලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා ඔය ඇත්තෝ කියන්න අපේ ජීවිත නම් දැන් කෙටි පින්වත්නි. තව දිග ආයුසක් නැහැ අපිට. හැබැයි තව අවුරුදු 20 30 25 50 යනකොට මේකේ ඉන්නේ මද්ද්‍රව්‍ය නිසා පිස්සු වෙච්ච කණ්ඩායමකි, ජංගම දුරකථන පරිගණක නිසා පිස්සු වෙච්ච කණ්ඩායමකි. ඒවා නිසා පින්වත්නි පෞල් ජීවිත කඩා කප්පල් කරගත්තු කණ්ඩායමක්. ඒ මානසික පීඩා නිසා අන්තිමට පිස්සු ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ කතාව. මේ අතරේ හාමුදුරුවෝ ගියෝ පැවිදි නිලතල දින දරුවෝ සියලු දෙනා අන්තිමට මානසික සෞඛ්‍ය නැති, මොන සෞඛ්‍ය තිබ්බත් මානසික සෞඛ්‍ය නැති පිස්සංසේ කල්පනා කරන, උම්මත්තකයන්සේ කල්පනා කරන පින්වත්නි ගැහැණු පිරිමි කණ්ඩායමක් විතරක් එකතු වෙලා අන්තිමට මේ රටවල් වල රටව කරන අයටයි සෞඛ්‍ය නිලධාරීන්ටයි පින්වත්නි ඔය අයට වෙදකම් කරනවා ඇරෙන්න. මට හිතනවා මේ යන විදියට ගියොත් පින්වත්නි තව ටික කාලෙකදී හැමෝගෙම පර්ස් එකේ මානසික ලෙඩට බොන බේත් පෙත්තක් තියාගෙන ඉන්න වෙයි කියලා. මේ යන විදියට ගියොත් මිනිස්සු Tamanට කොච්චර අසාධාරණකම් කරගන්නවද? වස කාලා, විස කාලා, පිළිකා ලෙඩවල් හැදිලා මැරෙනවා. කවුරුවත් කතා කරන්නේ නැණි අම්මා ඒව ගැන. අපි අකාලේ අනාතේ මැරෙන හැටි ගැන කවුරුවත් කතා කරන්නේ නැණි. ඇයි කතා නොකරන්නේ? මැරුණාම මිනිය වල දාගන්න මිනි පෙට්ටි දෙන ආයතන සමාගම් ඇදුවට
මැරුණම් මිනිය ගෙනියන්න තැන ආයතන හැදුවට වාහන හැදුවට කවුරුවත් හදන්නේ නැණි අම්මා ලෙඩ නොවී ඉන්න ආයතනයක් කවුරුවත් හදන්නේ නැණි අම්මා ලෙඩ නොවී දෙන උපදේශන දෙන තැනක් ඒවා තිබුණත් ඒවට ප්‍රවර්ධනයක් නැහැ ඒවට නිසි සාත්තුවක් නැහැ ඒවට නිසි ඇගයීමක් නැහැ සැලකිල්ලක් නැහැ ඉතින් බලන්නකෝ අකාලේ මැරෙනවා ලෙඩ රෝග හැදෙනවා පිළිකා හැදෙනවා අකාලේ මැරෙනවා ඊළඟට පිස්සු වැටෙනවා පිස්සු තත්ත්වයන් ඇති වෙනවා පිස්සු ලෙඩවල් ඇදෙනවා මෙන්ටලි ප්‍රශ්නවලට මං හිතනවා කවදටත් වඩා රෝගවලින් කවදටත් වඩා පීඩාවටපත් වෙලා මිනිස්සු මැරෙනවා දියුණුවයි කියන ලෝකේ ඔන්න ඕකයි පුතා අපිට වෙලා තියෙන්නේ ඕක තරහ අමනාප නොවී තේරුම් ගත්තොත් එකතු වුණොත් සංවිධානය වුණොත් කණ්ඩායම් විදියට එකතු වෙලා හැදිලා දියුණු වෙලා අනිකාව දැනුවත් කළොත් මං හිතනවා ආයුෂ දීර්ඝායුෂ ලැබලා නිරෝගිමත්ව මන්ද මානසික නොවි ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. අනාගතයට ඉතුරු වෙන්න පින්නත් පිස්සෝ ටිකක් විතරයි. එක එක ආංශ වලින් පිස්සු වැටුණු පිස්සෝ ටිකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. පිස්සු ලෝකයක් වෙනවා. ඊළඟට මේ මුළු ඔක්කොම පිස්සන් කොටුවක් බවට පත් කරන්න වෙනවා පින්නත්. අඩුම තරමේ මේ දේශනා ධර්ම දේශනා විදියටවත් නොපැවතුණා නම් මේ වයින් මේ දේශනා වලින් මේ මාධ්‍ය ආයතන කොයි තරම් සේවයක් කරනවද ඔයතු හිතන්න. දැන් මේ පැයක් මේ ටික ආගෙන ඉන්නකොට ඔළුව හදන්න මිනිස්සුගේ කොයි තරම් මේවා වැදගත්ද? ස්වාමින් වහන්සේලා ගමින් ගමට ගිහිලා බණ කියාගෙන යනවා. මේ ධර්ම කතික ස්වාමින් වහන්සේලා. ඒව ටිකක් නොතිබුණා නම් කොහොමද කියලා කල්පනා කරන්න බලන්න. සැනසීමක් කොතනද තියෙන්නේ කියලා. ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි පෙර සංසාරේ ඉපදිලා හිටියා සුමන කියලා. හොඳ පොතෙක්, හොඳ ධාර්මික පොතෙක්. තාත්තා ආනන්ද, ආනන්ද රයිතුමා තමයි තාත්තා. ඉතින් පින්වත්නි මේ රයිතුමාගේ ඒ ප්‍රදේශයක ඇති වුණා කැරැල්ලක්. තාත්තා පුතාට කතා කළා, සුමන පුතාට කතා කළා, බොහොම ධාර්මික හොඳ කෙනෙක් දක්ෂේ. මෙයාට කතා කළා කියන පුතණුවනි මේ කැරැල්ල මැඩ පවත්වලා එන්ට කියලා. තාත්තා පවරනවා. දැන් මේ කුමාරයා යනවා පින්වත්නි කැරැල්ල මැඩ පවත්වන්න. කැරැල්ල මැඩ පවත්වන්න ගිහිල්ලා ඒ කැරැල්ල මැඩ පවත්වලා නැවත පැමිණෙනවා. ආවට පස්සේ ඉල්ලනවා මේ සුමන පුතාට කියනවා පින්වත්නි තාත්තා පුතේ කැරැල්ල මැඩ පැවැත්වූ නිසා අවශ්‍ය කරන වරයක් ඉල්ලන්න කියලා කියනවා. සුමන පුතා ඉල්ලනවා. දැන් තාත්තා කියනවා මම ඉල්ලන වරයක් දෙන්නම් පුතේ. මේ ආනන්දහාඳුර අතීතේ පදුමුතර සාසනේ. තාත්තා කියනවා මම ඉල්ලන වරයක් දෙන්නම් මයි පුතේ ඉල්ලන වරයක්. මට හරි සතුටුයි ඔයාගේ මේ ක්‍රියාදාමය ගැන. බොහොම ධාර්මිකයි, ගුණවන්තයි. ඉතින් සල්ලාලකම් නැහැ, බේබදුකම් නැහැ. ඉතින් පින්වත්නි දැන් ගොඩාක් තැන්වල සල්ලි තිබ්බාට ඒ ගොඩාක් දරුවෝ පින්වත්නි පිනට යොමු වෙලා නැහැ, ධනට යොමු වෙලා නැහැ. සමහර අය සල්ලි හම්බ කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඔස්සේ ළමයි අරගෙන යනවා. ඉතින් කවදා හරි දවසක පින්වත්නි ඒව තේරෙන්න ගන්නවා. අන්තිමට පින්වත්නි කරකැවිල එන්නේ පන්සල්වලින් අපි ළඟටමයි අඩාගෙන කියනවා අනේ හාන්දරේ ළමයා මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. අපිට ඉතින් දෙන්න උත්තරයක් නැහැ පින්වත්නි. සල්ලි අච්චු ගහන මැසින් වාගේ ළමයි හදන්නේ. මුදල් අවශ්‍යයි ජීවත් වෙන්න, ආර්ථික අවශ්‍යයි. ඒ අතරේ පින්වත්නි ජීවත් වෙන හැටි මානුෂික ගුණධර්ම, ගුණධර්ම කියන දේවල් තියාගන්න, මනුස්සකම් තියාගන්න. තමන් හැදුනේ කොහමද, ආවේ කොහමද, තමන්ට ඉගැන්වුවේ කවුද, අධ්‍යාපනය ලැබුණේ කොහමද, උසස් අධ්‍යාපනය කොතනින්ද ලැබුණේ, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියන ඒ සංකල්ප ටික ඒවට ආදරය කරන මිනිස්සු හදන්න. ඒව නැතුව පින්නත් මේ වෘත්තීය වේදීන් ගොඩ නැගුවට විතරක් වැඩක් නැහැ. සල්ලි හම්බ කරන මැෂින් හැදුවට වැඩක් නැහැ. දරුවෝ නෙමේ සල්ලි හම්බ කරන මැෂින් බොහෝ අය හදන්නේ. ඉතින් සුමන කියනවා තාත්තේ මම වරයක් ඉල්ලනවා, මට දෙන්න වරය. මට පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ දායකයෙක් නේ තාත්තා. මට දෙන්න පදුමුත්තර භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කිරීමේ වරය, සැලකීමේ වරය, උපස්ථාන කිරීමේ වරය. තාත්තා කියනවා පුතේ වෙන ඕනෑම වරයක් ඉල්ලන්න ඕක නම් පුළුවන් එකක් නෙමෙයි. බුදුවරුන්ගේ සිත් ගන්න එක ලේසි නෑ. නුඹට බෑ ඒ වැඩේ කරන්න. භාග්‍යතුන් වහන්සේට සමීප වෙලා. හැබැයි එහෙම කියන තාත්තා මේ විදිහට කියනකොට පින්වත්නි පුතා කියනවා මට අවස්ථාවක් දෙන්න, මට අවස්ථාවක් හදලා දෙන්න තාත්තා. මට දෙන වරයක් නම් මට ඕකට අවස්ථාවක් හදලා දෙන්න පියාණනි. හිතුවොත් තාත්තට ඕක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඕක කරන්න පුළුවන්. පියතුමා කල්පනා කරනවා මමත් කවදා හරි මැරෙන්න ඕන.
මගෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේට උපකාර කරන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. මමත් දිනක මිය යනවානේ. ඔය දෙමව්පියෝ කල්පනා කරන්න ඕන. සමහර ඒවා ගොඩ ගහගෙන අල්ලගෙන බදාගෙන ඉන්නකොට මම මැරෙනවා, මේවා දරුවන්ට දීලා දාන්න ඕන, දරුවොත් ඒවා දැනගන්න ඕන. දෙමව්පියන්ගේ දේවල් විනාශ නොකර ඒවා ආරක්ෂා කරලා දන්පින් කරමින් යහපත්ව ජීවත් වෙන්න මතක තියාගන්න ඕන පින. ඉතින් දැන් දවසක් පුතාට කතා කරලා කියනවා, පින්වත්නි, ඒ දීපු පොරොන්දු අනුව දැන් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න පුතාට අවසර ලබා දෙන්නම් කියලා. එදා භාග්‍යතුන් වහන්සේට පින්වත්නි උපස්ථාන කරන්න, බුදුන්ට උපස්ථාන කරන අවස්ථාව ලබා දුන්නා. මේක පෙරහුරුවක් වශයෙන් ලබා දුන්නේ, විශේෂයෙන්ම තමන් නැති කාලෙදී භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරන තමන්ගේ පුතාව පුහුණු කිරීමක් වශයෙන්. දැන් මේ කුමාරයා උපස්ථාන කරනවා පින්වත්නි. මේ උපස්ථාන කරන වෙලාවේ දකින්න පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අම්මා උපස්ථායක හිමි නමක් අග්‍රස්ථානයේ තියෙනවා. එහෙම නැත්නම් උපස්ථායක හිමි නමක් යගතනතුරු ලැබලා භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම ඉඳගෙන උපස්ථාන කරනවා. උපස්ථාන කරනවා දැකලා මේ කුමාරයාට ආසහිතුන, අනේ මටත් කාලෙකදී යම්කිසි භාග්‍යවතුන් වහන්සේ නමකට ළඟම ඉඳලා අත්පසව ඉඳලා උපස්ථාන කරන්න ලැබෙනවා නම් අනේ මටත් බුදු කෙනෙකුට උපස්ථාන කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව, නිත්‍ය උපස්ථායකෙක් වෙන්න ලැබේවා ප්‍රාර්ථනා කළා අම්මා. ඉතින් ඒ ප්‍රාර්ථනාව කරලා එතන ඉඳලාම පින්වත්නි අවශ්‍ය කරන පාරමිතාවන් සම්පූර්ණ කළා. දාන සීල ආදී වශයෙන් ගුණධර්ම සම්පූර්ණ කළා. දන් දුන්නා පින්වත්නි. දන් දීලා පාරමිතාවන් සම්පූර්ණ කරගෙන, දාන සීල පාරමිතාවන් පූර්ණේ කරගෙන, නිවන අරමුණු කරගෙන, ඒ නිවන අරමුණු කරගන්න මාවතේ ඊට කලින් අරමුණක් තියෙනවා, භාග්‍යතුන් වහන්සේ නමකගේ ප්‍රධාන උපස්ථායක තනතුරට පත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ පදුමුත්‍ර බුදුහාඳුරු ළඟදී ප්‍රාර්ථනා කළා පින්වත්නි, දන් දීලා ප්‍රාර්ථනා කරනවා, මට සංසාරේ බුදු කෙනෙක් ළඟ අග්‍ර උපස්ථායකකු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා පින්වත්නි අවශ්‍ය කුසල් සම්පූර්ණ කරගෙන, පාරමිතා සම්පූර්ණ කරගෙන බුදුහාඳුරන්ගෙන් ඇහුවා, බුදුහාමුදුරුවනි මට සංසාරයේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න ලැබේද කියලා. මතු සම්බුද්ධ ශාසනයේ, ගෞතම ශාසනයේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ ශ්‍රාවකත්වයට පත් වෙලා ආනන්ද නමින් ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වෙනවා කියලා දාන නියත විවරණයක් ලබා දුන්නා. පදුමුත්‍ර භාග්‍යතුන් වහන්සේ එතන ඉඳලා සංසාර ගමනේ පිනවත්දී අග්‍ර ශ්‍රාවක වෙන්න මේ පාරමිතා පූර්ණේ කරගෙන එනවා. ඒ සංසාරේ අප්‍රමාණ පාරමිතාවන් පූර්ණේ කරගෙන අග්‍රශ්‍රාවක තනතුරු ලබන්න පිනවත්දී එකාසංඛ්‍ය කල්පලක්ෂයක් පූර්ණේ කරගෙන ඊළඟට පිනවත්දී 80 මහා ශ්‍රාවක තනතුරු ලබන ඇතෝ අසංඛ්‍ය කල්පලක්ෂ දෙකක් සම්පූර්ණ කරගෙන එනවා. ඊළඟට බුදු වෙන්න සාරාසංඛ්‍ය කල්පලක්ෂයක්, එහෙම නැත්නම් අසංඛ්‍ය කල්පලක්ෂ හතරකුත් කල්පලක්ෂයක් පාරමිතා පූර්ණේ කරගෙන එනවා. ඉතින් ඔය විදියට පින්වත්නි තමන් ඒ උතුම් අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්න, ඒ උතුම් තත්ත්වයට පත් වෙන ප්‍රාර්ථනා කරගෙන, පින් කරගෙන, සංසාරේ අවශ්‍ය කරන දාන සීල භාවනා සම්පූර්ණ කරගෙන ආනන්ද ආදුර එන ගමනේ උන්වහන්සේ පින්වත් එතෙන් පටන් සංසාරේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ අදිෂ්ඨානයට ලං වෙන පටන් ගත්තා. සුමන කුමරු කල්පනා කළා පින්වත්නි පාරමිතාවන් පූර්ණේ කරගන්න ඕනේ කියලා. ඒ පාරමිතාවන් පූර්ණේ කරගෙන ආපු ගමනේ අමිතෝදන සාක්‍යගේ පුතා වෙලා ආනන්ද නමින් උපන්න. ආනන්ද කියලා කියන්නේ හැම දිනාටම සතුට ඇති කරන නිසා, සතුට ඇති කරගෙන උපන්න නිසා ආනන්ද කියලා කිව්වා. දැන් ආනන්ද කුමාරයා, ආනන්ද කුමාරයා වින්දනය කළේ අම්මේ දිව්‍ය සැප වාගේ සම්පත් කියලා කියනවා. දිව්‍ය සැප සම්පත් වාගේ කියලා කියනවා. ආනන්ද කුමාරයා වින්ද සැප සම්පත්. ඊළඟට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කිඹුල් අතර වැඩම කරපු ගමනේ ඥාතීන් බලන්න ඔයතන මතක ඇති එදා පින්වත්නි ඒ ඥාතීන් කල්පනා කරනවා නොයෙකුත් කුලවලින් ඇවිල්ලා බුදුහාඳුරු ළඟ පැවිදි වුණා, අපෙන් විතරක් කෙනෙක් පැවිදි වුණේ නැහැ කියලා ශාක්‍ය වංශයයි කල්පනා කරනවා. එදා පින්වත්නි පැවිදි වෙච්ච පිරිසක් හිටියා ආනන්ද, බද්දිය, ඊළඟට බාගු, කිම්බිල, දේවදත්ත, ඔහොම කියලා සාක්‍ය වංශයේ පිරිසක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. එකට තමයි මේ අය පැවිදි වුණේ පින්වත්නි. ඉතින් එකට පැවිදි වුණා බලන්නකෝ ඒකේ ස්වභාවය නේද?
මේ ආනන්ද හාමුදුරුවෝයි දේවදත්ත හාමුදුරුවෝ එකටම අහන උනේ. ආනන්ද හාමුදුරුවෝ ගිය මගයි දේවදත්ත හාමුදුරුවෝ ගිය මගයි දෙකක්. දේවදත්ත හාමුදුරුවන්ට තිබුණු වෛරය තමයි තමන්ගේ සහෝදරිය අනාථ කළා කියන වෛරය ප්‍රධාන වශයෙන් තිබුණ බුදු හාමුදුරුවන්ගේ පිළිබඳව. තමන්ගේ සහෝදරිය අනාථ කළා ගියා කියන වෛරය ප්‍රධාන වශයෙන් දුන්නේ. ඊට පස්සේ තමයි සංසාර වෛරය මත උනේ. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ආනන්ද හාමුදුරුවන්ට වඩා සංසාරේ පාරමිතා පූර්ණ කළ තියෙනවා. පසේ බුදුවරයෙක් වෙන පාරමිතා පූර්ණේ කළා තියෙනවා. දෙගුණයක් පාරමිතා පුරලා තියෙනවා ආනන්ද හාමුදුරන්ට වඩා. හැබැයි පින්වත්නි, ඒත් සහෝදරයෝ, ඒත් ඥාති, එක ඥාති. හැම පැත්තෙම බැලුවම මේ එක එක සහෝදරයන්ගේ ඥාති, අයියාගේ මල්ලිගේ අක්කගේ ළමයින්ගේ මේ පුතු, මේ සම්බන්ධතාවය, එක සහෝදර කණ්ඩායම, මේ ඔක්කොම සාක්කියෝ. හැබැයි පින්වත්නි, දේවදත්ත හාමුදුරුවෝ ගියේ ගමනයි ආනන්ද හාමුදුරුවෝ ගියේ ගමනයි දෙකක්. මේක සසරේ හැටි, සසරේ ප්‍රාර්ථනා කරගෙන ආපු හැටි. අම්මලා බලන්න පුදුමයි නේද? දරුවෝ දෙන්නෙක් යන ගමන් දෙකක් නම් ඒ දෙන සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු හැටි ගැන කල්පනා කරන්න. හරි පුදුමයි. සසර කියන්නේ මහා බියජනකයි කියන්නේ ඒකයි. එකට ඉපදිලා එක වයස් සීමාවල් ඇතුව එක ඥාතියින් ලැබලා එකට කෙරිසෙල්ලම් කරලා එකට හැදිලා වැඩිලා අන්තිමට මොකද උනේ? එකට පැවිදි වෙලා ගත්තු මග බලන්නකො පින්වත්. දැන් භාග්‍යතුන් වහන්සේගේ වයසම නොවුනට දේවදත්ත හාමුදුරන්ට ඒ කාලවකවානුවට සමීපව ඊළඟට පින්වත්නි පොඩි වයස් සීමාවකින් එහෙම වෙන්නේ වයස පරතරය. සහෝදරකම් ඒ විදියයි, ඥාතිත්වයන් ඒ විදියයි, අයියලා මලිලා අක්කලා නංගිලාගේ ළමයි. එතකොට පින්වත්නි, නමුත් තමන්ගේ සහෝදරිය පිළිබඳ කල්පනා කරලා වෛරයක් ඇති කරගෙන ඒ වෛරයට බද්ධ වෛරය සංසාරයෙන් ඇති කරගත්තු වෛරය එකතු වෙනවා. බැඳුණා වෛරයෙන් දේවදත්ත පිපිරි පිපිරි ජීවත් වුණා. සසර වෛරයෙන් මතු වුණා. ඉතින් අද සුබ්බබුද්ධ බලනකොට දේවදත්තගේ තාත්තා පින්වත්නි දරුවෝ දෙන්නයි, දරුවෝ දෙන්නම මහාන වෙලා එක්කෙනෙක් මහරහත් වෙලා යසෝදරා මහරහත් වෙලා එක්කෙනෙක් අපායේ එක්කෙනෙක් නිරේ නිරේ තාත්තයි පුතයි දෙන්නම. එතකොට බලන්න කල්පනා කරලා සුපබුද්දත් නිරේ, දේවදත්තත් නිරේ. එතකොට පින්වත්නි බලන්න, දරුවෙක් මහරහත් තුනයි කියලා දැන් අපි සාමාන්‍යයෙන් කීමට කියන්නේ පින්වත්නි මේ හත්මුතු පරම්පරාවන් නිවන් දකින්නවායි කියලා. ඒ කියන්නේ අපේ හාමුදුරු නමක් ඉන්නවා කියලා ඥාතීන් සීලාදී ගුණධර්ම පූර්ණේ කරනවා. එහෙම නැතුව හාමුදුරු නමක් මහාන කළ පමණින් ඥාතීන් නිවන් දකින්නේ නැහැ පින්වත්නි. හාමුදුරුව කරන දේ හාමුදුරු අරන් යනවා. සහ ස්වාමින් වහන්සේ නමක් පවුලේ ඉන්නවා නම් විශේෂ අවස්ථාවක් තියෙනවා පින්කම් කරගන්න. අපේ හාමුදුරු නමක් ඉන්නවානේ කියලා ටිකක් අර ධර්මයට නැඹුරු වෙනවා, පන්සලට නැඹුරු වෙනවා. ඉතින් ඒ නිසා පින්නාති ඔන්න ඔය විදියට කල්පනා කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් එදා ආනන්ද හාමුදුරුව පින්නාති අර ආනන්ද කුමාරයා බෙල්ලට්ටි සීස කියලා උපාධ්‍යායන් වහන්සේ, මහරහතන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ කරගෙන පුන්නමන්තානි පුත්ත කියන ආචාර්යයන් වහන්සේගේ ආචාර්යත්වය ඇතුව උපාධ්‍ය ඇයිසා ආචාර්යත්වය ඇතුව ආනන්ද හාමුදුරුව මහාන වුණා, පැවිදි වුණා. පැවිදි වෙලා පින්වත්නි බොහොම කාලයක් බොහොම ගුණධර්ම ආරක්ෂා කරගෙන දැන් භාග්‍යතුන් වහන්සේට මේ මුල් කාලේ හිටපු උපස්ථායකවරුනේ පින්වත්නි නාගසමාල, උපවාන, ඊළඟට මේගිය, චුන්ද ඔය කියන ස්වාමින් වහන්සේලා මුල් කාලේ බුදුහාමුදුරන්ට උපස්ථාන කළා. හරි උපස්ථායකෙක් හිටියේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වයසට 55 තමයි නිත්‍ය උපස්ථායකෙක් පත් කරන්නේ. එතකොට ආනන්ද හාමුදුරන්ටත් වයස 55යි. මොකද එක වයසනේ මහා සංඝයා අතරින් පින්වත්නි එදා උපස්ථායකෙක් පත් කරන සැරියුත් හාමුදුරුව තමයි අත ඉස්සෙ ඉස්සෙල්ලම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා සැරියුත් නුඹ මට උපස්ථායකෙක් වෙලා මගේ පස්සෙන් ඉන්න ගියොත් ගමක් පාළු වෙනවා. ඒ මොකද හේතුව? අනේ මම හොඳ නැද්ද බුදු හාමුදුරනේ? නෑ, ඔබ වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශේ බුදු කෙනෙක් ඉන්න වගේ මිනිස්සු සලකනවා. ඊළඟට මිනිසුන්ට නිවන් දොර විවර කරනවා. ඉතින් ඔබ වහන්සේ මේ කටයුත්තට ඇරුණොත් බෑ. ඊළඟට මුගලන් හාමුදුරුව, මුගලන් හාමුදුරුව අත ඉස්සුවා. ඊළඟට කියනවා මුගලන් ඔබත් එහෙමයි, ගමක් පාළු වෙන ඔබ මේ කටයුත්තට එකතු වුණොත්. මොකද බුදුවරයෙක් ඉන්නවා වගේ මිනිස්සු සලකනවා ප්‍රයෝජනවත්. ගමක යම්කිසි තැනක වැඩ ඉන්නවා නම් මුගලන් හාමුදුරුව නෙමෙයි මේකට ගැළපෙන කෙනා. ඊළඟට මෙතන ඉන්නකොට පින්වත්නි ඒ දෙන්නා නෙමෙයි කියනකොට මෙතන ඉන්නවා ආනන්ද හාමුදුරුව. ආනන්ද හාමුදුරුව වැඩි සරියුත් හාමුදුරුව කියනවා ආනන්ද හාමුදුරන්ට කියන ඉල්ලන්න කියලා, මේ තනතුර ඉල්ලන්න කියලා. ඉතින් ආනන්ද හාමුදුරුව කියන සරියුත් හාමුදුරන්ට ආයස්මතුන් වහන්සේ මට මේ තනතුරු ඉල්ලා ගැනීමෙන් අවශ්‍ය නැහැ, හොඳ පාඩමක් ගිහියත් අන්ට බලන්න. තනතුරු පස්සේ දුවන ගොඩක් අය ඉන්නවනේ, දැන්
පන්සලේ දායක සභාවේ තනතුරු හම්බුනේ නැත්නම් දායක සභාවට එන්නේ නැහැ. කුලගෙන සමිතියේ තනතුරු හම්බුනේ නැත්නම් ඒකට එන්නේ නැහැ. දැන් ළමයි දහම් පාසල් එනවානේ. කතික තරඟයට ගත්තේ නැහැ, සින්දු කියන්න ගත්තේ නැහැ, නටන්න ගත්තේ නැහැ කියලා දහම් පාසල් එන්න නතු වරිනවා. ඈ ඉතින් ඒ වගේ එනික කොහාමුදුරු කතා කරේ නැහැ කියලා දහම් පාසල් ඉද. දහම් පාසල් පැමිණීමේ තියෙන්නේ පින්වදි තමන්ගේ ගුණ ධර්ම හදාගන්න එකනේ. ඈ ඉතින් අන්න ඒ වගේ. ඉතින් ওই වගේ දේවලුත් තියෙනවා සමාහලට දහම් පාසලට එන්නේ අර නම්බුනාම වරප්‍රසාද ගන්න බලාපොරොත්තුෙන්. ඒවට ඉස්සරහට ගත්තේ නැති කියලා ඉගෙන ගැනීම වෙනසක් අඩුක් වෙන්නේ නැහැ. හැමෝම හැම දෙයකටම ගන්නත් බෑනේ. ඒ දක්ෂතා තියෙන අයනේ ගන්න. ඉතින් ඕවා හොඳ පාඩක්. ආනන්ද හාමුදුරුව කියන්නේ මොකද්ද? මම තනතුරු ඉල්ලලා ගන්නේ නැහැ. මට තනතුරු නියමිතයි නං. මගේ ගාවේ ඒ අවශ්‍යතා ගුණධර්ම තියෙනවා නං. බුදු හාමුදුරුවම දෙයි. ඈ කියලා කියනවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේම ආනන්ද ඔබ උපස්ථායක තනතුර ගන්න කියලා කියනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව කියනවා ඉල්ලීම් ටිකක් තියෙනවා. ප්‍රතික්ෂේප කිරීම හතරයි, ඉල්ලීම් හතරයි. ප්‍රතික්ෂේප කිරීම හතර මොකද්ද? මම මේ තනතුර ගන්නවා, බුදු හාමුදුරන්ට ලැබෙන සිවුරු මට ලැබෙන්න එපා. ප්‍රණීත ඒ සිවුරු පිළිකර මට එපා. ප්‍රණීත පින්ද පාති මට එපා. බුදු හාමුදුරගේ එක ගන්ධ කුටියේ වැඩ ඉන්න මට එපා. බුදු හාමුදුරන්ගේ ආරාධනාවලට මට එන්න බෑ. මාව වඩම්මන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අහනවා මේ කුමන දෝෂයක්ද ආනන්ද මේ වයි කියලා. එතකොට හිතයි කිසි යම් කෙනෙක් හිතනවා කල්පනා කරනවා ලාභ බලාපොරොත්තුෙන් තමයි මේ ආනන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරන්න කියලා. පස්සේ කාලෙක හරි කියයි. ඊළඟට ඉල්ලීම් හතරක් දෙන ආනන්ද හාමුදුරන්ගේ බලන්න කොයි තරම් ගුණාත්මක දේවල්ද කියලා. මගේ ආරාධනාවට බුදු හාමුදුරුව වඩින්න ඕන. යම් කිසි කෙනෙක් මට ආරාධනාවක් කළොත් ඒකට භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්න මට පුළුවන්කම තියෙනවා. ඈත ඉඳලා එන අයට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන අවස්ථාව උදා කරලා දෙන්න මට පුළුවන්කම තියෙනවා. ධර්මයේ සැකයක් ඇතිරොත් මට එවලෙම ගිහිල්ලා විසඳ ගන්න බුදු හාමුදුරු ළඟට අවසර තියෙනවා. මම නැති දේශනා කරන, මම නැති තැන්වල දේශනා කරන දේවල් බුදු හාමුදුරු ඇවිල්ලා මට නැවත දේශනා කරන්නට ඕන. මොකද ධර්මය කාට හරි මතකේ රැඳෙන්නට ඕනේ කියලා ඒ කල්පනාව තියෙන්නට ඕනේ පින්වත්නි. ඉතින් ඒ නිසා එදා පින්වත්නි භාග්‍යතුන් වහන්සේට පුදුමාකාර සෙනෙහසකින් රාත්‍රී කාලේ දඬුවට පහනක් අරගෙන සුගන්ධ කුටිය වටේ ප්‍රදක්ෂිනා කරනවා පින්වත්නි. නම පාරක් ප්‍රදක්ෂිනා කරනවා. එළි වෙනකොට බුදුහාඳුරු තමන්ට කතා කරනවද කියලා බලන්න. ධර්මයේ මතක තියාගන්න ඒ සංසාරේ ප්‍රාර්ථනා කරපු පිනට අනුව බුදුහාඳුරු යම් කිසි දැනක දේශනාවක් පැවැත්වුවොත් ඒ දේශනාව ඒ විදියටම මතක තියාගෙන ඇවිල්ලා පින්වත්නි භාග්‍යතුන් වහන්සේට ඒ දේශනාව ඒ විදියටම මතකේ තියාගෙන ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන්ම දේශනා කරන්න පුළුවන් ශක්තිය තිබුණේ පින්වත්නි ඒ ආනන්ද හාමුදුරන්ට විතරයි. ඉතින් ආනන්ද හාමුදුරුව ඒ ලස්සන ඉල්ලීම් ටික කළේ සම්මා සම්බුද්ධ ශාසනය ගැන හිතලා, සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ගැන හිතලා. අවුරුදු 55 ඉඳලා අවුරුදු 25ක් භාග්‍යතුන් වහන්සේට සැලකුවා, උපස්ථාන කරා, අවශ්‍ය දේවල් සම්පාදනය කළ දුන අවුරුදු 80ක් වයස වෙනකල්ම පරිනිර්වාණය දක්වාම පින්වත්නි අන්තිම වස් කාලේ ගත කරලා පිරිනිවන් මංචකයට භාග්‍යතුන් වහන්සේ වඩිනකම්ම පුදුමාකාර උපස්ථානයක් කරපු කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ. ඒ කරුණාව කියන්න වචන නැහැ පින්වත්නි. ආනන්ද හාමුදුරන්ගේ ජීවිතෙන් ගන්න ගොඩාක් දේවල් අපේ භික්ෂූන් වහන්සේලාට තියෙනවා, ස්වාමින් වහන්සේලාට තියෙනවා. ඊළඟට උපාසක උපාසිකාවන්ට ආනන්ද හාමුදුරන්ගේ නිහතමානී බව. දැන් සමහර අය නම් ප්‍රධානිය ළඟට ලං වුණා මේකේ මහා ලොකු අහංකාරකමක් තියෙනවා. දැන් ඔය අපේ රටේ වුණත් ඉන්නවා අපි නේද සමහර දානපතියෝ ඉන්නවා ලොකු, වෙහෙර විහාර හදන විශාල දානපතියෝ, ඉස්පිරිතාල රෝහල් හදන විශාල දානපතියෝ. සමහරලාට අපිත් ඔය කතා කරනවා, සමහරලාට යම් යම් පින්කම් වලට යම් කටයුතු වලට ඒ කතා කරනකොට ඒ දානපතියන්ගේ ළඟ ඉන්න ඔය පියන් මහත්තුරු දුරකථනයට කතා කරන අය තමයි කතා කරන්නේ. අර දානපතියාගේ තියෙන හොඳ ගුණධර්මත් නැති වෙලා යනවා. අර කතා කරන කෙනා පිනත් ඊට වඩා රෙස්පෙක්ට් ලොකුකම මාකම. අපි සර්ව දැම්ම හම්බෙන්න බෑ, ඕ මම්බෙන්න බෑ, ඔය සායනාසිර එහෙම හම්බෙන්න බෑ, දින දාන ඕන, වෙලා දාන ඕන, ඔහොම කියලා බැලුවාම අර දානපතියා එච්චර එහෙම රෙස්පෙක්ට් නෑ. අර නිකන් අර අපි කියන්නේ පිනද කටුකන එකා කියනවානේ වැඩි ගණන් කියලා කියනවානේ, මැක්කා කියනවානේ බල්ලාට වඩා ගණන්. අන්න ඒ වගේ ඉන්නේ පිනවත්නි. ඉතින් ඒ නිසා මේ ආනන්ද හාමුදුරන්ගේ ජීවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් හාමුදුරු නමක කියනොත් තමයි රියදුරු මාත්‍රු ඉන්නවා, ස්වාමිනාංශගේ රියදුරුවා ගණන් හාමුදුරන්ට වඩා. බුදු හාමුදුරන්ටත් එහා ලෙවල් එකේ තමයි සමහර හාමුදුරුන්ගේ රියදුරු ඉන්නේ පින්වත්නි. මම දැකලා තියෙනවා එහෙම සමහර දේශකයන් වහන්සේගේ රියදුරු මහත්තුරු ඉන්නවා. දේශකයන් වහන්සේගේ තත්ත්වයටත් නෙමෙයි ඒ රියදුරා ඉන්නේ බුදු හාමුදුරුවන්ගේ ලෙවල් එකේ. ඉතින් අන්න එහෙමත් ඉන්නවා.
ඉතින් ඒ නිසා අර දේශකයන් වහන්සේලා කියා තියන්න ඕනේ උඹ ටිකක් මටත් පහලින් හිටාන් කියලා. අර මිනිස්සුන්ට ආදරෙන් කතා කරාන් කියලා. මොකද මම බණ කියනකොට මම දේශනා කරනකොට මම මේ කරුණාව දයාව මෛත්‍රිය කියා දෙනකොට ඊට උඩින් යන්න කියලා හරියන්නේ රියදුරා සහායකයා. අනේවත් මතක තියාගන්න ඕන පිනවත්. ඉතින් දැන් මේ ආනන්ද හාමුදුරුවෝ ගැන කියනකොට එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒත දක්ගන් භික්කවේ මම ශාවකානම් භික්කූනම් බහුශ්‍රුතානම් යදිදං ආනන්දෝ ආනන්ද හාමුදුරුවෝ ගැන දේශනා කළේ සතිමන්තෝ සතිමන්තානම් දිතිමන්තානම් ගතිමන්තානම් ආනන්ද කියන්නේ මගේ ශාසනේ සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු පිං ඇති කෙනෙක්. උන්වහන්සේ සතිමත් දහිරිමත් වහා වටහා ගැනීම අතින් උන්වහන්සේ ශක්තිමත් ඒ සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු ශක්තිය අනුව ආනන්ද බෝධි රෝපණය කරන් මූලික වෙලා කටයුතු කරපු බුදුරජාණන් වහන්සේට මොහොතක් එයට වැඩ ඉන්න කියලා ආරාධනා කරපු ඒ ආනන්ද හාමුදුරුව ඊළඟට කාන්තා පැවිද්ද ලබා දීමේදී පින්වත්නි මූලිකත්වය අරන් කටයුතු කළේ ආනන්ද හාමුදුරුව. එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කාන්තාවන්ට පැවිද්ද නොදී හිටියොත් ආනන්ද මේක අවුරුදු 10000ක් ශාසනය පවතිනවා. කාන්තාවට පැවිද්ද දුන්නොත් 5000යි පවතින්නේ. තුන් පාරක් ඉල්ලීම් කරා. අෂ්ට ගරු ධර්ම පැනෙව්වා කාන්තාවන්ට භික්ෂුණීන් වහන්සේලාට. ඉතින් කාන්තාවන්ට පැවිද්ද දුන්න නිසා මේ ශාසනය පවතින්නේ අවුරුදු 5000යි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ওই සුළු මවට පැවිද්ද ලබා ගන්න තැන්දී පින්වත්නි උපකාර කළේ ආනන්ද හාමුදුරුව. භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම කාලේ රෝගාතුර වෙලා ඉන්න කාලේ පුදුමාකාර විදිහට උපකාර කළේ පින්වත්නි ආනන්ද හාමුදුරුව. ඉතින් ඒ නිසා පින්වත්නි ඔන්න ඔය දේවල් මතක තියාගන්න ඕන. ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පින්වත්නි පුදුමාකාර වෙහෙසක් දරලා මේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් පුදුමාකාර වෙහෙසක් දරලා කටයුතු කරපු උතුම් මහරහතන් වහන්සේ නමක් තමයි ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් අපේ ලංකාවට බුදු දහම ලැබීම දක්වා අද යම්කිසි ධර්මයක් අහනවා නම් ශ්‍රවණය කරනවා නම් පොත්පත් ගත වෙලා තියෙනවා නම් පින්වත්නි ඒ සියල්ලටම ආනන්ද මහරහතන් වහන්සේගේ ඍජු ප්‍රධාන දායකත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ආනන්ද හාමුදුරගේ චරිතය ආනන්ද හාමුදුර සංසාරේ පින් කරපු හැටි ප්‍රාර්ථනා කරපු හැටි එවෙනින් අදිෂ්ඨානශීලී වැඩ කටයුතු කරපු හැටි භික්ෂුණී පැවිද්ද ලබා දීමේදී ඒ භික්ෂුණීන්ට ලබා දීපු අෂ්ට ගරු ධර්ම. ඉතින් අද භික්ෂුණීන් වහන්සේලා මේ බණ අහනවා නම් අෂ්ට ගරු ධර්ම කොයි තරම් දුරට අනුගමනය කරනවද කියලා මතක තියාගන්න ඕන. භික්ෂුණීන් වහන්සේලා උපසම්පදා වෙන්න බෑ. භික්ෂු භික්ෂුණී කියන මේ දෙපිරිස ඉදිරිපිට තමයි උපසම්පදා වෙන්න ඕන. වස්වසන්න බෑ, පවාරණය කරන්න බෑ මේ දෙපිරිස නැති තැන්වල. ඉතින් භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන්න බෑ. භික්ෂුන් වහන්සේලාට බණින්න බෑ, දෝෂාරෝපණය කරන්න බෑ. ඉතින් භික්ෂුන් වහන්සේලාට වන්දනා කරන්නට ඕන. මහාන වෙලා ඊටපහු ඉඳ උපසම්පදා වෙන්න බෑ. අවුරුදු දෙකක් ශික්ෂාමානවක ඉන්න ඕනේ. ඉතින් ඔය වගේ කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේවා ශාසනයට එකතු කළේ ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීම මත. ඉතින් ඒ නිසා පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මහා පුදුම උතුම් ගුණයන් තිබිච්ච මහරහතන් වහන්සේ නමක්. ඉතින් ඔයත් කල්පනා කරන්න අද දවසේ ආනන්ද හාමුදුරුවෝ ගාව තිබුණු කරුණාව ආනන්ද තේරෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කියලානේ කියන්නේ නේද? ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120ක් වැඩ හිටියයි කියලා කියනවා. ඉතින් පරම ධර්ම සංගායනාව පවත්වන කොටත් ආනන්ද හාමුදුරුවන්ගෙන් සිදුවෙච්ච කාර්යභාරය අප්‍රමාණයි. ඒකයි මම මුලින් දේශනා කළේ. අද අපි යම් ධර්මයක් අහනවා නම් ආනන්ද හාමුදුරුවන් කැපකිරීම තුලයි අපිට ඒ ධර්මය අහන්න ඒ සඳහා විශාල කැපකිරීමක් ආනන්ද හාමුදුරුවෝ කළයි කියන කාරණා. ඊළඟට ඔය මහා පරිනිර්වාණය සිද්ධ වෙනකොට සක්විති රජෙකුටසේ ඒ වතාවත් දක්වන්න කියලා මේ බුදුහාඳුරෝ දේශනා කොට වදාළේ ආනන්ද හාමුදුරුවන්ට. තව කොතෙකුත් දේශනා ආනන්ද හාමුදුරුව වෙනුවෙන් ඒ මුල් කරගෙන දේශනා කළ ඒවා මතක තබා ගත්ත බානක පරපුරවලට බාර දුන්න ධර්ම පොතක ගත කළ ආනන්ද හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන්. එහෙනම් අද ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් මහරහතන් වහන්සේගේ ගුණය ඔබේ හදවතට දැනේවා, නිතර හිතර දැනේවා. අද පින්බර දායකත්වය ගැන කටයුතු කරන නොම්බර 241B කෝපිවත්ත පාර යටියන මිනුවන්ගොඩ ලිපිනේ පදිංචිව සිටි මීට වසරකට ඉහතදී මියගිය වයලට් විජේසූරිය මෑණියන්ට සහ මීට අවුරුදු 17කට ඉහතදී මියගිය නිස්සංකාරච්චිලාගේ ජයරත්න පියාණන්ට වර්ග පරම්පරාවේ මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන නිස්සංකාරච්චිලාගේ තුසාර දිනේෂ් ප්‍රිය නිස්සංක පුතණුවන්ටත් ඒ වගේම
තිලිනිකා ශාමලි සිල්වා ලේලියටත් ඒ වගේම යනිත් සේජන් නිස්සංක මුනුබුරා ඇතුළු සියලුම දෙනාටත් මේ පින්පෙත් ලැබේවා. ඒ සියලු දෙනා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සම්පත් සාක්ෂාත් වේවා. ඒ වගේම නොම්මර 241 බි කෝපිවත්ත පාර යටියන මිනුවන්ගොඩ ලිපිණේ පදිංචි නිස්සංක ආරච්චිලාගේ තුසාර දිනේෂ් ප්‍රිය නිස්සංක පුතුණුවන් ඇතුළු ඒ තිලිනිකා ශාමලි සිල්වා ලේඩිය ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා. නමින් මියගේ ඥාතීන්ට මෞදි මව්පියා ආදීන්ට මේ පින් ලැබේවා. බුදුන් දැක නිවන් දකින්න මේ පින්කම හේතු වාසනා වේවා. හැමට නිවන් සුව වේවායි අදත් ප්‍රාර්ථනා කරනවා. මේ විදියට අපි ප්‍රාර්ථනා කරමු.

0: ඉතින් ඒ ප්‍රාර්ථනාවෙන් අපි හැම දිනාටම පින් දෙනවා. ආකාසට්ඨාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ලබන සතියේ ඔබ ඔසයා වඩිනතුරු හැමත තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් වූ ධර්ම දක්ෂිනාව පැවැත් වූ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ උතුම් වූ ධර්මානුශාසනාව යලි ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා ඒ නේත්‍රාලෝක YouTube නාලිකාව හරහා. එවැගේම පිනට ලැබී පින් කරන්නට කැමති ඔබට මේ දිනවල හොඳම අවස්ථාවක් තියෙනවා. ත්‍රිකුණාමලයේ සමුද්‍රකිරි විහාරය නැගෙනහිර බුදු පුදබිම් නැවත ගොඩනගෙන මේ උතුම් වූ සත්කාරයට දායක වෙන්නට ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමටයි ඔබේ පින්බර දායකත්වය බැර කරන්නට ඕනේ. 84 79 43 85 කියන අංකයට ඔබේ පින්බර දායකත්වය බැර කරන්නට පුළුවන්. ඒ වගේම ඔබට ඒ සඳහා වාගේම හැකියාව තිබෙනවා නෙත FM රේඩියෝ ඔස්සේ ප්‍රචාරය වෙන මේ උතුම් වූ ධර්මානුශාසන සඳහා දායකත්වය ලබා දෙන්න. ඒ සඳහා ඔබ කතා කරන්න අපේ කෞෂිට 0777 275 214 කියන අංකයට. අම්මවයි තාත්තවයි එහෙම නැත්නම් සහෝදර සහෝදරියන්ව දඹදිව යවන්න කැමති නේද ඔබ? සංචි වන්දනාවක් එක්ක මේ දඹදිව යන ගමනට ඔබ සහභාගී කරවන්නට කැමති නම්, එහෙම නැත්නම් ඔබ යන්නට කැමති නම් දඹදිව තෝරා ගන්න ඕන හොඳම ආයතනය තමයි ට්‍රැවල්නෙත් කියලා කියන්නේ. බොහොම වටිනා සේවාවක් ඔබට ලබා දෙනවා විශ්වසනීය ආයතනයක් විදිහට. කතා කරන්න 0767 716 3872, එහෙම නැත්නම් 0111 2 863 363 කියන අංකයට කතා කරලා ට්‍රැවල්නෙත් සමග ඔබේ දඹදිව වන්දනා සිහිනය සැබෑවක් කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nettefim. Ferit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Net FM. Net FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම්මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Mandepil.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු.

අම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

සුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධරත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධරත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.